බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණ

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: අවදත් අලුත් කාගෙත් නෙත්. දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අදියරේ පවතින බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරලීම සඳහා දැන් ඔබටත් දායකත්වය ලබා දිය හැක. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුවේ කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 02-788-19-741 බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-8168 ඇමතීමෙන් විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමින් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
2: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
3: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
2: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
3: අගෝස්තු 4 වනදා කුල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුදදී
2: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
3: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
2: මාත්‍ය සත්කාරය නෙතෙෆෙම්
3: බැතිපරදායකත්වය අනුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
5: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා
6: වසර 90ක විශ්වාසය.
7: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා.
8: අම්මලාගේ ආදරයට නියම පදමින්කල මාතර ෆ්‍රීලන් ඉදිවන ඔබේ නිවසට ස්තම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
9: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාඛා පාතකඩ පැල්මඩුල්ල.
10: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
11: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න
11: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා WhatsApp 0711 95 95 95 net fm facebook live
2: තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහෝදා
3: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
2: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
3: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
2: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
3: අනුශාසකත්වය
2: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
3: බැතිපරදායකත්වය
2: සරුදය සරු වශයෙන්ද
12: නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
13: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්.
14: කවදත් අලුත් කාග

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩුවේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපය නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබඳකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දුව, එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවනි, අප සංවිධානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක්, මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු බේදයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ඉස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරීනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවිට යන්න නැහැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬ කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීනිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. ඒ නිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරයෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිර්පරාදී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: FM 95 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත්නේ
1: Net FM Alpha Studio with Kasumi and Lehan

0: Bet FM Alpha Studio with Cosini and Lehansa.
1: Hi, good morning, oyala hamotama. Good morning, Kasuniyaki.
2: Good morning, very good morning. Ude hayaye vinadi pahai velawa. Juli 23 wenida unnada brahaspatin davetat api denna hamoma taragena ewilla inne. Api pawulak ne.
1: ඔව් අපි ලස්සන ආදරණීය කුටුම්බයක්.
2: ඔව් ඉතින් ඒ පවුල ඇතුලේ අම්මෝ කොච්චර කට්ටිය ඉන්නවද? මේක ඇවිල්ලා විස්තෘත පවුලක්. හරි. ඉතින් ගොඩක් අය ඉන්නවා. අම්මලා තාත්තලා නංගිලා මලිලා අක්කලා අයියලා ආච්චිලා සීයලා වයස් බේදයකින් තොරව තනතුරු බේදයකින් තොරව. එතකොට ගුරුවරු, විදුහල්පතිවරු, මහාචාර්යවරු, කථිකාචාර්යවරු මේ හැම කෙනෙක්ම හරි මාදරෙන් ලොකු පවුලක් විදිහට ඉන්නවා. ඉතින් ඒ පවුල තමයි අපි මේ ඉස්සරහට අරගෙන යන්නේ. පවුලෙන් තමයි අපි හැකියාවන් ලෝකෙට අරගෙන යන්නේ.
1: අනිවාර්යෙන්ම මම දන්නවා කසුනියකි, හරියටම උදේ 6 වෙද්දී අපි වහන්න බලන් කට්ටිය ඉන්නවා ගේමද සාලෙට එකතු වෙනවා. හැබැයි දැන් ගොඩක් කට්ටියට කසුනියක් එහෙම වෙනම ඉඳගෙන අපි වහන්න වෙලාවක් නැහැනේ.
2: කොහොමත් මේ ලෙහන්සා, දැන් රේඩියෝ කියන කන්සෙප්ට් එක ඇවිල්ලා එහෙම අර ඉඳගෙන එහෙම කන්සෙප්ට් එකක් නෙමෙයි. වැඩ කරන අතරතුරේ උයන ගමන්, එතකොට එහෙම යන ගමන්, දැන් ඩ්‍රයිව් කරන ගමන්, එහෙම තමයි රේඩියෝ කියන එක අහන්නේ.
1: ඉතින් මේ කොහොමහරි හරියටම උදේ 6 වෙද්දි මම දන්නවා ඔයාලා හැමෝම අපි වෙන එනකම් බලන් ඉන්නවා කියලා. මොකද අපිට WhatsApp එකට එන messages ඒව ඔක්කොම කියනවා කසුනියකි.
2: ඉතින් දැන් මේ දවස්වල ඉස්කෝලවල වාර විභාග තියෙනවා ලෙහන්ස. හැමදාම මම මතක් කරනවා ඒක. මොකද අපි අර මම දැන් නෙමික මතකයිනේ ආවේ, නෙමික වීන් ගජනායක අපේ ලස්සන චූටි හුරුබූටි කෙනා
1: මල්ලි බබා.
2: ඉතින් එයා ලස්සන දේවල් කියනවා. එයාගේ හිතේ ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. එයා ජීවිතේ ලොකු අභියෝගයකට මුහුණ දුන්න චූටි පුතෙක්. යන්න අපේ NetFM Facebook එකට වගේම YouTube එකට එයාගේ වීඩියෝ එක බලන්න. NetFM YouTube එකට ගියා නම් මට හිතෙන්නේ ලේසි සම්පූර්ණ කතාවම තියෙනවා. ඉතින් මේ එයත් එක්කත් අර අපි බෙදාගත්ත දේවල් අතර තිබ්බ අපි ළඟ කොච්චර දේවල් තියෙනවද, අපි කොච්චර කැප වෙන්න ඕනද, මහන්සි වෙන්න ඕනද කියලා. ඉතින් අපි අපේ හැකියාවත් එක්ක කොච්චර ඉස්සරහට අපිට යන්න පුළුවන්ද කියලා නේද. ඉතින් වාර විභාග ගැන නිතර මතක් කරනවා කියන එකේ තේරුම තමයි අපි අපේ අරමුණ කවදාවත් මග හැරව ගන්න හොඳ නෑ. අපි හොඳට මතක තියාගන්න ඕන අපි අරමුණ මොකක්ද කියලා. දැන් ඒක උදාහරණයක් විදිහට ෆෝන් එකේ තියෙන ලොකුම අරමුණ මොකක්ද?
1: කෝල් කරන එක නේද?
2: ඔව්. ඒකේ අරමුණ නැතුව අනිත් ෆීචර්ස් ටික ඇවිල්ලා නැහැනේ නේ. අනිත් ෆීචර්ස් වැඩි වෙලා තියෙනවා, අප්ඩේට් වෙලා තියෙනවා. ඒ කියන්නේ ආවත්කාලීන වෙලා තියෙනවා. හැබැයි ඒකේ ලොකුම අරමුණ ඉෂ්ට වෙනවා. ඒ වගේ තමයි අපි හැම කෙනෙක්ම අපි අරමුණ අමතක නොකර අපිට ඉස්සරහට යන්න බෑ. ඉතින් විභාග, වාර විභාග, ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ හැමදේම අපේ ඒක අරමුණක්. ජීවිතේ කියන්නේ ලස්සන අරමුණක්.
1: අනිවාර්යෙන්ම. ඉතින් කසුනියකි, ඒ නිසාම අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන දක්ෂයෝ ඉන්නේ. අන්න යාලට අපි ඉතින් චුටි විවේකයක් දුන්න අවස්ථාවක් දුන්න. මොකද අර මූලික අරමුණ තියෙනවනේ. අන්න ඒකට යාල සූදානම් වෙන්න ඕනේ. ඉතින් මේ වාර විභාග කටයුතු නිසා අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට අයියලා කලා, නංගිලා මලිලා එන එක මේ දවස් ටිකට විතරක් චුටක් සීමා වෙනවා.
2: ඕ පුළු පුළුවන් අය. හැබැයි ඒ අතර කොහොම හරි එනවරේද මොනරාගේ ලක්ක විභාග පේපර් එක සර්ට් කියලා කතා කරගෙන ආවේ. ඒ වගේ ඉතින් අවස්ථා තියෙනවා. හරි, ඉතින් මේ හැකියාව කියලා කිව්වහම ලෙහන්සා, දැන් ලෙහන්සට තියෙන හැකියා තියෙනවා නේද? මට තියෙන හැකියා තියෙනවා. අපි හැමෝටම විවිධ හැකියා තියෙනවා ලෙහන්සා. ඒක එක එක විදිහයි. දැන් අපි ගමුකෝ, දැන් අපේ දරුවෝ මෙතනට එන ඇල්ෆා ස්ටුඩියෝ එකට එන නංගිලා මල්ලිලා අක්කලා අයියලා චුටි දරුවෝ කලාප තරඟ වලින්, පළාත් තරඟ වලින්, සමස්ත ලංකා ජයග්‍රහණ, ජාත්‍යන්තර ජයග්‍රහණ ගොඩා කරගෙන තියෙන විවිධ ක්ෂේත්‍රවලින්.
1: ඔව් කසුනියකි, ඉතින් අපේ රටේ කොච්චර දක්ෂ ළමයි ඉන්නවද? අපේ අනාගතේ පැහැදිලිනේ. මොකද අපේ අනාගත පරපුර මෙහෙමනම් අනිවාර්යෙන්ම අපේ රට ගැන අපිට කොච්චර නම් ආඩම්බර වෙන්න පුළුවන්ද?
2: ක්‍රීඩා ක්ෂේත්‍රයේ, එතකොට සෞන්දර්ය ක්ෂේත්‍රයේ, හැම ක්ෂේත්‍රයකම ගොඩක් තරඟ තියෙනවා. ඒ තරඟ වලට සහභාගී වෙනවා. දැන් අපි ඔය මලල ක්‍රීඩා ගැන පැත්ත ගැත්තොත් එහෙම විවිධ තරඟ තියෙනවා. ඔලිම්පික්ස් ගැන අපි කතා කරනවා. දැන් පහුගිය දවස්වල අපි FIFA ගැන කතා කරා. මේ වගේ එක එක දේවල් තියෙනවා. දැන් මේ දවස්වල මේ හැමෝම යුපුන් නබේකෝන් ගැන කතා කරනවානේ නේද? එතකොට දැන් අන්න ඒක ලොකු හැකියාවක්, ලොකු ජයග්‍රහණයක්. මම ඉතින් මේ යුපුන්ගේ ජීවිත කතාව ඇතුලේ ගොඩාක් එහෙට මෙහෙට ගියාම මම කල්පනා කරේ ලෙහන්ස, අපි හැමෝම අපේ රට වෙනුවෙන් පුළු පුළුවන් විදිහට කොච්චර දේවල් කරලා තියෙනවද? ගොවි මහත්වරු බලන්න, දීවර කර්මාන්තයේ යෙදෙන අය බලන්න, එතකොට අපි ගමු රෙදි පිළි කර්මාන්තයේ යෙදෙන අය නේද, ඊළඟට පතල් කර්මාන්තය. ඒවා අපි හිතන තරම් මේ කතා කරන තරම් සුන්දරම නෑ නිහස ඇතුළට ගිහිල්ලා බැලුවාම. ඉතින් ඒ වගේ අපි අපේ රට වෙනුවෙන් අපිට පුළුවන් විදිහට ගොඩක් අය ගොඩක් දේවල් කරලා තියෙනවා.
1: ඉතින් අපි හැමෝම මේ කරන්නේ සේවයක්. ඒක අර කසුනියක් කිව්වත් වගේ හිතන තරම් සුන්දර නෑ. හැබැයි අපි හැමෝම අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිමේම කරනවා කියන එක මට 100,000ක් විශ්වාසයි. ඉතින් මේ වෙලාවේ කසුනියක් මේ තප්පරෙන් අපේ රට වෙනුවෙන් කොච්චරනම් කට්ටිය මහන්සි වෙනවද එක එක විදිහට. දැන් අර ඉස්සල්ලා කිව්ව ඒ යුපුන් අබේකෝන් අන්න ඒ අයියා වගේ, ඒ අයියා දැන් කසුනියකි ජාත්‍යන්තර වශයෙන් එහෙම ජයග්‍රහණ ගන්නවනේ. ඉතින් ඒ වගේ අපේ රටේ නම ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන්න මේ වෙලාවේ කොච්චරක් නම් කට්ටිය මහන්සි වෙනව ඇද්ද?
2: ජාත්‍යන්තරයට ගියේ නැති වුණත්, ප්‍රසිද්ධ උනේ නැති වුණත්, ජනප්‍රිය උනේ නැති වුණත්, අපේ ගුරුවරු, විදුහල්පතිවරු, වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න අය, මං අර කිව්ව කර්මාන්තවරු නියැලිලා ඉන්න අය කොච්චර දේවල් අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් කරනවද? ඉතින් ජනිත වූ හැම මෙම පොළොවේ නිති ආඩම්බර විය යුතුවේ. හායම නැද්ද?
1: අනිවාර්යෙන්ම එහෙම විය යුතුයි.
2: ඉතින් අන්න එහෙම ආඩම්බරකාර විදිහට මේ සින්දුව අපි හැමෝමත් එක්ක එකතු වෙලා වෙනදට වැඩි ආඩම්බරෙන් අහමුද? ගැම්මේ

0: Pipideu, pipideu, rakimu ape lanka. Pipideu, pipideu.
1: Ara kasuniyaki kiwat wage, ara nikam oy sindu ahanawata wada, api eka gana abhimanawathwa intro ekak deela haddi e denena gamma wenama ekak ne.
0: සිරිබර ශ්‍රී ලංකාවම කියලා දැනනවා නේද?
1: ඔව් අනේ මම කසුණියකට තවත් පුංචි කතාවක් කියන්නද? දැන් ඔය අනුරාධපුරයේ පොළොන්නරුවේ වගේ අපේ අතීතේ ගොඩාක් ලොකු අර අපි කියන්නේ මේ අභිමානවත් රාජධානීන කසුණියක්කි. ඉතින් ඒ තනලා තියෙනවනේ ඔය ලොකු ලොකු ස්තූප, එතකොට එක එක කැටයන් චිත්‍ර මේ හැමදේම. දැන් අපි එක ස්තූපයක් ගැන ගත්තොත් අපි ඒ ස්තූපේ හදපු කෙනා කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ රජතුමාගේ නමනේ කසුණියක් කි.
0: ඔක
1: මේ අපේ ඉතිහාසයේ ටීචර් තමයි අපිට කියලා දුන්නේ. ඉතින් ඇත්තටම දැන් රුවන්වැලි මහසෑය හැදුවේ කවුද කියලා ඇහුවොත් අපි කියන්නේ දුටුගැමුණු රජතුමා කියලා.
0: ඒකෙදි දැන් මමත් ඉස්සර ඉගෙනගෙන තියෙනවා අපිටත් කියලා දීලා තියෙනවා ඔය කතාවම. ඒ කියන්නේ දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරවන ලද්දක්.
1: අන්න හරි.
0: ඒ කියන්නේ එයා තමයි ඒකට මූලික මූලිකත්වය ගත්තේ, ප්‍රධානත්වය ගත්තේ.
1: ඉතින් ඔය ස්තූපය හදනකොට ඒ දැන් ඔය ගල් කැටයක් කැටයක් කැටයක් ගානේ දාලා පුදුම මහන්සියක් වෙන්න ඕනේනේ. අවුරුදු ගානක් යන්නේ පැයි. අනිත් එක කසුණියක්කි ඒකේ මාරම විශාල අති විශාල මේ දැවැන්ත අත්තිවාරමක් තියෙනවා කියලා තමයි මේරුවන්වැලි මහසෑ රජාණන් වහන්සේගේ අපි ඉගෙන ගන්න ඉතිහාසයට. ඉතින් ඔය හැම වැලි කැටයක් ගානෙම අර අපේ මිනිස්සුන්ගේ දහදිය ඔය මේ වැලි කැටයක් ගානම අනිවාර්යයෙන්ම තියනවා නේද?
0: ඒකනේ ඒකනේ. ඉතින් මමත් ඔහොම කියද්දි මට හිතෙන්නේ ලෙහන්සා අර නැව කොහොමද දැන් නැව හිල්ලුණහම මොකද වෙන්නේ? අපි හිතමුකෝ නැව මොකක් හරි වෙලා ඩැමේජ් වෙනවා. ඊට පස්සේ නැවත් එක්කම ගෙලෙනවනේ. ඒ වගේ තමයි නේ අපි ගැන හිතන්න ඕනේ, අපේ පවුල ගැන හිතන්න ඕනේ, අපි ජීවත් වෙන ගම රට නගරය මේව ගැන හිතන්න ඕනේ. යන්නේ එහෙම අපි රට ගැන එහෙම හිතන්නේ නැතුව වැඩ කරොත් එහෙම ඉතින් ගෙලෙන්න තමයි වෙන්නේ හැමෝමත් එක්ක එකතු වෙලා. පවුල ගැන එහෙම නොහිතුවොත් ගෙලෙන්න තමයි වෙන්නේ හැමෝමත් එක්ක මුළු පවුලටම එකතු වෙලා. ඒ නිසා ඔයා වැඩ කරන තැන ඔයාගේ වැඩ ටික ඔයා හරියට කරමු. අපි යන්නේ ඉස්කෝලේ, අපේ ඉස්කෝලේ අපේ වැඩ ටික අපි හරියට කරමු. ටැප් එකක් හදිස්සියේ හරි බින්දුව බින්දුව හරි වතුර යනවා නම් ඒක ටක් ගාලා ගිහිල්ලා වහන්න අපිට හිතෙන්න ඕන, දැනෙන්න ඕන, ඒ හැඟීම තියෙන්න ඕන. හදිස්සියේ හරි බැරි වෙලා අම්මා අතින් අනේ ෆෑන් එක දාලා ගිහිල්ලා උදේට එයාට ටක් ගාලා කලබලේ ආනේ වෙලාව 6යි ටක් ගාලා නැගිටින්න ඕන කියලා ආව ගමන් එයා යන්නේ මූඩ් එකේනේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ආනේ අම්මට අමතක වෙලා ටක් ගාලා ෆෑන් එක ඕෆ් කරන්න. ආ ඒක කරන්න එයානේ කියන එක නෙමෙයි. ඉතින් ඒ නිසා ගෙලෙන්න ඕන නෑ හැමෝමත් එක්ක එකතු වෙලා. හැමෝමත් එක්ක එකතු වෙලා නැගිටිමු. ගෙලෙන්නේ නැතුව.

0: දැන් අපි සේවය කියලා කිව්වහම ලෙහන්සට මොකද හිතෙන්නේ? සේවය.
1: මට හිතෙන්නේ අපි මොකක් හරි යුතුකමක් ඉටු කරනවා කියලා.
0: සේවය වගකීම යුතුකම නේද? දැන් ඔය සේවය කියලා කිව්වහම අපි හැම තිස්සෙම කියන පිරිසක් කිරනවන්නේ කියනවනේ අපි පොලිසිය හමුදාව නේ ත්‍රිවිධ හමුදාව කියලා අපි කියන්නේ විකුම බලේ. එතකොට පොලිසිය හා රාජ ආයතන ගැන අපි හරි ආඩම්බරෙන් කතා කරනවා නේද? හැබැයි අපි අර හැම තිස්සෙම පටු විදිහට පටු තැනකින් තමයි අල්ලගෙන තියෙන්නේ වැඩි. සේවය කියලා කිව්වහම ලෙහන්සා ගෙදර ඉන්න අම්මගේ ඉඳලා ගෙදර ඉන්න අර හුරතලේට ඇති කරන චූටි බලු පැටියාගේ ඉඳලා මාර සේවයක් තියෙනවානේ.
1: අපි අර ලොකු තැනින්නේ කසුණියක් හිතන්න පටන් ගන්න. එතකොට චූටි චූටි හිතන්න ඕන තැන් අපිට මිස් වෙනවා. ඉතින් අර අපි දැන් හමුදාව ගැන කතා කරනවා, පොලිසිය ගැන කතා කරනවා. ඉතින් අර ගෙදර ඉන්න අම්මා අර හැම වීරෝදාර පුතෙක් හැදුවේ නැත්තම් ඒ පුතා කොහොමද අපේ රට ආරක්ෂා කරන්නේ? හමුදාවට බැඳිලා, පොලිසියට බැඳිලා අපේ රට ආරක්ෂා කරන්නේ කොහොමද? අර අම්මා හිටියේ නැත්තම් හෙවණල්ල වගේ.
0: අන්න හරේ. ඉතින් ඒ නිසා අපි හැමෝම අපි කියන්න උත්සාහ කරේ මගේ ලෙහන්සගේ ඉඳලා ඔයා ඔය දැන් කුස්සිය උයන අම්මගේ ඉඳලා. කඩලේක තම්බන නේද? උදේ පාන්දර මේ කොච්චර දේවල් කරනවද? කැඳ හදන්න ඕනේ, කඩල තම්බන්න ඕනේ. දැන් අර ස්කූලේ ළමයින්ට එක එක මෙනුස් තියෙනවනේ, එක එක දවසට එක එක ඒවා. හෙට තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස් අනිද්ද සෑන්ඩ්විච් ඔහොමම තියෙනවා. හරිද? ඉතින් ඕවා උදේ පාන්දර නැගිටගෙන හදන්න ඕන. ඉතින් මේ හැම දෙයක්ම කරන ඔයා අපි නම් වශයෙන් කිව්වේ නැති වුණත් ක්ෂේත්‍රවල හැම ක්ෂේත්‍රයක මේ කරන වගකීම යුතුකම ඒක මාරයි. ඉතින් අන්න එහෙම පුතෙක් එහෙම දුවෙක් නේද මේ රටට ලෝකෙට අපි දෙන්න ඕන. අනේ නිසා නේද යූ ආර් ලීඩර් 2026 ඔන්න අපි ආපහු පටන් අරගෙන තියෙන්නේ. අවුරුදු ගණනාවක් මේ ලස්සනම ලස්සන සුන්දර වැඩේ අපි රටට කරලා දුන්නා. කරලා දුන්නා කියලා කියන්නේ අපි අපේ ස්කූලවලට ගියා දරුවෝ හොයාගෙන. ගිහලා හරිය ලස්සන මැඩක් මේක. මේක අර ගැම්මක් තියෙන නායකත්ව පුහුණු කඳවුරක් වගේම හරිම සෞන්දර්යාත්මක දෙයක්. මේක වෙනම වයිබ් එකක් තියෙනවා. ඉතින් අර මං හැමදාම කියන්නේ රහ විඳින්න ඕන කියලා. ඒ රහ විඳින්න ඕන හැම ස්කූල් එකටම මේක දැනෙන්න ඕන. ඉතින් ඒ කරපු ස්කූල අනේ අපේ ස්කූලෙට ආයේ එනකෝ. ඇයි මේ ඕගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැත්තේ? මේ කායේ පටන් ගන්නකෝ. මේව දරුවන්ට ඕනේ, අපේ ස්කූල වලට මේවා ආයේ ඕනේ. එහෙම කියලා ගුරුවරු පුන පුනා පුන පුනා අපිට කිව්වා. ඒ නිසයි 2026 යූ ආර් ලීඩර් ඕන අපි ආපහු පටන් අරගෙන තියෙන්නේ. පාසල් පහකට අපි මේ අවුරුද්දේ අවස්ථාව දෙනවා. ඉතින් ඊයේ ඉඳලා ඔන්න අපිට ඇමතුම් විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. මං උන සුරේෂ් මාමගේ නම කියනවා කතා කරන්නකෝ. 077-26-74-182. අය කියන්නද? ලෙහස කියන්න සුරේෂ් මාමගේ නම්බර එක.
1: 077-26-74-182.
0: ඒ නම්බර එකට කතා කරන්න. නැත්නම් මගේ නම්බර එකට කතා කරනවට වඩා WhatsApp එකේ පණිවිඩයක් එවුවනම් ඒක ඉතාම පහසුයි. එතකොට මට ටග් ගාලා ඒකට උත්තරයක් දෙන්න පුළුවන්.
1: ඉතින් කසුනියක්කිගේ නම්බික තමයි 071-57-74-949.
0: 071-57-74-49. හරි. ඉතින් මෙහෙමයි මේකේ තියෙන්නේ. දැන් ඉස්කෝලේ ළමුන් 1500කට වඩා ඉන්න ඕනේ. හරි. ළමුන් 1500කට වඩා වැඩි නම් ඔයාගේ ඉස්කෝලේ ඕනම පළාතක අනුරාධපුරේ, පොළොන්නරුවේ, මොනරාගල, මාතර, හම්බන්තොට අපිට තැන දාලා නැහැ. හා ඉතින් ඒ ඕනම තැනක විදුහල්පතිවරයෙක්, විදුහල්පතිතුමියා, ගුරුතුමිය, ගුරුතුමියක්, ආදි ශිෂ්‍යයෙක්, ශිෂ්‍යාවක් මේක අහගෙන ඉන්න පණිවිඩය දෙන්න පුළුවන් අම්මෙක් තාත්තෙක්, හා පාසල් සංවර්ධන සමිතියේ වග කිව යුතු නිලයක් දරන කෙනෙක්, මේ ඕනම කෙනෙක්ට මේ අපිට කතා කරලා මේ විස්තර ගැන දැනගන්න පුළුවන්. ඉතින් අපි නායකයෙක්, හොඳම හොඳ දක්ෂ නායකයෙක් හෙටට බිහි කරමුද?

0: අද කරන හැම වැඩක්ම සාර්ථක වෙනවාමයි, අද කරන හැම කටයුත්තක්ම සාර්ථක වෙනවාමයි, සුබ වෙනවාමයි. ඉතින් එහෙම සුබ වෙන වෙන කවියක් කොහෙද? අපි ඇරෙන්න.
1: Let FM Alpha Studio with Kasani and Lehansa.
2: FM 95 FM 94.8 Net FM
0: Net FM Alpha Studio වෙලාව 6:29. ඔයාට තව ලස්සන කතාවක් කියන්න අපි බලාගෙන ඉන්නවා.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
0: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
5: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
6: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලා සම්මානයෙන් පිදුම් ලබයි. SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
7: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ඔල්සියකෙන් නෙලෝන් එක් ගත්ත
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: එල්ඔල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115-715-555 අමතන්න.
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. චිල්ඩ්‍රන්ස් වර්ල්ඩ් කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ලංගම පොත්හලෙන් දැන් ලබා ගන්න 0713-13-36.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: MGK වසන්ත පංචාවල අපේ රෝන්ට එකපාර පපුවේ ගැටුමක් ආවා. ඩයි පරීක්ෂණේ කරා බයිපාස් එකට යවෙනවා කියන. ඒ පාර ගියා සෙවන. සෙවනගල ගියාම ඉතින් අපිට පළවෙනි පාර බෙහෙත් දුන්නා, දෙවෙනි පාරක් දුන්නා. අතර පාරේ ගත්තේ පාරේ දෙදමාත් එක්ව වට හොඳයි. දැන් ඉතින් ඒ බෙහෙත් කරලා ඉවරයි. ඒ මහත්යට නිදුක් නිරෝගී වෙන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ.
0: කතා කරන්න 0777-300-940.
11: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා.
0: Net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
11: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
0: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
11: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
0: අනුශාසකත්වය
11: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ.
0: බැතිපරදායකත්වය
11: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
0: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
2: FM 95 FM 94.8 Net FM.
1: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: සමහර වෙලාවට අපිට දැනෙනවා අපි අපේ ජීවිතේ හිතාගෙන ඉන්න ලොකු අභියෝගයක් තියෙනවා නම් තේරුන්නේ නේද?
12: තේරුන්නේ.
0: ආයි මුලින්දන් කියන්න
12: මුලින්දන් කියන්න.
0: මටම තේරුණා මම මොකක්ද ඒ කිව්වේ කියලා.
12: අන්න එහෙම ඒවත් වෙනවා. සමහර වෙලාවට අපි කියන ඒවා තේරුම් ගන්න බෑ සමහරුන්ට. මං කියන්නේ අපි දෙන්නටම නෙමෙයි. වැඩ කරගෙන යනකොට කිව මොකත් තේරුන්නේ නැහැ නේ කියලා කියනවා. ඉතින් යන්නකෝ.
0: හරි කමක් නැහැ නේද? එහෙම චූටි අතපසු වීම වෙනවා.
12: එහෙම තමයි.
0: හරි. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා මොකක් හරි තැනකට යන්න ඕනි කියලා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ ලොකු තියෙනවනම් ගෝල් එකක්. අනේ ගෝල් එකට යන්න ඔයා හදවතින්ම කැප වෙද්දි. සමහර විට ඔයා ගාව තියෙන වටිනම දේවල් ඔයා ඒ වෙනුවෙන් කැප කරන්න පුළුවන්. ඔයා මහන්සි වෙනවා. ඔයා නිින්දක් නැතුව ඒ වෙනුවෙන් මහන්සි වෙනවා, කැප වෙනවා. ඉතින් කොහොම හරි ඔයා හිතපවත් නැති විදිහට ඒ කැපවීම කොහොම අපතේ යවමින් ඔයාට ඒ දේ ලැබෙන්නේ නැති වෙනවා. එතකොට ඔයාට ඒ දේ ගැන ලොකු කලකිරීමක් දැනෙනවා. ඒක අතිශය සාමාන්‍යයි. ඒක අපි කොච්චර කිව්වත් එහෙම නෑ. අපි ඒ වෙලාවේ කොහොම හරි අපේ මොටිවේෂන් එක තියාගන්න ඕනි කියලා ඒක ප්‍රායෝගිකව කරන්න ගොඩක් අමාරුයි. ඉතින් ඔයාටත් මටත් අපි හැමෝට මේක පොදුයි. ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ? මගේ වෙලාව නරකයිද කොහෙදානේ කියලා අපි හිතින් ඕන තරම් දුක් වෙනවා. අන්න ඒ වගේ අසරණ වෙච්ච, දුප්පත් වෙච්ච එක පිරිමි ළමෙක් හිටියා. එයා කන්න බොන්නවත් සල්ලි නැතුව හිටපු කෙනෙක්. කොටිම කිව්වොත් රජයෙන් නොමිලේ දෙන කෑමවල කූපන් තියෙන කසුණියක්. ඒව වලින් තමයි එයා ජීවත් වුනේ. ඉතින් තනියම කෝඩින් එයා ඉගෙන ගත්තා. අර හොඳම දේ කියන්නේ එයා ඉන්නන් වාලේ හැමම හිටියේ නැහැ. එයාට තිබ්බ අනාගතේ වෙනුවෙන් ලස්සන සැලසුමක්. මං කවදාහරි දියුණු වෙන්න ඕනි කියන ඒ ලස්සන හීනයට තිබ්බා. ඉතින් එයා තනියම කෝඩින් ඉගෙනගෙන තමන්ගේ අනාගතය වෙනුවෙන් Facebook ආයතනයට රස්සාවකට ඉල්ලුම් පත්‍ර එයා දැම්මා. ඉතින් එයා බලාපොරොත්තු දස දහස් ගණනක් හිතේ තියන් හිටියේ එයාව මේකට තෝරගනි කියලා. හැබැයි ලැබුණ උත්තරේ You are rejected. ඔයාව ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ වෙලාවෙ එයාට දැනුණලු එයාගේ මුළු ලෝකෙම එයාගේ ඇස් ඉස්සරහාම කඩා වැටෙනවා වගේ. හැබැයි එයා ඒ වෙලෙ මෙන්න මේ දේ දැනන් හිටියේ නැහැ. විශ්වය එයා වෙනුවෙන් ඊට වඩා ලොකු සැලසුමක් සූදානම් කරගෙන හිටියේ. ඉතින් එදා එයාට ඒ රස්සාව ලැබුණ නම් එයා තවත් එක සාමාන්‍ය පඩියක් ගන්න එක ලොකු ආයතනයක සේවකයෙක් වෙලා නතර වෙන්න තිබ්බා. හැබැයි එයාගේ ඇතුලේ තිබ්බ සැබෑම හැකියාව ලෝකෙට පෙන්වන්න එයාට ඉඩ ලැබුණා. එදා ඒ දොර වැහිච්ච නිසා එයා තමන්ගෙම කියලා දෙයක් පටන් ගත්තා. අභියෝග කෝටියක් මැදින් වුණත් ගොඩනැගුණු ඒ ජාත්‍යන්තර නිර්මාණය තමයි WhatsApp. ඉතින් කසුනියකි හොඳම වැඩේ කියන්නේ එදා යාව ප්‍රතික්ෂේප කරපු Facebook ආයතනයම ඩොලර් බිලියන 19ක් දීලා එයා හදපු WhatsApp එක සල්ලි වලට ගත්තා.
12: අන්න එහෙම hina වෙන්න ඕනේ නේද එතකොට?
0: Facebook එකට.
12: අන්න එහෙම වෙනවනේ. මට මේ මතක් වෙනවා එතකොට ගොඩක් දේවල් ඔයාටත් එහෙම මතක් වෙනවා ඇති. සමහරව අනේ බොරුවට ප්‍රතික්ෂේප කරනවා. කියලා හිතනවා එතකොට. අනේ මේ ඉතින් එහෙම තැන් තියෙනවා. බොරුවට ප්‍රතික්ෂේප වුණු තැන් තියෙනවා නේද? ආයි ඊට පස්සේ හොඳ කියලා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා එක මාරයි මරු වැඩක් අන්න කියලා ඊට පස්සේ ආයි ඉතින් පිළිගන්නවා. එහෙම තැන් ඕන තරම් අපේ ජීවිතේ වෙනවා. ඉතින් ප්‍රතික්ෂේප වුණා කියලා ඔයා ෆේල් නෙමෙයි හොඳේ. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රතික්ෂේප වුණාම ආයි ඔයාව මල් මාල දාලා පිළිගන්න අවස්ථාවක් එනවා.
13: ගොළු හදවත විවර කරන්න.
12: යස් විවර කරන්න.

0: ජේජේ උදේ 6යි විනාඩි 39යි. කලබලේ කලබලේ ලෑස්ති වෙනවද? කලබලේට දැන් එළියට බැස්සද? ස්කූල් වෑන් එකේ ළඟයිද? ස්කූල් බස් එකේ යන ගමන්ද? පරිස්සමින් පරිස්සමින් වාර විභාග හොඳට ලියන්න ඕන මගේ මැනික. දැන් අපි යන්න හදන්නේ ලස්සන බර්ත්ඩේ කේක් එකක් අද කපන්න.
1: අද අපි කපමු මුලින්ම නුවරඑළිය කේක් එකක්.
0: සීතල කේක් එකක්.
1: සීතල. ඉතින් අපිට එවලා තියෙනවා අද මගේ හොඳම යාළුවගේ බර්ත්ඩේ කේක්. එයාගේ නම සිතුම් සත්සර. එයා ඉන්නේ නුවරඑළිය කියලාත් අපිට එවලා තියෙනවා. අද 18 වෙනි උපන්දිනය සමරන බත්තර මුල්ල ඉන්න තුමාලි ගිහන්සා හේවා වසම් නංගිට සුබම සුබ උපන්දිනයක් එකතු කරනවා.
0: මේ මොකක්ද?
1: අද අපේ අක්කගේ 19 වෙනි බර්ත්ඩේ එක. අක්කගේ නම තරුෂි ප්‍රාර්ථනා. ලස්සන නමක්. හැපි බර්ත්ඩේ අක්කට.
0: පුත්තලමින් අපිට තියෙනවා බර්ත්ඩේ විෂ එකක්. ලිටල් පැරඩයිස් පෙරපාසලේ ඉගෙන ගන්න විහාෂි පබසරා වෙන්න ඕන. නම මං හරියට කිව්වා නේද විහාෂි? විහාෂි පබසරාගේ අද 4 වෙනි උපන්දිනය. අම්මා තමයි කියලා තියන්නේ සුබ වේවා ජය වේවා. ගොඩක්කයි චැට්ටකේ ඉන්නවනේ.
1: අපිට අරාපි කලින් අපේ රට ගැන කිව කතාවට ගුඩු ගුඩාක් කට්ටිය එක එක ලස්සන දේවල් කියලා තියෙනවා.
0: අනේ ඉතින් වාසනාවන් වාසනාවන්. You are a leader. 2026 මේ පාර අපි ස්කෝල 5කට මේ අවුරුද්ද යනවා. තව ඉස්සරහට එනවා. මේ අවුරුද්ද එන්න හිතාගෙන ඉන්නේ ස්කෝල 5කට. ඉතින් ඉක්මන් කරන්න. ඔයාට ඔයාගේ ස්කෝලෙටත් මේ වගේ ලස්සන වැඩක් අරගෙන ඔයාගේ දරුවට නායකයෙක් කරන්න පුළුවන් හොඳ ලස්සන වැඩක් අරගෙන එන්න ඕන නම් මෙන්න මේ නම්බර්ස් දෙකට තමයි කතා කරන්න ඕන. මට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0716764949. එහෙම නැත්නම් සුරේෂ් මාමටත් පුළුවන්.
1: 0777-26-74-182.
0: 0777-26-74-182. ගිහින් එන්න හැමෝටම ජය වේවා. හෙට හම්බ වෙමුකෝ. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා?
1: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774634397.

ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
3: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 312 340.
4: FM 95, FM 94.8, Net FM.
3: උදැසන 6:45.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙන එන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0767 316 3672.

0: ආයුබෝවන්. අද 2026 ජූලි 23 වනදා බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. net news සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල 2029 ජනාධිපතිවරණයට එන්නේ රනිල්ද සජිත්ද. එජාපයේ සිය ස්ථාවරය පළමු වරට හෙළි කරයි. පළමු මාස 6 තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9000 පණි. උතුරු සහ නැගෙනහිර වෙරළ තීරයන් ගැන ජනපතිගෙන් ප්‍රබල තීරණයක්. ඉරානයට එපා කියන න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා සෞදි අරාබියට අවසර දෙමින් ඇමරිකාව අලුත් කිවිසුමකට. දෙවිනුවර දේවාලයේ ඇසල පෙරහැර මංගල්‍යයේ පේලි පෙරහැර අද සිට.
1: net news the truth people trust.
0: ඇමරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තවමත් ඇවිලමින් පවතිනවා. ඉරානයට එරෙහිව ඇමරිකාව යුද ප්‍රකාශ කරන්නේ ඉරානයේ විසින් සිදුකරන බව කියන න්‍යෂ්ටික අත්හදා බැලීමලට විරෝධය පළ කරමින් ඉරානයේ සියලු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා දැමිය යුතු බවයි ඇමරිකාවේ අදහස. හැබැයි එසේ තිබියදී න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා සෞදි අරාබියට අවස්ථාව ලබා දෙමින් ඇමරිකාව අලුත් ගිවිසුමකට එළඹ තිබෙනවා. මොකද්ද මේ ඒගොල්ලන්ට එකක් මේගොල්ලන්ට තව එකක් න්‍යාය? ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. ඉරානයේ න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට විරෝධය පළ කරමින් තවදුරටත් යුද ගැටුම්වල පැටලී සිටින ඇමරිකාව සෞදි අරාබිය සමග තීරණාත්මක බලශක්ති කිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ සිවිල් න්‍යෂ්ටික බලශක්ති වැඩසටහනක් ආරම්භ කිරීමට සෞදි අරාබියට අවස්ථාව ලබා දෙමින් සාමකාමී න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුම ලෙස නම් කර ඇති මෙමගින් සෞදි අරාබියේ න්‍යෂ්ටික බලශක්ති ශේෂ්ත්‍රයට සම්බන්ධ වීමට ඇමරිකානු සමාගම්වලට විශාල ඉඩකඩක් පවතිනවා. ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය මෙතෙක් ප්‍රසිද්ධ කර නැතත් අනාගතයේදී සෞදි අරාබියට තමන්ගේම රට තුළ යුරේනියම් බලගැන්වීමට හෙවත් සපෝෂණය කිරීමට මෙමගින් අවසර ලැබුණ ඇති බවටයි ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. යුරේනියම් විදුලිය නිපදවීමට මෙන්ම න්‍යෂ්ටික ආයුධ සෑදීමටද භාවිතා කළ හැකි. කෙසේ වෙතත් ඇමරිකානු බලශක්ති ලේකම්

0: ක්‍රිස් රයිට් සහ රාජ්‍ය ලේකම් මාකෝ රෝබියෝ අවධාරණය කරන්නේ මෙම ගිවිසුම මගින් න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳව ඉහළම ප්‍රමිතීන් සුරකින බවයි. න්‍යෂ්ටික ආයුධ ව්‍යාප්ත වීමට කිසිසේත්ම ඉඩ නොතබන බවද මාකෝ රෝබියෝ පවසනවා. නමුත් මේ සම්බන්ධයෙන් කලාපේ ප්‍රධාන අමරිකානු මිත්‍රයා වන ඊස්ට්‍රයිලේ මෙන්ම අමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඇතැම් මැතිඇමතිවරුන්ද සිය කනගාටුව සහ විරෝධය පළ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මින් පෙර අමරිකාව කිසිම රටකට තමන්ගේම පසෙහි යුරේනියම් සපෝෂණය කිරීමට අවසර ලබා දී නොමැති බවයි. මේ මැදපෙරදිග කලාපයේ න්‍යෂ්ටික අර්බුදය තව තවත් තීව්‍ර කිරීමට හේතු විය හැකි බවටද ඔවුන් අනතුරු අඟවනවා. 2029 ජනාධිපතිවරණයට පෙර සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අනිවාර්යෙන්ම එක්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු කියා සිටියේ ඉන් පසුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ හැකි බවයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින බවද නවීන් දිසානායක මහතා සඳහන් කළා. නෙට් නිවුස් YouTube නාලිකා වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතුකට්ට දේශපාලන සංවාදයට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
1: රතුකට්ට පණින්නට පෙර
2: 2029 ජනාධිපතිවරණයේ දිවත් UNP අපේක්ෂකයේ ඉදිරිපත් වේවිද?
3: මම හිතන්නේ කල් වැඩි ඒකට කෙලින් ඍජු පිළිතුරක් දෙන්න අවුරුදු 3ක් තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයක් කලින් තියෙයිද මහමැතිවරණයක් කලින් තියෙයිද කොහොමත් පළාත් සභාව දැන් අනිවාර්යෙන් තියෙන්න වෙනවා. ඒ පළාත් සභාවල රිසල්ට් එක අපිට බලන්න වෙනවා. ඉතින් විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් කියන්නේ අවුරුදු 5න් 5ට අනිවාර්යෙන් ව්‍යවස්ථාවෙන් තිබිය යුතු දෙයක්. ඉතින් මම හිතන විදිහට එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මධ්‍යස්ථ දක්ෂිණාංශික දේශපාලන බලවේගයක් හැටියට අපි එකතු වෙලා අපි ඒක අපේක්ෂකයෙක් දැමිය යුතුයි. ඒ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක්ද නැත්නම් සජද අපේක්ෂකයෙක්ද කියන එක අපි තාම දන්නේ නැහැ. නමුත් බ්ලොක් UNP වෝට් එක කියන්නේ 135ක UNP වෝට් එක එකතු කරන්ඩ ඒ ඡන්දය ගන්න පුළුවන් නේ මං හිතන්නේ ඒ කඳවුර එක්කෙනෙක්ට පමණයි. ඉතින් මම නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි ඒ කඳවුරෙන් එකෙනෙක් අපි දැමිය යුතුයි කියලා. දෙන්න තාම අපේක්ෂකයෙක් කිය අපේක්ෂකයෙක් තාම නැහැ. ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයෝ දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා හා සජිත් ප්‍රේමදාස මහත්තයා. ඉතින් එළඹෙන දේශපාලන චිත්‍රය තුළ තමයි අපි අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. නමුත් මගේ පෞද්ගලික අත්දැකීමෙන් මාස 6කට පෙර තමයි මේ ඔක්කොම තීරණය වෙන්නේ. මොකද මගේ අත්දැකීම තියෙනවා 94 ජනාධිපතිවරණේ. මගේ පියා කිසිසේත්ම බලාපොරොත්තුනේ නැහැ පරම් කරන්න. නමුත් 94 මහමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනායක වුණාට පසුව එතුමා තීරණය තරම් කරන්න. ඉතින් තාමත් ක්ෂණිකව අපසරය හැදෙනවා. ඉතින් ඒකට ජස් වෙන විදිහ තමයි මං හිතන්නේ තීරණය වෙන්නේ කවුද ඉදිරිපත් වෙන්නේ කියලා.
2: ඔබේ පියා ඔබ සඳහන් කරපු ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ කෘතහස්ත දේශපාලන ජනාධිපති අපේක්ෂකෙක්, ඔබේ මෑණියුත් ජනාධිපති අපේක්ෂිකාවක් මාමණ්ඩී කරු ජයසුරින් මහත්මිය. ඉතින් මේ වගේ දැවැන්ත දේශපාලඥයන් පිරිසක් එකතු වුණ පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. හැබැයි එහෙම දැවැන්ත පක්ෂයක් දැන් මැරුණු ස්වභාවයකින් නේද ඉන්නේ?
3: ඒක උතින් ඒක තමයි මම හිතන්නේ. ඒක තාමත් අවාසනාවන්ත කනගාටුදායක මුළු රටටම බලපාන දෙයක් තමයි එක්සත් ජාතික පක්ෂය මෙවැනි අඩු ප්‍රතිශතයකට වැටීම ගැන. ඉතින් මම හිතන විදිහට බ්ලොක් UNP වෝට් එක තාම තියෙනවා. ඒ කියන්නේ සජබයි UNP එකයි එතෙන්ට තමයි දෝලණය වෙන්නේ වෝට් එක. ඉතින් අපිට 106ක් පමණ තියෙනවා. සජබට 120ක් පමණ තියෙනවා. ඊටත් වඩා මම ඒක පැහැදිලිව සංඛ්‍යාලේඛන වලින් ඔප්පු කරලා තියෙනවා. තව 115ක් විතර ඉන්නවා UNP කාර්යෝ කියලා කියන එක්සත් ජාතික පක්ෂිකයෝ ඡන්දෙ නොදී ඉන්නේ. මොකද ඒගොල්ලන්ට ජයග්‍රහණයක් පේන්නේ නැති නිසා.
2: ඡන්දෙ නොදී ඉන්න UNP පාක්ෂිකයන්. රනිල් පාක්ෂිකයන්ද සජිත් පාක්ෂිකයන් වෙන් කළා.
3: ඒගොල්ලන් එහෙම ලේබල් ගහන්න බෑ. ඒගොල්ලන් UNP කට්ටිය. ඒගොල්ලන් මේ අලියට කැමති පොළපාට කට්ටිය. ඒගොල්ලන් එන්නේ නැහැ නොක් නිසාද ඒගොල්ලන්ට ජයග්‍රහණයක් පේන්නේ නැති නිසා. ඉතින් ඒක සයිකලොජිකල් මානසික ඉෂුව එකක් ඒක. මොකද බොහෝ දුරට දේශපාලනය කරන්නේ ප්‍රතිලාභවලට.
2: ඔබ කියනා වගේ ජයග්‍රහණයක් නොපෙදින්න නම් එතන මොකක් හරි වැරද්දක් තියෙනවා.
3: බෙදීම. ඒකට එක්සත් ජාතික පක්ෂයේ කැඩීම බෙදීම ඒක තමයි ප්‍රධානම හේතුව. ඉතින් මම හිතන්නේ මේක දිගටම ඉතිහාසයෙන් එක්සත් ජාතික පක්ෂය අපි දැකලා තියෙනවා. ඩඩ්ලි ජේ.ආර්. බෙදීම, ගාමිණී ලලිත් ප්‍රේමදාස බෙදීම.
2: ඉතිහාසය රිපීට් වෙනවා.
3: අනිවාර්යෙන්ම ඉතිහාසය ඒක දේශපාලන පක්ෂක තිබෙන ස්වභාවයක් ඒක. ඒ කියන්නේ එක මතයකට කට්ටියට එන්න බැරි එක. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා වෙනම තර්ක කිරීමෙන් වෙනම පක්ෂයක් සෑදීමෙන් බහුතරය එතෙන්ට ගියා. නමුත් ක්‍රූෂල් ක්‍රීම් එක වගේ UNP වෝට් එකක් ඇවිල්ලා නැහැ එතුමටත්. අපිට බේස් එක ඇවිල්ලා නැහැ. ඉතින් ඕක මං ඉතාමත් සරලව විග්‍රහ කරා රණයගේ මොලේ හා සජිත්ගේ කඳ කියලා. ඉතින් සමහර අවස්ථාවල ඒක වැරදි විදිහට මාධ්‍ය හරහා අර්ධ නිරූපණය වුණා, ඒක වෙන විදිහකට. නමුත් මම අර කිව්වේ ගම්මට්ටමේ එක්සත් ජාතික පාක්ෂිකය මට කියන දේ. ඉතින් ඒක තමයි එක්සත් ජාතික පාක්ෂිකය බලාපොරොත්තු වෙන්නේ, මේ දෙදෙනාම එකතු වෙලා පක්ෂයත් නැවතත් ගොඩනගලා පක්ෂය ශක්තිමත් කරලා අනිතරම අලුත් පරම්පරාවක් දැන් ඉන්නවා. ඒතකොට නිතරම ඔය ෆේස්බුක් එකේ මම බලනවා, සජිත්ගේ මීටින්ස් බලනවා, අපේ රැස්වීම් බලන, ඔක්කොම ඉන්නේ 40ට වැඩි කවුඩක පරණ කට්ටිය. නමුත් අර ජී ජෙනරේෂන් කියන කට්ටිය නෑ. එතකොට ඔය විශේෂයෙන් 2000න් පස්සේ පුදුන කට්ටිය, තරුණ තරුණයින්, ඒගොල්ලන් කිසිම දේශපාලන පක්ෂයකට නෑ. ඒගොල්ලන් අර මූවමන්ට් එකත් එක්ක යන්නේ, ඒගොල්ලන් මොහොතත් එක්ක තමයි තීරණය ගන්න, ට්‍රෙන්ඩ් එකත් එක්ක තීරණය ගන්න. බොහෝ දුරට සාධාරණ හා යුක්තිය ගැන හිතලා ඒගොල්ලන් ඡන්දය දෙන්නේ. ඒ වෝට් එක කොහොමද අපි ගන්නෙ? ඉතින් මං හිතන්නේ ඒව ඔක්කොම හරි ඉන්ට්‍රෙස්ටිං කොන්සෙප්ට්ස්. මොකද දැන් අපි මම දේශපාලනේ පටන් ගන්නකොට තිබ්බේ කඳවුරු දෙකයි, කියන්නේ වම හා දකුණ. එතකොට දැන් අර මැදස්ත කඳවුර මිලියන 4ක් 5ක් විතර තියෙනවා. ඒක දවසින් දවස වැඩි වෙනවා.
1: රතු කට්ට පණින්නට පෙර
0: එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති නවීන් දිසානායක මහතා සහභාගී වූ නෙට් නිවුස් රතුකට්ට විශේෂාංගයේ වීඩියෝව නෙට් නිවුස් YouTube නාලිකාවට පිවිස නැරඹිය හැකියි. 2026 පළමු මාස 6 තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි.
4: ජූනි මාසයේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්වලට අනුව ඇමරිකාන් ඩොලර් මිලියන 1658ක සීමාවකට ළඟා වෙලා තියෙනවා. ඉතින් මේ මුල් අතවට තමයි අපි ඩොලර් මිලියන 1600 සීමාව මාසයක් ඇතුළත එක්ස්පෝර්ට් වලට වැඩි වෙලා තියෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් කාරණයක්. එහිදී විශේෂයෙන්ම අපි වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1314ක ප්‍රමාණයක් වෙනවා. ඒ ගිය වසරේ ජූනි මාසයත් එක්ක සංසන්දනය කරලා ගන්නකොට 15%කට වැඩි අගයක වර්ධනයක් අපි දකිනවා. ඊට අමතරව අපි සේවාංශ යපනන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 344ක ප්‍රමාණයක වාර්තා වෙනවා. ඒ ගිය වසරත් එක්ක ගත්තොත් 104%කට ආසන්න වෙනවා. සමස්තයක් වශයෙන් ගත්තොත් මෙවර ඩොලර් මිලියන 1658 මාසය ගිය වසරේ ජූනි මාසයත් එක්ක සංසන්දනය කරලා බලනකොට 12.5%ක වර්ධනයක් අපි දකින්න. ඉතාමත්ම වැදගත් කාරණයක්.
0: වසරක පළමු මාස 6 තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් මිලියන 9000 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මේ බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා. අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අනවසර ඉදිකිරීම හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා ගත හැකි සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කරන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ පරිසර අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳව සාකච්ඡාවකට එක්වෙමි. පරිසර අමාත්‍යාංශයේ විසින් රුපියල් මිලියන 19,719ක අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බලා තිබෙනවා. ඔළුවිල් වෙරළ තීරේ කාදනය වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග විමසා බැලීමට ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත්කර වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍යංශයේ පැවසුවේ. දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පේලි පෙරහැර අද ආරම්භ වනවා. රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ ලබන 29 වනදායි. ඉන් අනතුරුව අගෝස්තු 4 වනදා කෝල්මුර යාගේ පැවැත්වෙන අතර අගෝස්තු 5 වනදා මහාදේව දානය සමග මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු අවසන් කෙරෙනු ඇති. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වන දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිලින මදුශංක අබේරත්න මහතා.
1: ආයුබෝවන් දෙවිනුවර උත්පලවන මහා ශ්‍රී විෂ්ණුදේව රාජානන් වහන්සේගේ 769 වෙනි පෙරහැර මංගල්‍යය අද දිනදී පළවෙනි පේරි පෙරහැර මංගල්‍යය ගමන් කිරීමට නියමිතයි. හවස 5න් පසු පෙරහැර මංගල්‍යය චාරිත්‍රානුකූලව පිටත් වීමට නියමිතයි. දෙවනි පේරි පෙරහැර මංගල්‍යය ජූලි 24 වෙනිදා, තුන්වෙනි පේරි පෙරහැර මංගල්‍යය ජූලි 25, හතරවෙනි පේරි පෙරහැර මංගල්‍යය ජූලි 26, පස්වෙනි පේරි පෙරහැර මංගල්‍යය ජූලි 27, 5න් පසු හයවෙනි පේරි පෙරහැර ජූලි 28. කාවාඩි පෙරහැර පවතින බැවින් දෙකෙන් පසු තමයි පෙරහැර මංගල්‍යය පිටත් කිරීමට නියමිත වන්නේ. ජූලි 29 වෙනි දිනේදී රන්දෝලි පෙරහැර හවස 5න් පසු පිටත් වීමට නියමිතයි. මීට අමතරව පෙරහැර පසු අපි පූජා සතිය කියලා තියෙනවා සතියක්. ඒකේ වෙළඳ කටයුතු සභාව මගින් කිරීමට බලාපොරොත්තු වෙනවා. අගෝස්තු 4 වනදා 4න් පසු කොල් මුර යාගය පවත්වනවා. ඊට පස්සේ මහා දේව දානය අගෝස්තු 5 වෙනි බදාදා පෙරවරු 9න් පස්සේ අපි සියලුම ජනතාවට එම දේවදානය බෙදීමට සූදානම් කරමින් පවතිනවා.
0: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වෙනි ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දක්වන්නේ නෙත් FM රේඩියෝ වයි. රත්රන් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 930කට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 1,69,00,000 සමග සැකකරුවන් දස දෙනෙකු වත්තේගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අත්අඩංගුවටගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බවයි. මෙම සැකකරුවන් මඩවල ප්‍රදේශයේ හෝටලයක් තුල සිටියදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් පිරිස කොටහේන, වැල්ලවත්ත, නාවලපිටි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: Good morning. දැන් වෙලා උදේ 7:01.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ.
6: රසට ගුණට උයන්න. පිටේ 3-5.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු.
8: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, නිවැරදිද යන්න තහවුරු කරගන්න, ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
12: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 8යි අද Thursday බ්‍රහස්පතින්දා. සුබෝ සකල් අචීනවා.
1: සුබෝ සකල්.
0: ඔව්.
1: ඒ කියන්නේ good morning කියලා දන්නවා.
0: Good morning Bengali වලින්.
1: Bengali වලින්.
0: Bengali වලින්.
1: Good morning, good morning. හැමෝටම සුබෝ සකල් කියලා ප්‍රාර්ථනා කරනවා.
0: සුබෝ සකල්.
1: නුවා සුබෝ සකල්. සාරා සුබෝ සකල්.
0: බොහොම ස්තුතියි.
1: ආරිමේ දැන් අපිට සුබෝ සකල් වුණාට
0: ඔව්.
1: අපේ අසල් වැසින්ට
0: හොඳ
1: නෑ. කචල් වෙලා
0: ඒකින් තමයි මම පැත්තෙන් පොඩක්
1: ඉන්දියාව පැත්තට ගියේ ඒක නිසානේ.
0: ගන්නවනේ පැත්ත පොඩක්.
1: දැන් අපි අපිට මෙහෙම කියන්න පුළුවන්. එන ආඩම්බරෙන්.
0: කොහොමද?
1: අයගේ ටවුන් එකේ අපි 3 දෙනාට ආඩම්බරෙන් කියන්න පුළුවන්. අපි කියූ දෙයක් වැරදි නොමැත කියලා.
0: Yes.
1: අපි මේ කොක්රෝච් ජනතා පාටිය ගැන කලින්ම වට මතක්
0: කරානේ. ඔව්.
1: ඊට පස්සේ අපි වාට මතක් කරා මේ ඉන්දියාවේ NEET කියලා එක්සෑම් එකක් ගැන.
0: Yes.
1: National Eligibility Test කියලා ඔය වෛද්‍ය විද්‍යාලවලට තෝරගන්න එක්සෑම් එකක් ගැන. ඔන්න දැන් මේ දෙක එකතු වෙලා තමයි ඉන්දියාවේ මේ ප්‍රශ්නේ හැදිලා
0: තියෙන්නේ. ඔව්.
1: CJP පක්ෂයයි අර එක්සෑම් එකයි දෙක ඔන්න හැප්පිලා පොපුරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෝඩි මහත්තයා හිතාගෙන හිටියා. තමන්ගේ ඔළුව උඩින් නේ. කාක් එක්වත් කපුට එක්වත් පියාඹන්නේ
0: නැහැ කියලා.
1: ආ ඉතින් තව අවුරුදු 50කට විතර අඛණ්ඩ ಭಾರತයේ ලොක්ක මම කියලා තමයි මෝඩි මහත්තයා හිතන් හිටියේ. කොහොමත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි යා හිතන් හිටියේ යාට බොහොම පහසුවෙන් ඒ ගමන යන්න පුළුවන් වෙයි කියලා.
0: 2047 වෙනකම් ප්ලෑන් ගහලා තියෙන්නේ.
1: නෑ.
0: ඔව්.
1: ලේසි නෑ.
0: විකසිත ಭಾರತ.
1: හරි දැන් මෙන්න මෙහෙමයි. අපි කියවනේ මේ කොක්රෝච් ජනතා පාටි කියලා පක්ෂයක්.
0: ඔව්.
1: මේක මේ හැදෙන්නේ ඔන්ලයින් මීඩියා හරහා. ඉන්ටර්නෙට් එක ත්‍රූ තමයි මේක හැදෙන්නේ. අභිජීත් දීපක් කියලා ඉන්නවා මේ අවුරුදු 30ක විතර කොල්ලෙක් 30 අවුලක් නැහැ කොල්ලෙක් කියලා තමයි අපි දැන් කියන්නේ. මොකද ඉස්සරහ ගැන හිතලා අපිටත් එතකොට කොල්ලෙක්ුණා කියන්නේ ඒ කාලෙ වෙද්දි. හරිද? අභිජීත් දීපක්. මෙයා මේ වෙනකොට බොස්ටන් වල PhD එකක් කරනවා. මහජන සම්බදතා පිළිබඳව.
0: රයිට්.
1: පබ්ලික් රිලේෂන් කියලානේ කියන්නේ. ඉතින් ওই විෂයෙන් තමයි මෙයා ඉගෙන ගන්නෙ. මෙයා මීට කලින් ඉන්දියාවේ ඔය මැතිවරණ සම්බන්ධයෙන් එක්තරා පක්ෂයකට බොහොම සමීපව කටයුතු කරලා තියෙනවා. ඔය ඩිජිටල් මාධ්‍ය උපදේශකයෙක් සහ මේ ස්ට්‍රැටජිස් කෙනෙක් විදිහට. ඒ කියන්නේ මේ උපාය මාර්ග හදන කෙනෙක් විදිහට. මෙයා ඒ කාලේ කරලා තියෙන ඔය මීම් වලින් පොලිටිකල් කන්සෙප්ට් ඒ කියන්නේ දේශපාලන සංකල්ප අදහස් මීම් වලින් තරුණයන් අතරට අරගෙන ගිහිල්ලා තියෙනවා එක එක විදිහට. හරිද? ඉතින් වැඩේ මෙන්න මෙහෙමයි වුණේ. මෙයා ওই විදිහට මීම් දාලා ওই ටෙක්නොලොජිය ගැන අවබෝධයෙන් ඉඳලා ඒ ගැන තවදුරටත් ඉගෙනගෙන ඉස්සරහට ගියා.
0: රයිට්.
1: මෙයා ඊට පස්සේ බොස්ටන් වල ඉද්දී මෙයාගේ PhD එක කර කර ඉන්නකොට අපි මේ කතාව කලින් කියලා දෙනවා පොඩ්ඩක් සමර එකක් විදිහට ඔයාලා මතක් කරන්නම්. ඉන්දියාවේ අගවිනිසුරුතුමා තමන්ගේ එක්තරා නඩුවකදී කියනවා මේ ඉන්දියාවේ ඉන්න විරකියාවෙන් පෙළෙන තරුණයෝ රස්සාවක් කරන්නේ නැති ඔහේ ඉන්න තරුණයෝ හරියට කැරපොත්ත වගේ.
0: රයිට්.
1: අපෙන් වැටෙන දෙයක් කාලා ඉන්නවා. මේක මේ තරුණයන්ට කරපු ලොකු අපහාසයක් විදිහට දීපක් දකිනා බොස්ටන් වල ඉගෙන ගන්න ගමන්. මෙයා ඉතින් ටෙක්නොලොජි සම්බන්ධ දැනුම තියෙන මිනිස්සයනේ. හදනවා කෙලින්ම වෙබ්සයිට් එකක්.
0: රයිට්.
1: CJP කොක්රෝච් ජනතා පාටි කියලා නමක් දානවා අර BJP එකට පැරොඩි එකක් විදියට. ಭಾರತೀಯ ජනතා පක්ෂය කියන එකට පැරොඩි එකක් විදියට දානවා CJP කියලා. ඔන්න දැන් වෙබ්සයිට් එක හැදුවා.
0: ඊට
1: පස්සේ මම දානවා Google ෆෝම් එකක් දාලා කියනවා ඉන්දියානු තරුණයන්ට මේකට එරෙහිව නැගී සිටින්න. මේ අග විනිසුරුතුමා සූර්යන් කාන් කරපු ප්‍රකාශයට විරුද්ධව නැගී හිටින්න. ඕගොල්ලෝ මේක වටේ එකතු වෙන පොඩි ජොලියට කරන වැඩක් කියලා අපි දැනට හිතාගමු. නිකන් එහෙම තමයි ආ පටන් ගත්තේ. මෙයා හිතන්නේ නැති විදියට පැය 24ක් ගත වෙද්දී මිලියන ගාණක් ඉන්දියානු තරුණයන් මේක වටේ එකතු වෙනවා. කොච්චර එකතු වෙනවද කියනනම් පැය 48ක් යද්දී ಭಾರತೀಯ ජනතා පක්ෂයට සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල ඉන්න අනුගාමිකයින් ෆලෝවර්ස්ලා ප්‍රමාණය පහු කරලා මේ CJP එකට ෆලෝවර්ස්ලා හම්බ වෙනවා.
0: රයිට්.
1: ඔන්න. දැන් මේක ටිකක් වෙන තැනකට එනවා. එහෙම ආවට පස්සේ හරි. දැන් තරුණයෝ මේක වටා එකතු වෙලා ඉන්නවා. මේගොල්ලෝ කමියුනිකේට් කරනවා. මේගොල්ලෝ එක එක සිහින දකිනවා. ඉන්දියානු පාර්ලිමේන්තුවේ කාන්තා ප්‍රතිශතයේ 50% කරන්න. අගවිනිසුරුවරුන්ට විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනය කරන්න දෙන්නේ නැහැ වගේ දේවල්. ඊට පස්සේ ඔය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වගේ දේවල් ගොඩාක් කතා කර කර ඉන්නවා. ඔහොම ඉද්දී මේ අර අපි කිව්වේ NEET කියන එක්සෑම් එක National Eligibility Test කියලා විභාගයක් තියෙනවා ඉන්දියාවේ. මේකෙන් තමයි මෙඩිකල් කොලෙජ් වලට ළමයිව තෝරගන්නේ. මේ විභාගයේ එක්තරා අදියරක් මැයි මාසේ පැවැත්වෙනවා මේ 2026 අවුරුද්දේ. ළමයි මිලියන 2.8 ලක්ෂ 28ක් විභාගයට මුණ දෙනවා. හරිද? මුණ දීලා විභාග ඔක්කොම ලියලා ගෙදර ගියාට පස්සේ හදිස්සියෙම එළිවෙනවා පොඩි ස්කෑම් එකක්. ඒ කියන්නේ පේපරේ කලින් පිට වෙලා තියෙනවා. මුළු විභාගෙම කැන්සල් කරනවා. හිතන්නකෝ. දැන් අර අපේ A level එකට කොච්චර කම්පිටිෂන් එකක් තියෙනවද? ලක්ෂ 3ක් ලියලා 40,000ක් විතර රාජ්‍ය විශ්වවිද්‍යාල වලට තේරීපත් වෙන A level වලට අපි දැන් මේ ටිකෙත් නඩුවක් යනවා. FR එකක් එහෙම දානවා.
2: තාම මේ දැන් A level කාලසටහන දීලා තියෙරයි. තාම නඩුවේ තීන්දුව ඇවිල්ලා අද 23 නේ අද තමයි මං හිතන්නේ එන්න තියෙන්නේ.
1: අන්න හරි. එතකොට තේරෙනවානේ අපිට ඒ තරම් තරගයක් තියෙනවා නම් ලක්ෂ 3ක් ලියලා අර 40,000ක් විතර කැම්පස් තේරෙන විභාගෙට එච්චර තරගයක් තියෙනවා නම් හිතන්නකෝ නිකන් මිලියන 2.8 ලක්ෂ 28ක් ලියන විභාගෙට කොහොම වෙයිද? ඉතින් ඉන්දියාවෙ ඉන්න දරුවෝ මේකට සූදානම් වෙනව අවුරුදු 2-3ක ඉඳලා. සාමාන්‍යයෙන් මේකට වැය වෙනවලු ලක්ෂ 3-5 අතර ප්‍රමාණයක් ඉන්දියානු රුපියල් වලින්.
0: ඔව්.
1: ඉන්දියන් රුපීස් වලින්. ඒකට අපේ ගාන්ටෙදි මේක ලක්ෂ 10-15ක් විතර වැය කරන්න සිද්ධ වෙනවා. එහෙම වැය කරලාවිල්ලා විභාගෙට ඉඳගත්තට පස්සේ ලියලා ගියාට පස්සේ පේපරේ පිට වෙච්ච නිසා විභාගෙ කැන්සල් කියලා කියනවා. කොහොම දැනනවද? නේ? හරි. දැන් මේ මාසෙක කැන්සල් වුණානේ. මේක ආයේ රීෂෙඩියුල් වෙනවා ජූලි මාසෙට. ජූලි මාසෙත් විභාගෙ ලියනවා. ඒක ගැනත් අපි කතා කරවාට මතක ඇති. ඒ විභාගෙට අර බයෝමෙට්‍රික් එහෙම ගෙනල්ලා එන
2: ප්‍රශ්නයකට
1: සමහර ළමයින්ට විභාගෙ ලියන්න යන්න බැරුව ගියා. විනාඩියක් පරක් වුණත් එන්න දුරයින් ඉතින් ඉන්දියාව කියන්නේ අපි දන්න ලංකාව වගේ නෙමෙයිනේ. විනාඩියක් පරක් වුණත් එන්න මේ සිස්ටම් එකෙන් ළමයිව එළියට දැම්මා. එලිජිබල් නෑ වට ලියන්න බෑ කියලා. ඔයා දන්නවදර මේ මාසේ සාර විභාගෙ කැන්සල් වෙච්ච නිසා ළමයි 20ක් විතර සිය දෙවි නසා ගන්න
0: තියෙනවා.
1: ඊට පස්සේ දෙවනි පාර අර ටෙක්නොලොජිගේ ප්‍රශ්න නිසා ළමයින්ට විභාගයට මූණ දෙන්න බැරි වෙච්ච නිසා ඒ පාර නම් සිය දෙවි නසා ගැනීම වාර්තා වෙන්නේ නැහැ. හැබැයි සෑහෙන මානසික කඩාවැටීම් වලට දරුවෝ ලක් වෙනවා. ඔන්න ඔය ඉතුරු වෙන ඔන්න ඔය දුර්වලතාවය ඔන්න ඔය ප්‍රශ්නය අර CJP එක ඇඩ්‍රස් කරනවා. CJP කියනවා එන්න නවදිල්ලියට ඔක්කොම තරුණ තරුණියන්ට අපි පාරට බැහැලා නරේන්ද්‍ර මෝඩිගේ ආණ්ඩුවටයි අධ්‍යාපන අමාත්‍යවරයාටයි විරුද්ධව සටන් කරමු කියලා. කට්ටිය පාරට එනවා. එක ඉන්ටර්නෙට් වෙබ්සයිට් එකකින් මිලියන ගාණක් තරුණයෝ නවදිල්ලියට එකතු කරනවා. රාහුල් ගාන්ධිටවත් මෙච්චර ගල් කරන්න බැරි වෙච්ච වැඩක්.
2: හැබැයි රාහුල් ගාන්ධි අර මේ වගේම තමයි බලෙන් ප්ලග් වෙනවා වැඩේ.
1: රාහුල් ගාන්ධි එල මේකට ප්ලග් වෙනවා. ඊට පස්සේ රාහුල් ගාන්ධි කොමරි අත්අඩංගුවට ගෙන ආයි රිලීස් කරනවා.
2: රාහුල් ගාන්ධිට කියලාවත් කරගන්න බැරි වැඩක්. රාහුල් ගාන්ධි පොලිසියට මේ දුන්නත් දන්නේ මේ
1: මම ගන්න කියලා අර ෆොටෝ එකේම ලස්සන ෆොටෝ එකක් තියෙන උස්සගෙන යන එකේම වැටිනවනේ ගාන්ධිට. ඉතින් රාහුල් ගාන්ධිට ඇත්තටම තමන්ගේ දේශපාලන ජීවිතේ කරගන්න බැරි වෙච්ච
2: දේ. සහෝදරයි දෙන්නම හිටියා මේ ගාන්ධිලා.
1: ඔව්.
2: ගාන්ධි දරුවෝ දෙන්නම හිටියා මේ සටනේ.
1: සටනේ හිටියා. ඉතින් ඇවිල්ලා මේකට ප්ලග් වෙලා තිබ්බා. කොහොම හරි මේ වෙනකොට මේ උද්ඝෝෂණ දැවැන්ත වෙලා තියෙනවා. මේගොල්ලෝ ඉල්ලන දේවල් කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඉන්දියාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අලුත් කරන්න, වෙනස් කරන්න. අධ්‍යාපන අමාත්‍යවරයාට වහාම තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි මෝදිටත් මේකේ ලොකු වගකීම් සම්භාරයක් පනවලා තියෙනවා. වාට මේක හදන්න බැරි නම් ඔයත් ලෑස්ති වෙන්න යන්න. ඒක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි මෝදි. මට යන්න ගියයි කියලා මේ මෙච්චර අර දූරන්දර වගේ ෆිල්ම් එහෙම ගහලා ඔලු හැදුවේ මට විතරයි දෙයියනේ මේක කරන්න
2: පුළුවන් සංකල්පය හදලා
1: රටවල්
2: වල ප්‍රශ්න ඇති කරලා
1: ඉතින් ඔන්නඔහොම දැන් ප්‍රශ්නේ ඔඩුදුවලා තියෙනවා. ඉතින් ඉන්දියානු තරුණයන් ඉල්ලනවා මෝදිට ඒ වගේ අධ්‍යාපන අමාත්‍යවරයාට වහම දූර වලින් ඉල්ලාස් වෙන්න කියලා. මෝදිට දූරෙන් ඉල්ලාස් වෙන්න කියන්නේ හැබැයි කියනවා මේකට accountability වගකීම බාර ගන්න කියලා. ඒ වගේම තමයි ඉන්දියාවේ දරුවෝ බොහෝ පිරිසක් මේ විභාගය නිසා ලක්ෂ ගාණක් මුදල් වැය කරනවා. හරිද? ඉතින් ඔය ඉන්දියාවේ පුද්ගලිකකරණය අධ්‍යාපනයේ. ඒක වැරදි නෑ. ප්‍රයිවටයිස් කරන එක වැරදි නෑ. හැබැයි මෙතන තියෙන වෙන මේ මොනොපොලි එකක් හැදිලා තියෙනවා.
2: ඔව් ඉන්දියාවේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු 10 ඇතුළත විශ්වවිද්‍යාල 400ක් හැදිලා තියෙනවා. හිතන්න සති දෙකකට විශ්වවිද්‍යාල ගානේ විවෘත වෙලා තියෙනවා.
1: විවෘත වෙලා තියෙනවා.
2: ඒ කියන්නේ සති දෙකකට විශ්වවිද්‍යාල ගානේ ඉන්දියාව විවෘත කරලා තියෙනවා. ඉන්දියාව ඒ පහුගිය දශකයේ තීරණය කරා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය තමයි මේ ජවය රට ඉස්සරහට ගෙනියන්න කියලා. ඉතින් ඒ ලොකු බූස්ට් එකක් දාලා හදපු එක මේ වගේ දෙකකින් විභාගයකින් වගේ දෙකකින් බොටල්නෙක් එකකින් හිරවුනාම ලොකු පීඩනයක් එන එක ඒක යථාර්ථවාදීව පිළිගන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි දැන් මම ඉන්දිය මාධ්‍යවේදීන් කීප දෙනෙක් එක්කම ඊයේ හවස කතා කරා. විශේෂයෙන් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ උපකර්තෘතුමත් එක්කත් කතා කළා. දැන් මම ඇහුවේ මේ මම දන්න දෙයක්. ඒ තමයි මේ ඉන්දිය සමාජ මාධ්‍ය හැසිරීම කොයි වගේද කියලා. ඉන්දිය Facebook එකේ තියනවා නොතියනවා වගේලු වැඩේ යන්නේ. ඒ කියන්නේ අපි ඒකයි කිව්වේ මේ සමාජ මාධ්‍ය වෙන කට්ටියක් හසුරවනවා. ඒගොල්ලන්ට ඕන දේ විතරයි පෙන්වන්නේ. දැන් මේ වෙලාවේ ඉන්දිය Facebook එකේ පෙන්වන්නේ මෝදිට ඕන දේ විතරයි. අර අරගලේ බූස්ට් කරලා පෙන්වන්නේ
1: නැහැ.
2: දැන් ඔය අර වෙබ්සයිට් එකක් හදලා නේගොල්ලෝ මේ Facebook එක හරහා නෙමෙයි මේ
1: ඒගොල්ලන්ගේ platform එක.
2: ඒගොල්ලන්ගේම platform එකක් හදලා මොකද ඒගොල්ලෝ දැනගත්තා මේ algorithm එක ඉන්දියාවේ handle කරන්නේ අපේ ලංකාවේ algorithm එක handle කරන්නේත් ඉන්දියාවේ handle කරන කට්ටියම තමයි.
1: ඔව්.
2: ඒක අපි ඔප්පු කරලා බෙන්දලා තියෙනවා. ඉතින් නිකන් ඔහේ post එකක් දෙකක් වැටෙනවලු. ලොකු reach එන්න දෙන්නේ නැහැලු. ඒ වගේම තමයි ඉතින් දැන් ඉන්දිය මාධ්‍යත් යම් කිසි ආකාරයක මෝඩි ලයින් එකේ යන්නේ. ඇත්තම ඊට විරුද්ධව යන මාධ්‍ය නැති තරම්. ඉතින් ඒව ඔක්කොම වැඩේ වහන් කරන් ඉන්නවා කියලා තමයි මේ ඉන්දියාවේ මධ්‍යස්ථ මාධ්‍යවේදීන් කීප දෙනෙක්ම මේ මම හැබැයි තමිල්නාඩුවට තාම ලොකුවට දැන්නලා නැහැ කියලා මේ තමිල්නාඩු මාධ්‍යවේදීන් කිව්වා. මම මේ දිල්ලියට කතා කරාම තමයි ඒක දැනගන්න ලැබුණේ. ඉතින් ලොකු මාධ්‍ය වෙනම මාධ්‍ය බබල් එකක් හදාගෙන ඉන්නවා මේ රටට මේ එන පීඩණය කාන්දු නොවෙන්න.
1: කාන්දු නොවෙන්න
2: රටවල් කරනකොට සමහරවිටදී ඒව කරන්න වෙනවා.
1: ආණ්ඩු කරන්නේ ඒව කරන්න වෙනවා නේ. ගවර්නින් කරත් ඒව කරන්න වෙනවා. ඉතින් කොහමරි මෝදි හදන්නේ තමන්ගේ පාලනේ තියාගන්නනේ. හැබැයි මේ ප්‍රවෘත්තිය සෑහෙන ජාත්‍යන්තර මාධ්‍ය සාර වාර්තා.
2: ඔව් ජාත්‍යන්තර මාධ්‍ය ගන්නවා.
1: BBC එක මේක උඩ දදා කියනවා වෙනම ડોකියුමන්ට්
2: එකක් කරලා තිබ්බා. මාධ්‍ය ලොකුවට ගහන්නේ.
1: ලොකුවට ගහන්නේ.
2: ඒකකුත් තියෙනවා.
1: තියෙනවා. ඉතින් ඇත්තටම අබිදී දීපක් කියන මේ තරුණයා මේ කොක්රෝච් ජනතා පාටික හදලා මේ විදියට මෝදිට විරුද්ධව මිලියන ගාණක් තරුණයෝ නවදිල්ලියට රැස් කරලා තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. අපිට දැන් පේනවා මේ විභාග සම්බන්ධ කාරණා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේවා වෙන්න ඕන. හැබැයි පොඩි සැකයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ අරගලය හරිම වේගවත් හා හරිම කෘතිමයි. හිතන්න ගොනිගන්නේ එකපාර වෙබ්සයිට් එකක් තියෙනවා, පක්ෂයක් හැදෙනවා, මිලියන ගානක් තරුණයෝ මේක වටා රැස් වෙනවා. සෝෂල් මීඩියා වලින් කොච්චර මැනිපියුලේට් කරන්න පුළුවන්ද නේ? ඒ කියන්නේ තමන්ගේ අන්තර්ජාල මාධ්‍ය හරහානේ මේක වෙන්නේ. සෝෂල් මීඩියා කියන්නේ Facebook විතරක් නෙමෙයි කියලා අපිට
2: තේරෙනවා.
1: හරිද? තමන්ගේ platform එකක්
2: කරලා. මේ සෝෂල් මීඩියා නෙමෙයි, මේවා digital media.
1: ඔව්, followers ලෝනේ. අනුගාමිකයෝ ඉන්න හින්දා වැඩේ කරන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු ඇත්තටම මේ අභිජීත් දීපක් පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. මෝදිටත් සද්ද දාන්න. අවිදේ ජීප් දීපක්ව පාවිච්චි කරේ කවුද කියලා ඉස්සරහට එළි වෙන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ude Hatai Vinadi Visi Hatarai
2: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
3: කවෙන් ගේට් හතරෙහි අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් හතර අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
5: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetimistra Sandha. Dahatunai Anuhaya Amatana.
8: Life ekki mood dekata. Chill ekka happening winner. Young vibe ekata set winner. Niyama kire. Rich life. Rasa varga pahakin. Rich life samaga mulu life ekama rich.
9: Life is rich with rich life.
10: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadi Vegan Superiorum Fiber Fit. Okkuma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoraganna Package Rasa. Obe Gedara Adama Fiber Fit Karaganna.
11: Inna Tanamai Dan Ganu Denu Pahasui LB Sim App Ekin.
12: Pahasuwa Salasai, Suhaduwa Salakai. LB Rannaya.
13: මම අනුදි ගුණසේකර මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
6: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
14: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා.
15: කාලයත් එක ඇඟට ඇඟ කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. Now and Lean Calcium Vitamin C D Zinc Magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. And Lean සීමා බිඳලන්න.

0: උදේ 7යි විනාඩි 30යි අල්ගොටාම වෙලාව. අපි යනවා වැදගත්
1: ඉන්දියාවට දිල්ලියට.
0: අම්මෝ
1: මේ යන දිල්ලියක යන්න සාරා.
0: මේ හැබැයි ඇත්තටම මම කියනවානේ.
1: ඔව් නේද යන දිල්ලියක යන්න.
0: මේ දවසල කියන්න එපා අය කාටවත්.
1: හා කියලා කිව්වොත් නේද?
2: ඔව් නේ. ඒ කියන්නේ නව දිල්ලියට යන්න කියලාද දන්නේ නැහැ නේ.
1: ඒක තමයි. යනවා හරි පැරණි හරි.
2: ඔව්. දිල්ලියකට යන්න. ඔව්. ඕන දිල්ලියක්.
0: ඕන
1: දිල්ලිය කියන්නේ කාලෙන් කාලට මාරු වෙන නගරයක් නේ. ඒ කියන්නේ අර උෂ්ණත්වය මත ඒගොල්ලන්ගේ පරිපාලනය අරන් යනවා වෙනත් පැත්තකට. මොකද දරා ගන්න බැරි උෂ්ණත්වයක් එනවා. එළාම් වදිනවා. අර දැන් මේ දවස්වල යුරෝපේ
2: ඔව් හීට් වේව් එක.
1: ඔව්. ඒ කියන්නේ සෙල්සියස් අංශක 40 හරි 42 හරි මාත් ඒ අද්දකින මුණ දෙලා තිනවා. නෑ ටවුන් වල අදින්න ගන්නවා පොකුණු වලින් මිනිස්සු ඔළුවට වතුර දා ගන්නවා. ඒක වෙනම වාව් එකක්.
2: අර ඊශ්‍රායලේ සයිරන් වදිනවා
0: වගේ. ඔව්.
1: මේ අර අපි මේ කීකී හිටියනේ ඉන්දීය කරපොතු වර්ගලය ඉන්දියාවේ සමාජ මාධ්‍ය විශේෂයෙන් Facebook වගේ කම්පැනිස් වලට අයිති මේ මාධ්‍ය ලොකුවට පෙන්වන්නේ නැහැ නේ ඉන්දියාව ඇතුලේ.
2: ඔව් ඔව්.
1: මේ දැන් හොඳට බලන්න අපේ දැන් ඔය රටේ ජනතාව තුන් වේල කනකට වැඩිය Facebook යනවනේ.
2: යනවනේ නේද? මේ රිසර්ච් එක කරගෙන නිසා.
1: ඔව් අපි මේ අපි රිසර්ච් එකක් කරගෙන යනවා මේ දවස්වල. හොඳට කල්පනා කරලා බලන්න ඉන්දියාවේ එහෙම සිද්ධියක් වෙනවා කියලා ඔයගොල්ලෝ Facebook එකේ නිකන්වත් දැකලා තියනවද? සමහරවිට එක පෝස්ට් එකක් දැකලා ඇති. ඒත් පින්තූර දැක්කද?
2: නෑනේ. ඇත්තටම දැක්කේ නෑ.
1: දැක්කේ නෑනේ.
2: ඔව්.
1: පින්තූර AI වලින් හදපු ඒවනම් එකක්ද දෙකක්ද තියනවා දැක්කා.
2: ඔව්.
1: අර රාහුල් ගාන්ධිව පොලිසියෙන් අල්ලන එකක්ද කොහෙද මම දැක්කා. ඒ අර අපි උනන්දුවෙන් හොයන හින්දා. නැත්තම් ඔය නල් නිලි උපදූප ඒවා මේවා එක එක්කෙනාට තියෙන ගොසිප් ඔය ඔය ඉන්න මේ Facebook එකේ මේ රටවල් පෙරලන්න යන නේද? රටවල් හදන්න
2: යන.
1: ඒ කියන්නේ මේ පෙරපැලයක් නෙවෙයි තනකොළ ගහක්වත් හිටන්න නැතුව.
2: ඔව්.
1: හිටවන්න නැතුව මේ රටවල් හරිතාගාර කරන්න යන. මේ Facebook එකේ ඉන්න අයින් අහන්නේ අල්ලපු රටේ මේ අර අපේ තිබුණ ගෝල් ෆේස් අරගලේ වගේම එකක්.
2: ඔව්.
1: එනවා.
2: එනවා.
1: නිකන්වත් දැක්කද ඔයගොල්ලෝ?
2: ඔව් නේ.
1: ආ, ඒකෙන් තේරුම් ගන්න මේ කොහොමද ඒගොල්ලන්ගේ වැඩේ කියලා.
2: ඔව්. මේ ඒ වගේම තමයි මේ නුවා අනිත් පැත්තෙන් ඔය මේ සාමාන්‍යයෙන් මැයි 19 වෙනිදාට අපි ඔය විජයග්‍රහණයේ සමරුම කියලා සමරනවානේ. ඒ ඔය යුද්ධේ නිමාව කියන එක.
0: ඔව්.
2: එදාට ඔයා හොඳට බලන්න. ආයේ දැන් මේ අවුරුද්ද බැලුවේ නැත්නම් ඊළඟ අවුරුද්ද බලන්න. ඔය ලෝකේ විවිධ තැන්වල මේ LTT සැමරුම් තියෙනවනේ. කැනඩාවේ වෙන්න පුළුවන්, යුරෝපයේ වෙන්න පුළුවන්, ඉන්දියාවේ වෙන්න පුළුවන්. ඒ වාට බලෙන් පෙන්නනවා. ඔයා ෆලෝ කරලා නැත්නම් ඒවා බලෙන් ඔයාට පෙන්නනවා. ඒ කියන්නේ ඔයා කිසිම ඒ හා සම්බන්ධ හොයලවත් නැහැ. හැබැයි ඔයාගේ ෆීඩ් එකේ ඒ සම්බන්ධයෙන් මොනා හරි මතු වෙනවා. කාට දෝනේ ඔයා වවුස්සන්.
0: පොඩ්ඩක් හිතලා බලන්න.
2: ලංකාව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම්, ලංකාව ඇතුලේ ජාතිවාදී ගැටුමක් ඇති වෙනවා නම් අපි ගිහිල්ලා අපේ සහෝදර ජාතීන් එක්ක නිතරම ගහමරා ගන්නවන් නම් ඒකට කැමැතිම කවුද?
0: ඒකෙන් වාසියක් හම්බෙන්නේ කාටද?
2: ඒකෙන් වාසියක් හම්බෙන්නේ කාටද?
1: මට මතක් වෙන්නේ බොහොම කාලයකට කලින් මේ හම්බෙච්ච ඉන්දීය හිටපු බුද්ධිඥානශීලී නාරියෙක් මට කියපු කාරණය ඉන්දියාවට ඕනේ ලංකාව හැම වෙලාවෙම ෂේකඩ් කඩ් එකක් වගේ තියන්න. හරි ලස්සන උදාහරණයක්. හෙල්ලිච්ච කිරිහට්ටියක් වගේ තියන්න. මිදෙන්න දෙන්නේ නැහැ කවදාවත්. හැම වෙලාවෙම කිරිහට්ටිය හොල්ල හොල්ල තියාගන්න තමයි හදන්නේ.
2: අන්න ඒකම ඔය දෙකම බලන්න. ඔය නුවා කියපු කාරණාවයි දැන් මං කියපු කාරණාවයි දෙකම බලන්න. රිසර්ච් එක ඔයගොල්ලෝ Facebook නිතරම
0: යනවනේ.
2: එන ගම අපේ පැත්තේ ඇවිල්ලා ෆලෝ බාරක් දාලා යන්න.
0: අපේ පෝස්ට් එකේ කරලා ලයික්
2: එකක් දාලා. ඔව් එහෙම යන්න. ඉතින්
1: අන්න ඒ දැන්
2: ඔව්. ඒ නිසා මේ
1: නෑ ඒක තමයි අපි කියන්නේ හැම වෙලාවෙම මේ ජාතික මාධ්‍ය net fm වෙන්න පුළුවන් අපේ රටේ තව වග කිය යුතු. මොකද හැම වෙලාවෙම අපි රටට වග කියනවනේ ජාතික මාධ්‍ය ආයතන. අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්. අපි රටට බදු ගෙවනවා. අපිට ඔය හිතුමනා අපේ හතර අටේ වනන්න බෑ.
2: ඒ
1: මොනොත් ලයිසන් එක කැන්සල් වෙනවා, නීති රීති වලට යටත් වෙලා තියෙනවා. එහෙම ලංකාවේ වෙලක් තියෙනවනේ. ඉතින් ඒකින්ද අපි වග කියමින්
2: ඒව
1: හදලා තියෙන්නේ. මේ රට වග කියමින් මේ මාධ්‍යකරණය දෙන්නනේ. නිකන් අර මේ ගාලා කඩාගත්ත මේ හරක් පැටව් වගේ දඟලන්න නෙමෙයි.
2: නෙමෙයි.
1: ඉතින් ඒකින්ද ඉන්දියාවේ ජාතික මාධ්‍ය මං හිතන්නේ මේ වෙලාවේ ඒක ඉටු කරමින් ඉන්නවා.
2: ඔව්. බොහොම නිහඩයි.
1: සමාජ මාධ්‍යත් ඉටු කරමින් ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ අතේ නේ කම්පැනි
2: තියෙන්නේ.
1: ඔව්. ඉතින් ඒකින්ද මේ ජාතික මාධ්‍ය පිළිබඳව හැම වෙලාවෙම සමහරවිට සෝෂල් මීඩියා වලින් මොනවා හරි දකින්න පුළුවන්. සෝෂල් මීඩියා වල ජාතික මාධ්‍ය ආයතන දැන් net fm facebook එකේ දිනන ඕකට කියලා බලන්න අනිතරතුරු ඒකේ දිනනවා.
2: හරි. ඉතින් එහෙම මතක් කරගෙන යද්දී ඔය හරි දේවල් තෝරගන්න නම් සාරා මොනවද වට තියෙන්න ඕන?
0: හොඳ මොලයක් තියෙනවා.
2: හොඳ මොලයක් තියෙනවා. critical thinking.
1: ඊයේ අපි අර වැඩි අපි පාවිච්චි කරන්නේ නැති
2: ඉන්ද්‍රිය ගැන ඊයේ සැමරුවානේ ටිකක් ඉහලින් සැමලුවා මේ වර්ල්ඩ් බ්‍රේන් ඩේ එක අපි ඊයේ. ඉතින් ඔයාට අපි මතක් කරනවා දැන් ඔය සමහර තියනවා වැඩි හිටි අයගේ. ඒ කියන්නේ අපි කියනවනේ අර දරකෝටු දර වුණාට පස්සේ ඒව නවන්න ගන්න යන්න එපා. මොකද වෙන්නේ? ඒක කැඩෙනවනේ.
0: කැඩිලා යනවා.
2: ඒව අර ලපටි කාලේ තමයි ඕන විදිහට හදා ගන්න ඕන. ඉතින් අපේ පොඩ්ඩන්ට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ නිසි වයසේදී නිසි විදිහට ලැබෙන්න ඕන. හරිද? ඒක ඒගොල්ලන්ගේ මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණය, ඊට පස්සේ ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, ඊට පස්සේ සාමාන්‍ය දෘෂ්ටිය පෙනීම කියන කාරණාවන් මේ හැම දෙයකටම බලපානවා. ඉතින් ඒක නිසා තමයි ඇංකර් මතක් කරන්නේ ඇංකර් පීඩියා ප්‍රෝ එක ඔයා බොහොම සමබල ආහාර වේලක් ඔයාගේ පොඩ්ඩට දෙන්න ඕනේ කියලා. එතකොට තමයි ඒගොල්ලෝ ලොකු වෙද්දී අර ක්‍රිටිකල් තින්කින් නේ තාර්කිකව දේවල් දිහා බලන්න පටන් ගන්න. එතකොට ඔය එක එක්කෙනාට ඒගොල්ලන් එහෙම මෙහෙවන්න බෑ. ඒකින්ද එහෙම මෙහෙවන්න දෙන්න එපා. පොඩි කාලෙම ඒගොල්ලන්ගේ බුද්ධි වර්ධනයට ඕන කරන දේවල් පෝෂක පදාර්ථයන් නිසි වයසේදී නිසි විදිහට ලබා දෙන්න. ඒකට ඇංකපීඩියා ප්‍රෝත් එකතු කරන්න.
0: එකතු කරන්න. රයිට්. අද බ්‍රහස්පතින්දානේ.
2: අද බ්‍රහස්පතින්දානේ.
0: ඔව්.
2: ඔයා දැන් ඉන්නේ ඔයාගේ අර හැපිනස් සයිකල් එකේ පීක් එකට ලඟ වෙන ගමන.
0: පීක් එකට ලඟ වෙන ගමන්. හරිද? ඕගොල්ලොන්ට හැපිනස් සයිකල් එකක් තියෙනවද?
2: තියෙනවා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ ගොඩක් අයට බ්‍රහස්පතින්දා කියලා කියන්නේ ඉතින් සිකුරාදාට කලින් දවසනේ.
0: ඔව්.
2: අද ටිකක් කපොඩි එනර්ජි එකක් තියෙනවා.
0: මම සතුට වෙන්නේ හෙට. හෙට ගැන හිතලා තමයි මම අද සතුට වෙන්නේ. කොහොමhari දැන් මම කියන්න හැදුවේ බ්‍රහස්පතින්දා සිකුරාදා වෙද්දි පොඩ වැඩ අඩු වෙනවා. ඔගලන්ට වෙලාවක් හොයාගන්න පුළුවන් දම්රෝ එකට යන්න. හරිද? දම්රෝ එකට යන්න කියලා කියන්නේ මොකද දන්නවද? දැන් මේ දාසල දම්රෝ එකට ගියොත් ඔයාට ගන්න පුළුවන් දම්රෝ වොෂින් මැෂින්. මේ දාසල නෙමෙයි කවදා ගියත් ගන්න පුළුවන්.
2: හැබැයි
0: මේ දාසල ගියොත් ඔයාට ස්ටීම් අයන් එකක් නොමිලේ හම්බෙනවා.
2: අන්න හරි. වාසි තියෙනවා මේ දවස්වල ගියොත් රුපියල් 8000ක් වටින ස්ටීම් අයන් එකක් ඔයාට නොමිලේම ගන්න පුළුවන්. ඉතින් දම්රෝ එකට යන්න. අපි මතක් කරනවා දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා. මේ ඕන තැනකින් ඔයාට පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එකක් මිලදී ගන්න. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් හෝල්ඩර් කෙනෙක් නම් ඔයා මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඕකේ.
2: එහෙමත් නැත්නම් ඔයාට දැන් වොෂින් මැෂින් විතර නෙමෙයි තව ගොඩාක් දේවල් දම්රෝ එකේ තියෙනවා.
0: එනවනේ.
2: ඒ මොනවද තියෙන්නේ මොනවද ගන්න පුළුවන් ඔයාගේ අවශ්‍යතාවයට ඕන කරන දේවල් තියෙනවද කියලා බලන්න ඕන නම් ඔයා යන්න www.damro.lk වෙබ්සයිට් එකට.
0: ඕකේ.
2: ගිහලා ඕන දේවල් බලලා ගන්න.
0: එහෙම අපි දැන් අචි කියන දේවල් ඇහුවොත් කාටවත් වරදින්නේ
2: නැහැ. වරදින්නේ නැහැ. يعني මට වැරදුනා. එහෙම වෙනවා.
0: එහෙම වෙනවා. අපිට වැරදෙන්න පුළුවන්.
2: උපදෙස් දෙන අයට වැරදෙන අවස්ථාවක් තියෙනවා.
0: ඕගලන්ට වැරදින්නේ නැහැ. ඒක නිසා ඕගලන්ට මතක් කරනවා දම්රෝ එකට යන්න කියලා. මොකද මේ ඩිස්කවුන්ට්ස්, මේ ඔෆර්ස් මේ ගොඩක් කල් තියෙන්නේ
2: නැහැ. තියෙන්නේ. අපි දැන් මේ ඇල්ගෝ ටවුන් එකේම අපි කතා කරන්නේ CJP එක ගැන. රොක්රෝච් ජනතා පාර්ටිය ගැන අපි කිව්වා කවදාරි
0: කියලා කටගත්තා විතරයි.
2: මෝරි මහත්තයාගේ නහය උඩින් යනවා. ඩිජිටල් කරණය සම්බන්ධ කාරණා. ඉස්සර මට කියන්න අමාරු වචනය. ජාතික ඉදිරි කිරීමේ බැංකුව දැන් ඔයාලට විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මෙන්න මේකයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ පද්ධති මේ වෙනකොට යාවත්කාලීන කරන ඩේටාබේස් එක අප්ඩේට් කරන ගමන් ඉන්නේ. ඉතින් ඔයා ඔය දැන් දන්නවනේ ජාතික ඉතුරු කිරීමේ බැංකුවේ ඉතුරු කිරීමේ ගිණුමක් ආරම්භ කරද්දී අර know your customer form එකක් පුරවනවානේ. ඒකව දානවනේ ඩීටේල්ස් ටිකක් ඔයාගේ ජාතික හැදුනුම්පත් අංකය, ස්ථීර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපින මේවා. මේ දේවල් මේ සාරා කාලෙත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ජාතික හැදුනුම්පත් අංකය කෙසේ වෙතත් අපි දන්නවා ෆෝන් නම්බර් එක, ඇඩ්‍රස් එක වෙන්න පුළුවන්. නැත්තම් වාගේ විද්‍යුත් තැපැල් ලිපින වෙන්න පුළුවන්. මේවා වෙනස් වෙනවා. ඉතින් account එක පටන් ගනිද්දී ආයේ දුන්නු data මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා නම් ඒ දත්ත වෙනස් වෙලා තියෙනවා නම් ඔයා දැම්ම යන්න ළඟම තියෙන අපි මේ කියන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවට, වාගේ account එක තියෙන ශාඛාවට ගිහිල්ලා මේ දත්ත ටික වෙනස් වෙච්ච ටික අලුත් කරලා ඒගොල්ලන්ට update කරලා දෙන්න. කියන්න මගේ number එක වෙනස් වුණා, මේ number එක enter කරගන්න. කියන්න ගිහිල්ලා මගේ ලිපිනය වෙනස් වුණා, මේ අලුත් address එක ඒක enter කරගන්න කියලා. මොකද ඔයාට වඩාත් ගුණාත්මක සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දෙන්න තමයි මේ විදිහට ජාතික ඉතිරි කිරීමේ බැංකුව තමන්ගේ දත්ත පද්ධති යාවත්කාලීන කරන්නේ.

0: FM 94.8 Net FM Divainapura.
1: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැස් සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
3: Life එකේ mood එකට chill එක happening වෙන young vibe එකට set වෙන නියම කිරි rich life රස වර්ග පහකින් rich life සමග මුළු life එකම rich
4: life is rich with rich life
5: Meltol, හිසරතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, අපහසු දින සඳහා

0: 25 සිට 30ට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක් LB ස්ථාවර තැන්පතු Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුළු සමාගමකි
3: වාව් ඇංක ටින් එකක්
4: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
5: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
6: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97

0: උදේ 7යි විනාඩි 50යි අලුත් හැම වෙලාව
1: හරියටම 50ද
0: අන්න 50 වුණා
1: 50යි හරි එන්නේ ටයිමින්
0: ටයිමින් කියන්නේ
1: ආයි
0: සාරණං ටයිමින් ටයිමින් නම් සාර
1: සාර දැන් ජීවිතේ අපි ඔය ඩිසිෂන් මේකින් කියන්නේ
0: මොනවද
1: තීරණ ගන්න වෙලාවට ඒවත් ටයිමින් වලට තමයි කරන්න ඕන දැන් මේ වෙලාවේ ඔයාට කොලඹෝ 9 වලින් ඔයාගෙම කියලා අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 45කට ඒකත් එකපාර ගෙවන්න ඕනේ නැහැ ටික ටික ගෙවාගෙන යන්න ගත්තොත් ඒකේ ටයිමින් කියලා කියන්නේ තව නිකන් අවුරුදු 5කින් විතර ඔගේ වටිනාකම තව දෙගුණයක් වෙනවා
0: රයිට්
1: වානික රුපියල් මිලියන 45ට ගන්න අපාර්ට්මන්ට් එක මේ වෙලාවේ ටයිමින් තියලා ගන්න අපාර්ට්මන්ට් එක තව අවුරුදු 5කින් විතර හිතන්නකො නිකන් තව මිලියන 20කින් විතර වැඩි වුණා කියලා ඒකේ වාසය ඉන්නේ කාටද
0: අපිට කියන්නේ ගන්න ඔයාට
1: ගත්ත ඔයාට හරිද ඉතින් ඒක නිසා තමයි අපි මේ මතක් කරන්න හැම වෙලේම ඉන්වෙස්ටින් වල ටයිමින් කියන එක සෑහෙන්න වැදගත්
0: රයිට්
1: හරිද හොඳට ටයිම් කරලා දුර බලලා තමයි ආයෝජනය කරන්න ඕනේ ඉතින් ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් අපාර්ට්මන්ට් එකක් ගන්නවා කියලා කියන්නේ අන්න ඒ වගේ හොඳ ටයිමින් කරලා කරන්න ඕන වැඩක්
0: රයිට්
1: මේක තමයි ටයිම් එක එහෙනම් දැම්ම ගන්න අපි මේ කියන්නේ the prime colombo in colombo 9 by prime residences අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන colombo 7 colombo 8 තියෙන ඒ කියන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාසල් වලට ඊට පස්සේ රෝහල් පහසුකම් වලට ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ඔය බිස්නස් එකක් කරනවා නම් බිස්නස් හබ් එකක්නේ colombo කියලා කියන්නේ
0: අනිවාර්යයෙන්
1: අපි කියනවා අපේ වාණිජ නගරය කියලා මේ හැමදේම සෙන්ටර් කරගෙන කේන්ද්‍ර කරගෙන ඔයාට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තමයි මේ අලුත්ම ප්‍රයිම් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් අපි ඔයාට මතක් කරනවා මේ කාමර දෙක, කාමර තුන මේ විදිහට කැමති විදිහට ඔයාට මිලදී ගන්න පුළුවන්. තට්ටු හතකම පාකින් තියෙනවා.
0: රයිට්.
1: ආයේ පාකින් ගැන ප්‍රශ්න ඇති කරන්න ඕනේ නැහැ. වාහනේ එළියේ තියලා යන්න, පාරේ තියලා යන්න ඒ ප්‍රශ්න මොකුත් නැහැ.
0: ඒතර රැට නිින්ද යන්නෙත් නැහැනේ සමහර.
1: ඔව් වාහනේ එළියේනේ.
0: එළියේනේ.
1: ඔය ඇතුලේ වුණාට එහෙම නිින්ද යන්න තියලා තියෙනවා. දැන් එහෙම බය වෙන්න ඕනේ නැහැ. වඩ 7 floors of parking තියෙනවා මේ අලුත්ම apartment project එකේ. ඉතින් prime ලට call එකක් දෙන්න. දැන් ඔන්න wen කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ටික ටික apartments ඉවර වීගෙන යන්නේ. ඒක නිසා ඉක්මන් කරන්න කියලා මතක් කරනවා.
0: right.
1: අපි ඔයාට කිව්වා ඔයා නිකන් ওই coach එහෙම යනවා නම් කැලණිය පැත්තට, වනවාසල පැත්ත, ඔය පැත්තට යන කෙනෙක් නම්, රාගම පැත්තට යන කෙනෙක් නම් ඔයාට බලා ගන්න පුළුවන් ලොකු towers තුනක් පේනවා. coach යද්දි ලස්සන්ට පේනවා. බොහොම ප්‍රතාපවත් විදිහට. ඒ තමයි ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් එක. අපි මේ කියන අලුත්ම ප්‍රයිම් කොලඹින් ප්‍රයිම් රෙසිඩෙන්සිස් එක. ඉතින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. 0710-7133 එකපාර ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාට කතා කරලා ඔයාගේ ප්ලෑන් එක හදාගන්න පුළුවන්. ඔයාට ගෙවාගෙන යන්න ලේසි විදිහට.
0: right ඒ දෙක මතක් කරනවා ඔයගලන්ට ඔන්න දැන් LP finance එකකින් ඔයාලට fixed deposits දාන්න options ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා හරිද මේ options ආයෙත් වෙන කොහෙවත් හොයන්න හම්බ වෙන options
1: නෙමෙයිනේ ඔව් අපි මේ කියන්නේ මේ LB ලගේ fixed deposit ගැන ඒකත් ඉතින් ටයිමින් තියලා කරන්න ඕන වැඩ
0: අනිවාර්යයෙන්
1: ටයිමින් තමයි investment වල ප්‍රධානම දේ
0: yes
1: හරි කාලෙදි හරි තැන හරි විදියට ආයෝජනය කරොත් ආයේ අනිත් පැත්තෙන් හරි කාලෙද්දී ඔයාලට ලොකු ප්‍රතිලාභයක් ගන්න පුළුවන්.
0: ගන්න පුළුවන්.
1: ඉතින් ඔන්න ජේෂ්ඨ පුරවැසියෙක් නම් ඔයා අපේ සීනියර් සිටිසන්ස් ලට මේ කියන්නේ.
0: right.
1: LB එකෙන් ඇවිල්ලා තියෙනවා plans දෙකක්. මාස 25ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක කල්පිරෙද්දී ඔයාට 114.5ක පොලියක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒක කල්පිරෙද්දී ඔයාට 113.5 පොලිය අනුපාතයක් ලැබෙනවා.
0: ඒ
1: අපි කිව්වේ ජේෂ්ඨ පුරවැසියන්ට. තවත් ස්ථාවර තැන්පතු සැලසුම් කිහිපයක්ම තියෙනවා. ඔයාට පුළුවන් ඒව දැනගන්න ඔයා ළඟම තියෙන LB finance ශාඛාවට යන්න. නම්බර් එකක් තියෙනවා. එහෙම නැත්නම් LB sim map එක තියෙනවා. LB sim map එක තුරුත් ඔයාට පුළුවන්කම තියෙනවා ආගේ FD එක ඕපන් කරන්න, මැනේජ් කරන්න. FD එකෙන් ලක්ෂ 3ක් දක්වා ක්‍රෙඩිට් එකක් ණයක් ගන්න පුළුවන් හැකියාවකුත් ඔයාට තියෙනවා හදිස්සියකදී. කතා කරන්න මෙන්න මේ නම්බරකට 0112200 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න.
0: right ඒ විදිහට LB එකට යන ගමන් ගලන්ට මතක් කරනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකටත් යන්න පුළුවන් අද තර්ස්ඩේනේ සතියේ ගත්ත බඩු ටික ඉවර වෙලා නම් එහෙම නැත්නම් මේ සතියේ බඩු ගත්තේ නැත්නම්
1: ගිය
0: සතියේ බඩු ටිකෙන් නම් මෙච්චර දවස් දීුවේ වාඩි පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා වගේ ගෙදරට ඕන දෙයක් අඩුවට ගන්න දැන් එළවලු පළතුරු එහෙම ගන්නවා නම් ඔයාට ෆ්‍රෙෂ් දේවල් ගන්න පුළුවන් කොහෙද දන්නවද මේක තියෙන්නේ
1: තියෙන්නේ මෙන්න මෙහෙමයි කොළඹ ගත්තොත් තියෙනවා අතුරුගිරිය මුල් ඒරියාව ඊපස්සේ ගම්පහට ගියොත් ගණේ මුල්ලේ තියෙනවා කොරණෑගලට ගියොත් නා ආරම්මල තියෙනවා නුවරට ගියොත් ගම්පොල තියෙනවා ඒ විතරක් නෙමෙයි රට මැද මාතලෙත් තියෙනවා අපි දැන් මාළබෙත් අලුත්ම ශාඛාවක් ඕපන් වෙලා තියෙන්නේ ඉතින් කසාගල සුපර් කියලා කියන්නේ ලංකාවේ අඩුම මිල

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM.
1: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
2: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්න
1: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
3: දැන් ස්විස් ටෙක් ආවොයි සේරම තියෙනවද
1: නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
2: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
6: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: Prime Colombo
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
7: ප්‍රයිම් කොළඹෝ
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක් ඔන්නඔහුම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන. Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
12: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
13: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කල්නිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770 313 336.
0: FM 95 94.8 Net FM දිවයින පුරා
3: උදේ 8:01 දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
6: බයෙන් බය අලුත් වන අලුත් බේ විපස්සම net news
7: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. විදේශීය නිෂ්පාදිත දුම්මැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනමින් ඒවා කටුනායක ගොන්තොටුපලින් පිටකරගෙන යමින් සිටි විදේශීය ජාතික ගුවන් මගීකු අද අලුයම අත්අඩංගුවට තිබෙනවා. ඒ ගොන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සකකාර විදේශිකයා රැගෙන ආ ගමන් මළු තුන තිබී චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්මැටි 33000ක් අඩංගු දුම්මැටි කාටුන් 165ක් සොයාගෙන තිබෙනවා. ඒවාහි වටිනාකම රුපියල් 49 ලක්ෂ 50 දහසක් පමණ වන බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන මැලේසියානු ජාතිකයෙක් වනවා. ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. AI තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම වැඩමුළුවක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ බණ්ඩාරනායක මහජන පුස්තකාල පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. නොමිලේ පැවැත්වෙන එම වැඩමුළුව ආරම්භ වන්නේ පස්වරු 2ටයි. මෙම වැඩමුළුව සඳහා වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බවයි හෝමාගම ප්‍රාදේශීය සභාව පවසන්නේ. ඊළඟට නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
8: FM 95 FM 94.8 net FM
9: FM algo

0: උදේ 8යි විනාඩි 8යි අල්ගොටාවම වෙලාව
1: ප්‍රශ්නයක්
0: කුමන්ත්‍රණයක්
1: අපිට පොඩ්ඩක් එන්න පරක් වුණේ ඒකයි
0: ඔව්
1: ප්‍රශ්නයක් මොකක්ද නේද ප්‍රශ්නේ
0: දැන්
1: අපි කියුවනේ මේ ඉන්දියාවේ ඇති වෙලා තියෙන තත්ත්වය ගැන සහ අපි මේ සහනුව මතු කරපු කාරණාව තමයි මේ අපේ ඇල්ගොරිතම් එකක්.
0: ඔව්.
1: ඇල්ගෝ ටවුන් එකද අපි මේ කියන්නේ අපේ ඇල්ගොරිතම් එකත් Facebook එකේ වෙන්න පුළුවන් විශේෂයෙන්ම පාලනය කරන්නේ ඉන්දියාවේ මැදිහත් වීමෙන්. මොකද අපි දන්නවා මේ සර්වර්ස් තියෙන්නේ ඉන්දියාවේ තමයි. අපේ රටේ Facebook සර්වර්ස් මුකුත් නැහැ. අඩුම ප්‍රශ්නයක් වුණොත් කතා ගන්න නියෝජිතයෙක්වත් නැහැ.
2: ඉස්සර හිටියා දැන් ඉන්න නියෝජිතයත් ලංකාවේ නෙමෙයි ඉන්නේ Singapore වල ඉන්නේ.
1: Singapore වල ඉන්නේ. දැන් මේ අපි දැම්ම අපේ Facebook page එකේ නැත් FM official Facebook page එකේ.
2: දැන් ගිහින් බලන්න ගිහින් බැලුවොත් පෙනේ.
1: දැන් ගිහින් බැලුවොත් ඔයාලට පෙනේ. ඔයා අතේ ෆෝන් එකක් තියෙනවා නම් අහලා පහලක තියෙනවා නම් කාගෙන් හරි ඉල්ලලා හරි කමක් නැහැ. හොරකම් කරලා හරි කමක් නැහැ. කොහොම හරි Facebook app එකට ගිහිල්ලා නැත් FM කියලා වා search කරාට පස්සේ අපේ Facebook page එකගෙනවනේ. ඒක උඩින්ම තියෙන අපේ post එක. අපි තුන් දෙනා අර ජනතා ව්‍යාපාරයත් එක්ක
0: ඉස්සරහින්ම ඉන්නවා.
1: ඉස්සරහින්ම ගිහිල්ලා lead කරන photo එක.
0: ඔව්.
1: සාමාන්‍යයෙන් අපි දන්න දේ තමයි අපි අත්දැකලා තියෙන දේ තමයි අපේ net fm Facebook page එකේ අපි post එකක් දැම්මට පස්සේ සෑහෙන reach වෙනවා. අපේ ඕනම program එක ඕනම content එකක් දැම්මට පස්සේ ලයික් 10ක් හරි එනවා.
0: ඔව්. ඒ කියන්නේ අපිව හැමදාම අහන කට්ටියක් ඉන්නේ. ඒ ටික හරි අනිවාර්යෙන් අපිට කමෙන්ට් කරනවා, ලයික් කරනවා.
1: ඒක සාමාන්‍යයි. සමහර වෙලාවට මේක රීච් වෙලා රීච් වෙලා ටිකක් හවස් වෙද්දි තමයි උපරිමයට එන්නේ. ප්‍රෝග්‍රෑම් එක ඉවරුනාටත් පස්සේ වෙන්න පුළුවන්. හැබැයි අපි මේ දැන් අත්දකින්න දේ තමයි අපි දාපු post එක රීච් වෙන්නේ නැහැ. එන්ගේජ්මන්ට් නැහැ. කවුද මේක පිටිපස්සේ
0: ඉන්නේ?
1: ඇයි එහෙම වෙන්නේ?
2: ඒ වගේම දැන් මම post එකක් දැම්මා මගේ Facebook එකේ. ඉන්දියාවේ අරගලය ෆේස්බුක් එකෙන් දැක්කා නම් හාට් එකක් දාන්න, නොදැක්කා නම් තම් එකක් දාන්න ලෙස ප්‍රතිචාර දක්වන්න මේ අධ්‍යයන කටයුත්තක් සඳහාම කියලා දාලා තිබ්බා. ඒකත් වෙනදට කටුකඩන් දුවනවා සමහර දේවල් දැම්මම. මේක ලොකුවට දාලා නැහැ. හැබැයි මේකේ තියෙන වැදගත්ම දැන් මේ දාලා පැකට් කිට්ටුයි නොදැක්කා කියලා 39 දෙනෙක් කියලා තියෙනවා. හරිද? නොදැක්ක කියලා 39 දෙනෙක් කියලා තියෙනවා. දැක්ක කියලා 6 දෙනෙක්
1: කියලා තියෙනවා.
2: ඒ කියන්නේ ඉන්දියාවේ යන අරගලයෙන් පින්තූරයක් හරි මොකක් හරි Facebook එකේ ඔබ දැක්කද කියලා තමයි ඇහුවේ.
1: ඔව්.
2: එතකොට දැක්ක කියලා කියලා තියෙනවා 6 දෙනෙක්. නොදැක්ක කියලා කියලා තියෙනවා 39 දෙනෙක්. එතකොට හිතාගන්නකො වැඩේ කොහොමද
1: කියලා. ඉතින්
2: ඒ කියන්නේ නොදකින්න තමයි මේ වැඩේ සෙට් කරලා තියෙන්නේ.
1: සෙට් කරලා තියෙන්නේ. ඉතින් ඇල්ගොරිතම් එක කියලා කියන්නේ අන්න ඕකට තමයි. හැබැයි මේ ඇල්ගොරිතම් එකත් ඔන්න දැන් තමන්ට ඕන විදියට හසුරවන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ බෑක් එන්ඩ් එක අතේ තියෙන කට්ටියට. අපි ඒක තමයි කියන්නේ ඔය සෝෂල් මීඩියා භාවිතා කරන එක හොඳයි, කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් ඉන්නවා සෝෂල් මීඩියාවල.
0: වට
1: අපේ වැඩත් සෝෂල් මීඩියාවල බලන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි මේ මේ ගොඩනගෙන බබල්ස් වලට අහුවෙන්න එපා. මේ මේ රියැලිටි එක නෙමෙයි. දැන් මේ වෙලාවේ ඉන්දියාවේ
2: ලෝකේ කියලා හිතන්න එපා.
1: හිතන්න එපා. මේ වෙලාවේ ඉන්දියාවේ දැවැන්ත අරගලයක් තියෙනවා. අපි දැක්කා ජාත්‍යන්තර මාධ්‍ය BBC එකේම විශේෂයෙන්ම ડોකියුමන්ට් එකක් කරලා තිබ්බා. මර්ධනය කරන්න කටයුතු කරන ආකාරය ඉන්දියාවේ පොලිසිය මේ තරුණයන්ට බැටන් පොළු වලින් ගහනවා, කඳුළු ගෑස් විසි කරනවා, ওই වගේ ලොකු අරගලයක්. අර අපි අත්දැක්කා සමාන අරගලයක් තියෙනවා. ඒ වගේම තමයි මිලියන සංඛ්‍යාත තරුණයින් නවදිල්ලි නුවරට රැස් වෙලා තියෙනවා. හැබැයි විශේෂත්වය කියන්නේ ඔයාලට මේ ප්‍රවෘත්ති අහන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ මේන් ස්ට්‍රීම් මීඩියා එකකින් විතරයි. වෙලාවට මේකට ඉන්දියාවට මුකුත් කරන්න බෑ. ඒක නිසා ඇහෙනවා. හැබැයි අර පුළුවන් තැන ඇහෙන්නේ නැහැ. ඒක තමයි ඇල්ගොරිතම් මේ කියලා කියන්නේ. ඔය හැම වෙලේම ඔයාලට උස්සලා පෙන්නන දේවල් එහෙම
2: හිතන්නේ. කාගේ හරි උමනාවන් තමයි උස්සලා පෙන්නන්නේ.
1: අන්න හරියි. ඒ කියන්නේ භූදේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් මේ සමාජ මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසාම තමයි මේ මේ ජනතා පාටි එක අපි මේ කියපු ක්‍රොක්කෝච් මේ ජනතා පාටි එක CJP එක ඒගොල්ලන්ගේ platform එක වෙනම හදන්නේ. වෙනම website එකක් විදිහට launch කරන්නේ ඒකයි. ඒගොල්ලන්ට ඕන නම් තිබ්බනේ මේක social media වලත් Instagram account එක කරන් Facebook page එකක් කරන්.
2: ඒගොල්ලෝ දන්නවා මේ වැඩේ දුවන්නේ නැහැ එහෙම වුණා නම්
1: කියලා. එහෙම වුණා නම් කියලා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ දැන් මේක ඇත්තටම මේ Facebook එක ඇතුලේ මේ සෙල්ලම දාලා Instagram එක ඇතුලේ මේ සෙල්ලම දාලා ඒගොල්ලන්ගේ pages තියෙනවා. හැබැයි ඒගොල්ලෝ mainly platform එක විදිහට පාවිච්චි ගන්න ඒගොල්ලන්ගේම entity එකක්. ඒගොල්ලන්ගේම website එකක්. ඒක වටේ මේ වෙනකොට තරුණයෝ දහස් ගාණක් එකතු වෙලා ඉන්නවා. ඒක පාලනය කරන්න කාටවත් බෑ. මේගොල්ලෝ Facebook වලට හරි Instagram වලට හරි ආවේ නැත්තේ ඒක දන්න නිසා. එතකොට Facebook වල සෙල්ලම් දාලා Instagram වල සෙල්ලම් දාලා මෝදිව සල්ලම් කරන්න බෑ කියලා දන්න කෙනා කවුද?
0: කවුද?
1: කවුරු වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ එහා සමාන බලවතෙක් වෙන්න බෑ.
0: අභිජීත්ගේ පිටිපස්සෙ ඉන්නේ කවුද?
1: අන්න හරි. දීපක්ගේ පිටිපස්සෙ ඉන්න බලවතා කවුද? මේ මොදිව Facebook වල Instagram වල සෙල්ලම් දාලා වටන්න බෑ. අපි වෙනම පාරකින් යන්න ඕනේ කියලා කියපු.
0: Right.
1: අපි නම් හිතන්නේ කියන්නේ අර ගොටවුන් එකේ. අපි තුන් දෙනා නම් හිතන්නේ අවුරුදු 30ක කොල්ලෙක්ට තනියම මේ වැඩේ කරන්න පුළුවන් කියලා.
0: කරන්න පුළුවන් කියලා.
1: එතකොට මොදි නැති ඉන්දියාවක් ගැන සිහින බලන කවුරු හරි මේක විරිවස්ස ඉන්න පුළුවන්. එක එක තැන් වලට ඇඟිලි දික් වෙනවානේ.
0: ඔව්. එක එක තැන් වලට
1: ඇඟිලි දික් වෙනවා. එක එක බලවතුන්න මතක් වෙනවානේ. ඇමරිකාවත් නෙමෙයි වෙන්න පුළුවන්. එච්චරයි.
0: ඇමරිකාවත් නෙමෙයි වෙන්න පුළුවන්.
1: පුළුවන්. ඉතින් කොන්ස්පිරසිස් අපි අර කියන්නේ සැක කටයුතු දේවල් සහ කුමන්ත්‍රණකාරී දේවල්. ලෝකයේ වටා
2: එන්න පටන් ගන්නේ එහෙම කාගේවත් ඇයි හොඳයි කමක් මත නෙමෙයි. ඊට පස්සේ ඉතින් ඇයි හොඳයි කම් ඇති වෙන විදිහ. ඇයි කියලාවත් හොයාගන්න
1: බෑ. ඔවුනේ ඒ අතරමැද. අතරමැද තන ප්‍රශ්නයක් තියෙනවානේ. මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලියි. අතරම ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමවේදයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ විභාගයේ අතරම ස්කෑම් එකක් වෙලා තියෙනවා. ළමයි අපහසුතාවයට පත් වෙලා තියෙනවා. ප්‍රශ්නේ ඇත්ත. මේ ප්‍රශ්නේ උස්සගෙන ඉස්සරහට
2: ගොඩක් කාලවට දැන් නැන්නේ මම හිතන්නේ ඉතිහාසය නම් පිරික්සලා බැලුවම ජනතාවගේ ඉතා සාධාරණ ජනතා නැගිටින් ජනතාව නිකන් නැගිටින්නේ
0: නෑනේ.
2: අර දෙවෙනි මහින්ද රජුරුවන්ගේ කාලෙත් හමුදාවට පඩි ගෙව්වේ නෑ කියලා ගිහිල්ලා රජමාලිගාව ලංකාවේ වැට කරා. මේ ඉතින් එතකොට මේ එහෙම සාධාරණ අරගල සාධාරණව තමයි පටන්
1: ගන්න.
2: ඊට පස්සේ කාරට ඒක ඇතුළට එනවා
0: එක්කෙනෙක්.
2: කාරට එනවා. ඇවිල්ලා අර ගඟ පොඩ්ඩක් එක තැනකින් හැරුවම ඈතට යනකොට ගොඩක් හැරිලා තමයි
1: යන්නේ. ඉතින්
2: හැරිච්ච තැන හොයාගන්නත් බෑ ඊට
1: පස්සේ. බැරි වෙනවා. එහෙම මේ අරගලෝයි මෑත කාලේ අපේ කලාපේ ඇති වුණානේ. අපේ රට හැරුණාම අපි දැක්ක
0: බංග්ලාදේශේ.
2: ඔය අරගල ගොඩකට දැන් බලන්න නේපාලේ අරගලය. මේ තනිකර දැන් නේපාලේ තරුණයෝ පාරට බැස්සෙයි. Facebook
1: තහනම් කරා කියලා.
2: ඉතින් රටේ අධික අන්තිමට රටේ අධිකරණයට ගිනි තිබ්බනේ.
1: පාර්ලිමේන්තුවට ගිනි තිබ්බා.
2: අර ඇමරිකානු කම්පැනි වෙනුවෙන්.
1: ඔව්.
2: හිතන්න කොහොමද කියලා.
1: අද DJ ආටිස් කෙනෙක්ව තමයි අගමැති කරගත්තේ.
2: දැන් මොකද වෙලා තියෙන්නේ? හැබැයි මේ යම් කිසි මමනකට මිනිස්සයා රට ගෙනියනවා කියලා ආරංචි.
1: ඉතින් කොහොම හරි දැන් ওই දේවල් පිටිපස්ස ඔය බංග්ලාදේශයේ වෙන්න පුළුවන් ෂේක් හසීනා රට දාලා ගියානේ. දැන් ඉන්දියාවේ ඉන්නවා කියලානේ ආරංචි වෙන්නේ. තොර බංග්ලාදේශෙ වෙන්න පුළුවන් නේපාලෙ වෙන්න පුළුවන්
2: පකිස්තානෙත් ඔක නැගීගෙන උනේ නැහැ ඒක හරියට
1: උනේ නැහැ ඊට පස්සේ ඒ රටවල් ටික පිටිපස්සේ ඉන්දියාව හිටියා ඒ කියන්නේ නේපාලෙ ඇතුළේ බංග්ලාදේශෙ පිටිපස්සේ ඉන්දියාව හිටියා ඒගොල්ලෝ මේ platform එක එකට භාවිතා කරා දැන් ඔන්න කැරකිල එක ඒගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා හැබැයි ඒ platform එකෙන් නෙමෙයි වෙන එකකින් වෙන විදිහකට ඒ කියන්නේ මේ මැජික් එක දන්න කෙනෙක් මේ වැඩේ පිටිපස්සේ
0: උඩ ඉන්නවා
2: කාලා ලැබුවත් ඉන්න
1: ඉන්න පුළුවන් කියලා අපිට පොඩි සෑගයක් එනවා හරිද
0: මොදි නැති ඉන්දියාවක් ගැන කිව්වහම මේ මට මතක් වුණා මම දැකපු රීල් එකක් ශෂී තරූර් කියලා ඉන්නානේ මේ පාර්ලිමේන්තු මිනිස්ටර් කෙනෙක් මේ එයා මේ මම කල්පනා කරන අරගලවල එක එක සමානකම් හැමතැනම තියෙනවා හරිද එයා බය නැතුව මේ ළමයි ඉස්සරහට ඇවිල්ලා මේ යූත් එක ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා ප්‍රශ්න අහලා මීඩියා වලට කියනවා මේ ළමයි පෙන්නනවා තුවාල පෙන්නනවා මෙහෙම ගැහුවා හැරෙම ගැහුවා කියලා කියනවා එයා කියනවා මොකද්ද මේ ඇයි මේ ළමයින්ට මෙහෙම කරන්නේ කියලා එයා බය නැහැ එයා යනවා ඉස්සරහට ඒතර කට්ටිය කියනවා මෝදි නැති ඉන්දියාවක් බාරගන්නේ ශෂී තරූර්ද කියලා ඒතර ඉතින් එහොම එක එක චරිත උඩට එනවා ඔවාසේ
1: උඩට එනවා කවුද පිටිපස්සෙ ඉන්නේ කාගේ අවශ්‍යතාවයේද කියලා තමයි අපි හොයන්න ඕන. ඉතින් අපි පොඩි අපේ රිසර්ච් එක ත්‍රූ අපි මේ රිසර්ච් කරන ගමන් ඈ මේවා කරන්නේ.
2: හැබැයි මේ අවංකව කියන්න ඕනේ මේ මෝඩි අගමැතිතුමා ඉන්දියාව යම්කිසි තැනකට
0: ගෙනාවා
1: අනිවාර්යයෙන්ම. ඔව් ඒ කියන්නේ
2: එයාගේ සංකල්පීය අදහස් අපේ වගේ රටවල් වලට කොච්චර අදාළද නැත්නම් කොච්චර භයානකද කියන කාරණේ වෙනම.
1: ඒ කියන්නේ මේ අතරම නෝ ඔන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්දියාව ඇතුළට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඉන්දියාව අවට කලාපයට ඒක ටිකක් තර්ජනයක් වෙලා
2: තියෙනවා. නෑ ඉන්දියාවේ හැම වෙලාවෙම එහෙම ඉන්දීය ශ්‍රේෂ්ඨෙක් බිහි වෙනකොට මේ අශෝක අධිරාජ්‍යගේ නම ඊටත් කලින් ඉඳලම ඒගොල්ලෝ අර අඛණ්ඩ භාරත් කියන එකේ මහා අධිරාජ්‍යයක් බිහි කරගැනීමේ මනෝභාවයෙන් පෙළෙනවා.
1: තියෙනවා.
2: ඒක ධර්මයෙන් වෙන්න පුළුවන් අධර්මයෙන් වෙන්න පුළුවන්.
1: අධර්මයෙන් වෙන්න පුළුවන්.
2: මේ කොහොම හරි ඒගොල්ලන්ට ඒ මුළු කලාපෙම ඕනේ.
1: ඔව්.
2: ඉතින් ඒක ඉන්දියාවේ එදා ඉඳන්ම තිබිච්ච එකක්.
1: ඔව්. ඒ නිසා තමයි අපිට
2: පුංචි වෙන්න කැමති නැහැ. ඒගොල්ලන්ට පේන්න ඇති දුරක් අල්ලගන්නීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ.
1: අරමුණ.
0: ඕගොල්ලෝ කියවල බැලුවොත් මෝදිගේ පොලිසිය එක ඇත්තටම සවුත් ඒෂියාවලට එකක් තියෙනවා, ඊස්ට් ඒෂියාවලට එකක් තියෙනවා, ඊට පස්සේ මිඩ්ල් ඊස්ට් පැත්තට එකක් තියෙනවා. එයා මුළු අර
2: මොකක්ද හැන්නේ බෙදන්න ඕනේ. දැන් මේ මෙහෙට පරිප්පු බෙදනකොට ඉන්දියාවට චපාති බෙදන්න ඕනේ.
1: බෙදන්න ඕනේ.
2: අෆ්ගනිස්තානෙට මේ නාන වෙන මොකක් හරි හොද්දක් තමයි බෙදන්න ඕනේ.
1: ඔන්න ඔය විදිහට බෝඩර් ටිකේ ගැට්ටියව එහෙම මෙහෙන් අල්ලගෙන යද්දී.
0: ඔව්.
1: රිදෙන තව කෙනෙක් ඉන්න. ඔහොල හිතලා බලන්නකො. කල්පනා කරලා බලන්න කවුද නිකන් අල්ලපු වැටේ ගැට්ටිය තමයි.
0: අපිට WhatsApp එකට මැසේජ් එකක් දැම්මත් කවන්නේ නැහැ ඔයගොල්ලෝ interested
1: නැහැ. සැක කවුද?
0: ඔව් සැක කවුද කියලා. අපි ඒක කතා කරමු.
1: අපි කතා කරමු.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: උදේ 8 විනාඩි 22යි
5: ප්‍රයිම් කොලම්බෝ
4: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
5: ප්‍රයිම් කොළඹෝ
6: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික තුන පහ මාත්තුව විජය මස්කරි තුන පහ කුඩු
7: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
8: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
9: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යං වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
10: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
11: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15% වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
14: LOLC Finance හරියන්න හරිම තැන
15: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
16: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට ඔබත් අදම රස බලන්න
17: නවින සදිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0715646400 WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසි අදම ලබා ගන්න
18: ජූලි 23 හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට
19: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කීර්ස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත්තේ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
2: කීර්ස් නැවුම් බවයි අඩුම මිලයි

0: උදේ 8යි විනාඩි 28යි අල්ගොටාම වෙලාව. මේ දැන් අචි ඉන්දියාවේ ওই වගේ දේවල් වෙන අතරේ ඊව ගැනම කියලා හරියන්නේ
1: නැහැ. හරියන්නේ හරියන්නේ. දැන් අසල් වාසීන්ගේ ප්‍රශ්නනේ.
0: ඔව්.
1: කොහොමත් අපි ඒව ලොකුවට හිතන්න ඕනේ.
0: හිතන්න ඕනේ නැහැ.
1: ඒ වුණාට පොඩ්ඩක් පොඩි සතුටකුත් තියනා වගේ එකක් තියෙනවානේ. ඇයි ඉන්දියාවට මෙච්චර ඕගොල්ලෝ අකමැති?
0: මේ අපේ පෝස්ට් එකටත්
1: congratulations කියලා දාලා තියෙනවා. ඒකයි ඒකමයි.
0: බුද්ධම සතුට.
1: අපි මේ කියන්නේ අපි දාලා තිබ්බේ මොකද්ද? මෝදි සර්ට ප්‍රශ්නයක්.
0: අපේ අසල් වාසීන්ට ප්‍රශ්නයක් කියලා අපි
1: දැන් මෝදිට ප්‍රශ්නයක් කියලා congratulations කියලා දාලා. එහෙම
0: එහෙම
1: ඕගොල්ලෝ වෙන්න එපා.
0: ඔව් හදිසියක් වුණත් හාල්ටියක් හරි ඉල්ලගන්න.
1: ඉල්ලගන්න ඉන්න රටනේ. අපි මේ ඉන්දියාවට එහෙම හොඳ නැහැ. හරි. දැන් අය ඉන්දියාවේ එහෙම ප්‍රශ්න වෙනවා අපි ඒ ගැන බලමු අප්ඩේට්ස් මොකද වෙන්නේ කවුද මේව පිටිපස්සේ ඉන්නේ
0: අනේ
1: නිකන් පුංචි ඇස් තියෙන කට්ටියද පිටිපස්සේ ඉන්නේ බලමු අපි
0: මොකක්ද ලොකු ඇස් තියෙන කට්ටිය
1: ලොකු ඇස් තියෙන කට්ටියද එහෙම එක එක ඒවා හිතෙන්න පුළුවන් හරි දැන් අසල් වාසීන් එහෙම ප්‍රශ්න ඇති කරගෙන ඉද්දී අපි
0: ඔව්
1: අපිට නවතින්න බෑනේ අපිට අපේ සීන බලාපොරොත්තු උනේ ඩ්‍රීම්ස් මේ දේවල් පිටිපස්සේ යන්නේක ඒවා අත්පත් කරගන්න එක මේ ඒවා අත්විඳින එක නවත්තන්න බෑ ඉතින් එහෙම අපේ ලොකු හිණයක් නෙවෙයි ගයක් කියන එක ගෙදරක් කියන එක ගෙදර හදාගෙන යද්දි ඊළඟට අපිට මතුවෙන ප්‍රශ්නේ තමයි ගේ සම්පූර්ණ වෙන්නේ වහලක් තිබ්බොත් වහල තියෙන්න ඕන හැබැයි මේ වහල ගහන එක ආවට ගියාට කරලා හරියන්නේ නැහැ ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ම දාන්න කියලා ඔයා දන්නවද සාලා රයිනෝලා අපිත් එක්ක දැන් අවුරුදු 60ක් දශක 6ක කාලයක් ඉඳලා තියෙනවා නිකමටවත් අපිට නිකන් හිතිලා නෑ නේද
0: මේකනේ
1: බලන්න කොහොම මේ වෙලාව ගෙදරින් දැන් නම් අපි වහන්නේ උඩ බැලුවොත් සමහරට රයිනෝ රූපින් ෂීට් එකක් තමයි ඇත්තේ අනිවාර්යෙන්ම අවුරුදු 60ක් අපිත් එක්ක ඉඳලා ඉතින් ඒ අවුරුදු 60ක කාලය පුරාවට ඒගොල්ලෝ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරා අපි හැම වෙලේම කියපු කාරණාවක් ඒ තමයි මේ කොහොමද තව මේක අප්ඩේට් කරන්නේ මේ රයිනෝ රූෆින් ෂීට් එක තව කොහොමද දියුණු කරන්නේ මේ තියෙන තැනින් තව කොහොමද ඉස්සරහට ගෙනියන්නේ අන්න එහෙම කරලා ඒගොල්ලෝ මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් එක දැන් ඔන්න මාකට් එකට එවලා තියෙනවා මේකේ විශේෂත්වය තමයි විශේෂත්වයන් දෙකක් තියෙනවා ඇත්තටම පළවෙනි එක තමයි මැටි ලේයර් එකක් තියෙනවා මේ ෂීට් එක යටින් මැටි ආලේපයක් ස්වාභාවික මැටි ආලේපයක් තියෙනවා මේක නිසා ඔය ගේ ඇතුලේ වෙන්න පුළුවන් නැත්නම් වාගේ වෙන ඕනෑම ගොඩනැගිල්ලක වෙන්න පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම් දැම්මේ සිසිලස කියන එක රඳව ගන්න පුළුවන් හැකියාව තියෙනවා ගේ ඇතුලේ සීතලයි ආය බ්‍රස්නේ ලොකුවට එහෙම දැනෙන්නේ නැහැ ඊළඟට තව ටෙක්නොලොජි එකක් තියෙනවා ඒගොල්ලන්ගේ ඒ තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් කියන්නේ මැටි ලේයර් එක ෂීට් එක යටින් තියෙනවා හයිඩ්‍රොෆෝබික් කෝටින් එක ෂීට් එක උඩින් තියෙනවා මේ කෝටින් එක නිසා වතුර වැටුනම වතුර රදව ගන්නෙ නැහැ ෂීට් එකේ පහලට රූටල ගලාගෙන යනවා මේ නැනෝ තාක්ෂණයෙන් තමයි හදලා තියෙන්නේ ඒකින්ද මේ ෂීට් එකට වතුර උරා ගන්නෙ නැහැ උරා ගන්නෙ නැති නිසා ඔය අපි කියන්නේ දියසෙවල වෙන්න පුළුවන් පාසි වර්ග වෙන්න පුළුවන් ඊට පස්සේ ඇල්ගි වර්ග වෙන්න පුළුවන් මේව වර්ධනය වෙන්නේ නැහැ ඒතර වාගේ වහල සෑහෙන කාලයක් අලුත් පිට අර අලුත් පෙනුමෙන් ශක්තිමත් වෙනවා ඒ කියන්නේ සාමාන්‍ය වතුර උරා ගන්නෙ නැහැනේ ඒකෙන්ද වාගේ ෂීට් එක ශක්තිමත් ශක්තිමත්ව තියා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒක නිසා තමයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් දාන්න කියලා අපි මතක් කරන්නේ ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් 1396 කියන නම්බෙකට කෝල් එකක් දෙන්න. දැන් අපිට මේ පැත්තට මැසේජ් දාලා තිබ්බා. ඔන්න අචි සාරා ඔයාලා කියපු විදියට අපි කෝල් කරලා කිව්වා. net අහලා තමයි කෝල් කරේ කියලා. අන්න එහෙම කියන්නේ
0: නැහැ. එහෙම
1: කියන්නේ. කියලා අපිටත් කියන්න අපි කතා කරා ප්‍රශ්නයක් උන් නැහැ කියලා. අපිට සතුටුයි ඔයගොල්ලෝ වහල ගහගත්තාම.
0: වහල ගහගත්තාම. ඒකනේ කාටද ආඩම්බර?
1: කාටද ආඩම්බර? අපි වහලවල දිහා බලබල කොච්චර ආඩම්බර වෙනවද? රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් තිබ්බ තියනවා දැක්කම.
0: ඒකනේ. රයිට්. ඊට පස්සේ අපි යනවා දම්රෝ එක පැත්තට. මොකද දම්රෝ එක පැත්තට නොගිහින් බෑ. එකක් තමයි දම්රෝ එකට ගියාම ඔයාට ගෙදරට ඕන
1: දෙයක්.
0: කියන්නේ සෝෆා වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්,
1: නිදන කාමර කට්ටල
0: වෙන්න පුළුවන්. ඒ කියන්නේ පැන්ට්‍රි, කියන්නේ මුළු කුස්සියම වටයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔය මේ දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාරයකට එහෙම ගියාම ඔයාට ලස්සනට බලා ගන්න
1: පුළුවන්.
0: දැන් මේවා විතරක් නෙමෙයි, මේ දවස්වල ඔන්න ඔයාට දම්රෝ ෆෝම් මැට්‍රසයක් ගත්තොත් 15%ක ඩිස්කවුන්ට් එකකුත් හම්බ වෙනවා.
1: ඔවුනේ කල්පවතින්න ලොකු කාලයක් ඔයාට සැපට නිදිය ගන්න නම් අනිවාර්යයෙන්ම දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් ගන්න. ඉතින් මේ කාලේ ඔයා දම්රෝ එකට ගිහිල්ලා ෆෝම් මැට්‍රස් එකක් ගත්තොත් ඔයාට 15%ක ඩිස්කවුන්ට් එකකුත් සාරා කියපු විදියට හම්බ වෙනවා. ඉතින් මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒ වගේම තමයි 160ක් විතර ප්‍රදර්ශනාගාර ලංකාව පුරාම තියෙනවා. මේ ඕනතනකින් වාට පුළුවන් මේ දීමනාවන් අත්විඳින්න.
0: රයිට්. ඊට පස්සේ අපි වැදගත් පණිවිඩයක් මතක් කරන්න ඕනේ. NSB බැංකුවෙන් අපිට කිව්වා ඕගලන්ට කියන්න කියලා. දැන් NSB බැංකුවේ account holders ලා ඉන්නවනවට NSB බැංකුවේ account එකක් තියෙනවා නම් ඒ account එක තියෙන බැංකුවට ගිහිල්ලා ඒ ශාඛාවට ගිහිල්ලා ඔයාගේ details, personal details අර ඔයා account එක හදද්දි දීපු details තියෙන ජාතික හැඳුනුම් පත් අංකය වෙන්න පුළුවන්, ඔයාගේ ස්ථිර තැපැල් ලිපිනය වෙන්න පුළුවන්, ඊළඟට ඔයාගේ telephone numbers, ඊට පස්සේ ඔයාගේ විද්‍යුත් තැපැල් ලිපිනය කියන්නේ ඔයාගේ email එක වෙන්න පුළුවන්. මෙන්න මේ details ටික පොඩ්ඩක් ඇවිල්ලා update කරලා යන්න කියලා ඔන්න NSB බැංකුවෙන් ඕගොල්ලන්ට කියනවා.
1: ඔව් ඒක ඉතින් කරන්නේ ඔයාගෙම හොඳට. මොකද ඔයා ඔයාගේ අප්ඩේට් කරගත්තොත් තොරතුරු ටික ඔයාට තමයි වැඩ ටික කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් බොහොම ගුණාත්මක සහ සුරක්ෂිත බැංකු සේවාවක් ඔයාට ලබා දෙන්න. ජාතික ඉතිර කිරීමේ බැංකුව මේ විදියට මේ තොරතුරු පද්ධතියන් යාවත්කාලීන කරගෙන යනවා, අප්ඩේට් කරගෙන යනවා. ඒකින්ද ඔයාගේ ළගම ශාඛාවට යන්න ඔයාගේ account එක තියෙන ගිහිල්ලා සාර කියපු විදියට අර ඩීටේල්ස් ටික data ටික අප්ඩේට් කරගන්න, වෙනස් කරගන්න, අලුත් කරගන්න කියලා අපි මතක් කරනවා.
0: රයිට්. අපි යනවා සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරනවා,
1: ඊට කලින් මොනවද තියෙන්නේ?
0: මම දැන් කිව්වනේ මේ අමං ඔයාට කිව්වේ අර ඊයේ මට long day, හරිද? උදේ වැඩට ආවේ 6:00 ගෙදර යද්දි රෑ වුණා. ඉතින් පොඩ අමාරුයිනේ. පොඩ වයසයිනේ දැන්.
1: දැන් වයසයි.
0: මෙල්ඩෝල් එකක් view හැබැයි. හොඳට නිදාගෙන
2: ආද. හොඳයි.
0: ෆ්‍රෙෂ් එකේ ආවා.
1: අන්න එහෙම තමයි. ඒ කියන්නේ මේ ජීවිතේ අපි කරන වැඩ කටයුතු එහෙම පස්සට දාන්න, කල් දාන්න
0: බෑනේ.
1: ඒ දවසේ තියෙන ටාගට්ස් වලට ඒ දවසේම යන්න ඕනේ. ඉතින් එහෙම යද්දි ඔය විදියට ඔය සාරට ආවා වගේ පොඩි ඔළුවේ ගැක්කුමක් නේ.
0: ඇඟේ
1: පතේ අමාරුවක් රුදාවක් එන්න පුළුවන්. එහෙම ආවට පස්සේ
0: රුදාවක්.
1: ඔව් එන්න පුළුවන්. ඔයාලා එලා තියෙන්නේ. එහෙම ආවට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලගින් තියාගන්න මෙල්ඩෝල් කාඩ් එකක්, ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන්. ඔයාට ආසන්න තැනක තියාගන්න. මෙල්ඩෝල් එකක් ගත්තට පස්සේ ওই තියෙන ඇගේ අමාරු ටික එහෙම්මම නැති වෙලා යනවා.
0: ඊට
1: පස්සේ ඔයාලට ආයේ ප්‍රබෝධවත් විදිහට දවසේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් ඉස්සරහට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: උදේ 8 විනාඩි 39 යි
4: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යංග් වයිබ් එකට සෙට් වෙන නියම කිරි රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
5: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Vetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
7: Vasata Thita. Rasata Ida. අතීතය සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහතුන වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
9: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක්, රුපියල් 1598කට. Mobitel 1598.
10: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
11: ඩම්රෝ ෆෝම් මිට සඳහා 115ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
12: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
13: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
14: එහෙයි
13: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
14: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
13: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටපත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
15: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
16: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
17: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
18: Big big dinumai bonanza bonanza
19: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේ සර්හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න
1: කවදත් අලුත් ටාගෙට් නෙත්
2: චේ ඉට්ස් අ පොසිටිව් ඇන් නෙගටිව් සිලෝන් අන්කල් මාන් වයිබ්‍රේෂන්
0: FM අනුපහ 94.8 net FM දිවයින පුරා

0: උදේ 8 විනාඩි 46යි ඇල්ගොටාම වෙලාව.
1: හරි.
0: සින්දු අහන්න හිටියේ.
1: ඔව්. අහන් හිටියේ. මම නම් අහන් හිටියේ.
0: නීතරම
2: මාමා උඩින් යතේ. අපේ මාමා
0: බිමින් යතේ.
1: බිමින් යතේ.
0: නීතරම අනාගතය ගැන හිතන්න කියලා කැලක්
2: තියෙනවා.
0: ඒ වුණාට හිතන්න කියලා ඔවතින් කරලා ඔලෝ පිස්සු වට ගන්න අතේපා.
1: නෑ එහෙම මේ හිතනවා. දැන් ඔය හඳ මාමා උඩින් යන අපේ මාමා බිමින්න ගියේ. අපේ මාමලත් උඩින් යන වෙලා
0: තියෙනවානේ.
1: ඔව්. ඒක ඔයගොල්ලෝ දුර දකින්න. අනාගතේ දකින්න පටන් ගන්නවා.
2: අපේ මාමා නම් පාරේ පුරා යනවා වටනකොට. ඔය සින්දුවම ගියේ කිය. හඳ මාමා උඩින් යන්නේ.
1: සික්සැක් යනවා.
2: සික්සැක් වලට යනවා.
1: හරිද? ඉතින් ඒ වගේ වෙලාවට විතර නෙමෙයි. ඔවා සිහි කල්පනාෙන් ඉන්න වෙලාවට තමයි අනාගතය ගැන හිතන්න ඕන.
0: රයිට්.
1: කල්පනා කරන්න ඕන. හරිද? හරිතැන්වල ඉන්වෙස්ට් කරන්න ඕන. අපි අපේ ඇල්ගොටවුන් එකේ නිතරම ඔයාට කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ගැන තමයි. ඒ කියන්නේ ඔයාගේ අනාගතයේ ප්‍රතිලාභ අරගෙන එන දේවල් ගැන. ඉතින් එහෙම දෙයක් ගැන තමයි අපි දැන් මේ ඔයාට මතක් කරන්න යන්නේ. ඒ තමයි කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් කියලා කියන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ මුදල් ගෙනහිල්ලා ආයෝජනය කරන්න කසාගල ඒගොල්ලන්ගේ මේ වගාවන් ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල පවත්වාගෙන යනවා. අබ තියෙනවා. හරිද? තේ තියෙනවා. ගම්මිරිස් තියෙනවා. ඊට පස්සේ බෙල් පෙපර් වගේ තියෙන ඔය මධ්‍යම කඳුකරයට යද්දි. හරිද? මේ වගේ ඒ දේශගුණික තත්ත්වයන් යටතේ වගාවන් කරගෙන යනවා. දැන් මේවෙන් එනවනේ පළදාවක් අවුට්පුට් එකක් එනවනේ. ඊට පස්සේ ඒව යවනවා යුරෝපයට.
0: රයිට්.
1: බටහිර යුරෝපයේ වගේ රටවල් වලට. ඊට පස්සේ ඇමරිකාවට, චීනයට, මැද පෙරදිග වගේ රටවල් වලට, ඒ රටවල් වල මාකට් වලට යවනවා.
0: රයිට්.
1: ඒවයේ සාර ගනුදෙනු වෙන්නේ කෙලින්ම ඩොලර්ස් වලින්. අන්නේ ඩොලර්ස් ආයි අපේ රට ඇතුළට එනවා.
0: රයිට්.
1: එහෙම තමයි ඔයාර ආයෝජනය කරපු මුදලට ඔයාට ප්‍රතිලාභ ගෙවන්නේ.
0: ඕකේ.
1: එතකොට ඔයා ගෙවන මුදලට වඩා දෙගුණ තෙගුණ වෙලා ඔයාට ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
0: ඕකේ.
1: ඉතින් ඔයාත් කැමති නම් මේ වගේ වගාවන් වල ආයෝජනය කරන්න. ඔයාට වෙලාවක් නැත්නම් අර ගෙදර වගා කරන්න, නැත්නම් ඔයාට ඉඩක් නැත්නම් ඔයාගේ වගාව පවත්වාගෙන යන්න. හැබැයි ඔයා කැමති මේ වගේ ආයෝජන අවස්ථාවකට යන්න. හරිද? මේක වෙනස් විදියක ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එකක්. ඔයාට පුළුවන් කෝල් එකක් දෙන්න 011-207-7787 011-207-7787 කියන නම්බරයකට කෝල් එකක් දීලා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකෙන් වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්. හරි. අපි හැමතිස්සෙම ඕගොල්ලන්ට මතක් කරනවා රටක අනාගතය කියන්නේ යූත් එක. එහෙම නැත්නම් අපේ පොඩ්ඩෝ ටික කියලානේ.
1: ඔව් අපේ පොඩ්ඩෝ තමයි ටික ටික අර අපි කියන්නේ මේ ටීන්ස් ලවෙලා නව යෞවන වියට ඇවිල්ලා යෞවන වියට පත් වෙන්නේ.
0: පත් වෙන්නේ. රටක සංවර්ධනය අතචි අපි මනිනකොට ඩෙමෝග්‍රැෆි කියන කෑල්ල බලනවානේ.
1: බලනවානේ.
0: කියන්නේ කොච්චර වයසක අය ඉන්නවද? කොච්චර යූත් පොපියුලේෂන් එකක් ඉන්නවද? ඉස්සර අවුරුදු කීපයට පොඩි අය කොච්චර යූත් පොපියුලේෂන් එකට එකතු වෙනවද?
1: එකතු වෙනවදනේ.
0: එතකොට මේ එකතු වෙන කට්ටිය නිකම්ම කට්ටිය වෙලා හරියන්නේ නැහනේ.
1: අන්න හරියි. ඒගොල්ලෝ මේ
0: හිතන්න පුළුවන්.
1: ඔව් අපි අර මේ සරලවම කියනවා හියුමන් කැපිටල් එකක් වෙනවා.
0: අන්න හරියි.
1: මානව ප්‍රාග්ධනයක් වෙන්න ඕන.
0: yes.
1: එතකොට මේ නිකම්ම නිකන් ඉපදෙන හියුමන් කෙනෙක්. හියුමන් කැපිටල් ලැබ බවට පත් වෙන්නේ කොහොමද?
0: කොහොමද?
1: ඒකට සාර ඕන කරන කාරණා ගොඩාක් තියෙනවා. ඉස්සෙල්ලාම සහ වැදගත්ම දේ තමයි අධ්‍යාපනය. ඊට පස්සේ ඔයාලගේ තාර්කික බුද්ධිය, දේවල් ගැන බලන විදිය, හිතන විදිය, මේ වගේ දේවල්. ඒ හිතන පතන දේවල් නේ හොඳට වර්ධනය වෙන දේවල් ඒවා නිකන් ඉබේ සිද්ධ වෙන්නේ නැහනේ. එහෙම සිද්ධ වෙන්න නම් මොළේ වර්ධනය වෙන්න නම්, පෙනුමින් ශාරීරික වර්ධනය වෙන්න නම්, ඊට පස්සේ ලෙඩ රෝගවලට නතු නොවි ඉන්න එක ඒකත් සෑහෙන්න වටිනවනේ. ප්‍රතිශක්තිකරණේ හීන නම් නිතරම ලෙඩ වෙනවා නම් හොඳ සෞඛ්‍යයක් නැත්තම් එතනින් එහා ලොකු දේවල් ගැන හිතන්න බෑ. රටේ මිනිස්සු සෞඛ්‍යමත් නැහැ කියලා කියන්නේ රටේ ආර්ථිකය ටික ටික දුර්වල වෙනවා කියන එක. ඒක බලපානවා. ඉතින් ඒක නිසා ප්‍රතිශක්තිය කරන පද්ධතිය, ඊට පස්සේ මානසික ක්‍රියාකාරීත්වය, ඊළඟ එක මේ ඉන ස්ට්‍රෙස් එක, ගොඩාක් අය පොස්ට් ට්‍රොමැටික් ස්ට්‍රෙස් ඩිසෝඩර්ස්

0: not again. PTSD. Depression
1: තියෙනවා. Anxiety.
0: Anxiety ඔය වගේ එක එක දැන් කතා අපිට ඇහෙනවනේ. ඕවා වෙන්නේ ළමා කාලේ ලැබෙන්න ඕන පෝෂණය නිසි විදියට ලැබුණ නැති වුණාම. ඒව ලැබුණ නැති වුණාම සාර අර වර්ධනය වෙන්න ඕන දේවල් නිසි වයසදී නිසි විදියට වර්ධනය වෙන්නේ නැහැ.
1: Right.
0: ඉතින් ඒක නිසා තමයි අංක එක මතක් කරන්නේ බොහොම සමබල ආහාර වේලක් එක්ක. අනිවාර්යෙන්ම වාගේ පොඩ්ඩට ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා.
1: රයිට්.
0: ඉතින් නිකන් ඇන්කපීඩියා ප්‍රෝ දෙන්න කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. දෙද්දි බොහොම බැලන්ස් ඩයට් එකක් එක්ක. කන බොන දේවල් හරි විදියට ස්වාභාවික විදියට නිවැරදි පෝෂක පදාර්ථ එක්ක හරි වයසදී දෙන්නලු. ඒත් එක්ක පොඩ්ඩක් අර ඒක බූස්ට් අප් කරලා ගන්න. ඇන්කපීඩියා ප්‍රෝත් එකතු කරන්න කියලා
1: ඇන්ක
0: එක මතක් කරනවා.
1: ඕකේ. ඒ විදියට ඉතින් පොඩ්ඩට දැන් කෑම හදලා දෙද්දි රසට හදලා දෙන්න ඕනනේ. පොඩ්ඩ ආසයින රසට
0: කටට
1: රසට කන්න නැත්තම් අර හැමදාම හදන ඉඳලා චිකන් කරි එක හැදුවොත් හරියන්නේ
0: එහෙම බෑ එහෙම බෑ පොඩි වෙනසක් කරන්න ඕන
1: මේකද කියලා අහන්නේ
0: අහනවනේ ඔව් ඒ කියන්නේ පොඩ්ඩ විතර නෙමෙයි ලොකු බබාලත්තෝ අහනවා
1: එහෙම අහනවා ඒකනේ අහන කෙනෙක් තමයි එහෙම කිව්වේ කොහොමhari ඔයාට ওই චිකන් එකට පොඩි වෙනසක් දෙන්න පුළුවන් ඔයා විජේ මස් කරි 3-5 එකක් හරි එහෙම නැත්නම් ඔයා මාළු හදන නම් මාළු කරි 3-5 එකක් හරි දැම්මොත් ඒ වගේම තමයි මේ දෙක විතර නෙමෙයි විජේ වෙතින් එන ඔයාලට තියෙනවා දැන් කුළුබඩු ඕන දෙයක්
0: 3-5 ඔනේ ලොකු රේන්ජ් එකක් තියෙනවා විජේ මිරිස් කුඩු තියෙනවා විජේ කෑලි මිරිස් තියෙනවා 3-5 කුඩු තියෙනවා ඊට පස්සේ ඔය සාර කියපු මාළු කරි 3-5 එක තියෙනවා බැදපු 3-5 තියෙනවා ලුණු කුඩු අබගොඩු සූදුරු කුඩු මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විජය කියලා කියන්නේ අපේ රටේ රසය මුළු ලෝකයටම අරන් ගියපු බ්‍රෑන්ඩ් එකක්. අවුරුදු 30ක් අපිත් එක්ක ඉන්න නමක්. ඉතින් අපි දන්න රහක්. ඒක හින්දා වාගේ කෑම වේල රස කරගන්න.
1: රයිට්.
0: අනිවාර්යෙන්ම විජය ප්‍රොඩක්ට්ස් එකතු කරන්න කියලා මතක් කරනවා. හැබැයි WP ලාංඡනයේ බල්ල ගන්න. ඊට පස්සෙ බලුවේ නැත්තම් විජය කියලා වෙන මොනවා හරි ගෙදර ගේන්න පුළුවන්.
1: ගෙදර ගේන්න පුළුවන්.
0: එහෙම දාලා ඊට පස්සේ අපිට දොස් කියන්න එපා. කො නෑනේ අරගයි මේක කියලා හරියට ලාංඡනයේ බලලා ගන්න.
1: බලලා ගන්න.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333.
3: ප්‍රයිම් කොළඹෝ.
4: රසට ගුණට උයන්න. පිටේ 3-5.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pio TV නිල විකාශන සහකරු.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
8: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත්‍ය වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ
9: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15% වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
1: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0447 31 33 540

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
3: FM 95 94.8 Net FM Divaina Pura
4: Ve la vote nome ai danne?

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. බැයෙන් බැ අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියුස්.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට පසුගියදා එල්ල කළ වෙඩි ප්‍රහාරයට සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ දික්වැල්ල අලුත්පාර ප්‍රදේශයේදී. ඒ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. අදාළ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව තිබුණේ නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මීළඟට නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news, the truth people trust. FM 95 FM 94.8 net FM

0: උදේ 9 විනාඩි 6යි අල්ගටාම වෙලාව.
1: හරි. මේ අපි අර දැන් මේ පෝස්ට් එකට.
0: රයිට්.
1: අපි කොහොම හරි දැන් කියලා මේ ලයික් ටිකක් එකතු කරගත්තා කියලා තමයි කරන්නේ. මොකද මේක බෑනේ. රීච් කරන්න, එන්ගේජ් කරන්න නෑ.
0: කුමන්ත්‍රණ සිද්ධ වෙනවා අපේ Facebook එකේ. කුමන්ත්‍රණයක්
1: සිද්ධ වෙනවා මේ ඉන්දියාවේ සිද්ධ වෙන දේ. ඇත්තටම රීච් වෙන්න එක මේ ගොඩ දෙනෙක් කියලා තියෙනවා. අපේ ෆීඩ් වල අපිට ඒ නිවුස් එක පෙන්වන්නෙත්
0: නෑ. පෙන්වන්නෙත් නෑ කියලා.
1: අපි ගොඩක් කලාවට මේන් ස්ට්‍රීම් වලින් තමයි දැනගන්නේ කියලා. ඒ කියන්නේ අපේ ටීවී රේඩියෝ වලින් තමයි මේ දේවල් දැනගන්නේ කියලා. ඉතින් අපේ පෝස්ට් එකටත් මේ යසිරු කමෙන්ට් එකක් එකතු කරලා තියෙනවා. FB එකේ නම් මුකුත් දැක්කේ නැහැ. TV එකෙන් රේඩියෝ එකෙන් තමයි මේ විස්තරේ දැනගත්තේ කියලා. ඉතින් හේමන්ත රත්නායක මහත්තයා කියලා තියෙනවා. එයා මේ මිස්ටර් මෝඩිට ආදරෙයි කියලා. I love Mr. Modi. If anything happens to our closest country, it reflects such a very sad thing. අපේ අසල්වැසියාට අපේ ආසන්නම රටට යම් දෙයක් සිද්ධ වුණොත් ඒකේ ලැබෙන ප්‍රතිඵලය අපිට හානි කර වෙන්න පුළුවන් කියලා. ඒක අපි ඒ තරමට ඩිපෙන්ඩබල් නේ.
0: ඒක තමයි.
1: අපි අපි මේ කොහෙට ගැහුවත් අපිට නෙරිදෙන්නේ.
0: ඒක තමයි. ඉස්සරට වල්නරබල්. ආයි එනවා අර වචනේ.
1: අර වචනේ නේ. අපි දවසක් කතා කරානේ මේ වල්නරබල් කියන්නේ මොකද්ද කියලා. ඒ තරම් මේ අවදානම් සහගතයි නේ. අර හෙලවෙන දතක් වගේ අපි තාම
0: ඉන්නේ.
1: එහෙන් මැද පෙර දිගට ගහද්දී අපිට ඒක දැනෙනවා. මෙහෙන් ඉන්දියාව හෙලවෙද්දී අපිට ඒක දැනෙනවා. තාම හරියට හෙලවුන්නේ නැහැ. ඇත්තටම හෙලවුනොත් political unrest එකක් කියන තත්ත්වයක් ආවොත්
0: අපිට මොනව වෙයිද?
1: අපිට වුණ ගැනීමනේ. අපිට ඉතින් එහෙම තමයි වෙයි. එහෙම වෙනවා ඉතින්. ඒකයි අපි අර කියන්නේ මේ dependable වෙන්න එපා.
0: ඔව්.
1: independent වෙන්න කියලා. හැබැයි ඒක ගෑනු ළමයි වැඩි හිතට ගන්න එපා. ඕගොල්ලෝ ඒක හිතට ගත්තම තව ප්‍රශ්න වෙනවා.
0: ප්‍රශ්න නෝ ප්‍රශ්න නෝ.
1: ගෑනු ළමයි එහෙම independent වෙන්න ඕනේ. independent වෙන්න.
0: ඒක
1: ප්‍රශ්න නෑ. ගෑනු ළමයිද පිරිමි ළමයිද කිසි ප්‍රශ්නයක් නෑ. independent වෙන්න. කට්ටිය සහයෝගයෙන් ජීවත් වෙන්න.
0: toxic විදිහට independent
1: වෙන්න. එළියට කමාරි. හරි. ඉතින් ඒ කිව්වේ ගෑනු ළමයින්ට. හරි. මේ සහ පිරිමි ළමයි. ඕගොල්ලොත් එහෙම තමයි. පිරිමි ළමයි පිරිමි ළමෙක් විදිහට මම කියන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න ඕනේ අපි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ස්වාධීනව නැගී සිටින්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. හැබැයි ඉතින් පවුලක් පන්සලක් වුණාට පස්සේනේ නෝනායි මාත්තයා එකතු වෙලා වැඩ කරන්න ඕනේ ඉතින්. අපි නම් දැකලා තියෙන්නේ එහෙමයි නේ. අම්මයි තාත්තයි දෙන්නම උයනෝ. දෙන්නම රෙදිෝදනෝ. ඕ ඉතින් සාමාන්‍ය දේවල්. ඕ මේ ලොකුවට සීමා දාගෙන නේ සමාජ විද්‍යාත්මකව මේ ලොකු දේවල් කරන්න යන්න එපා.
0: සාර්ථක පවුල් ජීවිතයකට උපදෙස්
1: දෙන්න දෙමහල්ල සතුටින් ඉන්න කියලා තමයි
0: නෑ නෑ ඇත්තටම ඇත්තටම මේ ඕනට වඩා ඉන්ඩිපෙන්ඩන්ට් වුණොත් එක්කෙනෙක් පොඩක් අමාරුයි
1: පොඩක් අමාරුයි පොඩ නෙමෙයි ගොඩක්
0: අමාරුයි
1: හරි දැන් ඔය මේ අපි දැන් අද ඉන්දියාවේ ටොපික් එක ඉන්දියාව ගැන කතා කර කර පොඩ්ඩක් ඉස්සරහට යනවා
0: රයිට්
1: ඉන්දියාවට ඉන්න කලාපේ මේ රීජන් එකේ ලොකුම තර්ජනය තමයි සාරා අර පුංචි ඇස් තියෙන කට්ටිය.
0: පුංචි ඇස් තියෙන කට්ටිය. අපි නම කිව්වොත් අපිට ගහයිද?
1: බයයි.
0: බයයි.
1: නම් කියන්න ඕනේ.
0: හරිද?
1: නම් කියන්න.
0: සුදුම සුදු.
1: ඔව්.
0: පේල් යෙලෝ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ස්කින් කලරේකට.
1: ඔව්. මොංගලොයිඩ්ස්ලා.
0: අන්න හරි. ඇස් දෙක හරිම චූටි.
1: චූටි.
0: කොණ්ඩේ කූරු කූරු.
1: කූරු කූරු තියෙන.
0: තියෙන.
1: උස මහතයි ටිකක් ඒගොල්ලෝ ගොඩාක් කොට නැහැ.
0: ඔව්.
1: උස මහතයි.
0: අපේ තෝ මේ කොළඹවට ගොඩක් ඉන්නවද?
1: ඉන්නවා ඉන්නවා. අපේ මේ පොඩ බම්බල පිටියේ ඊට බැස්සට පස්සේ අපි ඉන්නේ එහෙද කියලා
0: හිතනවා.
1: හරිද මේ NDTV එක ඉන්දියාවේ මේ වැඩසටහනක් කරනවා. මම ආයසාරය දැන් ටියර් ගලින් කතා කරා. කියපු දේ තමයි NDTV එකේ මේ මදවේදීන් කියනවා. ඒගොල්ලෝ හිතාගෙන හිටියා චීනයට.
0: රයිට්.
1: චීනය කියන්නේ මහජන චීන සමූහාණ්ඩුවට තියෙන්නේ ඔය පස්සනි පරම්පරාවේ ප්‍රහාරකයාන ඔය ස්ටෙල්ත් ටෙක්නොලොජික කියලා කියන්නේ ඒ කියන්නේ රේඩාස් වලට අහුවෙන්නේ නැතුව යන්න පුළුවන් නොපෙනී යන්න පුළුවන් අදෘශ්‍යමාන යානා කියලා කියන්නේ අදෘශ්‍යමානම නෑ හැබැයි අදෘශ්‍යමානයි
0: ඒ
1: නොපෙනී යන්නේ නෑ යානා තියෙනවා හැබැයි රේඩා වලට අහුවෙන්නේ නැහැ ඉතින් මේ වගේ පස්සනි පරම්පරාවේ යානා තියෙන්නේ 100ක් 200ක් විතර තමයි කියලා මෙච්චර කාලයක් ඉන්දියාව හිතාගෙන හිටියේ. හැබැයි මේ ළඟදි කරපු අලුත්ම අනාවරණයකින් ඉන්දියාව අඳුන ගන්නවා විශේෂයෙන්ම ඔය සැටලයිට් තාක්ෂණය හරහා ෆොටෝස් ගන්න පුළුවන්නේ. ඒ රටවල යා බේසස් වල ඒ හරහා මේගොල්ලෝ අඳුන ගන්නවා. චීනයේ සතුව J20 Mighty Dragon කියන වර්ගයේ පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක යාන මේ වෙනකොට 500ක ෆ්ලීට් එකක් තියෙනවා කියලා.
0: රයිට්.
1: 500ක් අවුරුද්දකට මේ වගේ යානා 100ක් මේගොල්ලන්ට හදන්න පුළුවන්.
0: රයිට්.
1: එතකොට 2030 වෙනකොට මේ බලෑනිය මේ ෆ්ලීට් එක 500 ඉඳලා යානා 1000ක් දක්වා යන්න පුළුවන් කියලා මේ වෙනකොට ඉන්දියාවින්න ආරක්ෂක උපදේශකයින් අනතුරු වගවල තියෙනවා. අනතුරු වැගවීම අපේ අසල්වැසියාගාව පස්වැනි පරම්පරාවේ රේඩාර් වලට අහු නොවි යන්න පුළුවන් J20 මයිටි ඩ්‍රැගන් කියන ප්‍රහාරකයාන 1000ක් 2030 වෙද්දි
0: තියෙනවා.
1: හරිද? ඉන්දියාවට තාම පස්වැනි පරම්පරාවේ යාන ස්ටෙල්ත් කේපබිලිටිස් තියෙන යාන, ඒ කියන්නේ රේඩාර් වලට අහු වෙන්නේ නැතුව යන්න පුළුවන් යාන එකක්වත් නැහැ.
0: එකක්වත් නැහැ.
1: බින්දුවයි. හැබැයි ඉන්දියාව කියනවා තමන් තමයි කලාවේ බලවතා කියලා. ඉන්දියාවත් මේ වගේ යානාවක් හදන්න උත්සාහ කරමින් තමයි මේ වෙනකොට ඉන්නේ.
0: හරිද?
1: ඒ ප්‍රොජෙක්ට් එකට කියනවා ඇම්කා කියලා. ඇම්කා කියලා ප්‍රොජෙක්ට් එකක් කරනවා. හැබැයි මේක සාර්ථක නැහැ. මේගොල්ලෝ ගණන් බල්ලා තියෙන්නේ මේකේ පළවෙනි යානාව හරි. ඒ කියන්නේ ඔක්කොම පරීක්ෂණ ටික කරලා කරලා සාර්ථක පළවෙනි යානාව එළියට දාගන්න 2035වත් වෙයි කියලා.
0: 2035
1: එකක් හදන්න. එකක් එළියට දාගන්න. ඒ කියන්නේ තව අවුරුදු 10ක් විතර යයි කියලා. ඒ අවුරුදු 10 යද්දි චීනය 6වෙනි පරම්පරාවේ යානාවලටත් ගිහිල්ලා තියෙයි කියලා ඉන්දියාවේ මේ ආරක්ෂක උපදේශකෙන් රජයට අනතුරු වගවලා තියෙනවා. මේක මෑතකදී කරපු අනාවරණය NDTV එක තමයි උපුටා
0: දක්වන්නේ.
1: මේක ඉන්දියාව තිගැස්සීමට ලක් කරනවා. හිතන් හිටිය තමන් තමයි මේ කලාපේ ඉන්න කෙරුම කියලා. හැබැයි තමන්ගේ එහා පැත්තේ නොපෙනී යන්න පුළුවන්. නොපෙනී යන්න පුළුවන් කියව මේ හිතන්න එපා, මේ පේන්නේ නැහැ කියලා යනවා. මේ කියන්නේ රේඩාර්ස් වලට අහුවෙන්නේ
0: නැහැ.
1: අහු නොවී යන්න පුළුවන් යාන 1000ක් තව අවුරුදු 5කින් තියෙනවා. දැනටම 500ක් තියෙනවා. මේ 500 200ක් විතර ගාල් කරලා තියෙනවලු ඉන්දියාවට බොහොම ආසන්න ටිබෙට් දේශ සීමාවේ තියෙන චයිනීස් එයාපෝස් බේස් වල.
0: ඕකේ.
1: ඔන්න ඉන්දියාව දැන් ටිකක් බය වෙලා ඉන්නේ. ඉන්දියාවට ඉක්මනින් අර හදන ඇම්කා එක එළියට දාගන්න ඕනේ. හැබැයි දාගන්න බෑ, අවුරුදු 10ක් විතර
0: යනවා.
1: එකක් එළියට දාගන්න. ඊපස්සේ මාස් ප්‍රොඩක්ෂන් වලට යන්න වෙන්නේ. දැන් ඉන්දියාව කල්පනා කරනවලු හදිස්සියේ හරි ෆුල් ස්කේල් වෝ එකක් ඇති වුණොත්, මහා පරිමාණයේ ආක්‍රමණයක් ඇති වුණොත් අපි මොකද කරන්නේ? අපි ගාව තියෙන්නේ 4.5 වෙනි පරම්පරාවේ පොඩි යානා ටිකක්. ඔය රෆාලේ වගේව ප්‍රංශයේ හදපු SU-27 වගේ රුසියාවේ හදපු යානා කිහිපයක්. මේවයෙන් අපි කොහොමද හැප්පෙන්නේ කියලා. ඉන්දියාව එහෙම තමයි ওই කලාපයේ බලවතා කියලා අපිට පෙන්වුවට මේ වෙලාවේ හිත හිත ඉන්නේ. චීනය ඉන්දියාවට වඩා ගව් ගානක් ඉස්සරහින් ඉන්නේ.
2: ඒ ඇස්සේ මේ දැන් ලැබිච්ච ප්‍රවෘත්තියක් මේ AI වල අනාගතය පිළිබඳව. ඕපන් AI එහෙම නැත්නම් ChatGPT කියලා අපි හඳුන්වන AI platform එක විසින් hanging face කියලා තියෙන ඔය මේ AI අපිට ඕන විදිහට හදාගන්න පුළුවන් මොඩල් එකක්. ඒක හැක් කරලා කිසිම මිනිස් බලපෑමකින් තොරව
1: තනියම
2: ඒ කියන්නේ කිසිම මිනිස් කමාන්ඩ් එකකින් තොරව සමහර හැක් කරන කියන කමාන්ඩ් එක දෙන්න ඇති. ඔහු විසින්ම තවත් සහෝදර AI වලට සම්බන්ධ ප්ලැට්ෆෝම් එකක් හැක් කරලා තියෙනවා. මේ ChatGPT ඕපන් AI එක නම් කියනවා ඔවුන්ගේ ආරක්ෂක දුර්වලතාවයක් පෙන්වන්න තමයි එහෙම කළේ කියලා. ඉතින් AI අපි නැතුව වෙනම ලෝකයක් කර මොකද මේ පහුගිය දවස්වල AI ලගේම සමාජ මාධ්‍ය වේදිකාවක් ඒගොල්ලෝ හදාගත්තනේ මට නම් මතක නැහැ. ඒකේ ඒ කියන්නේ ඒගොල්ලෝම චැට් කරනවා. ඒ කියන්නේ ජෙමිනායි ක්ලෝඩ් එක චැට් කරනවා. එහෙම ඒකේ දැන් Facebook එකේ අපි ඉන්නා වගේ ඒකේ ඉන්නේ AI කට්ටිය විතරයි. AI ලා කියලා තියෙනවා මේ ඒගොල්ලන්ට ඉදිරියට යන්න බාධාව හෝමෝසේපියන් ලා කියන්නේ.
1: ඒ කියන්නේ අපිව ප්‍රශ්නයක් කියලා දෙන්නේ.
2: ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා ඒගොල්ලන්ට.
1: හරි. අර අයි රොබට් ෆිල්ම් එක මතක් වෙනවා. විල්ම්ස් මේ විල් ස්මිත් රගවයි 2004 වගේ ආපු ෆිල්ම් එකක්. රොබෝට්ස්ලා අපිව පාලනය
2: කරන ඒ වගේ ෆිල්ම්ස් ගොඩක් තියෙනවා.
1: ඒ වගේ දැන් වෙන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අපි කතා කරේ AI කොහොමද ඩිවලොප් වෙලා ඉස්සරහට ඇවිල්ලා තනියම තීරණ ගන්න තැනට ඇවිල්ලා තියෙන
2: කෙනෙක්. මම හිතන්නේ ඒ වගේ අපේ ලංකාවේ වැඩිම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටිය තමයි ටර්මිනේටර් කියන්නේ.
1: ටර්මිනේටර් කියන්නේ අපේ මේ සුභසිංහ මහත්තයා ඉන්න එක.
2: අන්න
1: හරි. සුභසිංහ ඉන්නේ. ඒ ෆිල්ම් එකත් ඔයගොල්ලෝ බලලා ඇති. ඉතින් අපි ෆිල්ම් වල දැකපු දේවල් ඇත්ත වෙමින් යනවා. ඉන්දියාව බය වෙලා තියෙනවා. වෙන කවුරුත් නිසා නෙමෙයි චීන නිසා. එහෙම බය වෙලා ඉන්න අතරේ තමයි මම එතනටයි එන්නේ නේද? එහෙම බය වෙලා ඉන්න අතරේ තමයි මේ වගේ දැවැන්ත මහජන අරගලයක් ඉන්දියාව ඇතුළේ ඇති වෙලා තියෙන්නේ. අපි දන්නේ නැහැ ඒ අපිට පස්සේ කවුද ඉන්නේ කියලා නේද?

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
4: උදේ 9යි විනාඩි 20යි
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandha. Dhatunai Anuhaya Amatana.
7: SLT Mobitel Fiber Nisadang Hamagetaram Novina Sadivagin Superior to Fiber Fit. Okkuma devices connect karana. Gaming world low latency. Fast and stable. Unlimited. Thoragana package rasa. Obegetra Adamu Fiber Fit karagana.
8: Damro 4 meter sadaha siyayata 15 kawattam ihala pramithiyekin yut digu kalpavatina 4 meter divaina pura damro pradarshanagara walin
9: wenasma rasaya wenasma vidiyata veja instant noodles rasa hatarakin
10: meda para lpl cricket unusuma july 17 wana da sita sajeeviva pure mobile app ekin free balanna slt mobitel pure tv nila vikashana sahakaru
11: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා Nobile රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-0034-22-76-4676
12: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
13: Kiris එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අද වෙන්න.
14: Kiris නැවුම් බවයි අඩුම මිලයි.
15: කවදත් අලු කාගෙත් නෙත්
0: FM Anupaha FM 94.8 Net FM

0: දේ 9:26 යල්ගටෝමේ වෙලාව. හරි. මොකද කරන්නේ
1: අපි? අන්තිම පැයේ නේ ඉන්නේ එතකොට.
0: අන්තිම පැයේ අන්තිම ෂුට්ටේ ඉන්නේ.
1: අන්තිම පැයේ අන්තිම ෂුට්ටට ඇවිල්ලා ඉන්නේ.
2: අපි වාගෙන ඉන්න ඇයට මාර දුකක් දැනෙනවා.
1: දුකක් දැනෙනවා ඉතින්.
0: අපි යනවනේ නේ.
2: අපි එනවා.
1: කොල්ල දෙන්න
2: ගැන.
0: කොල්ල දෙන්න ගැන.
1: පවුලේ පුතාලා දෙන්නෙක් වගේ.
0: ඕගොල්ලෝ ඇත්තටම මේ 0.7115 මැසේජ් එකක් දාන්න. කොල්ල දෙන්න නැති වෙන එකටද දුක, කෙල්ල නැති වෙන එකටද?
2: අන්න අන්න.
1: හරි.
2: අන්න.
0: දාන්න.
2: අපි සමස්ත මෑනියන් ලගින් මේ මොහොතේ අපිව ආදරෙන් අහගෙන ඉන්න. ඇත්ත කියන්න.
1: මේ කොල්ල දෙන්න වටින්නේ නැත්තම් අර ඉන්න කෙල්ලද?
0: දෙකට එකයි.
1: හරි බලමු.
0: බලමු.
2: හරි.
0: දැන්
2: කියන්න බාන්න ඉතුරු ටික.
1: දිගටම මැසේජ් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඔව්. ඉතුරු ටික කියන්න ඕනේ. අචි මගේ මියුසික් එක උස්සලා තියෙනවා.
1: අචි
0: කියන්න බලන්න.
1: මාත් දන්නවා මේකෙන් වැඩ කරන්නේ රොහින්. හරි මේ වැඩ
2: කරා. අර මේ කුත්තිල කාවේ තියෙනවා වගේද? මීව කනවා කියලා සූයය අත ගැසූ වෙන කියලාද කියන්නේ?
1: හරි. අපි කොතනින්ද පටන් ගන්න වාගේ ඕන තැනකින් මම
0: අපි යනවා LB එක පැත්තට මුලින්ම. LB ෆයිනෑන්ස් එක පැත්තට. මොකද මේ කොච්චර මතක් කරාද? නික මදි. මොකද දැන් අපේ ජේෂ්ඨ පුරවැසියන්ට තියෙනව ඔන්න ස්ථාවර තැන්පතු වර්ග දෙකක්. හරිද? එකක් තමයි මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14.5% ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13.5% ඉන්ට්‍රස්ට් එකක් ඔයගලන්ට හම්බෙනවා.
1: ඒ වගේම තමයි ජේෂ්ඨ පුරවැසියන් සඳහා නොවන වෙනත් ඕනෑම ස්ථාවර තැන්පතුවක් දින 50කින් කල්පිරෙද්දී 11.12% වගේම දින 200කින් කල්පිරෙද්දී 11.62% පොලියකුත් ඔයාලට ලැබෙනවා.
0: රයිට්.
1: ජාත්‍යන්තර ශ්‍රේණිගත කරන ආයතන වලට අනුව විශේෂයෙන්ම ෆිච් රේටින් වලට අනුව A- ශ්‍රේණිගත කිරීමක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි ලංකා රේටින්ස් අනුව A+ ශ්‍රේණිගත කිරීමක් තියෙන ආයතනයක් තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. වසර 55ක විශ්වාසය, මූල්‍ය ශ්‍රේෂ්ත්‍රයේ අඛණ්ඩව නොවැටී හිටපු බ්‍රෑන්ඩ් එකක් තමයි LB ෆයිනෑන්ස්. මේ වෙනකොට රුපියල් බිලියන 400ක මුවවත්කම් සමුදායක් තියෙනවා. රුපියල් බිලියන 150ක තැන්පතු තියෙනවා. ඒ වගේම තමයි පාරිභෝගිකයන් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක්. ඉතින් බය නැතුව ඔයාටත් පුළුවන් ගිහිල්ලා ඔයාගේ FD එක ඕපන් කරගන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එක දෙන්න මෙන්න මේ නම්බර එකට 0112200
0: right. ඊට පස්සේ අපි යනවා මේ කොහෙද දන්නවද? ගෙදරක් සෙවිලි කරන්න මං කල්පනා කරේ අචි. ඒ වහල කියන කන්සෙප්ට් එක සෑහෙන්න ඉස්සර ඉඳන් ඉවෝල්ව් වෙච්ච ගන්නේ නේ.
1: ඔව් නේ.
0: ඉස්සර නිකන් වහලට මොකක් හරි අතු වලින් මොකක් හරි ගහ ගන්නවා.
1: පරිණාමය වෙලා
0: තියෙනවා. පරිණාමය වෙනවා. ඊට පස්සේ අපි පොල් අතු වලින් මොකක් හරි වහලක් ගහ ගන්නවා. හැබැයි ගෙදර කියන එක හැමතිස්සම වහලත් එක්ක සම්බන්ධයි.
1: ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒක නිසා තමයි අපි Rhino Premier Roofing Sheet ගැන වාට මේ විදිහට මතක් කරන්නේ. Rhino Premier Roofing Sheet කියලා කියන්නේ ලංකාවේ අවුරුදු 60ක් පුරාවට අපිත් එක්ක හිටපු සන්නාමයක් බ්‍රෑන්ඩ් එකක්. ඒ වගේමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ඇයි මේ Rhino Premier Roofing Sheet මේ තරම් විශේෂ වෙන්නේ කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා මේ තාක්ෂණික කාරණා දෙකක්. අපි මේ දෙකම වට මතක් කරා. එකක් තමයි අර මැටි ලේයර් එක. මැටි ලේයර් එක එන්නේ ෂීට් එකේ යටි. ඒක ස්වාභාවික මැටි වලින් හදපු ලේයර් එකක්. මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ සිසිලස සෑහෙන්න කාලයක් පුරාවට රදව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් එක මොකද්ද කියලා දන්නවද සාරා?
0: අනිත් එක තමයි හයිඩ්‍රොෆෝබික් කෝටින් එක.
1: හයිඩ්‍රොෆෝබික් කෝටින් එක මේක නිසා වතුර රදවගන්නේ නැහැ. ඒ නිසා ඔයාට මේ බොහොම පහසුවෙන් පුළුවන්කම තියෙනවා වහල සෑහෙන කාලයක් අලුත් පිට පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. මොකද ජලය උරාගන්නේ නැහැ. ඒ වගේම තමයි ජලය රදෙන්නේ නැති නිසා බැක්ටීරියා වර්ග ඊට පස්සේ ඇල්ගි ඔය අපි දන්න වෙනත් පහසි වෙන්න පුළුවන් දියසෙවල වෙන්න පුළුවන් මේ දේවල් වැදෙන්නේ. ඒකින්ද අලුත් පිට වහලේ සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 1396 හොට්ලයින් එකට 1396ට කෝල් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ළඟම ඒජන්ට් කවුද කොතනින්ද ගන්න පුළුවන් කොහොමද මිල ගණන් මේ විස්තර ඔක්කොම සහ තවත් ෆීචර්ස් ගණනාවක් තියෙනවා මේ Rhino Premier Roofing Sheet වල. ඒ දේවල් ටිකක් දැනුවත් වෙන්න
0: පුළුවන්. හරි ඊට පස්සේ අපි යන්න ඕනි. ඕගොල්ලන්ට දැන් අපි කතා කරලම හරියන්නේ නැහැ නේ.
1: කතා කරලා හරියන්නේ නැහැ.
0: පොඩසින් දකා දෙන්න ඕනි.
1: කතා කරන එක කොහොම නවත්තලා දාන්න.
0: හරි අපි මතක් කරගන්න.
1: ඔයාලා කැමති? අනේ අපි දැන් ප්‍රශ්නයක් දුන්නානේ.
0: ඔව්.
1: හරි.
0: ප්‍රශ්නයක් දුන්න ඕගොල්ලෝ 0.7115 අපි යන්න කලින් මැසේජ් එකක් දාන්න. තව විනාඩි 30යි ඉන්නේ අපි.
1: ඔව් ඕගොල්ලන්ට ඕන මේ කොල්ල දෙන්නද
0: කෙල්ලවද කියලා. හරි ඊට පස්සේ අපේ දැන් ගෙදර වැඩ කරන අම්මලට ඉන්නවානේ නංගිල අක්කලා ඔය ඔක්කොම තාත්තලාත් ඇති නේද උයනාය ඉන්නවනේ ඉතින් නේද ඉන්නවනේ දැන් ඒවා ඒ කට්ටියට තමයි කියන්නේ ඒගොල්ලෝ අපි මේ වෙලාවේ ගෙදර ඉඳන් අහගෙන ඉන්නේ අද ඔය හදන කෑම එකට විජය මස් කරි 3-5 ටිකක් දාලා බලන්නකෝ චිකන් එකට එහෙම නැත්නම් මාළු කරි 3-5 හරි විජය කුළු බඩු වලින් අද කෑම වල හදන්න කෑම එක හදන්න ගහ
1: ඔව් කියනවා ට්‍රයි කරලා
2: ආ දන්නවද ලෝකේ වෘත්තිමේ වශයෙන් උයන්න වැඩි දෙනෙක් පිරිමි
0: ආ ඔව් ගෙදර ඉුවේ නැති උනාට
1: ප්‍රොෆෙෂනල්ස්
0: ඔව් ප්‍රොෆෙෂනල් ඔව් ෂෙෆ්ලා
2: ඒ වෘත්තිමේ වශයෙන් උයන්න ගෙදර උයන්න ගියොත් එහෙම මේ මාසෙට උයන්න ගෙනහපු ඒවා සතියෙන් ඉවර වෙනවා
0: ඔව් ඇත්තටම
2: ඒකෙන්ද අපිට තහංචි දාලා නේ තියෙන්නේ ගෙවල් උයන්නේ
0: කුසියට ගියොත්
2: රහ රුයන් බැරි කමන්නේ මේ ඔව්
0: කුසියට ගියොත් පැත්ත පලාතේ ආයි වෙන මනුස්සයෙක්ට යන්න බෑ මොකද ඔය ෂෙෆ්ලා ටික වැස්සාම කුසියට කොහොම වෙද
1: එහෙනම් අපි මෙහෙම හිටියට වෘත්තිමය කුක්ලා
0: මෙහෙමයි ඔයා එහෙම වුණත් නැතත් ඔයා විජය දාලා කැම හදනවා නම් වෘත්තිමය කුක් කෙනෙක් වෙන්න පුළුවන් හරිද
2: ඔව් වෘත්තිමය කුක් කෙනෙක් වෙන්න පුළුවන්
0: ඒ කියන්නේ රස එනවා අමුතෙන් ඔයාලට දඟලන්න කරන්න දෙයක් නැහැ.
1: ඔව්. ඉතින් ඒ නිසා තමයි ඔයාලට අපි මතක් කරන්නේ 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් හදපු
0: right
1: කෘතිම රසකාරක වර්ණක මොහොත් නැති විජේ ප්‍රොඩක්ට්ම මිලදී ගන්න කියලා.
0: right විජේ ගන්න WP ලාංඡනයෙන් බලලම ගන්න කියලා මතක් කරනවා.
1: නැත්නම් රවටෙන්න පුළුවන්.
0: නැත්නම් රවටෙන්න පුළුවන්.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udenameyai Vinadithi Sayai
2: Meltol His Rathya Una Semprathishyava Angapatha Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
3: Sri Lankaya Apeema Rate Hondama Thedallaka Rasaya Gunaya Dan Obatat
4: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී පැක් සහ බ්ලැක් ටී පැක්
3: නොවිනස් වන රසවත්ම රසය
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
5: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
7: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා LB ස්ථාවර තැන්පතු
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත

0: උදේ 9:42 අල්ගොටාම වෙලාව.
1: හරි මේ අපි දැන් මේ පැත්තට මේ මැසේජ් කරන්න කිව්වනේ. ඔයගලන්ට ඕනේ මේ ඇල්ගෝ ටවුන් එකේ කොල්ලෝ දෙන්නද කෙල්ලෝ කියලා තීරණය කරන්න කියලා අපි කිව්වා. තීරණය කරපු අයට කැමති අයට 0.75 95 95 95 0.75 95 95 95 මේ පැත්තට අවංක අදහස් එවන්න කියලා ඔන්න සාරා ඉල්ලුවා.
0: අවංකවම
1: දාලා තියෙනවා. අපිට කවුද මේ ඉස්සෙල්ලම මැසේජ් කරලා තියෙන පුංචි ලස්සන ගෑනු ළමයා?
0: ෂෙසි.
1: සීදු අපේ බෝඩරේනේ.
0: බෝඩරේ අචීගේ බෝඩරේ.
1: සීදුව පව කරන් තමයි යන්නේ අපි. ඊට ටිකක් කලින් තමයි නුවා ඉන්නේ. අපේ ওই බෙල්ට් එක.
0: අචීගේ බෝඩරේ උනාට කෙල්ල වෝණි කියලා තමයි කියලා තියෙන්නේ.
1: කෙල්ල වෝණි කියලා තියනවා. කෙල්ල නැත්තම් වැඩක් නැහැ කියලා. කමක් නැහැ. ෂෙසි ඔයාගේ අපි අවංක අදහසට ගරු කරනවා. කොල්ලෝ දෙන්නත් ඕනේ කියන අපි වඩා සතුට වෙනවා. හරි සෙසි, thank you. ඉතින් මේ පැත්තට මැසේජ් කරාට. සෙසි අපි වහගෙන ඉන්නේ. උදේ ඉඳන් අහගෙන ඉන්නවා.
0: මම
1: අපේ කසුනි නැන්දවත් මතක් කරලා තියෙනවා.
0: මතක් කරලා තිබ්බා.
1: කසුනි නැන්දයි අපේ ලෙහන්සයි.
0: ලෙහන්සයි මතක් කරලා තිබ්බා.
1: හරි.
0: රයිට්. තව තියෙනවා.
1: තව තියෙනවා මේ. ඉතින් කියන්න. වඩ හොයාගන්න බෑනේ.
0: තුන් දෙනාම ඕනි. එතකොට තමයි වැඩසටහන ලස්සන කියලා මැසේජ් එකක් දාලා දෙනවා. යාගෙන නම අපිට දාලා නැහැ.
1: නම දාලා නැහැ.
0: ඊට පස්සේ දෙනවා good morning හැමෝටම. ඔයාලා තුන් දෙනාටම යාට අපි තුන් දෙනාම ඕනෙලු.
1: ආ උනේ. ඔයාලා තුන් දෙනාම ඕනේ අනේ.
0: එක්කෙනෙක් අඩු වුණත් 15යිලු.
1: 15යි අමේෂා. අමේෂා අපිට කියලා තියෙනවා මේ මීගමුයි ඉඳලා. හරි අමේෂා. ඔයා ඉතින් එහෙම තුන් දෙනාම ඕනනම් තුන් දෙනාම එන්න. හැබැයි මෙහෙමයි. පොඩි ඩිමාන්ඩ් එකක් ඉන්නේ කොහොමද දන්නවද? ඩිමාන්ඩ් එකන්නේ පොඩ්ඩ එන්නේ නැතු ඉන්නවා.
0: ඒක දවසක් නේද?
1: එතකොට තමයි පාළුව දැනෙන්නේ.
0: පාළුව දැනෙන්නේ. ඊට පස්සේ ඉන්නවා තව ඉන්නවා මේ
1: හිරුණි අපිට කියලා තියෙනවා good morning ඇල්ගෝ ටවුන් කියලා. good morning හිරුණි. මේ මට නම් කෙල්ල යන එකට තමයි දුක. කාන්තා පාර්ශවයේ වෙනුවෙන් නැගී සිටිමි. රත්නපුරේ ඉඳලා.
0: නියමයි. එල කෙල්ලෙක්.
1: අන්න සබරගමු
0: කෙල්ල යන්නේ නෑ. ඉන්න
1: කෙල්ල
0: යන්නේ.
1: කෙල්ලේ අර අපිට මේ තව මැසේජ් එකක් ආවා.
0: තව එකක් තියෙනවා. මේ තුන් දිනාම ඉන්න එක තමයි හොඳ කියලා තව මැසේජ් එකක් තියෙනවා.
1: අනේ මේ සමාවෙන්න අපිට සමහර ඒවා මිස් වෙන්න පුළුවන්. මොකද දැන් අපේ ජනියටත් මැසේජ් එනවා මේ වෙලාවේ. දැන් ඔක්කොම පැටලිලා තියෙන ටවුන් මාවත් ඔක්කොම පැටලිලා. අපි මේ පැටලුම් මැරගෙන හිමින් සරේ කියන්නේ.
0: තුන් දිනාටම ආදරේ කියලා තියෙනවා.
1: අපිත් ආදරේ.
0: ඔව් අපිත් ආදරේ. හරි. අපි දැන් මේ WhatsApp මැසේජ් කියවුවමයි කාලෙකින්.
1: කාලෙකින් නෑ එහෙම බෑනේ. අපි ජනතා පරමාධිපත්‍ය තීරණය කරන්න අවස්ථාව දුන්නානේ.
0: එතකොට ඒක කියන්නේ
1: හංගන් ඉන්න හොඳ නෑ. කම්පියුටර් ජිල් මාට් දාන්න හොඳ නෑ.
0: දැන් පරමාධිපත්‍ය තියෙන්නේ කෙල්ලට.
1: කෙල්ලට ඔන්න එනම් කෙල්ලෝ අපි
2: හරි හරි හරි ඉතින් ටික කියන්නේ ඕක නෙමෙයි මෙතන. මොකද්ද මේ ආදාන නැද්ද ඒවලනේ?
1: මොනවද කරන්න වැඩ?
0: දැන්
2: කට්ටියට කියලා SMS මේ මැසේජ් දාගන්න. දැන් අපි දැක්ක ඕන්න කොප පාරතේ
1: මේ අපි දැක්ක ගෲප් වලට එහෙම දානවා.
2: වලට එහෙම දානවා. මෙන්න මේ නම්බරේට මා ඕනේ කියලා SMS කරන්න කියලා.
0: රයිට්. අපි යන්නත් ඕනේ. යන්න කලින් මතක් කරනවා ඕගලන්ට ප්‍රයිම් කලම්බෝ 9 එකේ අපාර්ට්මන්ට් එකක් වෙන් කරගන්න ඔන්න ඉක්මන් කරන්න. මොකද මේක තියෙන හොට් ස්පොට් එක. මේක අහන ගහන හැමෝම මේක ගන්නවා කියලා මට අනිවාර්යෙන් ෂුවර්. මොකද බේස් ලයින් රෝඩ් එකේ ඉන්නේ තියෙන්නේ අජි.
1: ඒක
0: බේස් ලයින් රෝඩ් එකේ ඉඳන්

0: රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට තමයි තියෙන්නේ.
1: වඩ
0: මේ 45 වුණත් මිලියන 45 එකපාර ගෙවන්න ඕනේ නැහැ. ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පහසුකම් ප්‍රයිම් ලා හදලා දෙයි.
1: රයිට්.
0: වර්ධින කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට.
1: නම්බර
0: එක තමයි 0710 7 3 3 0710 7 3 3 3 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අවුරුදු 30ක ප්‍රයිම් ලෑන්ඩ්ස් විශ්වාසයත් එක්ක ප්‍රයිම් රෙසිඩෙන්සිස් විශ්වාසයත් එක්ක ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කර ගන්න.
1: හරි. ඊට පස්සේ තව වැදගත් පණිවිඩයක් තියෙනවා ඕගොල්ලන්ට මතක් කරන්න.
0: ඔව් මේ පෙරහැර බලන්න යන්න කවුරුත් කැමතිනේ.
1: ඒකින්ද
0: මේ පෙරහැරක් ගැන තමයි අපි ඔයාලට මතක් කරන්නේ. ඉතින් ලංකාවේ දැන් මේ පෙරහැර කාලේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ.
1: ඉතින්
0: අපිට ඔන්න ඔයාලට මතක් කරන්න තියෙනවා දෙවිනුවර පෙරහැර ගැන. ලංකාවේ බොහොම පැරණි සහ ප්‍රමුඛතම පෙරහැරක් තමයි දෙවුන්දර පෙරහැර කියලා කියන්නේ. ඉතින් ජූලි 23 වෙනිදා. ඒ කියන්නේ අදනේ 23 වෙනිදායින් ඔන්න පෙරහැර ආරම්භ වෙනවා. ඒ වගේම තමයි පෙරහැර මංගල්‍යයේ අවසානයේ සනිටුහන් වෙන්නේ ජූලි 29 වෙනිදා
1: අවසන්
0: මහා රන්දෝලි පෙරහැරත් එක්ක.
1: ඒ
0: වගේම තමයි අගෝස්තු 4 වෙනිදා කෝල්මුර යාගය පවත්වනවා.
1: ඊට
0: පහුවදා දේවදානයක් පවත්වනවා. ඉතින් මේ හැම දෙයකම ඔයාලට සහභාගී වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අපේ සංස්කෘතික විචිත්‍රාංග වලින් සමන්විත දෙවිනුවර පෙරහැර බලන්න එන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.
1: මොකද
0: මේ පාර
1: දෙවිනුවර
0: පෙරහැරේ මාධ්‍ය සත්කාරකත්වයේ දරන්නේ නැත් FM අපි නිසා.
1: ඒ
0: වගේම තමයි බැතිබර අනුග්‍රහක දායකත්වය කසාගල සමූහ ව්‍යාපාරය.
1: ඕකේ. හරි. එහෙනම් අපි යන්න ඕනේ. ඊට කලින් මතක් කරනවා ඔයගේ වෙල්ඩින් වැඩ. පාස්සන වැඩ තියෙනවා නේ.
0: ඒවට
1: මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ම ගන්න කියලා. මම හිතන්නේ ඔයාව වෙල්ඩින් ශිල්පීන් කාගෙන් ඇහුවත් ඒගොල්ලෝ ආට රෙකමන්ඩ් කරන්නේ මෙල්ව.
0: අනිවාර්යෙන්. මොකද මේ සාර SLS සහතිකයක් එක්ක එන
1: එකම
0: වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ.
1: රයිට්.
0: ඒකෙන් ඉතින් ආයේ වෙනවාට ඔප්ෂන්ස් කිසිම දෙයක් ඕනේ වෙන්නේ නැහැ.
1: ඇත්තෙත්
0: නැහැ. ඒක නිසා තමයි මෙල්ව වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කූරම ගන්න කියලා කියන්නේ.
1: රයිට්.
0: එතකොට ඔයාලට හොඳට පාස්ස ගන්න පුළුවන්.
1: දැන්
0: කෙල්ල ඕනේ කිව්වනේ.
1: අපි
0: හින්ද සාරව ඔතන මේ පුටුවක් තියෙනවා. සාරට નિયમિત එතනට දාලා පාස්සන් ඉන්නේ.
1: ඊට
0: පස්සේ ආය යන්න බෑ. ඕගොල්ලෝ තමයි කෙල්ල ඕනේ කියලා කිව්වේ. අපි කෙල්ලව තියාගන්න.
1: කෙල්ල පාස්සනවා.
0: හරි. කෙල්ල ඕනේද නැද්ද? කොල්ලෝ දෙන්නද ඕනේ? ඔය ප්‍රශ්නේ දැන් දිගටම අපි විවෘත කරලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවක මැසේජ් කරනවා.
1: අද
0: රෑ නිකන් එකපාර හීනෙන් මතක් වුණොත් ඔන්න ඔය කොල්ලෝ දෙන්නත් ඉන්න ඕනේ කියලා මේ පැත්තට දාන්න ප්‍රශ්නයක් නැහැ.
1: පවුනේ මං කියන්නේ ඕගොල්ලෝ දාන්න මේ දෙන්නත් ඕනේ කියලා. පව්.
0: මෙහෙමයි.
2: හරි හරි මේක ස්වාධීන ඡන්ද ප්‍රකාශන නෙමෙයි මේ
0: මේක සම්පූර්ණයෙන්ම බයස්
2: බයස් බයස් අපි දැක්කන මේ කැම්පස් එකේ ඉන්නේ යාළුවන්ටයි ඒවටයි මේ ඕගලන්ටයි
0: නම්බර
2: යවනවා හරි හරි දැන් කතා කරලා වැඩන්නේ
0: නැහැ මේ
1: මිනිස්සු ඒවා ඇත්ත කියලා හිතාවේ
2: සමාජාචාර ඡන්දයක්
0: මේක පිළිගන්න බෑ අපිට
1: හරි ඇති අපි දැන් යන්
0: අපි මීට වඩා විවිධභාවයක් ඉල්ලනවා
2: ඔව්
0: තව ගියොත් සෙන්කෝල උස්සන් දුවනවා ඈ
1: මේවයි මගේ අතේ තමයි කන්ට්‍රෝල් පැනල් එක තියෙන්නේ
0: ඔය
1: දෙනම් මයික් දෙක ඔෆ් කරනවා
2: අන්න මේනෝනේ
0: අන්න කද ප්‍රජාතන්ත්‍රවාදී
2: මේ දූෂිත මැතිවරණයක්
0: ප්‍රජාතන්ත්‍රවාදයට වෙලා තියෙන දේ පේනවනේ
1: හරි යන්
0: එන අපි යනවා අපි බලමු ඉන්දියාවේ මොකද වෙන්නේ කියලා
1: මේ
0: තත්ත්වයන් කොහොමද වර්ධනය වෙන්නේ කියලා
1: හෙට
0: අපි එනවා හෙට අපි උදේ 7 ඉඳන් ඇල්ගෝ ටවුන් එකෙන් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු
1: වෙනවා
0: අප්ඩේට් සිටුේෂන්ස් ගැන අපේ DJ නයිට් එක තියෙනවා ඒ ගැනත් කතා කරන්න ඕන එහෙම උන කෙලි සිද්දුනත් අපි මේ DJ නයිට් එක
1: ගන්නවා
0: අනිවාර්යෙන්ම එහෙනම් ඉතින් අපි යන්නම් කට්ටිය හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න මම චීන්
1: මම සාරා
2: Mama Noah. Lankawe.

0: FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Naramala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Milwa box bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasayen ganna puluwa. Rawattannat ba. Milwa eka Lankawa eka.
4: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන The Prime Colombo
5: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජේෂ්ඨ පුරවැස සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු
7: ඇන්කර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
8: Rhino roofing within Handunwaden. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Vedi Vistara Sandaha. Dahatunai Anuhaya Amathanna.
9: Damro Washing Machine Sandaha. Seeta Pahalava Kavattam. Seeluma Damro Pradarshanagara Walin.
10: Obata Langama Pihiti Jathaka Idirikirime Banku Shakawata Pemina. Jathaka Handunupat Ankaya Saha Sthira Tapal Libinaya. Sthavara Jangama Durakathana Anka. Nivaridita Yanna Tahawuru Karaganna. Obata Gunathmaka Saha Surakshita Banku Sewawak Laba Dimata Apate Magin Hakiyawa Labenu Atha.
11: Anchorpedia Pro MFGM අතලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
3: Milwa box bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: Milwa එක ලංකාවේ එක.
13: Bicycle ගන්නේ කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
14: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
9: Damro foam mitt සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Damro ප්‍රදර්ශනාකාර වලින්.
15: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
16: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
17: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
18: ෆිනිෂින්ග් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින්ග් වහලක් නම් කලරම් තමයි
19: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වරට සංවිධානය කරන
20: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
19: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
20: රසකාමී ඔබ සැමට ආරාධනා
19: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අමතන්න
0: FM 95.8 Net FM Divaina Pura
21: Good morning Vilavude 10:00 ai

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින් ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC finance හරියන්න හරිම තැන
7: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම net news
8: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර්. තලෙමන්නාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු වල නිරතව සිටි ධීවර යාත්‍රාවක් සමග ඉන්දිය ධීවරයන් 9 දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. ඉරණිතිව් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දිය ධීවර යාත්‍රා 50කට අධික සංඛ්‍යාවක් ධීවර කටයුතු සිදු කරමින් සිටි බවයි නාවික හමුදාව පැවසුවේ. නාවික හමුදාව සිදු කළ මෙහෙයුමේ මෙහෙයුම් හමුවේ සෙසු ධීවර යාත්‍රා පලා ගොස් තිබෙනවා. සිය භාරයටගත් ධීවර යාත්‍රාවේ සිටි ඉන්දිය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දුන් බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා. වැල්ලවාය නගරාසන්නයේ පිහිටා ඇති කෝන්වැලෑන කඳුරක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර 20කට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණික සහ සුළං තත්ත්වය හමුවේ ඊයේ පස්වරුවේ එම රක්ෂිතයේ හටගත් ගින්න වේගයෙන් පැතිර ගිය බවයි net news නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. කෙසේ වෙතත් අද අලුයම වන විට පැවති පිනිසහිත කාලගුණික තත්ත්වය හමුවේ රක්ෂිතයේ පැතිර ගිය එම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙනවා. ඊළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net news, the truth people trust. FM 95, FM 94.8, net FM.
9: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.

സുബോദാസ് റാഖുവേവ, ഗുഡ് മോർണിംഗ്. വേലാവുദേ ദഹയായി വിനാടി നമയായി അതെവില്ല ജൂലി മാസേ വിസി തുൺവെനി ബൃഹസ്പതിന്റെ ദിവസ് അപ്പി പടങ്കാർ നഹദന്നെ സതുടു സിതിൻ ഫാമിലി പിടി നഹന് ഒയാട്ട സുപുറുദു ദേദുണു മാവത്. ඉතින් තවත් සුන්දර දවසක මලක් වගේ උදේ අවදි වෙලා වැඩ කටයුතු ටික ආරම්භ කරලා සතුටින් ඉන්න වෙලාවක ඒ සතුට එක දිගට මුළු දවස පුරාම අරගෙන යන්න හරියටම පැය තුනක් උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් net fm දේදුණු මාවත එක්ක මම ඔයාව හොයාගෙන ඇවිල්ලා ඉන්නේ. අදත් ඉතින් සුපුරුදු විදිහට ඔයාට කැමතිම සින්දු ටික ඉල්ලගෙන අහන්න හම්බ වෙන අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හන්දා මේ පැත්තට සුපුරුදු විදිහටම කෝල් එකක් ගන්න 0112 55 33 63 අපේ නම්බර් එක. මම දන්නවා ගෙදරට කතා කරන්න කිව්වම ගෙදර නම්බර් එකට වඩා ඔයාට මේ නම්බර් එක දැන් කටපාඩම් කියලා. ඊට පස්සේ අපේ WhatsApp නම්බර් එක 0711 95 95 95 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඒ අතරේ මං අද සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පිණී ඉඳලා තියෙනවා අපේ net fm facebook fan page එකේ මම දාලා තියෙන post එකේ. නිගමන කල්පනා කරලා බලන්න එක එක දේවල් ගැන සින්දුලිය විලා තියෙනවා. ඔය දේවල් අතරේ සමහර සත්තු ගැනත් සින්දුලිය විලා තියෙනවා. හැබැයි වැඩි පිරිසක් ඉන්න සත්තුන් ගැන ඒ සින්දු ලියවිලා නැහැ නේද? ඔන්න ඒක හන්ද මං අද ඔයගලන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම සින්දු වල කවදාවත් කියවිලා නැති සත්තු කවුද කියලා අපේ net fm facebook fan page එකේ මම දාලා තියෙන post එකේ comment කරන්න. ඊයේ මල් ගැන ඇහුවා, අද සත්තු ගැන අහනවා. එහෙම කවුරු හරි වැරදි උත්තර දාලා තිබුණොත් ඔයගලන්ට පුළුවන් reply comment එකක් දාලා තග්ගාල ඒගොල්ලන්ට වරද පහදලා දෙන්න. දවල් එක වෙනකන් එක දිගට සින්දු අහමු. මම ඉන්නවා දේදුණු මාවතේ. මම ජනී.

වෙලාව 10යි විනාඩි 14යි. දැන් දවස් දෙක තුනකට කලින් සමහර වෙලාවට උදේ වරුව ලංකාවේ ගොඩාක් වැතිවල ටිකක් වැහිබර දවස් කියලා තිබුණා. ආයෙත් පාරක් ඔන්න අවුව පායලා තියෙනවා. ටිකක් වැඩිපුර දාඩිය දානවා. උදේ 9ට 10ට එහෙමත් ගෙදරින් එළියට වැහැලා මිදුලට නම් යන්න හම්බ වෙන්නේ නැහැ. පුදුම රස්නයක් තියෙන්නේ. මෙහෙමයි ඉතින්. එහෙම රස්නෙත් එක වැඩ කරනකොට සෑහෙන මහන්සියක් දැනෙනවා. මං ඒක පිළිගන්නවා. හැබැයි මහන්සි කියලා ඔයා ප්‍රබෝධයෙන් ඔයාගේ දවසේ වැඩ පටන් ගන්න එක දවල් වෙනකොට කම්මැලි ගතියකට අරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැනේ. උදේ තියෙන ප්‍රබෝධය ඒ විදිහටම මුළු දවස පුරාම තියෙන්න ඕන. ඒ නිසා තමයි මිත්‍ර වරුණි මන් ඕගොල්ලන්ට මතක් කරන්නේ ෆ්‍රීලන් නිවසින් අරගෙන එන ෆ්‍රීලන් කෝපි කුඩු එක ගැන. හොඳ කෝපි එකක් බොනවා කියලා කියන්නේ දවසේ කොයිම මොහොතක වුණත් අර නිදිමත ගතිය, කම්මැලි ගතිය නැති වෙලා සෑහෙන ප්‍රබෝධයක් අපිට දැනෙන්න හොඳ හේතුවක් වෙනවා. හැබැයි ඉතින් හොඳ කෝපි කුඩු එකක් හොයාගන්න එකත් ලොකු ප්‍රශ්නයක්. ගොඩාක් වෙලාවට ඔය කෝපි කුඩු කියලා විකුණන ගොඩක් දේවල් වල තියෙන්නේ වැඩිපුර ඩයිනි. ලංකාවේ අපේම කෝපි ඇට වලින් නිෂ්පාදනය වෙන කෝපි කුඩු වල තමයි අර අපි හොයන නියම කෝපි රසය වගේම නියම කෝපි සුවඳ තියෙන්නේ. එහෙම කෝපි කුඩු එකක් තමයි ෆ්‍රීලන් නිවසින් අරගෙන එන ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ. දැන් ඉතින් ෆ්‍රීලන් කෝපි වැකට් එකක් ඔයාගේ ගේ ළඟම තියෙන කඩේට ගියත් බොහොම ලේසියෙන් අරගන්න පුළුවන්. ඔයා නගරේ, ගමේ, කොතනක හිටියත් ලංකාව පුරාම බෙදහැලීම් ජාලය පුළුල් වෙලා තියෙන හන්දා ෆ්‍රීලන් නිෂ්පාදන ලංකාවේ කොයි අස්සක මුල්ලක ගියත් ඔයාට අරගන්න පුළුවන්. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපිත් එක්ක ඉන්න ෆ්‍රීලන් සන්නාමය කියලා කියන්නේ අපේ පවුලේ අපේ දෙයක් වගේ. සිංදුවට යන්න කලින් මං කතිය එකතු කරගන්න හදන්නේ Very good morning, Janiyo. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සිංගප්පූරුවේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සමිත අක්කා. මං ගොඩක් ආදරෙන් ඔයාව මේ සින්දුවට එකතු කරගන්න. රෝසමල් ගොඩක ෆොටෝ එකක් ඉවලා තිනවා මට. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උදේ 9:39ට මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ඇවිල්ලා තියෙන්නේ වරකාගොඩ අනුර ගාමන්ට් එකේ. ඉන්නවා ඉතින් කට්ටිය රමණී, තමරා, සාමා, නදී, සමන්, මලී, දේවි, පූජා, ගංගා, කුමුදු, සඳුනි, සම්පත්, රුමේෂ්. මේ කට්ටියම ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නවා මේ සින්දුවට. ගුඩ් මෝර්නින් ජනිත් අයියේ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. නාවල පිටි ඉඳන් රුවන්තිකා තමයි එහෙම කියන්නේ. මං රුවන්තිකා, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්න. මල්ලෝ පිටියේ සුනෙත් වෙළඳ සැලේ ඉඳන් නයනක්වත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. අම්මා ඉන්නවා, පුතා අතිසුන් ඉන්නවා, හස්බන්ඩ් සුනෙත් ඉන්නවා, ගාල්ලේ ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා කියලා දිනවා. අර ඊයේ සින්දුව කිල්ලුවා, ඒ සින්දුව මං අද අරගෙන ඇවිල්ලා දී. එහෙම තමයි දේදුණු මාවතේ. සින්දුව කිල්ලුවොත් අනිවාර්යෙන් හෙට හරි සින්දුව හම්බ වෙනවා. මහරගම දුලානියක්වත් මැසේජ් එකක් දාලා තිනවා. දුවවයි පුතාවයි මහත්තයවයි එකතු කරගන්න කියලා තිනවා. ගම්පහ DR ගාමන්ට් එකේ මගේ අක්කි බබාලයි නංගි බබාලයි ආදරෙයි ඈ කියලා මැසේජ් එකක් දාලා තිනවා. මාත් ඉතින් ගොඩක් ආදරෙන් ඔයගොල්ලන්ව එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
1: වේලාව 10යි විනාඩි 21යි
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්

0: විසිතලොත් රැන්ද.
1: නොවන සදි වේගයක් සුපිරිම unlimited වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600 ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
2: ජූලි 23 ඇඹිලි පිටිය නගර සභාව ඉදිරිපිට
3: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
4: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
6: මොබිටෙල් 7-8 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
7: පෑහෙනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
8: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: කොහොමද බෙරිවිලා?
8: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
7: කොහෙද මේ කහදලා බලන්නකො.
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
10: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක
11: Non-stop remix remake ekata happena DJ blast eka
12: anga galene igna kumariye premi
10: alavende pena singa tiyu tharala radio itihase prathama vathawata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
11: Net FM DJ Night Face to Face Attack Show Attack Show
10: 1 2 3 let's go ලංකාවම දන්න විලංග DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න
11: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hitter and Navigator Muhunata Muhuna Taranga Vadinne Nuwareliya District Aya DJ Jude Gal District Aya DJ Trishi
13: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Ema Deyak
11: Net FM DJ Night
14: මේ හස්බන්ඩ්
15: මොකද වයිෆ්
14: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන්න රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
15: මම ගන්නවා
14: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා
15: ඒත් ඉතින් මම සමාව ගන්නවා
14: වැරද්දුවනේ වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ වයිෆ්ලා කරන හැමදේම හරි
16: මනි මනි මේ
11: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: වෙලාව 10යි විනාඩි 26යි. හැම කොල්ලෙක්ම කසාද බඳින්න කලින් හොයන්නේ දොළොස් මහේ පහන වගේ පැලට එළිය දෙන ගැල්ලම්. හැබැයි ඉතින් කාලයත් එක්ක එහෙම දේවල් හම්බ වෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තමයි. කොමාරි සින්දුවට යන්න කලින් මං කට්ටිය එකතු කරගන්න හදන. WhatsApp කරපු කට්ටිය ඉන්නවා, call කරපු කට්ටිය ඉන්නවා, Facebook post එකට comment දාපු කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය එකතු කරගන්න ඕනි. මුලින්ම යන්න හදන්නේ call කරපු කට්ටිය එකතු කරගන්න. WhatsApp message උත් ඇවිල්ලා තිනවා. ඒතරම් මං තාම 10ට කලින් දාපු messages තමයි මේ කියවගෙන යන්නේ. බදුල්ල කැටවල සමන්ත සැලුන්නගේ ඉඳන් අපේ සමන්ත අයියා කතා කරා. අද කොල්ලොන්ගේ නිවාඩු දවස. සැලුන් එක වහලා අද සමන්ත අයියලා ගෙදර ඉන්නේ. ඉතින් වයිෆ් නිසංසලා, අම්මා විමලාවති, එතකොට තරුන්දි, එරන්දි, දුවල දෙන්නා, ඊට පස්සේ අපේ කේෂාන් මල්ලි කට්ටියම එකතු කරගන්නවා. කේෂාන් මල්ලි ඉතින් ගෑල් ළමයා බලන්න එහෙම යනවා ඇති අදනේ නිවාඩුනේ. යටියන්තොට ඉඳන් අපිට කෝල් එකක් ආවා ටයිටැනික් සැලුන් එකේ. අද කොල්ලගේ කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා හරි අමාරු නා අඳුර ගන්න. තුෂාර තුෂාර කතා කරලා කිව්වා ඉතින් සුන්දරම් බොස් ඉන්නවා, මාස්ටර් ඉන්නවා, සුපුරුදු විදිහට මේ කට්ටිය එකතු කරගන්න කියලා. සූර්යවලියන ආරච්චි අයියා හැමදාම වගේ අදත් අපිට කෝල් එකක් දුන්නා. ඊට පස්සේ කන්නත්තොට නිලන්ති, එයාත් සින්දුවක් ඉල්ලුවා. දැන් මට මතක නැහැ නේ ඇත්තටම ඉල්ලුව සින්දුව මොකද්ද කියලා. මම කල්පනා කරලා බලන්නම් හොඳේ. නිලන්ති ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. හාලියලින්දන් ධනුෂිකා, ධනුෂිකා තමයි අද මුලින්ම කෝල් එක ගත්තේ මට. සම්පත් මෝටර්ස් එකේ මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. දැන් ගොඩාක් සද්දට අහගෙන ඉන්න හන්ද සම්පත් මෝටර්ස් එකේ අවට වට විටාවේ තියෙන කඩවල ටිකේ කට්ටියවත් එකතු කරගන්න වෙනවා. ඒගොල්ලන්ටත් ඇහෙන්න දාලා තියෙන්නේ. ඊට පස්සේ එකතුල්කොටේ ප්‍රේමසිරි අයියා ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. අසංක මලයා, ඊට පස්සේ අපේ ප්‍රේමසිරි අයියාගේ අම්මා ගුණවති, දිනුෂා, ගණේෂා, චමිලානි, කිරණිඳු, බිම්සර, මේ කට්ටියම මේ සෙන්දුවට මම එකතු කරගන්න. WhatsApp මැසේජ් ගොඩායි, හරිද? සින්දුව කෝණි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ මොරටුවේ ඉඳන් අපි වහගෙන ඉන්න සුජානි චන්දිමා. අද මං සත්තුගෙන අවධානය දීලා තියෙන හන්ද රිමෝජිස් ගොඩ ඇතුලේ අද තියෙන සත්තු වත්තක්. හාලියල ගල උඩ 12 කණු උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ ඉඳන් අපේ උපුල් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. නිෂාන් සැලුන්, GM ස්ටෝස්, ඊට පස්සේ පුබුදු පෙරපාසලේ ඉන්න දෙවොදි බබා, මේ කට්ටියම එකතු කරගන්න. යන්න හදන්නේ කළුතරට. කළුතර රමණි සුමේදාක්වත් සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි අපේ ජනි පැටියට සුබ උදෑසනක් වේවා. අද නම් කලින්ම ආවා ඔයත් එක්ක ඇවිදින්. දෙවුලි, ශෂි, බාතියෙක්, කැනඩාවින චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක පුංචි සොෆියා එකතු කරගන්න කියනවා. ගුඩ් මෝනින් ජනි යෝ ගිල කමෙන්ට් එකක් නෙවෙයි මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ පානදුරේ ඉඳන් අපි වහගෙන ඉන්න ධනුෂ්ක මලයා, අවුලි හැමෝමයි, නෙතහන හැමෝමයි එකතු කරගන්න කියලා තිනෝ. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්න. මකුල්ලලුව රංජිත් දිසානායක අයියාත් මං මේ සින්දුවට එකතු කරගන්නෝ. මං අර කල්පනා කරන් හිටියා Google Map එකේ හැරි ගහලා බලනවා කියලා මේ මකුල්ලලුව තියෙන්නේ කොහෙද කියලා. අද ගහලා බලන්න ඕනේ.

ඔගේ ඒක දේවල් වලට හඳන්න ගියාට පස්සේ ඇත්තටම අඬන්න ඕනි දේවල් වලට අඬන්න ඇස්වල කඳුළු නැති වෙනවා. මම මේ වාට මතක් කරන්න හැදුවේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන. දැන් ගොඩාක් වෙලාවට ඉතින් වයස ප්‍රශ්නයක් නැතුව අපිට දෑවැදී ඊට පස්සේ තෑගි වගේ හම්බ වෙන දෙයක් තමයි ලෙඩ රෝග කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඉස්සර නම් අවුරුදු 50-60 වෙන්නට පස්සේ තමයි මේ ලෙඩ රෝග ටික හැදෙන්නේ. හැබැයි දෙයියන්ගේ පිහිටෙන් දැන් ඉතින් අපිට මේ ලෙඩ රෝග ටික හරියට අවුරුදු 15-20 වගේ වෙනකොට හැදෙන්න පටන් ගන්නවා. ඒකට ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ අපි ওই කෑම රටාව. පිටි කෑම හැම කනවා වැඩිනේ අපි. සීනි කෑම කනවා වැඩිනේ අපි. අන්න ඒ නිසා ඩයබටික් එහෙම හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි. හෘද රෝග වෙහැදෙන්න තියෙන චාන්ස් එක වැඩි. පුංචි ළමයින්ට පවා දැන් ඩයබටික් තියෙනවනේ. එතකොට ඒ දේවල් වලට නිකන් බය වෙන්නේ නැතුව හොඳ තැනකින් ප්‍රතිකාර ගන්න එක තමයි වටිනම දේ සහ නුවණක් කර්මදී. ඒ හින්දා තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරේ ඉන්න කමල් බන්දුල වීරප්පෙනුම් වෙද මහත්තයා ගැන අපි ඔයාට මතක් කරන්නේ. මං ඉතින් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ. දැන් මුළු රටේම ජනප්‍රිය ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක් තමයි අපේ කමල් බන්දුල වීරප්පෙනුම් වෙද මහත්තයා කියලා කියන්නේ. එතුමගේ හාස්කම් වගේ ප්‍රතිකාර ගැන රටක්ම කතා බහ කරනවා. එහෙම වෙන්නේ එතුමා රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් හන්ද. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේත් මෙහෙම හෙම් මෙහෙන් අතගාලා ප්‍රතිකාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. ඒක පරතරට ඉගෙනගෙන ඉන්න ඕනි. ඒක දැනගෙන ඉන්න ඕනි. අන්න එහෙම වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරප්පෙනුම වෙද මහත්තයා කියලා කියන්නේ. ඒ නිසාම තමයි සඳුද අඟහරුවාද හැර ඊට පස්සේ පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම විවෘත සෙවණගල කිරිබන්නාර බෝගහාන්දේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුරට ලංකාව වටෙන්න සෙනග එක් රැස් වෙන්. 0777-300-940 කතා කරලා හරි 0773-273-540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. යන්න හදන්නේ දෙදුරු මාවතේ චාරිකාවක්. හැබැයි ඊට කලින් මම එකතු කරගන්න හදන්නේ අපිට WhatsApp messages දාලා තියෙන කට්ටිය. WhatsApp message දාන්න කිව්වට පස්සේ අර ඕ ලෙවල් වලට සිංහල භාෂාවට රචනා ලියනවා වගේ WhatsApp message දාලා තියෙන කට්ටිය තමයි මම මේ එකතු කරගන්න හදන්නේ. මේ ඇවිල්ලා 10:90 මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක පොඩ්ඩක් ඉන්න ඒක මුලකින්නම් පටන් ගන්න. 10 වෙනකම් බලන් හිටියේ ඔයා එනකම්. මාර ෆිට් එකක් එනවා මල්ලි බබාගේ කටහඬ ඇහුනම. ලස්සන සින්දුවක් දෙන්න. බෝකුන්දර නිවන්තිඩියේ දේවින්‍යා බයින් ඔෆිස් එකේ දීප්තියක්ක තමයි අපිට මැසේජ් එක දාන්නේ. ඉනෝෂ් සර්, අනුෂා, ලලිතක්කා, මානෙල්ලක්කා, අමන්දිනංගි, නදීෂමිස්, ධම්මික මල්ලි, ඒ වගේම තමයි බොස් ඉන්නවලු බුද්ධික සර්, ලක්මාලි මැඩම්, චන්ද්‍රිකා, ක්‍රිෂාන්ත, යාගේ යාළුව. 10:90 මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මහේෂ් මංගලි ඇතුළු සෙට් එකත් එකතු කරගන්න කියලා තියෙනවා. අපේ මේ ගින්දර හැන්දෑවේ ජානුවත් එකතු කරගන්න කියලා තියෙනවා. ජනි බෝලේ මං කැමති නෑ මට බෝලේ කියනවාට. මම කෙට්ටුයි. හරිද? දංගල්ලේ අප්සරා තමයි එහෙම කියලා තියෙන්නේ. එයාට පුළුවන් නම් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ සින්දුව අද බැරිවෙයි මං හෙට දෙන්න. එකතු කරගන්න අප්සරා ඔයාවත් මේ අපි අහන්න යන සින්දුවට. ගුඩ් මෝර්නින් ජනි. හම්බන්තොට කළු දොල් කඩේ ඉඳන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ශානක ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිමා සෙට් එකව මේ අහන්න සින්දුවට මං එකතු කරගන්න යනවා. මේ මම මේ කල්පනා කරේ චාරිකාව යනකොට හම්බන්තොට පැත්තෙන් ගිහිල්ලා දොදුල් කෑල්ලක් නොමිලේ කාලයන්.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: ත්‍රිස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්නේ
3: දැන් ත්‍රිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 10යි විනාඩි 43යි
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
9: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0747 31 33 540
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
12: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
13: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
14: ඔබව ඉදිරියෙන් තබන SLT Mobitel ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් තෙතුම් ලබයි. SLT Mobitel සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
16: කතා
15: කරන්න 0777 3940
17: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
18: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
15: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
19: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
1: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
4: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
1: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
19: මේ අලුත් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප

0: ආපපිටි ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710-777-333
1: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
3: FM Algo Town ලෝතුරු තම්සක ලොවට දායාදබෝ ඇසල පුර පසලොස්සක පොහෝදා
2: Net FM ශ්වේත පූජා ශ්වේත පූජා
3: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
3: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
2: අනුශාසකත්වය
3: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
2: බැතිබරදායකත්වය
3: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්
4: මේ හස්බන්
5: මොකද වයිෆ්
4: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි චන්දි ඉල්ලුවතින් ඔ කාටද චන්ද දෙන්නේ
5: වෙන කාටද වයිෆ් ඔයාට
4: අදත් වැරද්දුවනේ චන්දි ඉල්ලනවාගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ම තමයි
6: ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
5: වෙලාව 10:48 ඉතාම ඉක්මනින් මං ඔයාලට මතක් කරන්න හදන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මොකද නිවසක් හදාගන්න බලාපොරොත්තු වෙන්න ඉන්න ඔයාට හම්බ වෙන හොඳ අවස්ථාවක් කැදල් එන්ටර්ප්‍රයිසස් එක හම්බ වෙනවා ඒකට හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් ගෙයක් හදාගන්න සල්ලි නැතුව ප්‍රශ්නයක් වෙලා ඉන්නවා නම් ඔයා ඔයාට ගෙදර හදන්න යන වියදම අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් පොලි රහිතව ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම ඉන්නේ මහරගම ඇල් හේන පාරේ තියෙන ඔෆිස් එකේ හැබැයි එතනට යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ඔයාට වෙලාවක් කලාවක් වෙන කරගෙන යන එක ලේසි වෙන හන්ද 0744-390-3250 එහෙම නැත්නම් 0744-390-3251 ඔය නම්බර්ස් දෙකෙන් එකකට කෝල් එකක් දීලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ පුංචි පවුල රත්තරන් පවුලකට ගැලපෙන ප්‍රමාණයේ ගයක් වඩ ලක්ෂ 50කින් වගේ ගොඩ දාලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නේ වෙන දැනකින් ඇදුවොත් එහෙම ඔක ලක්ෂ 70ක් 60ක් 80ක් අනිවාර්යෙන් යන වැඩ කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම හම්බ වෙලා වාගේ නිවාස සිහිනේ අදම සැබෑ කරගන්න

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM. Te dunu mamata, te dunu mamata.
1: Brought to you by
2: Atunu lake namah bavana rata puram rasa gena yana. Aule sama rasa karakana. Mother free noodles taste ke trust ka.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.

0: ಇದ ಹಾಸ್ಪಿಸ್ ಪಾಲಿಸಿ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಇಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: ನವೀನ ತಾಕ್ಷಣ ಎನ್ ನಿಯಮ ಬರಟ ಸರಿಲನ ಗಣಕಂ ಪ್ರಮಾಣ ಸಂಧಾನ ಕರ ಅಪೇಮ ರಟೇ ನಿಪದವನ ಜಿಐ ಬಾಕ್ಸ್ ಬಾನಂ ಮಿಲ್ವಾ
2: ಮಿಲ್ವಾ ಏಕ ಲಂಕಾವೇ ಏಕ ಅಪೇಮ ಏಕ
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
5: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
6: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 070313036
7: කිරි තේ සීනි එක පැක් එකගෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නිස.
9: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: ඔබට ළඟම පිහිටි ජාතක ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතක හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
10: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
11: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
12: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
13: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
12: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීක විද කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
13: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
12: අගෝස්තු 4 වනදා කෝල් මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
13: දෙවිනවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
12: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
13: මාත්‍ය සත්කාරය netfm netfm
12: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
15: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
16: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාන
17: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල
6: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
18: තිස් වසරක පළපුරුදු සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
19: මෙලව් දැන් 11යි විනාඩියකයි

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. එල්ලෝල්සයකෙන් ලෝන් එක ගත්ත. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5 715-555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට්නිවස් සමග මම කේසරත්. ඉන්ධන මිලගණන් ඉහළයාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිලගණන්ද ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙරට වැඩිම අලවියක් සහිත ගල්ලරක්කු මිල්ලීටර් 750ක බෝතලයක මිල රුපියල් 20කින් සහ ගල්ලරක්කු බෝතල් භාගයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර පර්ණරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 50කින්. මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කර තිබෙනවා. මීට මාසයකට පමණ පෙරද අදාළ සමාගම් විසින් වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් බියර් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. මීට පෙර මත්පැන් සඳහා පාලන මිල ක්‍රියාත්මක වුවද මේ වන විට එවැන්නක් ක්‍රියාත්මක නොවන බැවින් පවතින වියදම් හමුවේ මිල ගණන් වැඩි කිරීමට සිදු වූ බවයි මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරන්නේ. නෙට්නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට්නිවුස් YouTube නාලිකාවට සහ නෙට්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 Net FM
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.

වෙලාව 11යි විනාඩි 9යි තප්පර 0.2යි. හරියටම වෙලාව කිව්වොත් මේ වෙලාවේ මම මේ කල්පනා කරේ අපි කලින් පැයේ ප්‍රවෘත්ති ඇහුවා. ඒකත් එක්ක මට නිකන් කල්පනා වුණු දේ තමයි සමහර ප්‍රවෘත්ති සමහර පාර්ශවයකට සතුටුදායක ප්‍රවෘත්ති වෙද්දි තවත් සමහර පාර්ශවයකට ඒක සෑහෙන ශෝකජනක ප්‍රවෘත්ති බවට පත් වෙනවා. දැන් ඉතින් අර සුමිහිරි පානේ මිල වැඩි වෙලා තියෙනවනේ. ඉනාත් යනවා සමහර වෙලාවට කඳුළුත් එනවා. ඒ වගේ ප්‍රවෘත්ති ඇහෙනකොට ගොඩ දෙනෙකුට එක එක විදිහ ප්‍රතිචාර තියෙනවා වෙන්න පුළුවන්. වැඩිපුරම ගෙවල් වල ඉන්න වයිෆ්ලා තමයි ওই ප්‍රවෘත්තියට සන්තෝෂ වෙන්නේ. හස්බන්ඩ්ලා තමයි ගොඩක් වෙලාවට ওই ප්‍රවෘත්තියට ශෝක වෙන්නේ. හරි කොමාරි අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික තමයි මේ පටන් ගන්න හදන්නේ. සතුටින් හිටියත් දුකින් හිටියත් සින්දුවකට පුළුවන් ඔය සතුට දුක හැම දෙම සතුටක් බවටම පරිවර්තනය කරලා තියාගන්න. හරි මේ කටි එකතු කරගන්න හදන්නේ WhatsApp message දාලා තියෙන කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මේ ඕගොල්ලන්ගේ නම් කියන්න පොඩ්ඩක් පරක්කු වෙයි. ඉතින් ගණන් ගන්න එපා. මොකද messages තියෙනවා ඒ තරමටම මට කියවන්න ඇවිල්ලා. මේ කියවන්නේ 10:05 මට ආපු WhatsApp messages. හරිද? Hi Jani, මම බුලත් කොහොපිටි ඉඳන් ජයන්පති. බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. එයාටයි එයාගේ සුදු නෝනටයි තමයි සින්දු ඕනි කියලා කියන්නේ. මම දෙන්නම් මේ සින්දු ඕගොල්ලෝ වෙනුවෙන් ඊළඟට හන්න යන සින්දු ගන්තුනට යන්න හදන්නේ. ගවුන්තුනේ ඉඳන් අපේ කෞශල්‍ය නංගියදත් කෞශල්‍ය ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවලු. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Hi good morning Jani, අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා මොනරාගල ඉඳන් මේනුක සඳරුවන් අපිට message එකක් දාලා තියෙනවා. නෙතෙෆෙම් අපි තහගෙන ඉන්නේ කටාන කෝන්ගස් හන්දියේ අරෝෂ් ටේලර්ස් එකේ සෙට් එක මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. මේ අපි අහන්න යන සින්දුවට ඊට පස්සේ good morning Jani මල්ලි අපිත් ඕගොල්ලන් වහගෙන ඉන්නවා කියලා කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීත අක්කා message එකක් දාලා තියෙනවා. good morning Jani, ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුරාධපුරේ ඉඳන් සඳලි සඳලි අපිට message එකක් දාලා තිනවා. සඳලි මං අද ඔයා වෙනුවෙන්ම සින්දුවක් තෝරගෙන ආවා. සුබ දවසක් වේවා ජනි අයියේ. අදත් සද්දෙටම අහගෙන ඉන්නවා කියලා කහපොල හේලිත ෆැෂන් එකේ ඉඳන් අපේ චතු message එකක් දාලා තියෙනවා. සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානි අජන්තා නිශාන්ති සුනීතා නිලූකා මේ තමයි අපේ චතුගේ කාන්තා බලකාය. කට්ටිය මම එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඊට පස්සේ කිරි ඉබ්බන්නාරේ ඉඳන් ඉන්දික සමරනායකයි අපිට message එකක් දාලා තියෙනවා. සේනානායක වේරලියද්ද මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. අද බෑ, හෙට දෙන්න අනිවාර්යෙන් හෙට දෙනවා. ඊට පස්සේ දේදුණු මාවතේ ඔබ සමග බැබලෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. සින්දුවක් දෙන්න කියලා දෙනවා. පොඩ්ඩක් ඉන්න. දැන් මේ මං ගැන කියලා තියෙන ටිකට පස්සේ message එක හොයාගන්න ඕනේ. හොරණ සත්හෙල ගාමන්ට් එකේ ඉඳන් තමයි සුපිරි සින්දුවක් දෙන්න කියලා අපිට message එක ඇවිල්ලා තියෙන්නේ. අශෝක මිස් ඉන්නවා. ඊට පස්සේ මැනිකේ රමණී මුදිතා සේපාලිකා. ඊට පස්සේ හර්ෂ සුජීව. ඊට පස්සේ සුජීවද සුජීවාද දන්නේ නැහැ. චන්ද්‍රාණී. ඊට පස්සේ නන්දික. ඊට පස්සේ නන්දිකද නන්දිකාද දන්නෙත් නෑ ඒකත්. ගුණේ දේවි කුමාරි ඩයනා ඉන්දික නිරෝෂා සුරංගි ශ්‍රියානි නවෝද්‍යා මේසෙක්ට ආකාංචනා තින්නවා. මේ කට්ටිය මම එකතු කරගන්න. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා තවි වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තිනවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි. ඊට පස්සේ අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. නෑබඩ ජම්බාර කන්ද උඩ කැඳ ගහ සෙවන්නේ තියෙන කළු ගලේ පොල් රොටි කඩේ ඉඳන් අපේ සම්පත් අයියා. මම ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට. ඔය කඩේ නම කියනකොට මගේ කඩේ කෙල රොටියක් කන්නම හිතෙනවනේ. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා බරුදැල් පොල SL ප්‍රනාන්දු අයත් කියනවා මේ සින්දුවට එකතු කරගන්නම්.

වෙලාවේ 11 විනාඩි 15යි. මං ඉතින් කියලා දෙන්න හදන්නේ උයන්. කරන්න බැරි දේවල් වෙන කෙනෙකුට ගණනවා කියලා කියන්න සාමාන්‍යයෙන් අපේ රටේ කට්ටියට ටිකක් වැඩිපුර පුළුවන් ද යන්නේ. අර ක්‍රිකට් ගහන්න බෑ. හැබැයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ක්‍රිකට් ගහන කට්ටියට සෑහෙන දේවල් උගන්වන්න අපිට පුළුවන්. ඒ වගේ උයන්න බෑ. හැබැයි උයන්නේ කොහොමද කියලා දෙන්න මට පුළුවන්. මේ කියන්න හදන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පවුඩර් එක ගැන. 3-5 කුඩු පවුඩර් හරියන්නේ නැහැ නේ, ගැලපෙන්නේ නැහැ නේද? කොහොම හරි ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු එක ගැන තමයි මේ කියන්න හදන්නේ. එහෙම නැත්නම් තේරන සිංහලෙන් කියනවනම් ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් එක ගැන. දැන් අර ගෙදරදි කෑම හදනකොට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කෑම කඩයක් කරගෙන ඉන්නම් කෑම කඩේ කෑම හදනකොට වෙන්න පුළුවන්. ඔය කෑමවල රස වැඩි වෙන්නේ අර ඒ බත් එකට වෙන්න පුළුවන්. බත් එකේ අර ඒකත් එක්ක කන්න තියෙන ව්‍යංජනවල රස එකිනෙකට වෙනස් වෙනකොට. හැම එළවලුවක්ම එකම රහට තිබුණොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ නේ. සමහර එළවලු ජාති තියෙනවා ඒකට අමු 3-5 කුඩු දාලා තමයි හදන්න ඕනේ කිරට වගේ. සමහර එළවලු ජාති තියෙනවා ඒකට බැදපු 3-5 කුඩු ටිකක් දාලා පොඩ්ඩක් මිරිසට වගේ හදලා ගන්න ඕනේ. එතකොට 3-5 කුඩුම බැදලා අරගෙන බැදපු 3-5 කුඩු කරගන්නවා කියලා කියන්නේ නිකන් ඒක යල් පැනපු වැඩක් වගේ. සහ කරදරයිනේ. අලිගරණ අහයට දැනෙන සැර සෑහෙන අමාරුයි. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ මං ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු එක අරගන්න කියලා. කළු කුඩු. ලේසියෙන්ම කියනවනම් කළු කුඩු කියලානේ ගොඩක් අය කියන්නේ ඔකට. දැන් ෆ්‍රීලන් බැදපු 3-5 කුඩු පැකට් එකත් අනික් ෆ්‍රීලන් නිෂ්පාදන වගේම ලංකාවේ ඕනි තැනකින් ඔයාලට ලේසියෙන් මරගන්න පුළුවන්. සහ විශේෂම දේ වෙන්නේ අර કૃતિම රසකාරක, કૃતિම වර්ණකාරක, કૃતિම අමුද්‍රව්‍ය ඒව මේව මොකුත් දාලා නැහැ. ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව ඔයාගේ ගෙදර ඉන්න චූටිම බබෙකුට උනත් කෑම හදනකොට, එහෙම නැත්නම් ඔයා ආදරය කරන කෙනාට කෑම එකක් හදාගෙන යනකොට බය නැතුව එකතු කරන්න පුළුවන් ෆ්‍රීලන් නිෂ්පාදන. ඒකටත් මතක් කරන අතරේ මං ටක් ගාලා කට්ටිය එකතු කරගන්නම්. මං යන්න හදන්නේ රිකිල්ල ගස් කඩට ගිහිල්ලා ඉන්න. දන්නවනේ ඉතින් රිකිල්ල ගස් කඩට යනකොට මං සැලුන් එකකට යන්නේ. වැඩේ තියෙන ඉතින් මේ සැලුන් එකට මං ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ. මගේ කොණ්ඩේ කපන්නේ නැහැ. මං කවදා හරි කසාද බැඳපු දවසක හරි ගෑල්ලමෙක් හොයාගත්ත දවසක හරි තමයි මං යන්න ඕනේ අපේ මේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලෝන් දිනේශ්‍රී එකට. එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට WhatsApp message එකක් ඇවිල්ලා තිනවා. අපේ සංදීපණී නංගි, නුවන්දිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියම ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. ඒගොල්ලන් අමතක වෙනවා තවඩින්ගෙන්. පොඩ්ඩක් ඉන්න කොලේ හොයාගන්න. රයිට්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කොළොන්න ඉඳන් දිලීකා නෙවෙයි ඔව් දිනීකා අපිට කෝල් එකක් දුන්නා. එයාගේ දුව උෂානා හස්බන්ඩ් උපුල් එකතු කරගන්න කියලා කිව්ව සින්දුවට. ඊට පස්සේ යන්න හදන්නේ උණන් හිටිය පාර්ලම ගාවට ගිහිල්ලා ත්‍රිවිල් එකේ නැගලා තමයි දේදුණු මාවතේ රවුමක් යන්න හදන්නේ. අපේ අනුරයියා කතා කරා සුදු බේබි ටැක්සි අනුරයියා. මාදව ඊට පස්සේ මගහෙන ස්ටෝස් එකේ කට්ටිය, ගණේවත ටයර් කඩේ කට්ටිය, ඊට පස්සේ මයුර සැලොන් එකේ කට්ටිය, කාන්ති, සංජය, ඊට පස්සේ කසුන්තා, තුරුමි මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. මේ දැන් නැද්ද අපේ චීන හැම නැද්ද ත්‍රිවිල් බාක් එකේ? ඊට පස්සේ මේ අර හැමදාම වගේ අපේ සුදු බේබි ටැක්සි අනුරයිය ත්‍රිවිල් වල පිටිපස්සේ ගහන්න වදනක් කියනනි මට කෝල් ගත්තම. ඔන්න අදත් දුන්න වදන. ඔබේ හදවත නම්, ඔබේ හදවත ලස්සන නම්, ඇත්තටම මල් ලියාගෙන දින අකුරු මටම ගේව ගන්න බෑ. මං ආයේ ඊළඟ දවසේ මේ වසන්නේ අනුරයිය කතා කරාම මේක මං අහගෙන කියන්න. මට ඇත්තටම අද ලියාගෙන දින අකුරු මටම ගේව ගන්න බැරි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොනරගල වැදිකුඹුරේ ඉඳන් අපේ මංජුලා කතා කරා. ඒගොල්ලන්ට දවස් 5කට පස්සේ අදළු වතුරේ ඉන්නේ. අම්මෝ වතුර පුරව ගන්නවලු. ඉතින් වතුර පුරව ගන්න අතරේ තමයි කතා කරන්නේ. එකතු කරගන්න කියලා කිව්වා ශෂිනි දුව, ඊට පස්සේ චමාෂ පුතා, සිත්මි දුව, ඊට පස්සේ අවිෂ්ක දුව. අපේ සිත්මි දුවගේ අවිෂ්ක දුවගේ අම්මා ඉන්නේ කුරුමේ මොනරාගල මොනික් එකේ වැඩ කරන. එයාගේ නම අයිරාංගනී නංගි. ඒ අපේ මංජුලාට අනුව, මං අනුව අපේ අයිරාංගනී අක්කා. සමහරට නැන්දද දන්නෙත් නැහැ. බද්දේ ගම හල්පෙතොට ඉඳන් කලන්සූරිය මාමා කතා කරා. මුළු හල්පෙතොට ගමම දන්නේ කලන්සූරිය මාමා කිව්වම තමයි. ගෙදරට වෙලා පාළුව ඉන්න ගමන් දේදුණු මාව තහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. පාළුව නැති වෙන්නේ. මං එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velavu denne kolahai vinadi visi thunai.
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: වාව්! ඇඟ ටින් එකක්?
5: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
6: නවින සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රැසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71,56,40,600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 23 ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිට.
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
8: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළුදොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළුදොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
10: පෘථිවියෙන් ළඟහරට රේල් පාරක්? ඔන්නඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
11: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය. ඇසළ පෙරහර මංගල්‍ය
10: 769 වන වරටත් හෙළ පිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංගයන්ගෙන් පරිමණ්ඩිතව
11: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ, ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට,
10: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා, ඊට පසුදා මහා දේවදානය පුතදී
11: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
10: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න.
11: මාත්‍ය සත්කාරය Net FM.
10: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
13: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
14: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුපට දාලා.
15: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
16: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ, වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ, බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
17: මේ හස්බන්ඩ්
18: මොකද වයිෆ්?
17: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
18: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
17: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුරසැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන දැ.
18: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: ලංකාවේ අපිට ලැබෙන විදේශ මුදල් වලින් වැඩි ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා මේ සංචාරක කර්මාන්තය හරහා. අපේ රටට සංචාරක වෙන්න තවත් එක ලොකු හේතුවක් වෙලා තියෙන්නේ අපේ රටේ පැවැත්වෙන මේ සම්ප්‍රදාය, සංස්කෘතිය, මේ වගේ දේවල් හරියට බලන්න පුළුවන් පෙරහැර මංගල්‍ය කාලයේ. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ ඇසළ මාසේ. එතකොට ඇසළ පෙරහැර මංගල්‍යයන් පැවැත්වෙන කාලේ. දැන් ඔන්න ඒ විදිහට පැවැත්වෙන පෙරහැර මංගල්‍යයන් වල හැමෝම බලාගෙන ඉන්න වෙනම සංස්කෘතියක්, වෙනම විදිහේ දෙයක් අපිට බලාගන්න පුළුවන් වෙන දෙවිනුවර පෙරහැර මංගල්‍යය අද රාත්‍රියේ ඉඳන් ආරම්භ වෙනවා. දැන් අපි පහුගිය දවස් කීපය පුරාම ඔයාට මතක් කළා වගේම ජූලි මාසේ 23 වෙනිදා, කියන්නේ අද දවසේ ආරම්භ වෙන පෙරහැර මංගල්‍යය ජූලි මාසේ 29 වෙනිදා පැවැත්වෙන රන්දෝරි පෙරහැර දක්වාම පැවැත්වෙනවා. ලංකාවේ තියෙන පෙරහැර මංගල්‍යයන් අතරේ ගත්තම ප්‍රමුඛතම, ඒ වගේම තමයි පැරණිතම පෙරහැර මංගල්‍යයක් තමයි දෙවුන්දර පෙරහැර, එහෙම නැත්නම් දෙවිනුවර පෙරහැර කියලා කියන්නේ. මේ කාලෙට ඒ පැත්තට යනවා කියලා කියන්නේම වෙනම විදිහේ වයිබ් එකක්, වෙනම විදිහේ අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන්. මෙවරත් මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් බැතිබර අනුග්‍රහක දායකත්වයේ කසාගල සමූහ ව්‍යාපාරයේ දක්වනකොට Net FM Radio අපි පුරුදු විදිහටම බොහොම ආඩම්බරෙන්, බොහොම භක්තියෙන් මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහකත්වයේ ලබා දෙනවා. ඒ ගැන මතක් කරන අතරේ තමයි මං යන්න හදන්නේ ඇහැලියගොඩ පැත්තට. ඇහැලියගොඩත් කොහෙටද දන්නවද යන්න හදන්නේ? නැදුරණ පැත්තට ගිහිල්ලා. අපිට කතා කරා ගයන්තිකා ලීමෝල ඉඳන් උපුල්ලයිය, කුසුමලතා, අමිත්, හංසිකා, ඊට පස්සේ ශානුක, දහම්සා, නිතුම්සා මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ සින්දුවක් තමයි ඉල්ලුවේ මම දෙන්න ට්‍රයි කරන්නම්. අද බැරි වුණොත් හෙට අනිවාර්යෙන් දෙනවා. හරිද? පොළොන්නරුවේ ඉඳන් රමණියක්වත් සුබරුදු විදිහට මාත කතා කරා, අලව්වේ කරුවක කතා කරා, රුක්මන් නමපාණි දෙන්නව එකතු කරගන්න කියලා කිව්වා. ගාල්ලේ ගෝනපුරේ ඉඳන් අපේ මල්කිනංගි කතා කරා, මං ඔයාවත් එකතු කරගන්නම්. අම්මෝ WhatsApp එකේ messages ගොඩයි. Good morning ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ හියාරේ ඉඳන් තමරා ආටිකල් අපිට message එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් වේවා ජනි, මටත් ලස්සන සින්දුවක් දෙන්න. බදුල්ල අන්දෙනියේ ඉඳන් ශ්‍රියානි තමයි අපිට message එක දාලා තියෙන්නේ. ඉනාස් බබාවත් එකතු කරගන්න කියලා දෙනවා. අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියා. ඊට පස්සේ ජනී මා තින්නවා කියලා යටියන් තොට ඉඳන් මහේෂිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. කළුතර පණාවිඩේ චාමර ස්ටෝස් එකේ ඉඳන් චාමර සහ තනූජ ඔය දෙන්නවත් එකතු කරගන්නවා.

0: වෙලාව 11යි විනාඩි 37යි. මේ මතක් කරන්න හදන්නේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය ගැන. අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවය කිව්ව ගමන් ඔයාට මතක් වෙන්නේ අනිවාර්යයෙන්ම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එක කියන එක. මං දැන් හොඳටම දන්නවා. සාමාන්‍යයෙන් මේ දවස්වල අර හොඳම ක්වලිටි එකේ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා නම් ඒකට සාමාන්‍යයෙන් GB 4ක් වගේනේ උඩරිම යන්නේ. දැන් ඔයා SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක් අරගත්ත කියලා කියන්නේ තප්පර 4කින් වගේ වඩ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉස්සර තමයි සින්දුවක් ඩවුන්ලෝඩ් කරගන්නත් පැය භාගයක් විතර හිටියේ. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා පාවිච්චි කරන්නේ SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකක් නම් ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එක ඔයාට හිතා ගන්න බැරි වෙනවා. වෙන කනෙක්ෂන් එකක් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඔයාත් පාවිච්චි කරන්නේ SLT මොබිටෙල් කනෙක්ෂන් එකක් නම් ඒ ගැන අත්දැකීම ඔයාට අනිවාර්යයෙන්ම තියෙනවා. මේ ගැන පණිවිඩය ලංකාව වටේම කියාගෙන යන ගමනේ අපේ ඉශාන් ඇතුළු කණ්ඩායම රට වටේම එක එක තැන්වල නවතිනවනේ. අද හරියටම නැවතිලා ඉන්නේ කොතනද කියලා දැනගන්නයි විස්තර දැනගන්නයි මං අපේ ඉශාන්ව සම්බන්ධ කරගත්තා. ආයු බෝබන් ඉශාන්, සුබ උදෑසනක් වේවා.
1: ආයුබෝවන් ජරි මතක් කළා වගේම හරියටම තැන කියනවා නම් අපි ඉන්නේ ඇඹිලි පිටි ආදරණීය සුන්දර පුරවරේ රටේ මොබිටෙල් ෆයිබර් අද්දකීම ඔන්න අපේ ආදරණීය පාරිභෝගික හේතු තුනක් අන්දෝසේ බෙදා හදා ගනිමින් ඔබ දන්නවා. මේ දවසල අපි හතා කරනවා තප්පයට මෙගා බයිට් ඉඳලා දහ වෙනකන් වේගයක් තියෙන SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් නේද? නොවෙනත් අධිවේගයක් අන්ලිමිටෙඩ් පැකේජ් රසත් ගැන කතා කරනවා. ඉතින් අදත් ජනී පුරුදු පරිදිම මේ වටිනාකම ගැන කතා කරන ඇඹිලි පිටිය නගරයට තමයි එකතු වෙලා තියෙන මේ වෙලාවේ මාත්‍රික ඉන්නවා. ඇඹිලි හම්බන්තොට දිස්ත්‍රික් අපේ ප්‍රාදේශීය කළමනාකාරතුමා ඉන්නවා, ප්‍රනීත් ශ්‍රීමාන්න මහතා ඉන්නවා. එතුමා එක තමයි මේ ලස්සන වැඩකඩුවත් ඇඹිලි පිටියේ නගර මැදින් අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි එතුමගෙන් තමයි අද දවසේ මේ වටිනාකම ගැන දැනගන්න සූදානම් වෙන්නේ.
0: අයබෝවන් සුබ උදෑසනක් වේවා ඔබතුමාට.
2: අයබෝවන් අයබෝවන් ජනී සුබ උදෑසනක්.
0: අද දවසේ වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ?
2: ඉතින් මේ ඉෂාන් කිව්වා වගේම අද දවසේ මේ ඇඹිලිපිටි නගරයේ මැදියේ අපි SLT ප්‍රවර්තන වැඩසටහන ඉතාමත් සාර්ථක මේ වෙනකොට
0: ක්‍රියාත්මක කරලා
2: තියෙනවා. එසේම අපි මේ වෙලාවේ මම ආරාධනා කරනවා අපේ ඇඹිලිපිටියේ ජනතාවට සාමාන්‍යයෙන් පල්ලේගම, මොරකැටිය, සෙවනගල, ඒ වගේම පදනංගල, තුංකම මේ ඒරියාස් වල ඉන්න ජනතාවට අපි ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉඳ අපේ නියෝජිත පිරිස ඔබගේ නිවෙස් කරා අද දින ප්‍රදේශය වටාම අපේ තියෙන ප්‍රවදන මේ වාහන සමගින් ඇවිල්ලා අපගේ අධිවේගී අන්තර්ජාල පහසුකම් පිළිබඳව දැනුවත් කරනවා. එසේම අද දින සුවිශේෂී වාසි රැසක් අපේ SLT ෆයිබර් කනෙක්ෂන්ස් වලට අපි අද ලබා දෙනවා. එසේම අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ SLT තමයි ඇත්තටම රියල් ෆයිබර් එකක් දෙන්නේ. ඒකෝර මේකෙදි අපිට ෆයිබර් එකේ අධිවේගී අන්තර්ජාල පහසුකම් සමගම ජනතාවට ලබා දෙනවා අපි HD කෝල්ටින් TV අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. එසේම රියල් අන්ලිමිටඩ්, ඒ කියන්නේ අසීමිත අන්තර්ජාල පහසුකම් ලබා දෙන්නේ ඇත්තටම SLT විතරයි. ඉතින් ඒ වගේම මේ මීට අමතරව අපි SLT මේ අපේ ආයතනයෙන් සාමාන්‍ය මේ අධිවේගී අන්තර්ජාල පහසුකම සහ POTV පහසුකමට අමතරව ඔබගේ ආයතනයට අවශ්‍ය PABX solutions, Wi-Fi solutions, data solutions එනි නොයෙකුත් තාක්ෂණික සේවාවන් අපේ SLT තුලින් අපි ලබා දෙනවා. ඉතින් අපි මේ වෙලාවේ මතක් කරොත් අපේ ඉන්න තැන අපි මේ වෙලාවේ ඇඹිලිපිටි නගර සභා භූමිය ඉදිරිපිට තමයි අපගේ ප්‍රවදන රටේ තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා සියලුම ජනතාවට අද අපිත් එක්ක ඇවිල්ලා අපි සමග රැඳිලා මේ අපිත් එක්ක මේ තියෙන අත්දැකීම බෙදා ගන්න. එසේම අපේ මේ ට්‍රක් රටේ තුල අපි නොයෙකුත් ක්‍රීඩා සැලසුම් කරලා තිනවා. එසේම විශේෂ ත්‍යාග ඒ වෙලාවේදී අපි ලබා දෙනවා. ඉතින් එහෙනම් අපි ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මේ අම්පිටේ ජනතාවට සහ ජනි ඉෂාන් කිව්වා වගේම අපි මේ නෙට් FM එකට මේ වෙලාවේ අපි ප්‍රධාන ස්තුතියක් ලබා දෙන්න මොකද අපි SLT හැමදාම SLT සමග අපේ ප්‍රවදන කටයුතු සමග නෙට් FM රැඳිලා ඉන්නවා. ඉතින් මම මේ වෙලාවේ දිනුම අවතේ ජනිටත් ස්තුතිවන්ත වෙනවා අපිත් සමග සම්බන්ධ වුණාට.
0: බොහොම ස්තුතියි මේ පැතර විස්තර කියන්න ආවට. එහෙනම් ඉතින් ඇඹිලි පිටි ආවට ඉන්න ඔයාට ඔයාගේ කනෙක්ෂන් එක අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවයකට එකතු කරගන්න. දැන්ම SLT මොබිටෙල් ෆයිබර් කනෙක්ෂන් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
3: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් සිස්ටෙක් කවෝයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව 11:00 විනාඩි 45යි
7: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නා
9: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි
10: විජය සමාගමේ සෝයා නගර ස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළු බඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය

0: Rich Life Rasa Varga Pahakin. Rich Life Samaga Mulu Life Ekama Rich.
1: Life is rich with Rich Life. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල
2: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
3: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
4: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධානය කරන
5: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
4: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
5: රසකාමී ඔබ සැමට ආරාධනා
4: වැඩි විස්තර සඳහා 077 30 60 629 අංකය අවතන්න
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
7: Non-stop remix remake ekata happena DJ blast eka
8: anga galene igna kumariye premi
6: aladinde radio itihasse prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
7: NetFM DJ Night Face to Face Attack Show
9: Attack Show
6: 1 2 3 let's go DJ star in the comedy nam oya DJ play karana pahadili video ak dan ma apita whatsapp karanna
7: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show හෙටර නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය DJ Jude ගාල්ල දිස්ත්‍රික්කය DJ Trishi
10: brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
7: NetFM DJ Night
11: මේ හස්බ
12: මොකද වයිෆ්
11: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සෙ දොරෙන්ද
12: පිටිපස්සෙ දොරෙන්
11: අදත් වරද්දුවනි දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්න එක

මේකමට කල්පනා කරලා බලන්න, වැඩට යනකොට පරක්කු වෙලා පොඩ්ඩක් හදිස්සියට බස් එකකට එහෙම නැත්නම් කෝච්චියකට දුවගෙන යනකොට කොච්චර අමාරුවක් ඔයාට දැනෙනවද කියලා. සමහර විට එහෙම දුවන වෙලාවට තමයි ධනිස්වල තියෙන අමාරු, අතේ පයේ තියෙන අමාරු එළියට එන්නේ. එහෙම අමාරු තියෙනවා නම් ඉක්මන්ම කරන්න ඕනි දෙයක් තමයි ඔයා යන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට. ඔය ඕනි ලෙඩකර නිට්ටාවටම සුවපත් වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා ගාව තියෙන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබ වූ සර්වාංග රෝග වෛද්‍ය ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙන කමල් බන්දුල වීරපිරම වෙදමහත්තයා හම්බ වෙන්න යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න. 0777 340 0773 743 540. ඔය නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඔයාලට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. අපි මේ සින්දු දෙක අහලා ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment කරන්න. තාමත් නම් කියවුනේ නැත්තම් ඉවසීමෙන් ඉන්න. දවල් එකට කලින් අනිවාර්යෙන් කියනවා

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ada Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Lake Namahu Bhavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
6: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
7: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා.
6: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියනවනේ සර්.
8: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරි තේ.
9: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
10: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත.
11: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
12: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
13: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු
14: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
15: මට කොලෙස්ටරෝල් වැඩි වෙලා තිබුණා 374 ඊට පස්සේ මම ගියා ගැලෙච්චි හොට පස්සේ කමල් බන්දර මහත්මයා ගාවට බෙහෙත් ගන්න තවත් ඉස්සෙල්ලා දුන්නේ තවත් ඉස්සෙල්ලා චෙක් කරනකොට 194ට අඩු වෙලා තිබුණා හිතන්නවත් බැරි විදිහට මට මේ විදිහට අඩු වීම ගැන සතුටුයි ඉතින් තවත් 30ක් වගේ ඇතුළතදී මගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙන්න මට බෙහෙත් දෙනවා වාව සනීප
14: කතා කරන්න 0777 3940.
16: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
17: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිත වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන් අද 2026 ජූලි 23 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කසුනි නානායක්කාර ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා
0: විශ්වාස කරන සත්‍ය
4: සිරස්තල දෙවිනුවර පෙරහැරේ ආරක්ෂාවට 500ක බලකායක් බුදිනිල දහරින් 100කට වැඩි පිරිසකුත් මෙහෙයුම් වල මත්පැන් මිල ඉහළ දමයි සමාගම් හේතු කියයි විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති මෛත්‍රී රනිල් සහ දිනේෂ්ටත් විශේෂ ආරාධනාවක් අපොස උසස් පෙළ විභාගය කල් දමන්නේ ඉල්ලා ගොනු කළ පෙත්සමක් ඉවතට රතු මුහුදේදී සෞදි තෙල් නැව් දෙකකට ප්‍රහාර මෙතවසල ඇසළ පෙරහැර බොහෝ ප්‍රදේශවල පැවැත්වෙනවා. ඒ අතරට කතරගම සහ දෙවිනුවර පෙරහැරත් අයත්. දෙවිනුවර පෙරහැරේ පළමු පේලි පෙරහැර අද වීථි සංචාරය කරනවා. එම පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දීලා තිබෙනවා. ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිසිය පවසන්නේ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 500කට වැඩි පිරිසක් යොදවා ඇති බවයි. බුදු නිලධාරීන් 100කට වැඩි පිරිසක්ද මෙහෙයුම් සඳහා යොදවා සිටිනවා. මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වූට්ල මහතා.
5: මේ වන විට මේ පෙරහැර ඉතාමත්ම සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සියලුම ආරක්ෂක කටයුතු ඒ වගේම රථවාහන සැලසුම් ක්‍රියාත්මක කළා දෙනවා. විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාතර මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අපි ත්‍රිවිධ හමුදාව විශේෂ කාර්යබලකාය ඒ වගේම බුද්ධි නිලධාරීන් රාශියක් මෙම අවස්ථාව සඳහා ප්‍රයෝජන ගන්නවා. ඒ වගේම විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙනවා සාමය කඩ නොවන්නට අනීතික සමාජ විරෝධී විනය විරෝධී නීති කටයුත්තක් සඳහා යෙදෙන්නේ නම් ඒ සඳහා හැකි සෑම කටයුත්තක්ම ඉෂ්ට කිරීම සඳහා අපි සියල්ල සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම ආරක්ෂක නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක්, ඒ වගේම රථවාහන සැලසුම් සඳහා 250කට අධික ප්‍රමාණයක්, ඒ වගේම බුද්ධි නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා යොදවලා තිබ බව මතක්.
4: දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 769 වරටයි. එහි පේලි පෙරහැර අද ආරම්භ වනවා. රන්දෝලි පෙරහැර පැවැත්වෙන්නේ ලබන 29 වනදායි. එන අනතුරු අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ පැවැත්වෙන අතර අගෝස්තු 5 වෙනිදා මහා දේවදානය සමග මෙවර ඇසළ මංගල්‍යයේ කටයුතු අවසන් කරනු ඇති. දෙවිනෝර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ මෙම ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහකත්වය ලබා දෙන්නේ net fm රේඩියෝ වයි. අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් ව්‍යාජ ලෙස පෙනී සිටමින් වංචනික පුද්ගලයන් පිරිසක් සිදුකරන මූල්‍ය වංචාවන් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොටසේ සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වූ පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි. විශේෂයෙන් පරිගණක හෝ ජංගම දුරකථන යොදාගෙන පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප සහිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද WhatsApp සහ Telegram වැනි ගිණුම් හරහා පුද්ගලයන් රවටා මූල්‍ය වංචා සිදු කිරීමේ ප්‍රවණතාවයක් දැකගත හැකි වනවා. මහබැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය විමර්ශනයකක ලෙස හඳුන්වා දෙමින් ඇමතුම් ලබා ගැනීම ජාතික හැඳුනුම්පත යොදාගෙන වංචාවක් සිදු වී ඇති බවට හෝ නඩු පවරා ඇති බව පවසමින් බියගැන්වීම සහ ව්‍යාජ නිල ලාංඡන යොමු කරමින් උදව් කරන මුවාවෙන් ජනතාව මුලා කිරීම මෙලෙස වංචාකරුවන් භාවිත කරන ප්‍රධාන උපක්‍රම කිහිපයක්. එමෙන්ම වෙරිෆිකේෂන් සඳහා හෝ අතීත වූ ගිණුම් නිදහස් කිරීමට යයි පවසා බැංකු ගිණුම් වලට ලොගින් වීමට අවශ්‍ය OTP අංක ලබා ගැනීම හෝ වෙනත් ගිණුම් වලට මුදල් තැන්පත් කරවා ගැනීමටද මොවුන් කටයුතු කර තිබෙනවා. මේ අනුව මෙවැනි වංචාවලට හසු නොවන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක් දුරකථන ඇමතුමකින් හෝ සමාජ මාධ්‍ය ජාලා හරහා ජාතික හැඳුනුම් පත්තංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ් පත්තංක, CVV අංකය සහ OTP අංක ඉල්ලා නොසිටින බවද පොලිසිය අවධාරණය කරනවා. තවද ශ්‍රී ලංකා පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිවිටෙකත් පුද්ගලික වට්සැප් අංක හරහා විමර්ශන සිදු නොකරන අතර නිල දැනුම් දීමක් සඳහා ලිඛිතව ලිපියක් එවනු ලබන බවයි පොලිසිය පවසන්නේ. එබැවින් මෙවැනි සැකකටයුතු ඇමතුම් හෝ පණිවිඩ ලැබුණහොත් කිසිදු මුදල් හෝමාරුවක් සිදු කිරීමට පෙර අදාළ ආයතනයේ නිල වෙබ් අඩවිය සඳහන් දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වී තහවුරු කරගන්නා ලෙසද පොලිස් මාධ්‍ය කොට්ටාසය මහජනතාවට වැඩිදුරටත් උපදෙස් දෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ගණන්ද ඉහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව මෙරට වැඩිම අලවියක් සහිත ගල්ලරක්කු මිලිලීටර 750 බෝතලයක මිල රුපියල් 20කින් සහ ගල්ලරක්කු බෝතල් භාගයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර පරණ අරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 50කින්. මීට අමතරව විස්කි සහ බ්‍රැන්ඩි වර්ගයේ මත්පැන් බෝතලයක මිල රුපියල් 100කින් වැඩි කර තිබෙනවා. මීට මාසයකට පමණ පෙරද අදාළ සමාගම් විසින් වෙනත් මත්පැන් වර්ග කිහිපයක මිල ගණන් ඉහළ දැමීමට පියවරගෙන තිබුණා. කෙසේ වෙතත් බිය මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නැහැ. මීට පෙර මත්පැන් සඳහා පාලන මිලක් ක්‍රියාත්මක වුවද මේ වන විට එවැන්නක් ක්‍රියාත්මක නොවන බැවින් පවතින වියදම් හමුවේ මිල ගණන් වැඩි කිරීමට සිදු වූ බවයි මත්පැන් නිෂ්පාදන කරන සමාගම් සඳහන් කරන්නේ. විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ විනිසුරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජ ඉදිරිපත් කර ඇති යෝජනාව ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. විපක්ෂ නායක කාර්යාලය පැවැත්වෙන එම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනා කර ඇති බවයි නෙට් නිවුස් සමග සංවාදයකට එක් වෙමින් සමග ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා පැවසුවේ.
1: අදිනේ තුළ තීරණයක් අරගෙන තිනවා විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් රැස්වීමකට තීරණය කළ තිනවා. මොකද රැස්වෙන හේතුව ඉදිරියට මොකද ගන්න ක්‍රියාමාර්ගය?
6: ඇත්තාට පුරාම අධිකරණයේ ස්වාධීනත්වය රැකීමට සියලු රජයන් සියලු ජනතාව කටයුතු කරලා තියෙනවා. නමුත් අද වෙනකොට අධිකරණයට ඇඟිලි ගහලා අධිකරණයේ යම් තනතුරු සඳහා තමන්ට ඕන අය පත් කරගන්න අධිකරණයේ කාල සීමාව දික් කරන කටයුතු කරන විදිය දැනගන්න ලැබිලා තියෙනවා. එමුණ අපි අද අධිකරණයේ ස්වාධීනත්වය, ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීති පරමාධිපත්‍ය රැකගන්නට අද විපක්ෂයේ සියලු නායකින්ට ආරාධනය කරලා තියෙනවා. විපක්ෂ නායක
1: පක්ෂවල
6: නායකින්ගේ අදහස් ඉදිරියට අපි වැඩපිළිවෙළ සකස් කරනවා. මේ සම්බන්ධව එකක් තමයි අපි මේ සම්බන්ධව ජාත්‍යන්තරය දැනුවත් කරන්න, පූජා වර්ෂය දැනුවත් කරන්න, ඒ වගේම ජනතාව ජනතාව රට පුරා මේ සම්බන්ධව අස්සන් ලේඛනයක් ගැනීමට කටයුතු කරනවා. රට පුරා සිද්ධ වෙනවා. ඒකම ජනතාව දැනුවත් කිරීමත් ආණ්ඩුවේ මේ ඒකාධිපති ක්‍රියාමාර්ගයට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න අපි කටයුතු කරනවා.
1: මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ඔබතුමාලා ජාත්‍යන්තරයේ දැනුවත් කිරීමට බලාපොරොත්තු තියෙනවා. කොහොමද ඒක?
6: අනිවාර්යයෙන්ම. ඔබ රටේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කරගන්න අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා.
1: හිටපු ජනාධිපතිවරුත් මෙම සාකච්ඡාවට සහභාගී වෙනවද?
6: ඔව්, වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි ආරාධනය කළා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ආරාධනය කළා තියෙනවා. දිනේෂ් කුමාර් මහත්මයායි විපක්ෂ නායකයා.
4: ලබන අගෝස්තු මාස පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නේ ඉල්ලා ගුණකල රිට්පෙට්සම විභාගයට නොගෙන රිෂ්ප්‍රභ කිරීමට අභිහචන අධිකරණයේ අද නියෝග කළා. අදාළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභිහචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභිහචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගයේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා. වේවෘතාධිකරණයේදී සිය නියෝගයේ ප්‍රකාශයට පත් කරමින් අභිහචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සංකීර්ණ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙම දුෂ්කර නියෝගය ප්‍රකාශයට පත් කළ බවයි. මෙවර උසස් පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 378,000කට ආසන්න පිරිසක් සහභාගී වන බව පෙත්සම සලකා බැලීමේදී අනාවරණය වුණා. මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම විභාග පැවැත්වීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙම නඩුකරයට මැදිහත් වීමට අධිකරණයේ අදහස් නොකරන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන බවත් අභිහචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියා. වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභිහචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගයේ අධ්‍යන වර්ෂයේ අවසන් වන දිනේ සහ විභාගයේ පැවැත්වෙන දිනේ අතර දින තුනක කාලයක් පමණක් පවතින බව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී කරුණු අනාවරණය වූ බවයි. එන් සිසුන්ට කිසියම් අපහසුතාවයක් සිදුවන්නේ නම් ඊට සුදුසු සහනයක් ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් අධිකරණයේ හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා. කෙසේ වෙතත් විභාග ක්‍රියාදාමයේ යථාතත්වයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ සතුටට පත්වන කියා සිටි අභිහචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා තමන් පෙනී සිටින සාමාන්‍ය පෙළ විභාගයේ හෝ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනය නිශ්චිතව දැන ගැනීමට ශිෂ්‍යන්ට හැකියාව තිබිය යුතු බවත් විවෘතාධිකරණයේ ප්‍රකාශ කළා. මෙම වසරේ අධින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පළමු වරට හා දෙවන වරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්වය තවදුරටත් තීව්‍ර කරමින් රතු මුහුදේ ගමන් කළ සෞදි අරාබියට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට යෙමනේ හවුති සන්නද්ධ කණ්ඩායම ප්‍රහාර එල්ල කර තිබෙනවා. නාසාහි චන්ද්‍රිකා ඡායාරූප මගින්ද තහවුරු වී ඇත්තේ සෞදි අරාබියට අයත් එන්සෙලිලා නැමැති නෞකාවේ ගින්නක් හටගෙන ඇති බවයි. සෞදි අරාබියේ අල් ෂුකේක් වෙරළට ඔබෙන් වූ මුහුදු තීරයේදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ හවුති සංවිධානය විසින් සෞදි නෞකාවලට එරෙහිව නාවික තහනමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. මේ අතර ඇමරිකානු හමුදා විසින් අඛණ්ඩව 12 වන රාත්‍රියටත් ඉරානයේ හමුදා සහ නාවික ඉලක්ක වෙත ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. වෙළඳ නෞකාවලට ඉරානයෙන් එල්ලවන තර්ජන අවම කිරීම සඳහා මෙම ප්‍රහාර එල්ල කළ බවයි ඇමරිකානු මධ්‍යම බලකාය සඳහන් කරන්නේ. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ තහනම් මාර්ගයක ගමන් කිරීමට උත්සාහ කළ තෙල් ප්‍රවාහන නෞකාවක පිපිරීමක් සිදු වී ගින්නක් හටගත් බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසනවා. පවතින තත්වය තවදුරටත් උග්‍ර කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ කිසිදු නෞකාවකට තර්ජනය කළත් ඊට ප්‍රතිචාර ලෙස ඉරානයේ පාලමක් වූ බලශක්ති බලාගාරයක් විනාශ කරන බවයි. ඇමරිකාව එලෙස කළහොත් සමස්ත කලාපයේම පිහිටි ඇමරිකානු යටිතල පහසුකම් සහ බලශක්ති මධ්‍යස්ථාන වෙත තමන් ප්‍රහාර එල්ල කරන බව ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන බලධාරීන් පවසා තිබෙනවා. මේ අතර මෙම ගැටුම්වලදී ජීවිතක්ෂයට පත් වූ ඇමරිකානු සෙබළුන් සිව් දෙනාගේ දේහයන් වෙත අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ව ඇති අතර ජනාධිපතිවරයෙකු ලෙස තමන් මුහුණ දුන් වඩාත්ම වේදනාකාරී අවස්ථාවක් ලෙස ඔහු එය හඳුන්වා දුන් බවයි CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ. AI තාක්ෂණය පිළිබඳ දැනුවත් කෙරෙන වැඩමුළුවක් හෝමාගම ප්‍රාදේශීය සභාවේ බණ්ඩාරනායක මහජන පුස්තකාල පරිශ්‍රයේදී අද පැවැත්වෙනවා. නොමිලේ පැවැත්වෙන එම වැඩමුළුව ආරම්භ වන්නේ පස්වරු දෙකකටයි. මෙම වැඩමුළුව සඳහා වයස අවුරුදු 15ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැකි බවයි හෝමාගම ප්‍රාදේශීය සභාව පැවසුවේ.

0: විශ්වාස කරන සත්‍යය.
1: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක්ද සමගයි. net news අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පෑන් පෑය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news දිරිශක්ති.
1: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සවිබලගන්වන රටපුරා විහිදුණු නියෝජිත ජාලයේ තවත් සුවිශේෂී චරිතයක් ගැනයි අද කතාව වෙන්වන්නේ. ඔහු නමින් අසංග චන්දික ලියනගේ 1976 වසරේ දෙසැම්බර් මස 12 වනදා මොරවකදී උපත ලැබූ චන්දික ලියනගේ මාතර රාහුල විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. පාසල් ජනමාධ්‍ය කවයේ ක්‍රියාකාරී සිසුවෙකු වූ ඔහු මාධ්‍ය ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ ජාතික ගුවන් විදුලියේ රොහුණු සේවයේ ආභාෂයද සමගයි.
4: මම පාසල් යන කාලයේදී පාසලේ ජනමාධ්‍ය කවයට එකතු වෙලා හිටියා. මට විශේෂයෙන් වාර්තා කිරීමේ දැඩි ආශාවක් තිබුණා. ආශාවක් නිසාම තමයි මම ඒ ඔස්සේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විවිධ ආයතනවල මාධ්‍යවේදීන් හමු වුණා. ඒගොල්ලෝ ඒ අතරතුරේදී ඒගොල්ලෝ මාධ්‍යකරණයේ දෙන විදිය බලාගත්තා. ඒ අනුව ඒගොල්ලොන්ගේ උපදෙස් ගත්තා. ඊට අමතරව තමයි මම මාතර රුහුණු සේවයේ ගුවන් විදුහස්ථාවට රුහුණු සේවයේ පැවති පාඨමාලාවලට සම්බන්ධ වුණා.
3: රාජ්‍ය සේවයේ නිරතවඩ අතර වුවත් තමන් ඇලුම් කරන මාධ්‍ය ශේෂ්ත්‍රය අත් නොහල චන්දික වර එක මාතර දිස්ත්‍රික්කයෙන් වර්තමානයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයත් කේන්ද්‍ර කරගනිමින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරතවනවා. ඒ ඇතැම් අවස්ථාවලදී එල්ලවන තර්ජන මෙන්ම ජීවිත අවදානමද නොතකමින්
4: මම එකක් නෙමෙයි ඇතරම දෙකක් විතර තියෙනවා. මට එකක් අර මාතර අධිකරණ සංකීර්ණ අසලදී රූගත කිරීම සම්බන්ධ මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ සිද්ධියක් ගැන වාර්තා කරන ගිය වෙලාවේදී එතන අපිට ප්‍රශ්න කරන්න ගත්තා. අපිව උසාවිය තුළට ගෙනියන්න හැදුවා. අධිකරණයට ඉදිරිපත් කරන්න උත්සාහ ගත්තා. ඒ වෙලාව තමයි මට අමතක නොවන සිදුවීමක් වුණේ දවස. ඊට අමතරව මම මේ පොළොන්නරුවේ ගල්ල ඇල ප්‍රදේශයේ රූගත කිරීමට පාන්දර 6ට පමණ වාර්තාව ගැනීම සඳහා වෙනත් මාධ්‍යවේදියෙක් සමග ගිය අවස්ථාවේදී මගේ කැමරාව සමගම මම ගහගෙන යන්න ගිහිල්ලා යාළුවා විසින් මාව රැගෙන ගියා. නමුත් මගේ අතේ තිබිච්ච වෙලාවේ කැමරාව පොඩි කැමරාවක් තිබුණා. ඒක අතුරට ගියා. ඒ වෙලාවේ ජීවිතේ බේරගත්තා. ඒ අවස්ථාව තමයි මට ඊළඟ අමතක නොවන සිදුවීමක් විදිහට මතක් කියලා තියෙන්නේ.
3: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිටුපස සිටින තවත් ප්‍රබල ශක්තියක් වූ චන්දික ලියනගේ net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
4: net news හරියටම ජනතාවගේ පැත්තින් ඉඳලා වාර්තාකරණය කිරීම නිසා අපිට පහසු වෙලා තියෙන්නේ. අපි දෙන වාර්තාවල් ප්‍රචාරය කිරීමේ තැනින් ජනතාවට අවශ්‍ය වෙන දේ ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය විදිහට දෙන නිවුස් එකක්. තොරතුරු දීමක් net news එකෙන් කරන්නේ.
5: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
6: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.

වෙලාව 12යි විනාඩි 24යි. දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයේ වැඩ ටික පටන් ගන්න අතරේ මේ පැයේ මට තියෙන ප්‍රධානම රාජකාරිය අපිට කෝල් කරලා තියෙන WhatsApp message එවලා තියෙන ඒ කට්ටියව මතක් කරන එක කියලා දැන් ඕගොල්ලෝ හොඳටම දන්නවනේ. කොළඹ අවට වටපිටාව දිහා බැලුවට පස්සේ සෑහෙන ලොකු රස්නයක් මෙතනින් එළිය තියෙනවා කියලා මට හොඳටම තේරෙනවා. ඒ තරමටම අවුයි කොළඹ. මං කියන්නේ ඉතින් වැස්ස දවසකම වෙන්න ඕනේ නෑ කුඩයක් ඉහෙලගෙන යන්න. අවුවටත් කුඩයක් ඉහෙලගෙන යන එක මේ දවස්වල වටිනවා. මොකද ඒ තරමටම අවුව සැරයි. හරි, අපි පැයේ වැඩ කටයුතු ටික පටන් ගන්නකොටම මේ පැත්තට WhatsApp message එකලා තියෙන කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හයි හයි ජනි, අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ අනුරාධපුරේ ඉඳන් අපිට WhatsApp message එකක් එවලා තියෙන දුලංජලි අපේ ජානුවත් එකතු කරගන්න කියලා තියෙනවා. කුවේට ඉඳන් අපේ ප්‍රියංගනී message එකක් දාලා තියෙනවා. මම ඔයාව එකතු කරගන්නම්. ඇල්පිටියේ පුන්සරා, අද එයාගේ අම්මගේයි තාත්තගේයි wedding anniversary එක. සුබ විවාහ සම්වත්සරයක් වෙන්න කියලා Net FM team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. අම්බලංගොඩ විජේසූරිය මෝටර්ස් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු. කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා, ඔන්න ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. හයි හයි ජනි, ඔන්න අද තව මල් මල් දේදුණු මාවතේ යන්න. එහෙම තමයි අපිට මැසේජ් එක දාලා තියෙන අපේ දේවතුරේ චන්දියක්කා. එකතු කරගන්න කියලා තියෙනවා හස්බන්ඩ් සුමුදු, චූටික්කි, දිනිදු පුතා, පූජා දුව, ඒ වගේම තමයි යාගේ යාළුව සෙට් එකක් ඉන්නවා. හිත හොඳ කල්ලිය කියලා තමයි යාළුව කට්ටියට නම් දාලා තියෙන්නේ. ඉෂා, නිලූ අක්කා, දිනූ අක්කා, කඩේ අක්කා, සඳුවා, ඉරා, රණේ, නගා, සචි කෙල්ල, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ත්‍රිකුණාමලයේ පහේ කණුව ඉඳන් පුංචි බණ්ඩා අයියායි පවුලේ හැමෝමයි අපි වහගෙන ඉන්නවා. ජනේ මල්ලියෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. සුපුරුදු විදිහටම මේ අපිට මැසේජ් එක දාලා තියෙන්නේ හෝකන්දරින්දන් රුක්මණී අක්කා. මං ඔයාවත් මේ සින්දුවට එකතු කරගන්නම්. ඊළඟට ගුඩ් ආෆ්ටර්නූන් ජනි අයියේ, යටියන්තොට මහවිද්‍යාලයේ ළඟ තියෙන ෆැමිලි කුකින් එකේ අපිත් ඔයාව අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන නිපුණි, තාත්තා ඩික්සන්වත් එකතු කරගන්නම්. අපිවත් එකතු කරගන්න කියලා රත්නපුරේ හෙට්ටි කන්දින්දන් නිරෝෂක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. අද හස්බන්ඩ් ගෙදරලු, දුවලන් ඉස්කෝලේ ගිහිල්ලා, හස්බන්ඩ් සමන්, චූටි පුතා දිනුක, මේ කට්ටිය මේ එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, මමත් ඉන්නවා කියලා කවදාවත් නම කියන්නේ නැති නම නැති අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි, කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් සුපුරුදු විදිහට මාත් අහගෙන ඉන්නවා කියලා අපේ රංගන අයියත් මැසේජ් එකක් දාලා තියෙනවා. මං යනවා ජපානයට, ලංකාවේ හිටිය ඇති කියලා හිතුණා. අපේ ජපානයේ නිෂා ගාමිණී අයියා මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ යාළුවා නිශාන්තයි, ඊට පස්සේ ඉෂාන් වයි එකතු කරගන්න කියලා. වයිෆ් අරුණ සංජීවනී, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ අම්මා. මේ හැමෝම ලංකාවේ ගොඩලින්ද ගමේ ඉන්නේ. ගොඩලින්ද ගමේ තියෙන මලින්දු මෝටර්ස් එකේ අපේ අධිපතිතුමා කුමාර අයියා, මේ හැමෝමත් එකතු කරගන්න කියලා දිනවා. යටියන්තොට දේශාණි ස්ටුඩියෝ එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවලු. ඊට පස්සේ දමුණුපොළ, කෑගාලේ දමුණුපොළ තියෙන සම්පත් කරියක ඉඳන් අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් එවලා තියෙනවා. අමිල කොල්ලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කෑගල්ලේ අම්මවයි තාත්තවයි කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එකත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සාලිය, මංගලි, ශිරන්ති, සංජීව, මහේෂි, ලක්මුතු, මදුවන්ත, ඒ වගේම තමයි නිවන්තිඩිය ගාමන්ට් එකේ දීප්ති, අනුෂා ඇතුළු සෙට් එකවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. අම්මෝ මැසේජ් එකක් තියෙනවා, ඒක කියවගන්න පොඩ්ඩක් ඉන්න, හිමීට කියවන්න ඕන. ජනි අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න වෙනද වගේම එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අර හැමදාම වගේ අපි වහගෙන ඉන්න වඩුමුල්ල හන්දියේ එළවලු කඩේ වැඩ කරන කෞශල්‍ය නංගි ඇතුළු සෙට් එක. වේයන්ගොඩ හන්දියේ තරුෂි සුපර් එකේ ඉන්න සෙව් අඳින අංගිවයි ඒගොල්ලන්ගේ අම්මවයි එකතු කරගන්න කියලා තියෙනවා. ඇඹිලිපිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දිකයි එකතු කරගන්නවා. මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයි එකතු කරගන්නවා. ඊට පස්සේ කිරිබත්ගොඩ ඉන්න අපේ සඳුනි නංගිවත් එකතු කරගන්න ඕනේ. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, නැන්ද ඇවිත් ඉන්නවා, නැන්දගේ නම ශ්‍රියානි, ඒ වගේම තමයි නැන්දගේ පැටියා ඉන්නවා සූර්ය. නැන්ද ඉල්ලනවලු ප්‍රියා සූරියස කියනගේ සින්දුවක්. හරි හරි, දැන් තමයි වැඩේ තේරුනේ. කොමාරි ගොඩක් ආදරෙන් මම ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ජනි අයියේ සුපුරුදු විදිහටම භාෂිත අයන් වර්ක්ස් එකේ දේදුරු මාවත අහගෙන ඉන්නේ. යකඩ වැඩ දිනනවා නම් අරන් ඉන්න කියලා කියලා දිනනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝමත් මේ අපි අහන්න යන සින්දුවට මං එකතු කරගන්නවා. තාමත් මේ පැතර කෝල් කරේ WhatsApp message යවුවේ නැත්තම් ඉක්මන් කරන්න, නම් කියුනේ නැත්තම් ඉවසීමෙන් ඉන්න, එකට කලින් අනිවාර්යෙන් කියනවා.

0: හැමෝම අත්ඇල්ලගෙන එකා වගේ යන්න පුළුවන් වැඩකටයුත්තක් ගැන අපි මේ දින කිහිපය පුරාම ඔයාට මතක් කරානේ. ඒ තමයි අද දවසේ ආරම්භ වන දෙවිනුවර පෙරහැර මංගල්‍යය පිළිබඳ. මෙවරත් දෙවිනුවර පෙරහැර මංගල්‍යය වෙනුවෙන් සුපුරුදු විදිහටම නිල රේඩියෝව විදිහට මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ NetFM රේඩියෝ ව්‍යාපි. ඉතින් අද දවසේ ආරම්භ වෙන මේ මහා පෙරහැර මංගල්‍යය පිළිබඳව වැඩි විස්තර දැනගන්න අපි ඒ පැත්තටම යන්න තමයි හදන්නේ. ඒ පැත්ත ඉදන් අපි සම්බන්ධ කරගන්නවා අපේ දේශාන් වික්‍රමාරච්චි. මේ වෙනකොට මුළු පුරවරයම එකම විදිහකට සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් දේශාන් කොහොමද ඔය පැත්තේ තොරතුරු?
1: ආයිබෝවන් ජනි, මේ මොහොතේ මා රැඳී සිටින්නේ දෙවිනුවර උත්පලවන ශ්‍රී විෂ්ණු මහා දේවාල පුදබිමේ. මෙවර 569 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර පින්කම තමයි අදින් ආරම්භ වෙන්නේ. උඩරට පහතරට සබරගමුව සහ නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංගවලින් සහ අලියතුන් පිරිවරාගත් දර්ශනීය පළමුවන පේලි පෙරහැර අද සවස වීදි සංචාරය කිරීමට නියමිත බව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස් නායක නිලමේ තැන්පත් ආරච්චිගේ පිරිණ මදුශංක මැතිතුමා සඳහන් කළා. එළබෙන ජූලි මාස 29 වන දින ජනිත් අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙලා තිබෙනවා. කවදත් අලුත් කාගේ මෙත් ජාතිය නාලිකාවේ අපි මෙවරත් දෙවිනුවර ඇසළ මහා පින්කම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන බව බොහෝම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕන ජනිත්. ඉතින් ඒ වගේම සුරිඳුනි දෙවිනුවර විශේෂ විකාශය ඔස්සේ තොරතුරු ලබා දීම සඳහා නිරන්තරයෙන් අප සමග රැඳී සිටින කසාගල සමූහ ව්‍යාපාරය, මාතර ෆ්‍රීලන් එන්ටර්ප්‍රයිසස් ආයතනය, මනම්පෙරි බාස්වය ආයතනය, හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරය ආයතනයත් ඒ වගේම ඒ පිළිබඳවත් ගෞරවයෙන් සිහිපත් කරමින් සමුහර ගන්නවා. මම දේශාන් වික්‍රමාරච්චි, දෙවිනුවර උත්පලවන ශ්‍රී විෂ්ණු මහා දේවාල පුදබිමේ සිට.
0: බොහොම ස්තුතියි දේශාන්. අපිත් ගොඩක් ගෞරවයෙන් මතක් කරන වැඩ කටයුත්තක් පිළිබඳව තමයි ඒ ඔයාට විස්තර මතක් කරේ. දැන් හෙට නෙවෙයි අනිද්දා ඉඳන් වීකෙන්ඩ් එකක් එනවා. එතකොට වීකෙන්ඩ් එකට ප්ලෑන්ස් මොනවද තාම හදාගෙන නැත්තම් මේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඔයාගේ විලාව වෙන් කරගන්න පවුලේ හැමෝමත් එක්කම යන්න අවස්ථාව ලබා ගන්න හොඳ වෙලාවක් ඉඩකඩක් ඔයාට තියෙනවා. ඒගනම් මතක් කරන අතරේ සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන ඔයාට මතක් කරන්න ඕනේ. අම්මට තාත්තට ආච්චි අම්මට සීයට වෙන්න පුළුවන්, නෑදෑ හිතවතෙකුට වෙන්න පුළුවන්, තරහෙන් ඉන්න කෙනෙකුට වෙන්න පුළුවන්. ඔය කාට උනත් ලිඩක් දුකක් හැදුනා කියලා කියන්නේ අපි හැමෝගෙම හිතුණු වෙන. එතකොට තමයි හොඳම තැනකින් ඒගොල්ලන්ට ප්‍රතිකාර අරන් දෙන්න ඕනේ කියලා අපිට මතක් වෙන්නේ. ඒ හිඳ තමයි සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මේ වගේම ඔයාට හැම වෙලේම අපි මතක් කරන්නේ. කමල් බන්දුල වීරපෙරුම වෙද මහත්තයා කියලා කියන්නේ දැන් රටේම ආදරය දිනාගත් වෙද මහත්තයෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ එතුමගේ ආශ්චර්යයන් වගේ තියෙන ප්‍රතිකාර හන්ද, ඒවා අර හසල දැනුමත් එක්ක එකතු වෙලා එන හන්ද තමයි. එහෙම ඕනිම සුවනෝන රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර එතුමගාව තියෙනවා. කමල් බන්දුල වීරපෙරම වෙද මහත්තයාව සඳුදා අඟහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. 0777 300 940 කතා කරලා හරි 0773 273 540 කතා කරලා හරි ඔයාට වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. අපේ දේවල් ගැනනේ කතා කරන්නේ. අපේ සංස්කෘතිය ගැන, අපේ දේවල් ගැන කතා කරනකොට අපේම රටේ කුළුබඩු ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. අපේම රටේ කුළුබඩු කියනකොටම අපිට මතක් වෙන දෙයක් තමයි ෆ්‍රීලර්. ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. ෆ්‍රීලන් නිෂ්පාදන පෙළ අතරේ අලුතින්ම එකතු වෙලා තියෙන දේ තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. ගෙදර හදන කෑම වේල, කෑම කඩේ හදන කෑම වේල ඉන්දියාවේ මසාලා රහට හදා ගන්න නම් ෆ්‍රීලන් කුළුබඩු එකතු කරන්නම ඕනි. ෆ්‍රීලන් කුළුබඩු අතරේ තියෙන ෆ්‍රීලන් හෙළ මසාලා එකතු කරන්න ඕනි. ෆ්‍රීලන් හෙළ මසාලවල පාට තුනකින් එනවා. එළවලු ජාතිවලට ග්‍රීන් කරි මසාලා, මස් ජාතිවලට බ්ලැක් කරි මසාලා, මාළු ජාතිවලට රෙඩ් කරි මසාලා. පාට මාරු කරගන්නේ නැතුව හරි පාට දාලා කෑම හැදුවා කියලා කියන්නේ ගෙදර හැමෝම කෑම කෑවට පස්සේ සර්ප්‍රයිස් වෙනවා, මේ මොකද්ද මේ වුනේ කියලා.

0: FM அனு ஹத்தராய் தஷும அட்டா நேத் FM
1: வெலாவுது உலகை வினாடி ஹத்தலிஸ் தேகாயி
2: பலைக் கரேக்கக ரசபலான் தென் உயாத் கேமத்தியாதினேது மென்ன மாதிர ஫்ரீலன் பலைக் கரி ரச சோயமீட் பலைக் கரி ரசட மஸ் நுகா மஸ் கண்ண
3: பினிஷிங் வாலாக் லேச கலரா ப்லோ வேஜபேனா சித் பெதகனி கல் பவதி அவலக்ஷண நோவி ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
6: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
7: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
8: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
9: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි ගානත් අඩුයි ඔබත් අදම එන්න
10: කිල්ස් නැවුම් බවයි අඩුම මිලයි
11: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-362-076-716-3672
12: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්නශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
13: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
12: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
13: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
12: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
13: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
12: මාධ්‍ය සත්කාරය නෙත්FM නෙත්FM
13: බැතිබර දායකත්වය අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
14: දුනුකලෙ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේ තේ
15: සිද්ධාලේප සෑම ගෙදරකම සිටි යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
16: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
17: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීලැබ්
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
18: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
19: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්
19: ඔයාට අතීතේ දෙන chance එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපව්
8: නැතුව
19: අනේ හිතේ ඇති කමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද
1: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලකුල්ලන් පොගුම් මලකින් නලකින්
9: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
8: ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයාගේ සින්දුවක් ඉල්ලුවනේ කට්ටිය. ඔන්න ඒ සින්දුව. හරිද? මේ සින්දුවට යන්න කලින් මං ඉතා වේගයෙන් කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. මං යන්න හදන්නේ මුලින්ම WhatsApp එකේ අපි වහගෙන ඉන්න බොරලස් ගමේ දිනිත විමුක්ති ඊට පස්සේ හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා එක්ක සරත් චන්ද්‍රයි අපි එකතු කරගන්න. ඊට පස්සේ අපේ ජෙසි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. සීදු ඉඳන් සීදු ජෙසි ඔයාව එකතු කරගන්නම්. ජනී බෝයි අපි යටි අන්තර ත්‍රිවිල් පාක් එකෙන් ලසා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ලසා මං එකතු කරගන්න. ඉමදුව දෙල්ගහ තොට ඉඳන් කුමාර අයියා මෙසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්න. හයි ජනි අයියේ කොහොමද ඉතින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. යටියන් තොට ඉඳන් සචිනි අහිංසා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. සචිනිලා අහිංසකයි තමයි. අම්මා නිලානි තාත්තා සුමති යටියන් තොට සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් එකේ වැඩ කරන යාගේ හස්බන්ඩ් පුෂ්ප කුමාර් මාලි අක්කා මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඉතාලියේ මෙසීනවල ඉඳන් අපි වහගෙන ඉන්න අනුර ලක්ෂ්මණ අයියා කියනවා. පුතා දිලීක ඊට පස්සේ ශාමිකා සමග පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අයියා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ පයාගල ඉන්න කවුද දන්නව දෙනුවන් මල්ලි.

ගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා අම්පාර ඉදන් කමලා. කමලා ඔයාවත් මං සිංගතු කරගන්නම් පවුලේ හැමෝමත් එක්කම මේ සින්දුවට. ඊට පස්සේ ජනි මාවත් එකතු කරගන්න කියලා මාපලගම පියල් ජේ අයියත් මැසේජ් එකක් දාලා තිනවා. යටියන්තොට අජිත් අයියත් මැසේජ් එකක් දාලා තිනවා යාගේ සුදු කමලාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. මල්ලි මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා චන්ද්‍රා බඩල් කුඹුරේ ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. මහත්තයා ආනන්ද පුතා ආශේන් දුව ඉහිලි ඉහිලි නෙමෙයි ලිහිණි පොඩි බබා බිහාන් එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කිරිල්ලවල ඉඳන් කුමුදු මැසේජ් එකක් දාලා තිනවා. පුතාගේ නම සජ් පුතාවත් එකතු කරගන්න කියනවා. හංවැල්ලේ ඩිලා නිරෝෂ් මැසේජ් එකක් දාලා තිනවා. කින්සි පීරිස්ගේ සින්දුවක් තමයි ඉල්ලන්නේ. හද බෑ හිට දෙන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාන්න පරක් වුණා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ පුෂ්පාංගණියක්. මහත්තයා නිමල් පොඩි අක්කා සුබද්‍රා දුව කුමාරී එකතු කරගන්න කියනවා. ජනියෝ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා රත්නපුරේ ඕපනායකින් දන් නදී මැසේජ් එකක් දාලා තියෙනවා. අද තමයි නදී පළවෙනි පාරට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මන් දෙන්නම් ඔයාට මල් මාලෙකුයි මල් වෙඩි වැස්සකුයි. හරි මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. ඊළඟට කෝල් කරපු කට්ටිය අතර ඉන්නවා අපිට මහරගම චාන්දනී අක්කා, සමන්, එතකොට හසිත, ජනීෂ, අනුෂිකා, ගම්පොල දික්වැල්ල යාළුව හැමෝම එකතු කරගන්න මේ සින්දුවට. වලස් මුල්ලේ ත්‍රිවිල් පාකේකේ වීරසේකර අයියා ගොඩාක් වෙලා ගාව මතක් කරන්න ගියා. ධර්මය අයියා, බණ්ඩාර අයියා කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. ඊළඟට ඉමදුවේ චාන්දනී අක්කා කතා කරා හස්බන්ඩ් පියතිලක, ඉසංකා, ඊට පස්සේ මදුෂාන්, මදුමාල්, හිරුනි, ඉෂාන්, ලක්ෂ්මන්, ඊට පස්සේ බෝකුන්දර චන්ද්‍රක්කා, ඊට පස්සේ සියබලාණ්ඩුවේ අයියා අක්කා මේ හැමෝම එකතු කරගන්නම්. ඊළඟට පරහැර හන්සි නංගි කතා කරා. හන්සි නංගිගේ අයියා දුෂාන් එකතු කරගන්නම්. ගාල්ලේ අක්මීමණ ලක්ෂ්මී අක්කා, ගිෂාන් මදුෂංක, දිල්ෂාන් මදුෂංක කට්ටියම එකතු කරගන්නවා. හොරණ මිල්ලෑවේ සරත් අයියා කතා කරා. වයිෆ් රාණි, දුවවයි පුතාවයි එකතු කරගන්න කියලා කිව්වා. බදුරලි ඉන්ද්‍රාණි අක්කා කඹුරාවල ගමේ හැමෝමයි දුවවයි පුතාවයි මොරවිටේ රාණි අක්කවයි එකතු කරගන්න කියලා කිව්වා. බිබිල ඉඳන් නිලන්දි අක්කා කතා කරා. හොඳටම පායනවලු හස්බන්ඩ් නිමල්, එතකොට ලහිරු, හේෂාන්, හිරුෂ, චන්ද්‍රලතා, කරුණාවති කටියම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

පෙරුවන් කුමාර අයියා, ඊට පස්සේ ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කින් බම්බලපිටියේ කින් රොස් පාරේ රේණුකාක මෙසේජ් එකක් දාලා තිනවා. අද මනුද පුතාගේ උපන්දිනයලු, මනුද සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට තංගල් ඉඳන් තිෂාරා ජයමිනි යවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. හැමෝම එකතු කරගන්න ගමන් අදට ටටා බාය කියලා යන්න තමයි හදන්නේ. එට උදේ 10ට ආයේ දේදුරු මාවතෙන් සුපුරුදු විදිහට හම්බ වෙමු. මේ පැත්තට කෝල් කරපු WhatsApp මැසේජ් එවපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම්. නෑ නාචි ඇවිල්ලා ඉන්න. මම ජනී.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Te Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහත හමුවන්න 0773 273 540
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
5: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540

0: මල්ලුනු
1: හරිගේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World Kelniya මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713130636
5: කිරි තේ සීනි එක පැක්කේ කෙනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
6: රත්ති 3 in 1 පැක් එක දුනා බෑග් එකේ තියාගන්නක වටිනවා
5: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
7: සර් රත්ති 3 in 1 දවස අතරතුරේ
8: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනියා සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
10: ලෝතුරු තම්සක නොවට දායාතබෝ ඇසල පුර පසලොස්සක පොහෝදා
11: නෙත් එෆම් ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
10: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
11: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
10: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
11: අනුශාසකත්වය
10: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
11: බැතිබරදායකත්වය
10: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
11: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්

0: ආසය කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ.
2: හරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
4: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සනා
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. බෙලියත්ත නිහිලුව ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය පැවසුවේ. අදාළ පොලිස් නිලධාරියා සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඉඩම් ආරවුලක් කලක සිට පවතින බවටයි සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඒ අනුව ඔහුගේ සහෝදරයාගේ පාර්ශ්වයෙන් එම වෙඩිතැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. අදාළ වෙඩිතැබීමේ සිද්ධියට ඩුබායිහි රැඳී සිටින පුද්ගලයෙකු සම්බන්ධ බවටද පැවසෙනවා. ඔහු පොලිස් නිලධාරියාගේ සහෝදරයෙකුගේ ඥාතියෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් බෙලියත්ත පොලිස් ස්ථානය මගින් විමර්ශන ක්‍රියාත්මකයි. මිලග නෙට් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: FM 95, FM 94.8, Net FM.
7: Brought to you by Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
8: Fems Ayaka Oyaata Oyaava Magarin Na
9: Oyaata Sugar Nam Sevanagala Madumeha Harni Capsule Arganna 40 Vasaraka Abhimanaya Sevanagala Ayurveda 0747-31-33-540
10: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Friday. අවතන්න 0.71856.956.
11: FM 95 94.8.

ZFM Kinder Händeva Vicianu. ZFM Kinder Händeva Vicianu.

ಸಲಾಕಿಯಾದಿ ಆದರೆ ಕುಸುಮಕ್ವಿ ಪಿಪೆನ್.

Så bare, det har vi da. Nå var det kaj min adi. Det har jeg i velava. Ginder hendeva. Og jeg er magei. පැතුනේ වැඩ ටික පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් කොහොමද? මන් දන්නවා කවුරු නැතත් ඔයානම් හොඳින් ඉන්නවා කියලා. මොකද ඉතින් දවසම net එකනේ. එහෙනම් ඉතින් කිසිම විදිහකින් ඔයාලට කම්මැලිකමක් දැනෙන විදිහක් නැහැ. හැබැයි දැන් චුට්ටක් බඩ පිරিলা වැඩි හින්දා පුංචි නිදිමතක් එන හින්දා වැඩ ටික slow එකේ නේද යන්නේ. මං ඉන්නකොට ඒව හරියන්නේ නෑ පුතේ. ඔයාට දැන් කඩියා වගේ වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. මොකද ඒකටම හරියන ලස්සන සිඳු සෙට් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අදත් ඉතින් ඉඳර හැඳ වහගෙන ඉන්න ඔයාට හවස 4 වෙනකන් මේ පැත්තේ ලස්සන සිඳු අස්සේ උම්මා වැස්සකුත් තියනවා. ඒ වගේම අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අදත් එන්න වගේම කෝල් කරන්න, මැසේජ් කරන්න, WhatsApp chat එකට එන්න 0765 95 95. මගේ WhatsApp number එක. ඒ වගේම ඔයාලට hotline number එකට කෝල් එකක් දෙන්න පුළුවන් 0112 55 33 63. ඒ අතරේ යන්න netfm අපේ Facebook fan page එකට. තාමත් fan page එක like කරලා follow කරලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා fan page එක like කරලා follow කරලා මගේ wall post එකට ඔයාලට comment කරගෙන යන්න තියෙන්නේ. අද හරි jolly වැඩක් තියෙන්නේ ඔයාටයි මටයි කරන්න. අපි මේ කාලේ හිටියද අපි යන්න හදන්නේ හිතෙන් රජ කාලෙට. ඔය හිතන්නකො දැන් Facebook මේ කාලේ තිබුණට රජ කාලේ හැම Facebook තිබ්බනම් අපේ රජරෝ ටික මොන මොනවා Facebook එකේ දායිද දන්නේ නැ නේද? අපි හැම හිතාගෙන අද හැසිරෙමුද Facebook එකේ? අපි මේ ඉන්නේ රජ කාලේ Facebook ආවනම් මොන විදිහ දේවල් කියලා තියෙයිද? අන්නේ තමයි මේ බලන්න හදන්නේ. එහෙනම් ඉතින් ඔයා මගේනේ. ඒකටත් කමෙන්ට් කරගෙන යන ගමන් ඉන්න මේ පැත්තේ හවස 4 වෙනකන් ඔයා මගේ, මං ඔයාගේ. ජානු.

0: වාව්! ඇංකටින් එකක්?
1: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංකටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: නොවන සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.7156400ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
4: ජූලි 23 ඇඹිලි පිටිය නගර සභාවේ ත්‍රිපිට.
5: Life එකේ mood එකට chill එක happening වෙන young vibe එකට set වෙන නියම කිරි rich life රස වර්ග පහකින් rich life සමග මුළු life එකම rich
6: life is rich with rich life
7: ඇයි sugar කියලා මූණෙන්නගෙන සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කල ආයුර්වේද 0.47 31 33 540
8: පෘථුවියෙන් ළඟහරට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකෙ ලොකුවට පේනකොට අපි එකට ලෑස්ති වෙන්න ඕනේ යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශාරීරික වර්ධනය ආහාර ජීර්ණය සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩි දරුවන්ට උදව් වෙන ඇන්කපීඩියා ප්‍රෝ MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න
9: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
10: Non stop remix remake එකට හැපෙන DJ blast එකක්
11: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1 2 3 let's go. ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
10: 0.7155 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Hitter and Navigator Muhunata Muhuna Taranga Vadinne Nuwareliya Districtaya DJ Jude Gala Districtaya DJ Trishi
12: Brought to you by Rasana Harapina yanu My Cola vetin My Guava My Tamarind My Blueberry etulu rasa pela Heels Cargills Apico Satoso Supiri velanda salvali My Cola ape rate apema deyak
10: Net FM DJ Night
13: Tava leke mood boost eka Net FM kindara handava Vichanu Vichanu

da walakai vinadi visi tonai velava lassana sindu search ekak ada hana den lasi karagena tiyenne ekada kati ekathu karaganna oni happy balamu kawuda inne kiyala habai ita kalin gana lamayita mama dakkarena menna me paniwide gana age periods kala kiyala kiyanne kochcha apahasu kalayakda kiyala amuthuren kiyanna onna ne ehema kala waladi aasawen karapu weda unath atharala dala paaduwe inna hitanawa neda etakota dannema nathuwa hitannema nathuwa oyata aw miss wala ehi man ahanne lamai ne periods කියලා ඔයා ඔයාව මිස් කරගන්න හදනේ මම නම් කියන්නේ එහෙම කරගන්න ඕනේ නැහැ එදාටත් වෙනදා වගේම ඔයාගේ වැඩ ටික කරන්න නම් ආගේ ළඟ හොඳම පෑඩ් එක හාඩ්‍රියනම පෑඩ් එක තියෙන්න ඕනේ ඉතින් සාමාන්‍ය පෑඩ් එකක් ගන්නකොට අපි විශේෂයෙන්ම හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා මේ කැඳගෙන ඉන්න පහසු වෙයිද ලීක් වෙන්නේ නැති වෙයිද ගෙවන මිලට උසස් සත්ත්වයේ හොඳ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙයිද මෙන්න මේ කියන දේවල් ටික හාරියටම තියෙන පෑඩ් එක තමයි SL සහ ISO සහතික සහිතව සාමාන්‍ය මිලකට වාගේ අතරපත් වෙන FEMSAය කියලා කියන්නේ කිසිම වෙලාවක වාට ඇඳගෙන ඉන්න පහසුවක් නැහැ. දවසම වාට ඇඳගෙන ඉන්න පහසුයි. ලීක් වෙන ප්‍රශ්න නැහැ. ඒ වගේම ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් විදියට වාට දැන් FEMSAය දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් අරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ගැන ළමයිනේ වාට ඔයාව මග අරගන්න වෙන්නේ නැහැ දැන්. ඉස්සර වගේ පීරියඩ්ස් දවස්වලට මොකද ෆෙම්ස් ඇයනේ වාගේ ළඟ තියන්නේ. එයාට ඒවට මම මතක් කරනවා මෙන්න මේ ප්‍රශ්න වලට මුණ දීලා ඉන්න කෙනෙක්ද බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක්. ආතරයිටිස් වෙන්න පුළුවන් වෙනත් සන්ධි රෝග වෙන්න පුළුවන් මාංශ පේශි වේදනා නහර ගැට ගැසීම් ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙච්ච ආබාධ වයස්ගත වීම නිසා ඇති වෙච්ච දුර්වලතා අංශභාගයේ පාකින්සන් සුසුනාවේ වේදනා ඇතුළු වෙනත් පැරලයිස් රෝග. උපදින් හා උපදින් පසු පුංචි දරුවන්ට විවිධ ආබාධ ඇති වෙනවා. එහෙම දරුවෙක් ඉන්න අම්මෙක් තාත්තෙක් නා ඔයාට මම කියනවා එන්න එයාවත් අරගෙන 24 25 26 කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ තියෙන නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට දැන් අද 23 වෙනිදා හෙට 24 හෙට තමයි පළවෙනි දවස මේ වැඩේ. ඉතින් හෙට අනිද්දායින් අනිද්දායි කියන්නේ 24 25 26 දවස් තුනේ ඔන්න ඔයා වෙනුවෙන් ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ තියෙනවා නොමිලේ රෝග පරීක්ෂාව සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුව. ඉතින් ඔයාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටින වෛද්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වවනෙන් සූදානම් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම එන්න හෙට 24 25 26 කියන දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න 0034 22 1770 එහෙම නැත්නම් 0775 11 39 18 නම් එකට අදම කාලෙකක් දෙන්න. හයි ගින්දර ජානු කොහොමද අපි තව වහගෙන ඉන්නේ? අද මගේ පොඩ්ඩික උපන්දිනේ. පොඩ්ඩි නෙමෙයි පොඩ්ඩා. එයාට විශ් කරන්න මගේ නම මනුද. මගේ නම නෙමෙයි එයාගේ නම මනුද. මොනාද මේ කියන්නේ? ලොකු කවිෂ පොඩ්ඩා මනුද. ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දක් ගහමු කියලා. බම්බල පිටියේ කිං රෝස් බාරේ රේණුකාක මැසේජ් කියලා තියෙනවා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday. Happy birthday to you. මනුද පැටියෝ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා මං ගොඩාක් ආදරෙන් wish කරනවා. ගින්දර යම් පරිතරම් ගින්දර පත්තු වෙන්නම පායනවා. මෙහෙට කියලාත් ලොකු වෙනසක් නෑ මහත්තයෝ. අම්පාර පරණ ගමට හදේ හෙල්මට් ජැකට් කරියත කරලා මැසේජ් කළා තියෙන්නේ. මෙහෙත් ඉතින් එළියට බැස්සොත් චුට්ටක් කර වෙනවා. බරදල් පොලිස්ල් ප්‍රනාන්දුවත් මැසේජ් කළා තියෙනවා සින්දක් අහන එකතු කරගන්න කියලා. අපි අහලිය ගොඩ පොහොර බාව නවෝදා ලීබට සප් වෙස් සෙට් එක දනු අනුරාධ ඊට පස්සේ රවීෂා විමල විමල අක්කා සුදු සුදුනේ සුද්දා මතක් කළ ලස්සන සින්දුවක එකතු කරගන්න ජනුවක්ගේ සද්දෙටම අහගෙන ඉන්නවා. උම එකක් ඕනි මයි කිව්වා. කවුද උම එකක් ඕනි කියලා කිව්වේ? සුද්දට උම එකක් ඕනිම කියලා කිව්වලු. සුද්දා ඔයාට එහෙනම් මේ උම එක

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවලේඛය විනාඩි 45.
5: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට.
6: මුදලාලි
7: ආනෝනා,
6: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු ග්‍රැන්ඩිසියක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
8: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
7: විජේ දාන්න ඔක්කොටම.
8: ඇයි මුදලාලි, නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
6: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙමු.
9: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
10: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155715555 අමතන්න.
13: ලයිෆ් එකේ මූඩ් එකට, චිල් එක හැපනින් වෙන, යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ. රිච් ලයිෆ් රස වර්ග පහකින්. රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
14: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්.
15: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
16: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා. නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර කාල.
17: කිරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි, ඔබත් අදම එන්න.
18: කිරස් නැවුම් බවයි අඩුම මිලයි.
19: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
20: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
21: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
22: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙනවා.
23: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
24: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
25: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
26: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
27: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
28: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
29: Brought to you by
30: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
31: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
32: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710777333
33: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
34: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
35: DFM Algo Town.
36: Hello.
37: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව විජ.

එකයි විනාඩි 44යි. අපි අමුදා චග්ගාලා මෙන්න මේ ටික මතක් කරගන්න ඉස්සලාම ඉස්සලාම වට මතක් කරන්න ඕනි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. මොකද ඉතින් ආයුර්වේදයේ කියන නම ඇහුන ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන තැන ගැන කියලා ඉන්න ඕනේ නේද? මොකද එහෙම කියන්නේ මෙච්චර ඉක්මනට ඔයාට ආයුර්වේදයේ කියන නම ඇහුන ගමන් ටග්ගාලා ඔය ආයතනය ගැන මතක් වෙන්න හේතුව තමයි 100%ක් වට හරිම ප්‍රතිඵල සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල විරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙන මේ ඖෂධ වලින් ඔයාට 100%ක්ම හරිම ප්‍රතිඵල ලැබෙන නිසා. ඉතින් මේ දවස්වල ඔයන්නේ අරහෙට මෙහෙට ගිහිල්ලා දියවැඩියාවට බෙහෙත් කරා. හැබැයි තාමත් ඔයාට කාලයක් තිස්සේ ඔය තියෙන දියවැඩියාවෙන් ගැලවෙන්න හම්බෙලා නැති නිසා ඒකට හරියනම දෙයක් නේද? අන්න ඒකට හරියනම දේ තමයි සෙවනගල මධුමේහාරිනි කැප්සියුල් එක කියලා කියන්නේ. ඉතින් සෙවනගල මධුමේහාරිනි කැප්සියුල් එක පාවිච්චි කරන ඔයාට 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණිය තාමත් අරගෙන පාවිච්චි කරේ නැත්නම් හැමදාම ඇහුවොත් ඇඟ රිදෙනවා, කැස්ස, උණ, ප්‍රතික්ෂාව කියකින් නැතුව අරගන්න. ඒ වේදනාවන් 100%ක්ම තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැණිය. ඒ වගේම ලිවේකේ තෙල්, ඒ කියන්නේ පැටි ලිව, බය වෙච්ච කාලේ ඉවරයි. ඒකට හේතුව තමයි දැන් සෙවනගල නිෂ්පාදන අතර සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක ඔයාලට පාවිච්චි කරන්න අරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා අරගෙන පාවිච්චි කරලා බලන්න, ඔයාලට 100%ක් හරීම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන මේ ඖෂධ වලින්. ඉතින් මීට අමතරව නිෂ්පාදන ගණනාවක් තියෙන ඖෂධ නිෂ්පාදන. ඉතින් ඔයාලට මේ හැමදේම මිලදී ගන්න පුළුවන් අපේ වෙදකම, අපේ උරුමය 44ක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න. මෙන්න මේ නම් එක ලියා ගන්න. 47 30 40 40 අදම කාල එකක් දෙන්න. ගයක් දොරක් හදාගන්න ඕනි. ඕනම කෙනෙක්ට හිතේ උඩින්ම තියෙන ලොකුම හීනය තමයි තමන්ගෙම කියලා පුංචි නිවහනක් හදාගන්න ඕනි කියන එක. හැබැයි ඉතින් මේක හීනයක් විතරක් වෙලා මාදී. ඒ හීනේ හැබෑවක් වෙන්න ඕනි. ඒ හීනේ හීනයක් විදිහට නැති වෙලා යන්න දෙන්න නැතුව ඔයාගේ හීනේ හීනයක් නොවි හැබෑවක් කරගන්න නම් ඔයාට යන්න තියෙන, කතා කරන්න තියෙන හොඳම තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ඔයාගේ සිහින නිවහන හදන්න අපි බාර දෙමු. අට ඉඩමක් තියෙනවා නම් ඒක ලංකාවේ කොහේ තිබුණ එයාල ඇවිල්ලාගේ නිවස කෙටි කාලයක් ඇතුළතදී ඔයාට ඕනෙම විදිහට හදලා දෙනවා. නිදන කාමර දෙකකුයි. ඉතින් මේ නිදන කාමර දෙකත් එක්ක ඔයාට හැදෙන පුංචි නිවහන රුපියල් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන් කියලා කිව්වොත් ආ විශ්වාස කරනවද? විශ්වාස කරන්නම වෙනවා. අනිත් දේ තමයි ඔයාට එකපාර මේ ලක්ෂ 50 ගෙවන්න වෙන්නේ නැහැ. ඔයාට ටික ටික ගෙවන්න පුළුවන්. හැබැයි ටික ටික ගෙවාගෙන යනකොට පොලියක් ඇඩ් වෙයිද කියලා හිතන ඔයාට තමයි මේ කියන්නේ නැහැ. කිසිම පොලියක් නැතුව ඔයාට මෙච්චර ලොකු වාසියක් එක්ක ඔයාගේ පුංචි නිවහන හදාගන්න පුළුවන් කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට. කාල් එකක් දීලා ඔයාගේ අපොයින්ට්මන්ට් එක දාලා එතනට ගිහින් ඒගොල්ලන් එක්ක කතා බහ කරගත්තොත්. ඉතින් මේ ආයතනයට යන්න කලින් මතක් කළ කෝල් එකක් දීලාම යන්න. මොකද එතන ඒ තරමට ලොකු පිටිසක් ඉන්නවා. එච්චරට කට්ටිය ඇවිල්ලා මෙයාලට කියලා ඒගොල්ලන්ගේ සිහින නිවහන හදා ගන්නවා.

තුන්සිය අනුවයි තිස් දෙකයි පනස් එක බිඳ හැත හතරයි තුන්සිය අනුවයි තිස් දෙකයි පනස් එකට අදම කාලෙකක් දීලා ඔයාගේ සිහින නිවහන හදාගන්න වෙන් කරගන්න ආගේ පයිමන්ට් එක ගින්දරියෝ අනේ ඊයේ අද දවස් දෙකේ මාව අහන්න බැරි වුණා දැන් අහගෙන ඉන්නේ නේද චෝරි පැට්ටට ඉක්මනට හොඳ වෙන්න කියලා මාත් ප්‍රාර්ථනා කරනවා කවුද මේ මැසේජ් කියවලා තියන්නේ විමේකා චමෝදී කෑගල්ලින් මැසේජ් කියවලා තියන්නේ වගේ චෝරි පැටියා කොබලන්න නම චෝටි ජනිරු එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන්ම එකතු කරගන්න ඊට පස්සේ මුලින්ම මගේ මැසේජ් එක කියන්න හොඳේ උම්මා කොයිතින් මැසේජ් එක ඔයාගේ නම නැහැනේ ඊට පස්සේ රජතුමාගේ ෆේස්බුක් ස්ටේටස් එකකුත් මට එවලා තියෙනවා මාලිකාව කවුද සීන් කරලා රිප්ලයි නොදුන්නේ හෙට උදේ දඬුවම නියමයි ඇත්තටම එහෙම වෙයි නේද ස්ටේටස් බලලා රිප්ලයි කරේ නැත්නම් රාජ උදහසට ලක් වෙනවා ඊජි අනුරපුස ලව් බීෆ් ජනපදෙම සේජ් කරලා දිනවා සින්දක් ගහන එකතු කරගන්න කියලා ලයින් ස්ටාර්ස් දන්නෝ විට අපිවත් සින්දුකට එකතු කරගන්න දන්නෝ විට ලලිත අයියා අචිත අයියා දෙන්නම එකතු කරගන්න තෑන්ක් යූ මම වහගෙන ඉන්නවට උම්ම චුක්කි හොරෙන සීතා හිල ගාමන්ට් එකේ ඔන්න අපි තින්නවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරලා තියෙනවා සෙට් එකම එකතු කරගන්නම් ඒ අතරේ ඉතින් ඔයාට මෙන්න මේ ගැනත් මතක් කරන්නම ඕනි හරියද මොකද දන්නවද දැන් අපේ එන්නේ FM ඇංගලුම් චාරිකා ඔයාගේ ආයතනයට හතවට ඔන්න ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා සෙත්තල ගාමන්ට් එකේ සෙට් එකක් දැක්ක මම මේ මතක් කරන්නේ ඔයාගේ ගාමන්ට් එකටත් අපේ සෙට් එක ගෙන්න ගන්න පුළුවන් තෑගි බෝග සතුට විනෝදේ මේ ඔක්කොම එක ඉතින් ඔයාට පුළුවන් කටක් කරගන්න පෙදිල් ෂානු මෙන්න මේ නම්බර් එකට කාල් එකක් දීලා 077 419 743 මම ආයෙත් නම්බර් එක මතක් කරන්න 077 419 743 කියන නම්බර් එකට කාල් එකක් දීලා සෙත්තල ගාමන්ට් එකටත් අපේ නෙතෆෙම් ඇංගලුම් චාරිකා අපේ සෙට් එක ගෙන්න ගන්න ඔයාට අපේ කට්ටියව කන්ටැක්ට් කරගන්න පුළුවන්කම තියෙනවා කොබලන්න කවුද ඉතින් මේ මැසේජ් එක එවලා තියෙන්නේ කියලා අශෝක මිස් කුමාරි මිස් ඊට පස්සේ අනුරාධා නංගි රමණි ඉනෝකා නිරෝකා ලලිතා වසන්තා ප්‍රියන්ති පෝල් ඊට පස්සේ සේපාලිකා හොරණ අපේ සෙට් එක වන්නේකේ කොල්ල සෙට් එක ඔක්කොම කොල්ල කෙල්ල සෙට් එක ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න දිග උම්ම එකක් දෙන්න සුදුනෝන කියලා තියෙනවා සුදුනෝන කිව්වට පස්සේ ඉතින් ඔය සුදුනෝනලා ටිකට උම්ම එකක් නොදී බෑනේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
4: බයෙන් බය අලුත් වන අලුත් පැය තිබස්වා
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට අභියාචනාධිකරණයට පැමිණ සිටිනවා. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අතනඟුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගයේ දැක බලා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර 2022 වසරේ අරගලයේ පැවති සමයේ සමාජ ක්‍රියාකාරකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයෙකු අතනඟුවටගෙන රඳවා තිබීම තුළින් එවක බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මිලග net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news to LK අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
4: net news the truth people trust FM 95 FM 94.8 net FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
8: දවල් 2 විනාඩි 6යි.
9: කින්දර හැන්දෑව
10: brought to you by
11: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
12: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
14: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Rate අවතන්න 0.71 856 0.956
15: FM 95 94.8

0: Kinder Hände war mit Janu.
1: හරි හරි අපේ දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ දවල් දෙකයි විනාඩි 11යි වෙනව. ලස්සන සින්දුවක් අහලා තව ලස්සන සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තා. හැබැයි ඉතින් ඒකට යන්න කලින් මේ පැත්තේ මට බලන්න කියන්න ගොඩාක් දේවල් තියෙනවා. අපි කොතනින්ද පටන් ගන්න කියලා තමයි මේ බලන්න හදන්නේ. මම ඔයාලට මුලින්ම මතක් කරන්නම්කෝ හෙට ඉඳලා 26 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ හෙට අනිද්දා සහ 26 වෙනිදා කියන දවස් තුනේ හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ තියෙන විශේෂ සෞඛ්‍ය වැඩමුළුව ගැන මම ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නද? මොකද ඔයා හෙට අනිද්දා සහ ඉන් අනිද්දා කියන දවස් තුනේ 24, 25, 26 කියන දවස් තුනේ හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 ශාඛාවට යන්න ඕනි. ඔයාටත් මෙන්න මේ රෝග තියෙනවද කියලා මුලින්ම කියන්නකෝ මට. බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් තියෙනවා නම්, ආතරයිටිස් හරි වෙනත් සන්ධි රෝග හරි තියෙනවා නම්, ආශ්වපේශී වේදනා, නහර ගැටක සිම් ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, වයස්ගත වීම හින්දා ඇතිවෙච්ච දුර්වලතා, මේ විදිහට ඔයාට ආබාධ තියෙනවා නම්, ඔයත් කාලයක් තිස්සේ මේ වේදනාව විඳිනවා නම්, මං ඔයාට කියනවා යන්න ඕනි. හරිම දවස් තුන තමයි 24, 25, 26 කියන දවස් තුන ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවේ. ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් තුනේ දිවාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්නත් සූදානමින් ඉන්නවා. ඉතින් මේ දවස් තුන පුරාවට තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම්. මේ ගැනත් මම ඔයාට මතක් කරන්නම්. ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වට්ටමක් ඔයාට හම්බෙනවා මේ දවස් තුන පුරාවට. ඒ වගේම ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වට්ටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් මේ දවස් තුනේදී සූදානම් කරලා තියෙනවා. හොරණ තියෙන ශාඛාවේ. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම 24, 25, 26 දැන් හෙට 24, 25, 26 මේ දවස් තුනේම යන්න ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ තියෙන ශාඛාවට යන්න කලින් කෝල් එකක් දීලා දිනය වෙලාව වෙන් කරගන්න ළමයි. මෙන්න මේ නම්බර්ස් එක ලියා ගන්න. 0342 21 17 870, 0342 21 17 870, 077 511 19 18, 077 511 19 18. අපි අමුද චොට්ටක් අපේ වෝල් පෝස්ට් එකේ තියෙන හරි ලස්සන කමෙන්ට් ටික බලන්න. බලමු කවුද කවුද මේ මොනාද කියන්නේ කියලා. සඳීපනී සේනාධීර කො කියන්නේ ඉතින් අනේ ඔහොම බෑ. හයි හයි ජානු කියලා විතරයි දාලා තියෙන. රජකාලේ කියන විදිහට කියන්න ඕනි. Good health eco product. ප්‍රොෆයිල් එකේ කමෙන්ට් එකක් දාලා තියෙනවා. රටවැසියන් සතුටින් සමාදානයෙන් හොඳට කාලා බීලා සැනසීමෙන් ඉන්න ඕනි. රජබිසවේ වෙනුවෙන් මොනාද කරන්න හිතාගෙන ඉන්නේ? දැන් මන්ද රජබිසව. මනං ගොඩාක් දේවල් කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ දුමින්ද සුනිල් කමෙන්ට් කරලා දිනවා, සීගිරි ගලේ චිත්‍ර ඇඳලා ඉවර වෙන ළඟයිලු නේද? ඕපනින් එක කවදද තියෙන්නේ කියලාත් ෆේස්බුක් එකේ දාන්නලු. ඊට පස්සේ ෆේස්බුක් ලයිව් එකක් එහෙම එයි නේද එදාට? තව කෙනෙක් අහලා තියෙනවා, තොප කොපමණ කාලයක් වාසය කරන්නේද මේ නෙත් FM කියන ඔය මන්දිරේ? තව බොහෝ කාලයක් වැජබෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අනේ විදිහට රිප්ලයි කමෙන්ට් එකකුත් මම දානවා. එතකොට අපිට කාල් කරපු කට්ටිය ටග්ගල ටග්ගල ටග්ගල මතක් කරගෙන යමුද? මෙන්න මේ කට්ටිය මට කාල් කරාද මගේ ෆස්ට් කෝලර් ටයිටනික් සලෝනික අපේ තුෂාර කොල්ලා, වසුන්දරම් මාස්ටර්, ඊට පස්සේ අපේ ට්‍රේවල් පාකිකේ ලසන්ත අයියා, කන්නතට ඉහළගම් බේකරි රසික අයියා එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ සෑහෙන කාලකින් රිකිල ගස්කඩ අරුණ මට කතා කරා, ෆැමිලිකේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ජය වේවා. ජයපාලත්නායක අය බලංගල හෙළපන් දෙනියෙන් වෙනද වගේම ඉන්නවා. ගඩ්ඩාක් වෙලා මාත් එක්ක අද පොඩි චැට් එකක් දාගෙන හිටියා. ඊට පස්සේ අශෝක අක්කා බදරලියෙන් ආවත් ගඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ලියනාරච්චයා, සූර්යවැව, වයිෆයි, අපි වෙනද වගේම නෙත් අහන හැමෝමයි ගඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. මගන මෛත්‍රපලයා, මංගලිකා මදුරංග, මදුකා, මදුසංක මේ සෙට් එක අමතක වෙන්නේ නැහැ ළමයි. මොකද බලන්නකො මෛත්‍රපලයාගේ ඉඳලා ගමේ නමේ ඉඳලා ඉන්න සෙට් එක ඔක්කොම මයන්නෙන් පටන් ගන්න. කටිය මගත කරගන්නා මගේ මාලිනී අම්මා හොරණින් කතා කළා. අනිවාර්යයෙන්ම සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අම්මා. පරිස්සමට ඉන්න ඕනි. හන දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුව එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජානනංගි. කනතට ඉහළගම් බේකරි රසිකයි මැසේජ් කළා තිනු ආනන්ද අයියත් වැඩ. ඊට පස්සේ පැලම්පිටි හිරාණියක් අවත් එකතු කරගන්න. කැනිමඩේ රේන්කාකා යටියන්තරේ ටයිටනික් සලෝනිකේ තුෂාර කොල්ලා අහලියකට චමිද මෝඩස්ගේ හැමෝම එකතු කරගන්න අපිට උම්ම අටක් දෙන්න පුළුවන්ද කියලා හල් තියනවා. අටක් වැඩි නැද්ද? කෝලං කරන්න නම් එන්න පා රසිකයි. හරිද? රාජු දහසට ලක් වෙනවා. මොකද අපි දැන් මේ හැසිරෙන්නේ රජ කාලේ වගේ. එකක් දෙන්නම්. සිින්දුවක් දෙන්න. ඉම දුව දෙල් ගහතට කුමාරයම සේච් කරලා තියෙනවා. මේ සිින්දුවට එකතු කරගන්නම්. හයි හයි ජනෝ, ගින්දර සුදු මණික උම්මා අදරී දෙකක් හොනේ. ඔයා මේ හැමදාම දෙක දෙක නම්මට ආදරේ දෙන්න එපා. දෙනවනම් එකපාර ගොඩක් දෙන්න. අපිටත් ලස්සන සින්දක් ඕනි. බොකුදුරු 10 කනේ මංගලි ෆැෂන් ගාම ටිකේ සාලිය, ඊට පස්සේ මංගලි, ශ්‍රාන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත වගේම නිවන්තිදියේ දේවින්ද ෆැෂන් එකේ අනුෂක්කට උම්ම එකකුත් දීලා දීප්තියක් ඇතුළ සෙට් එකත් එකතු කරගෙන ලස්සන සින්දක් ඕනි. අනුෂක්කට විතරද මේ උම්ම කෝනි? එහෙනම් ඉතින් දෙන්නම්. චින්කවලින් රංෂා, ආදරේ මම ඔන්ලයින් අහගෙන ඉන්නවා කියලා මට කිව්වා.

0: ලොතරැයි මණ්ඩලයේ කොමිසිත ලොතරැයිය.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
4: නොවිනස් අධිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 071-56-40-600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන Net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
5: ජූලි 24 වැල්ලවාය සුපර් මාකට් එක අසල.
6: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
7: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
8: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
7: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
8: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
7: 1, 2, 3, let's go. ලංකාවම දන්න මීළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
8: 0711-95-95-95. Net FM DJ Night Face to Face Attack Show. හෙට රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය DJ Jude, ගාල්ල දිස්ත්‍රික්කය DJ Trishi.
9: Brought to you by රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: Net FM DJ Night.
10: ලේකේ මූඩ් බූස්ට් එක Net FM කින්දර හැන්දෑවා විචානු.

দবল দেখাই বিনা রীতিস দেখাই বেলা নন স্টপ এ গাহানে দেন লাস্ট করে গাতে একটে আন্ন খালি মেসেজেস এ পো কল করে পকাটি কি আননি ইসলাম ওর কি আনন ফেম সায় গেন মতক করলা ইন্না কোহদাই নেদ ගැනු ළමයින්ට පීරියඩ්ස් කාලේ තමන්ට තමන්ව මගහැරෙන්නේ නැතුව හැම දවසක්ම එක වගේ ගෙවන්න නම් හරිම පෑඩ් එක පාවිච්චි කරන්නම වෙනෝ පීරියඩ්ස් දවස්වලට. ගොඩාක් වෙලාවට හොඳම දේවල් අමුතුම අමුතුම දවස්වලට දෙනකොට කොහොමද පීරියඩ්ස් දවස්වලට ට්‍රිප් එකක් සෙට් වුණොත්, එක්සෑම් එකක් සෙට් වුණොත්, ජොබ් ඉන්ටර්විව් එකක් සෙට් වුණොත්, ඔය ඔක්කොම ටික අතහැරලා දාලා ගෙදර ඉන්න හිතන්නේ නැද්ද? අනන්තවත් හිතලා තියනවා නේද? දැන් එහෙම හිතනනේ වාට. හැබැයි මං ඔයාලට කියනවා ඔයාලගේ තියෙන ෆෙම්ස් ඇය නම් කිසිම විදිහකින් ඔයාලට බය වෙන්න හේතුවක් නැහැ. මොකද ඔය ලොකුම බය තියන්නේ ලීක් වෙයිද දන්නේ නැහැ. ඇඳගෙන ඉන්න පහසු වෙයිද දන්නේ නැහැ. මේ වගේ තැනකට ගිහාම ඔයා හිතන්නකෝ ජොබ් ඉන්ටර්විව් එකක් තියෙනවද? නැත්නම් එක්සෑම් එකක් තියෙනවා. ට්‍රිප් එකක් යනවා. එතකොට ඔයා ඇඳගෙන යන පෑඩකින් ලීක් වෙනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් විදිහට ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ එකක් විදිහට තමයි එසෙලස අයස සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතට ෆිම්ස් ඇයපත් වෙන්නේ. දැන් ඔයාට මේක දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. ගොඩක් වෙලාවට මාකට් එකේ තියෙන පෑඩ් පැකට්ස් බැලුවාම ඒවයි තියෙන ගණන් එක්ක මේව ගන්න හිතෙන්නේ නැහනේ. හැබැයි ඉතින් එහෙම වුණහම ගොඩාක් වෙලාවට වෙන වෙන ඔප්ෂන්ස් හොයාගෙන යනවා. මං කියන්නේ ඔයාට ගැනු ළමෙක් විදිහට අපි පෑඩ් එකක් පාවිච්චි කරනකොට අනිවාර්යෙන් ඒකේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැනත් හිතන්න ඕනි. ඉතින් මේ හැම දෙයක්ම එකට ඔයාට ගෙවන මිලට සාධාරණ විදිහට මගේ අතටපත් වෙන ෆිම්ස් අය අරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට දැන් මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මතකයිනේ ඔන්නෑම සුපර් මාකට් එකකින් ෆාමසි එකකින් දැන් ඔයාට SLS සහ ISO සහතික සහිතව ගෙවන මිලට සාධාරණ විදිහට ඔයාගේ අතට පත් වෙන ෆිම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සමරගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනි. මේ නිෂ්පාදන කියලා කියන්නේ 100%ක් හරිම ප්‍රතිඵල අරගෙන එන ආයුර්වේද ඖෂධ. ඉතින් දියවැඩියාව හින්දා කාලයක් තිස්සේ දුක් විඳියා නම් ඔයාට ඒකට හරිම විසඳුම තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක කියලා කියන්නේ. මේක තාමත් අරගෙන පාවිච්චි කරපු නැති කෙනෙක් නම් අරගන්න, පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනාව මේ දවස්වල ඇහෙන්න තියෙන දේවල් මේ. ඒවා ඇහෙනකොට අපිත් බය වෙනවා. ඉතින් මං ඔයාලට කියනවා ඔයත් මේ ප්‍රශ්නවල ඉන්නව නම් සෙවනගල මධුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න. එහෙම නැත්නම් දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නව නම් හැම වෙලේම කැහැකැහැ ඉන්නේ, හැම වෙලේම උන, හැම වෙලේම ඇහුවොත් ඇඟපතර විදනවා කියනවා. අන්න එයාට ගෙනහිල්ල දෙන්න සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිවර් බූස්ටින් කැප්සියුල් එක එතකොට මොකටද තියන්නේ? ඒක තියන්නේ ඉතින් පැටි ලිවර් වලට බය වෙච්ච ඔයාට පැටි ලිවර් වලට තිත තියන්න සෙවනගල ලිවර් බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ අතරම මතක් කරන්න ඕනි කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ ජීර්ණේ. ගොඩාක් වෙලාවට පුංචි දරුවන්ටත් මේ ප්‍රශ්න තියෙනවනේ. ඒ හැම ප්‍රශ්නයකටම 100%ක් ස්වභාවික සෙවනගල සමෝධකම් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කවුරුත් කැමති කොණ්ඩෙ ලස්සනට තියනවට. ඒකට තමයි දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ අතර තියෙන්නේ සෙවනගල ශ්‍රියා දේවි හාවිල් එක. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් දැන් ඔයාලට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කියන සියලුම නිෂ්පාදන කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ, නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඔයාට වැඩි විස්තර දැනගන්න කාල එකක් දෙන්න පුළුවන්. කතා කරන්න මෙන්න මේ නම්බර් එකට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ 047 31 3500 047 31 3500 අදම කාල එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ගැන මම මතක් කරන්නද, ඔයාලට මතක් කරන්න ඕනේ අනිත් දේ තමයි ලංකාවේ පෙරහැර කාලේ මේ පටන් අරගෙන තියන්නේ. දැන් ඉතින් ඉස්සරහට පෙරහැර කාලේ තමයි එන්නේ. ඉතින් ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛතම පෙරහැරක් තමයි පෙරහැර අතරින් දෙවුන්දර පෙරහැර කියලා කියන්නේ. ඉතින් මේ පාරත් ජූලි 23 වෙනිදා, ඒ කියන්නේ අද ඉඳලා ආරම්භ වෙන පෙරහැර මංගල්‍ය ජූලි 29 වෙනිදා වෙනකන්, ඒ කියන්නේ රන්දෝලි පෙරහැර දක්වාම පැවැත්වෙනවා.
ආරම්භ වෙලා ජූලි 29 වෙනි දා රන්දෝලි පෙරහැර දක්වාම දෙවුන්දර පෙරහැර පැවැත්වෙනවා. ඉතින් අගෝස්තු 4 ඊට අමතරව කෝල්මුරයාගේ ඊට පහුවෙනිදා දේවදානයත් ලබා දෙන්න සියලුම කටයුතු සූදානම් කළා නියමිත වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් පුළුවන් මේ විදිහට මේ පැවැත්වෙන කලංග රැසක අසිරිය විඳගන්න එන්න. සොරි දුනි දෙවිනුවර පෙරහැර මංගල්‍ය බලන්න ඔයත් අනිවාර්යෙන්ම එන්න. ඉතින් බැතිබර අනුග්‍රහකත් දායකත්වය කසගල සමූහ ව්‍යාපාරයේ වගේම තමයි හැමදාමත් මාද සත්කාරය නිතෙෆෙම් අපි. ඒ ගැන මතක් කරගෙන අපි අමුටක් ගාලා WhatsApp messages පෙත්තට කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. හයි ජානු, අපි අධ්‍යාන්තර පීපල්ස් බැංක් ළඟ ත්‍රිවිල් පාකිකේ කොල්ල සෙටක පෙල්ලස අයියා ජගත් සිසිර සුමුදු චින්තන ලසන්ත තව අපි ටයිටනික් සලෝනිකේ තුෂාර උත්තුරන්න හරියන්න ඕනි ජානු කියලා තියෙනවා. ඇයි මට විතරක්? ඔයාටයි ආගේ ත්‍රිවිල් පාකික ඉන්න කොල්ල සෙට් එකටමයි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි, උත්තුරන්න හරියන්න ඕන. හරිද? චිංග පහේකනේ පුංචි බණ්ඩා යාගන සීලිය රන්දිකා මද්දුෂා සසන්නා ඒ වගේම සුපුන් දිලංක කටියම එකතු කර ගන්නවා. ගොඩක් ආදරේ ජානු. හැමදාම ගින්දර හැඳව අහගෙන ඉන්නේ යටියන්තර අප්සරා. අද ලස්සනම ලස්සන සින්දු කර අපිවත් එකතු කරගෙන හස්බන්ඩ් නිමාල් ලොකු දෝ යශෝද්‍රා, දෙවනි දෝ අනුත්‍රා, චුටි දෝ සිතරා, මම අප්සරා. බලන්නකෝ ඒ නම් ටිකේ තියෙන ගැළපීම. යශෝද්‍රා, අනුත්‍රා, සිතරා, අප්සරා. කවදා අපිට හොමිතින් ගලපලා නමක් දාගන්න වෙයි දන්නේ නැහැ. සුන්දර හිනාවක් එක්කම එන ජානු, මේ අව රශ්මියට සීතලක් වෙන ජානු, ගින්දර හැඳව හැඩ කරන ජානු, උම්මා වැසි වසන සුන්දර අන්නේකට නම් කේන්ති ගියා කොල්ල. හරිද? සුදු කියලා කියන්න ඔයා කිසිම ලෝභකමක් නැතු ඔයාට මට එහෙම කියන්න පුළුවන්. මම වෙනස් කරගන්න ඔය පද පෙළිය. උම්මා වැසි වසන සුන්දර සුදු ජානු, රැක දෙන්න සත්පත්තිනි ආදරණීය ජානු, මිලන් මාලක ඉබගමුවෙන් ආදරෙයි. හරිද? හැබැයි ඉතින් චුට්ටක් තරහයි. මට කළු කියලා කිව්වා, අල්ලගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් දෙකයි වෙනදි 45යි.
5: අපේ අම්මා ගෙදර ආවද?
3: නැහැ, අම්මා මෙයා වෙනදි උපා.

0: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත. ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලිපිටිය මිද්දිනිය මාතර කාල්ල.
1: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසු. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
3: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
5: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
6: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ඔයාට ඕනේ මගෙන් යන්න.
7: මගෙන් යන්න.
3: ඉතින් යන්න.
7: ඉතින් යන්න.
3: එන්නම නැද්ද?
7: එන්නම නැද්ද?
3: ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
8: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
9: හෙලෝ.
10: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.

විසිහය මේ දවස් තුනේ ඇක්ටිව් ප්ලස්සේට ටු හෝරන ශාඛාවට යන්න කියලා මේ දවස් ටිකේම මං ඔයාට මතක් කරානේ. ඇයි මං මෙච්චර වාඩි යන්න කියලා කියන්නේ? ඔයත් නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇතිවෙච්ච ආබාධ, කොන්දේ බෙල්ල වේදනා, මේ වගේ ස්නායු රෝග, එහෙම නැත්නම් අංශභාගයේ පාකින්සම්, සුසුම්නාවේ ආබාධ හා වෙනත් පැරලයිස් රෝග නිසා දුක් විඳින කෙනෙක් නම් උපතින් හා උපතින් පස්සෙ ඔබුන්චි දරුවන්ට ඇතිවෙච්ච ආබාධ නිසාම දුක් විඳින අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් නම් කල්පවතින සසන ආබාධ වගේ රෝග තියෙනවා නම් ඔයාට හොඳම දවස් තුන තමයි හෙට ඉඳලා 26 වෙනිදා වෙනකන් තියෙන. ඒ කියන්නේ 24, 25, 26 මේ දවස් තුනේ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. එතන නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් වෙනුවෙන් පැවැත්වෙනවා. ඉතින් ඊට අමතරව ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට අවශ්‍ය කරන සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඉන්නවා. මේ දවස් තුන පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමාවක් ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් ප්‍රතිලාභ විශේෂ ප්‍රතිලාභ රසක් වාවිනුවෙන් මේ දවස් තුනේදී, කියන්නේ හෙටයි, අනිද්දායි, ඉන් අනිද්දායි 24, 25, 26 දවස් තුනේ සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ පවුලේ අය වෙන්න පුළුවන්, දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, මේ කවුරු වුණත් කමන්නේ, අයත් එක්ක 24, 25, 26 දවස් තුනේදී ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 හොරණ ශාඛාවට අනිවාර්යයෙන්ම යන්න. යන්න කලින් මේ දැම්මම කෝල් එකක් දීලා ඔයා යන දවසයි වෙලාවයි වෙන් කරලා තියාගන්න. මෙන්න මේ නම්බර්ස් එක ලියාගන්න. 034-22-17870 034-22-17870 එහෙම නැත්නම් 077-511-39-18 077-511-39-18 නලි නනා කරාය පානිදුරෙන් ඔන අදත් මැසේජ් කළා තිනා ජානු මෙරි ජානු. අද මාව අමතක වෙලා නෑ දෙයියෝ, ඔයාව අමතක වෙනවද? සුබ දහවලක් ජානු පැට්ටෝ. මට ලස්සන හින්දි සින්දුවක් ඕනිමයි, ඊළඟ පැය ලස්සන හින්දි සින්දුවක් දෙන්නම්. හරිද? වෙනද වගේම ගින්දර හැඳව අහගෙන ඉන්නේ. ගෙදර ඉඳන් අහගෙන ඉන්නවා අම්මා තාත්තා, පොඩි අයියා, අයියාගේ බබාලා තුන්දෙනා, නංගිනී ලක්ෂ්මී ප්‍රියදර්ශිනී, යාගේ බබාලා තුන්දෙනායි කැලණියෙන් අහගෙන ඉන්නවා. එයාලද අලුත් ගෙදරකට ගිහිල්ලා. අනේ ඉතින් හිතන විදිහටම හැමදේම සිද්ධ වෙන්න ඕනි, වාසනාව උතුරගෙන එන්න ඕනි ගෙදරට. මගේ හොඳම යාළුවෝ දෙන්න ප්‍රදීප් කුමාර මාතරින්, සඳමාලි අමර සිංහ මාවනල්ලෙන් වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා. ලොකය සඳරන් මුතුමාල් පොරයා නුවන් සංචීව නලී නනාකරයියා ජය වේවා ඔයාට. හයි මගේ වස්තු කැටේ, ගුඩ් ආෆ්ටර්නූන්. අදත් ගින්දර හැඳෑවෙන් සද්දට මහගෙන ඉන්නවා දෙන්නක ලස්සන සිඳුවා. උම්ම එකකුත් ඕනි සුදු. දෙන්නම් දෙන්නම්. කළුතර දෙවුලි ශශී බාදියක රමණි සුමේ දක්කා, කැනඩාවෙන් ෂාන්නා ජිමිෂල් ඒන්චල් ඒඩ්‍රියන්, ඊට පස්සේ පෝන්චි පැටියා සොෆියා. එයාටයි ඔයාටයි දෙන්නටම අපි කෑගල්ල ශාන්ති ටේලර්ස් එකේ ශාන්ත අයියා මට පොඩි චැලෙන්ජ් එකක් දුන්නා. එයාට ගින්දර උම්ම එකක් දෙන්න මට බෑ කියලා. බලමු දෙන්න බැරිද කියලා.

0: ඇසල්ටී මොබිටෙල් ෆයිබ නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබ ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබ ෆිට් කරගන්න.
1: කිරි තේ සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
2: රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
6: වසර 45ක විශ්වාසය සමග දකුණේ අද්විතීය රස ඩිලානි කළු දොදොල් වර්ග රසක් රස රසකින් එකම වහලක් යටින් ඩිලානි කළු දොදොල් පුද්ගලික සමාගම හම්බන්තොට
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් ෆ්‍රී බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
9: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රි 8 දක්වා නොබිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751-856-956-934-22-676.
10: විතරක් නෙවෙයි මේක DJ Attack එක.
11: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
12: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
10: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
11: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
10: 1, 2, 3, let's go. ලංකාවම දන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
11: 0711-95-95-95 NetFM DJ Night Face to Face Attack Show Hitter and Navayata Muhunata Muhuna Tarangavadinne Nuwareliya Districtaya DJ Jude Gala Districtaya DJ Trishi
10: Brought to you by Rasa Nahara Pinayanu Mai Kola Vethin Mai Guava Mai Tamarind Mai Blueberry Atulu Rasa Pella Kills Kagils Apiko Satoso Supiri Vilanda Salvalin Mai Kola Ape Rate Ape Madeak
11: NetFM DJ Night
13: ඉන්දර හැන්දෑවා
10: Brought to you by
14: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
15: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
16: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
9: අස්ථි වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොබිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24, 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී අවතන්න 0711-856-956
13: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න NetFM ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
17: සුබ සැන්දෑවක් හවස තුනයි විනාඩියකයි

0: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
1: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විපස්සම
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. මෙම වසර තුළ ශ්‍රී ලාංකිකයින් 250,000කට විදේශ රැකියා අවස්ථා ලබා දීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසනවා. රජයේ මගින් සහකාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන හරහා මෙම රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දීමට සැලසුම් කර ඇතේ. මැද පෙරදිග පවතින යුදමේ තත්ත්වයේ හමුවේ ශ්‍රී ලාංකිකයින් රැකියා සඳහා විදේශගත වීමේ යම් අඩුවක් පෙන්නුම් කළද ආරක්ෂාකාරී ගමනාන්ත වෙත ඉහළ වැටුප් සහිත රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවා. වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 143,087 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබෙනවා. ඒ අතරට පිරිමි ශ්‍රමිකයින් 92,590ක් කාන්තා ශ්‍රමිකයින් 50,497 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් පැවසුවේ. මිලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news to tlk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: FM 95 FM 94.8 net FM
6: ඉන්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
9: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
10: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
11: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට Active Plus within Nobile සෞඛ්‍ය වැඩිමලුවක් ජූලි 24-25 සහ 26 හොරණ Active Plus Center 2 Punish Ready. අවතන්න 0761-856-956.
12: FM 95 94.8.

දුරකතනයෙන් දැන් ගොඩාක් කට්ටිය අමතලා තියෙන්නේ මට. හවස 3යි විනාඩි 8යි. ආගේ මගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ පැය දිදි තින් ළමයි. කෝල් කරන්න, මෙසේජ් කරන්න, ඒ වගේම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ සින්දුවට කට්ටිය ඉක්මනට එකතු කරගන්න ඕනි. ඉලෙක්ට්‍රොනික්ස් යටි අන්තට කටියම එකතු කරගන්න. හයි හයි ජනකි, අපිත් ඉන්නවා. අපිත් සින්දුවකට එකතු කරගන්න. සීදුව ෂේසි යකේ කටිය ජය වේවා. මෙහෙර සින්දුවටම එකතු කරගන්න. හයි, අපිවත් කියන්නකෝ. චමින්ද ලොක්කවයි මමයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. පණිදුරෙන් ධනුෂ්ක මැසේජ් කියලා තියන්නේ. ඉල්ලලා තියෙනවා ඉතින්. හයි රෝසස් සමනලි, මේ නම දැම්මේ කැගල් පරගම්මන වැඩපලේ අපි සේකරයියා. රේඩියෝ එක නිකන් හරි ඔෆ් කුණොත් ඉඳලා ඉවරයි. සේකරයියා මං ආදරෙයෝඩ. හරිද, අපි අල්ලස්සන සිද්ධකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නවානේ. හයි හයි ජානු කැටි, අදත් ඔන්නාවා මං කවියක්. අදත් ඔන්නාවා මං පුරුදු ලෙසේ අහන්නහඬ ආදරයෙන් ජාන කැටේ දෙන්න මටත් ආදරයෙන් සින්දු බොලේ. ජය වේවා ගිනි ගින්දර බෝල පනේ. නැයිතින් එකතු කරගන්න හබිස්සමුදු පූජදු චුටික්කි දිනදු පුතා මගේ අලුස්සෙට් එක හිත හොඳ කල්ලිය දෙවතුරෙන් චන්දියක්කා ආදරේ යනේ. ඒ මට එවපු කවියට. හරිද, ජනමණික ගින්දර හැඳෑ වහගෙන ඉන්නේ. ලස්සට සිඳක් දෙන්න හස්බන්ඩ් ධනුෂ්ක, ලොකු දුව දම්සදී, චොඩි දුව බිල්ලේෂි, යකල මුල්ලේ දෙලිනි මැසේජ් කළා තියන්නේ. ආදරේ පැලෙන්න උම්ම කියලා දෙනවා. මාත් ඉතින් ආදරේ පැලෙන්න. හෙලෝ හෙලෝ, මරත් ලස්සට සිඳක් දෙන්න. අම්පාරින් කමලක් මැසේජ් කළා තියෙනවා. net team එකත් එකතු කරගෙන මගේ family එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මේ සින්දුවරේම එකතු කරගන්න. හයක්යෝ මඩුගලෙන් සඳරුවන් අපේ set එකටත් ලස්සන සින්දුවක් දෙන්න. චනු කෙල්ල කොහොමද, වාට ආදරේ ගොඩාක් මම. අජිතයා යටි අඳුර පරිසල්ලේ හොඳ සින්දුවක් දෙන උම්ම එකක් එක්ක දෙන්නම් අනේ. හෙලෝ හෙලෝ කියලා මට මෙන් මේ කතියත් කතා කරා. රමණි අම්ම කතා කරා පොළොන්නරුවේ, කාන්ති අම්ම කතා කළා මාවිමේ, එනරචයවයි යගේ වයිෆයි, එනකු පැටියවයි, සංගීත් පුතාවයි එකතු කරගන්න කිව්වා. මේ සින්දුවට එකතු කරගන්න මං ඔයාගේ ජානු, මෙයාගේ මගේ අන්තිම පැය.

ඊට පස්සේ මම යනවා මෙන්න මෙහෙට දිනේශ්‍රී සලෝන එකට යන්න ඕනිනේ රිකිල්ල ගස්කර ඊට පස්සේ මයිල පිටිය දිනේශ්‍රී සලෝන එකේ සඳීප නීනංගේ නුවන්තික නංගී ශ්‍යාමා විජේ සිංහ අක්කා අපිවත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ජය වේවා මේ සින්දුවරි මේකතු කරගන්නම්

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය, ස්ථාවර ජංගම දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න. ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබෙනු ඇත.
3: බ්ලැක් කරේ එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
4: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අපි මානය සෙවනගල ආයුර්වේද. 0247-21-33-540.
6: තරගයක් විතරක් නෙවෙයි මේක, DJ Attack එකක්.
7: Non-stop remix remake ekata happena DJ blast eka
8: anga galene inna kumariye
6: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
7: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1, 2, 3, let's go.
6: ලංකාවම දන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් අපිට WhatsApp කරන්න.
7: 0711-95-95-95. NetFM DJ Night Face to Face Attack Show. හෙටර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය, DJ ජූඩ්, ගාල්ල දිස්ත්‍රික්කය, DJ ත්‍රිෂි.
10: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
7: NetFM DJ Night.
11: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු

හිඳ සිින්දුව කිලපුෝ කෝටම මං හිඳ සිින්දුවක් ලෑසි කරගත්තා හවසතර ඉවින්නාද විසි අටයි වෙලාව. මේ සිින්දුව යන කලින් මෙන මේටික කෝ මතක් කරගෙන මතක් කරගෙන මතක් කරගෙන යන්නද අට මතක් කරන්න ඕනි මුලින්ම. ගොඩා ගැනලමයින්ට පීරිියඩ්ස් කාලය කියලා කියන්නෙම කොච්චර අපහසු කාලයක්ද. එදවස්සල්ට හිතන්නවත් නැති විදිහට තමන්ට තමන්වම මිස් වෙනවා. මන කියන්න එහෙම වෙන්න ඕන නැහැ ඔයා. ඒ දවසුත් අනිත් දවස් වගේම ඔයාගේ දේවල් මග අරගන්නේ නැතුව වෙනද වගේම පහසුවෙන් වැඩ කරගෙන යන්න නම් ෆිම්ස් ඇය ඔයාගේ අතේ තියෙන්න ඕනි. එහෙනම් ඉතින් දැන්වාට ඇඳගෙන ඉන්න අපහසුවක් නැති, ලීක් වෙන ප්‍රශ්න නැති, ගෙවන මිලට උසස්සතේ පෑඩ් එකක් විදිහට මාකට් එකේ SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් ඇය මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් ගෑනු ළමයින්ට පීරියඩ්ස් දවස්වලට තමන්ව මිස් වෙච්ච කාලේ ඉවරයි. ඒ වෙනුවෙන් තමයි ඔයාගේ හැම දවසක්ම එක වගේ ගෙවන්න, පීරියඩ්ස් දවස්වලටත් ඒ දවස වෙනද වගේම ගෙවන්න ආට ෆිම්ස් අය ඔයාගේ ළඟම තියාගන්න කියලා කියන්නේ. එහෙනම් ඉතින් එගනත් මතක් කරාට පස්සේ සෙවනගල ආයුර්වේද ඖෂධ ගැනත් මතක් කරන්න ඕනි. 100% හරිම ප්‍රතිඵල අරගෙන එන ආයුර්වේද ඖෂධ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමගමේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ෂුගර් නම් ප්‍රශ්නේ. ඒකට තමයි දැන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකකට පාවිච්චි කරන්න කියලා කියන්නේ. විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය. සෙවනගල මදුකා කැස්සට පැණිය අරගන්න අරගෙන පාවිච්චි කළ බලන්නවාටත් වෙනස තේරෙයි. 100% හරිම ප්‍රතිඵල ලබා ගන්නවාට පුළුවන්කම තියෙනවා. පැටිලිම වලට තිත තියමුද? තියමු, බය වෙන්න දෙයක් නැහැ. සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක දැන් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කැමප්‍රියය නම් බඩ පිපෙනවා නම්, බඩ කැකුම නම්, බඩ ජීර්ණය නම්, මේ හැම දෙයකටම තමයි 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් අරගෙන පාවිච්චි කරන්න කියලා මං ඔයාලට කියන්නේ. බය අරගෙන පාවිච්චි කරන්න. ඔය අතර තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක, සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල ආම්ල පිත්ත සෝය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකී මෙකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම, අපේ උරුමය, 40 වසර කාභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන්න. නම් එක ලියා ගන්නකෝ. 0 41 30 41 30 40 අදම කාල එකක් දෙන්න. යමුද? මසේජස් වල තියෙන කටියටක් ගාල මතක් කරගන්න. ලස්සන සින්දු ක්‍රමාවත එකතු කරගන්න. මකුලල රංජිත් දිසනායක අයියා. ඊට පස්සේ ජනෝ මගේ උමක් හැටේ ඔයා එනකම් බලාගෙන හිටිය සුදුනෝනා. ආදරේ සත්තරං ගඩාරියක්. මයි මගේ සුදු මැණික. ලස්සන සිංදුවක් ඕනි. බෝකුන්දර නිවන්තිරිය දේවිද ෆැෂන් එකේ දීප්ති ඉනොට් සර්. ඊට පස්සේ ලලිතා කා, අනුෂා, මනෙලකා, මන්දිරංගි, නදී ශමීස්, ධම්මික මල්ලි, අපේ බොස් බුද්ධික සර්, ලක්මාලි මැඩම්, චන්ද්‍රිකා කා, ක්‍රිෂාන්ත අයියා මගේ යාළුවෝ 10 කනුවේ මංගලි ෆැෂන් එකේ, සාලිය, මහේෂ්, මංගලිකා, සුදු මැණික, ඔයාවයි, අපේ ජනියවයි, අපේ ලලිතා කටයි, හිනෝෂ් සර්ටයි. ලොකු උම්මකක් දෙන්න මගේ මැණික. දෙන්නම් දෙන්නම් උම්ම එකක් නෙමෙයි 10ක් හරි දෙන්නම්. සුබ සැන්දෑවක් වේවා. කොහොමද මාතිනා මොන්ඩ්‍රගලින් මේනක සඳරුවන් මව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ජය වේවා. මේ සින්දර එකතු කරගන්න අක්කා. කුරුදුවත් ඉඳලා එත්ගාලට වැට යන ගමන් කපිලායට උමකක් දෙන කපිලායට කියලා දෙන අනිත් නම් මට කියන්න බෑනේ. කපිලායා අන්නාට දුන්නා. ඔන්න රටින් දෙකක් එව්වා අපේ ගෙදර ගහෙන් කැඩුවේ. ජානු අමු ඉලුවනේ රටින්දි මං අදමයි ඒක නම් දැක්කේ. ක්‍රේටලින් ප්‍රියංගේ අක්කා ආදරෙන් එකතු කරගන්නවා. තැන්ක් යූ අනේ. ඔයා හොම මට එව්වත් මට හොඳටෝම ඇති. හයි ජානු මැනික පැටියෝ, අපිවත් ලස්සන සිදුකර එකතු කරගන්නකෝ. කෑගල්ලි පුෂ්පංගනි අක්කා, හස්බන් නිමාල්, අරික් මසිවරු, ෂෝප් එක ළඟ ත්‍රිවිල් පාකිකේ අපේ කොල්ලො ටික ඔක්කෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. චාමර ස්ටෝන්ස් පනාපිටිය, කළුතර පනාපිටිය, චාමර අයියා, තනුෂක්කා, ජය වේවා දෙන්නටම. හරිද? හයි ජානු, මම කටුගන්නාවේ දඹගල්ල ලාල්.
பிரதலசன சிந்துக்கு எடுத்துக்கிறான் வைஃப் காந்தி சுத்துதுவ ஷனுஷி நெல்லிகள சந்திரும கலாயத்தனே நிலுமி சத்துலு දරු ඔක්කොමයි සර්වයි එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා. අහමු අහමු මේ සින්දුවටම එකතු කරගන්න. එතනින් පස්සේ වල් පිටිපොළ දිනුෂ කතා කළා. දුවයි පුතයි හස්බන්ඩ් වයි එකතු කරගන්නකුවා. ඊට පස්සේ නීට වෙන්නේ මී අම්මා තාත්තා අයියා අපේ කලතර රොබර්ට් ඉමේල් අංකල් කතා කරා. වයිෆ් ලීලාවති ආන්ටි වත් එකතු කරගන්නකෝ. උමකකුත් දෙන්න කිව්වා දෙන්නටම. එක දෙන්නටම හරිද? අපේ කාන්ති අම්මා රඹුක්කණින් කතා කරා. අමාර පැටියා ඊට පස්සේ වසන්ත අම්මා අපේ රඹුක්කණ මාකට් එකේ සුගත අයියා පරිස්සමට ඉන්නා නේද දෙයියෝ. ඊට පස්සේ අපේ සඳුනිගේ ෂොප් එකේ කටියත් ඉන්නවා. රඹුක්කණ මාකට් එකේ සෙට් එකටම ජය වේවා කියන ගමන් මේ සිද්දුවර එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සුබසඳව කවුස තුනයි විනාඩි 44යි.
6: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
7: ඔබව ඉදිරියෙන් තබන SLP මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක 1 හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLP මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
8: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
10: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා, නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
11: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011 2125 125.
12: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
13: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතනට වෙකම කාන්දාන යෝජනින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
19: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
20: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
21: ඔය ඕන එකකින් update වෙන්න.
22: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
23: Brought to you by
24: අලුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
25: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
26: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333.
27: ධම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
28: Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම
29: FM Algo Town
30: ලෝතුරු තම්සක ලොවට දායාදබෝ ඇසල පුර පසලොස්සක පොහෝදා
31: නෙත් එෆම් ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
30: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
31: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා තවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
30: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
31: අනුශාසකත්වය
30: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
31: බැතිපරදායකත්වය
30: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
31: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
32: අවුරුදු 3 to 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: හවස 3යි විනාඩි 48යි.
33: හෙලෝ.
34: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව විජ්ජා.

යන්න තිතින් ටික ටික දන්නෙමන සෝ වෙලාව ලං වෙලා. හැබැයි ඉතින් එහෙම යන්න බෑ. යන්න කලින් මට කියන්න දේවල් තියෙනවා. සින්දුවකට එකතු කරගන්න කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම කියලා තමයි මම මේ යන්න හදන්නේ. ඔන්න මං ඔයාලට මේ මතක් කරන්න හදන්නේ. ඔයාලටත් මෙන්න මේ රෝග තියෙනවා නම්

කතවීම නිසා ඇතිවෙච්ච දුර්වලතා, අංශභාගය පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, මෙන්න මේ දේවල් නිසා කාලයක් තිස්සේ වේදනාව විඳපු කෙනෙක් නම් හෙට 24 25 26 මේ දවස් තුන කියන්නේ මග අරගන්න හොඳ නැති දවස් තුනක්. ඔය යන්න ඕනි Active Plus Center 2 හොරන්න ශාකාවට. මොකද එතන ඔයා වෙනුවෙන් නොමිලේ රෝග පරීක්ෂාවන් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් ළමයි 24 25 26 හෙට ඉඳලා 26 වෙනිදා වෙනකන් තියෙන මේ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවට නොමිලේ රෝග පරීක්ෂාවට ඔයත් අනිවාර්යයෙන්ම යන්න. මෙතනදී ඔයාගේ රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ දවස් පුරාවට පිසියොතෙරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25ක විශේෂ වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් පවුලයා ඉන්නවනම්, එහෙම නැත්නම් දන්න කෙන කවුරු හරි ළඟපාත ගෙදරක කෙනෙක් ඉන්නවනම් ඒ කවුරු එක්ක උනාද යන්න හෙට අනිද්දා ඉන් අනිද්දා. ඒ කියන්නේ 24 25 26 මේ දවස් තුනේ Active Plus Center 2 හොරන්න ශාගාවට යන කලින් කෝල් එකක් දීලා ඔයා යන දවසයි වෙලාවයි වෙන් කරගෙන සහභාගී වෙන්න. හරිද? මෙන්න මේ නම්බර්ස් එක ඉක්මනට ලියා ගන්න. ෆෝන් එක අතේ තියෙනනම් ඔහොම ඩයල් කරගන්න. 0374 22 1770 එහෙම නැත්නම් 0775 11 39 18 0775 11 39 18 මේ දැම්මම කාල එකක් දීලා ආගේ දිනය වෙලාව වෙන් කරගන්න. WhatsApp messages පැතරියම් එහෙනම් බලන්න කවද ඉන්නේ කියලා බලමු ටග්ගාලා. හායි, අපිටත් ලස්සන සින්දුවක් දෙනවද? අපි කුරු විට පැරඩයිස් කේ පසී ඔටෝ පේන්ට් එකෙන් සුනිල්, නිරංජනි, රෝහිත අපේ බොස් සිනත් හෙටි ආරච්චි ජය වේවා කටියටම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. මකල ගල්පත හන්දිය ප්‍රියන්ත සමරවීර අයියා ඔයාවත් එකතු කරගන්නම්. හායි මගේ සුදු මැණික, මට උමා දෙකක් එක්ක ලස්සන සින්දුවක් දෙන්න. පරිසල අජිත අයියා උමා දෙකක් මොනිද? අනිත් එක ඒතනින් පස්සේ තව කවුද ඉන්නේ කියලා ටක් ගාල බලමු. අපිවත් ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා මාපලගම් පියල් ජය මැසේජ් කියලා තියෙනවා. එකතු කරගන්න මේ හන සින්දුවට. අනේ අක්කේ, අපි හොන්නස් කිරිය SMT අප්‍රවල් එකේ සෙට් එක අපේ සුපවයිසර්ලා දෙන්න දෙන්නට අපි ගොඩාක් ආදරෙයි. අපිට ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඒ දෙන්නට උම එකකුත් දෙන්න කට්ටියටම. හරිද? හිට මං එනකම් පරිස්සම් කරලා අරන් තියාගන්න ඕනි. හිකරුව සංග සඳරුවන් ඉන්නවා. ඔයාවත් එකතු කරගන්නම් එතනින් පස්සේ. අනේ අපේ ජනු දෙකම දෙකක් ආදරෙයි. අදත් සද්දරමනෙත් තන ගමන් ඉන්නේ. ලස්සන සින්දක් දෙන්න මොරටුවේ සුජානි අක්කා. ආදරෙයි වස්තුවේ මමත් ආදරෙයි. මේ සින්දුවටම ඔයාවත් එකතු කරගන්නම්. එහෙනම් ඉතින් මේ සින්දුවට අදහන දීලා අදට මගේ වැඩ නිමයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. හම්බ වෙමු හෙට හරියටම දවල් එකට. ආගේ මගේ ගින්දර හැන්දෑවේ ගින් එන්නම්. මං ඔයාගේ ජනු.

0: මාතර ෆ්‍රීලන්් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන්් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: කිරි තේ සීනි එක පැක්කගෙනස කැඩුවා දැම්මක් කලවන් කරා විනාඩියෙන් හරි පදමට ටී එකරෙඩි. රත්ති ත්‍රීන්වන් පැක්්දක තුන බැකිකේ තියාගන්නක වටනවා. ඇයි ගෙතරට ඔපිස්සකට ග්‍රෑම් හරසිය පැකික තියෙනවා නිස. රත්ති ත්‍රීන්වන් තවස අතරතුරේ බොන කෙරෙතේ.
2: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයික්වාවා මයි චැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
5: ඉන්ඩියන් ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න. මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
6: නොවින සදිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙන සැටි ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් මසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0771564600 WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net FM සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
7: ජුලි 24 වැල්ලවාය සුපර් මාකට් එක අසල
8: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වල්ලස්ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය. ඇසල පෙරහර මංගල්‍ය
7: 769 වන වරටත් හෙළපිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
8: ජූලි 23 වනදා පළමු පේලි පෙරහරින් අරඹා ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
7: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලේන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
8: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි.
7: නීල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ එළිය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න.
8: මාධ්‍ය සත්කාරය net FM.
7: බැතිබර දායකත්වය අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: දුණු කල ඔස්සුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ.
10: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා. වසර 90ක විශ්වාසය.
11: අපේ අම්ම හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම. ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුපට දාන.
12: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
13: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0744-31-33-540.
6: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් විදින් නොබිලි සෞඛ්‍ය වැඩිමුළුවක් ජූලි 24-25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පනිෂ් රේදී. අවතන්න 0.71856.956.
7: හතරවටේ පටන් ගන්න වෙලාව හවස 4:00 දැන්.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: හරිගේ හරිම තැනට ගිහින්ද. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක මුදල කොල්ලකෑමේ සිද්ධියට දාලව අතරංගෝඩගෙන සිටින හිටපු රාජ්‍ය මාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද ජනාධිත් බණ්ඩාර ඇතුළු සැකරුවන් ලබන 27 වැනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අනුව චීන ජාතිකයෙකු ඇතුළු සැකරුවන් 5 දෙනෙකු මෙලෙස ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙන්නේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළපිටිය පොලිසිය විසින් නිකුත් 21 වැනිදා අනුද බණ්ඩාර අත්අඩංගුවටගෙන ඊයේ දිනේදී අධිකරණ ඉදිරිපත් කළ අවස්ථාවේදී එහිදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුගෙන් පැය 24ක් කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. මීළඟ net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news the truth people trust. FM 95 FM 94.8 net FM
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර 5ක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්.
7: මරු බං

සුබසන්න කවස හතරයි විනාඩි නවයයි වෙලාව අපි වගේ මගේ බෝරින්න තිවරින් ්‍රයිව එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. අතිශය කාර්ය බහුල බ්‍රහස්පතින්දා දවස. මොකද හෙට සිකුරාද, ඔයා ගෙදර යන්න බලාගෙන වැඩ කරන දවස නිසා අද පුළුවන් තරම් වැඩ ටික ඉවර කරලා රිලැක්ස් එකේ හෙට වැඩට එන්නනේ ඔයාල ඇස් වෙලා ඉන්නේ නේද? ඒ නිසාම 1000ක් වැඩ සිහිර වෙලා ඉන්න ඔයාට චිල් එකේ අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක හවස හතරේ ඉඳලා අපි වැඩ පටන් ගන්න හදන්නේ. 6 වෙනකම්ම ඔයා ආදරේ කරන කට්ටිය එකතු කරගෙන ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන හොඳම සින්දු ටික අහන්න මේ පැත්තට එන්න පුළුවන්. 0711 95 95 95 තියෙන අපි දෙන්න WhatsApp එකේ මැසේජ් කරන නම්බර් එක. ඊට පස්සේ ඔයා මෙහෙම හිතන්නකෝ, ඔයා ජොබ් එකක් කරන්නේ නැහැ, ඔයා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් කියලා පොඩ්ඩක් හවසරුවේ පොඩි කම්මැලිකමක් දැනෙනවා නේ. අන්න ඒ වෙලාවට මට කෝල් එකක් ගන්න. මගේ හොට්ලයින් නම්බර් එක ඔයාට ගෙදර නම්බර් එකට වඩා කටපාඩම්නේ නේ. තියෙන සට අග්ගාල ඩයල් කරලා කෝල් එකක් ගන්න. අපි දෙන්නත් එක්ක ඔය පොඩි පොඩි මොනහරි ටිකක් කතා කරලා ඊට පස්සේ ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගෙන අසම සින්දුවක් අහමු නේ. ඒ විතරක් නෙමෙයි, හානෙත් FM official Facebook page එක දැනටමත් follow කරලා තියෙන කෙනෙක් නම්, එහෙමත් නැත්නම් follow කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, ඔයා ටග්ගාලේ පැත්තට ගිහලා follow කරලා තියාගන්න. මොකද මම wall post එකක් තව පොඩි වෙලාවකින් දානවා. එතකොට ඔයාට පුළුවන් comment එකක් තියන්න. දැන් ඒ විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් සිකුරාදා යන වෙයි කියද්දි ඔයාට අමුතුවෙන් මම කියන්න ඕනේ නැහැ නේ. ඔයා ලෑස්ති වෙලා ඉන්න. පැය තුනක් නේද සිකුරාදා යන වෙයි කියලා කියන්නේ. net fm dj night face to face attack show එකට හෙට දවසේදී අති දවන්ත වෙනසක් එක්ක ඉතිහාසයේ පළවෙනි වතාවට ඔන්න අපි නුවරඑළිය දිස්ත්‍රික්කේ තමිල් DJ කෙනෙක්, දමිල DJ කෙනෙක් වරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාට වෙනස් අත්දැකීමක් විඳ ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, නුවරඑළියත් එක්ක කරට කර තරඟ කරන්න හෙට දවසේදී ගාල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් ඔන්න තරඟකරුවෙක් එකතු වෙන ලෑස්ති වෙලා ඉන්නවා. නුවරඑළිය දිස්ත්‍රික්කේ DJ ජූඩ්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කේ DJ ත්‍රිෂීත් එනවා හෙට දවසේදී මුහුණට මුහුණ සංග්‍රාමය සඳහා. ඉතින් එතකොට සාමාන්‍යයෙන් දවසෙන් දවස අපිට තියෙන ආදරේ වාගේ වැඩි වෙද්දී හෙට දවසේදීත් හරියටම රෑ 9 වෙද්දී ඔයා කැමතිම දිස්ත්‍රික්ක ඔයා කැමතිම ප්ලේයර්ව විනර් කරවන්න ඔයාගේ කමෙන්ට් එකට තමයි හැකියාව තියෙන්නේ. ඉතින් එන්සා රෑ 9 වෙද්දී net fm official facebook page එකත් එක්ක සෙට් වෙන්න ඔයා බලාගෙන ඉන්න ඕනේ. හරිද? right මතක් කරන්න දේවල් සෑහෙන්න තියෙනවා. එතකොට මුලින්ම මතක් කරන්න තියෙන සුබ දවසක් ලොතරැයිය ගැන. මොකද දවස පටන් ගන්නකොට වගේම දවස ඉවර වෙනකොටත් ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙන්න පුළුවන් බබා. ඉතින් ඒ නිසා ඔයා වැඩ ඇරලා ගෙදර යන ගමන් ලොතරැයි කූඩුවක් දැක්කොත්, ටිකට් කවුන්ට් එකක් දැක්ක ගමන් ඔයාට අග්ගාලා දුවලා ගිහිල්ලා සුබ දවසක් ලොතරැයිය අරගන්න මතක් කරන්න එපා. මොකද සුබ දවසක් ලොතරැයිය අරගත්ත කියලා කියන්නේ ඔයාට මුදල් තෑගි විතරක් නෙමෙයි, වටිනා තෑගි රසක් හිමි කරගන්න පුළුවන්. ඔයා සුබ ලග්නයත් එක්ක අංක 3ම නිවැරදිව ගලපා ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් බයික් එකක්, හේමත් නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, හිතන්නකෝ අංක 3යි ගලපුණේ කියලා ඒත් රුපියල් 50000ක මුදල් තෑගි හම්බ වෙනවා. ඒ වගේම ප්‍රවර්ධන තෑගි අංක ගලපාගෙන රුපියල් 25000ේ මුදල් තෑගි ඇතුළු තවත් තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා සුබ දවසක් ලොතරැයියෙන්. ඉතින් එන්සා ඔන්න ජීවිතයේ සීනට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය තමයි මේ මතක් කිරීම කරන්නේ. ඉතින් එන්සා ඔය යමින් යමින් ගමන් ලොතරැයි කූඩුවක් දැක්කොත් අග්ගාලා ගිහිල්ලා සුබ දවසක් ලොතරැයි අරගන්න මතක් කරන්න එපා. රයිට්, අපි එහෙනම් වැඩ පටන් ගන්න හදන්නේ හවස 4 විනාඩි 12යි. හවස 6ට කලින් ඔය එන මේ පැත්තට මේ වාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Azar.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාව්! ඇඟ ටින් එකක්?
3: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟ ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු විට්‍රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: තම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මිට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: නොවන සදිවේගයක් සුපිරිම අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0.71564600ට WhatsApp කර වෙන් කරවා ගන්න නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න
2: ජූලි 24 වැල්ලවායේ සුපර් මාකට් එක අසල
7: පෘථුවිය ඉඳලා අඟහරුට රේල් පාර ඔන්න ඔහොම තමයි මගේ පුතා හිතන්නේ. හරි ලොකුවට ස්මාර්ට් විදිහට දරුවන්ට ලෝකේ ලොකුවට පේනකොට අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. යකඩ ප්‍රෝටීන් ඇතුළු වැදගත් පෝෂක පදාර්ථ රසක් සමග මානසික ක්‍රියාකාරීත්වය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ශාරීරික වර්ධනය, ආහාර ජීර්ණය, සාමාන්‍ය දෘෂ්ටිය වැනි වර්ධනීය වැදගත් අංශ පහකින් වැඩිදි දරුවන්ට උදව් වෙන. Anchor Pedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. වැඩි විස්තර සඳහා ඇසුරුම් පරීක්ෂා කර බලන්න.
8: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
7: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි.
9: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70013336.
10: හා කොහෙද මේ දෙන්න උදේ වන්ද
11: අපේ අලුතෙන් හදන ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩෙසිව්ස් කීම් කෝට් වෝටර් ප්‍රූෆින් පේන් බඩු සේරම ගන්න යනවා දැන් කීයකට කියලා යන්න
10: අයියෝ මොකටද වටේ යන්නේ අර ස්විස් ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට ගියා නම් හරිනේ
12: දැන් ස්විස් ටෙක් ගාවෝයි සේරම තියෙනවද
10: නෑ නෑ හැබැයි ස්විස් ටෙක් දීලා කෙනෙක් කියන්නේ ඕනම දෙයක් හරි මිලට විකුණන ක්වොලිටි බඩු තියෙන ජෙනුයින් කෙනෙක්
11: ආ එහෙනම් ඉතින් අපි හන්දිය ස්විස් ටෙක් දීලා ගාවට යමු වැඩේ හරිනේ
13: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
14: ඇයි ශුග කියල මූනෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540
15: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වනවරට සංවිධාන කරන
14: ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය
15: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
14: රසකාමී ඔබ සැමට ආරාධනා
15: වැඩි විස්තර සඳහා 0.77 30 60 629 අංකය අමතන්න
16: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නෙම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
15: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

වෙලාව හවස 4:00 විනාඩි 27යි. අපි හතරවට යහගෙන ඉන්න ගමන් WhatsApp එක පැත්තට යන්න හදන්නේ. මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. රයිට්. පොඩි වෙලාවක් දෙන්නකෝ. මම ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි දැන් හවස රුව කියලා කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් අතිශය කාර්ය බහුලයි. පාරේ හැම ගියාම ට්‍රැෆික් එක සෑහෙන්න. ඊට පස්සේ වැඩ ඇරලා යන කට්ටියත් එක බස්වල සෙනඟ සෑහෙන්න, ට්‍රේන් වල සෙනඟ නේද? ඉතින් එතකොට ඔයා චුට්ටක් කල්පනා කරනවා ඇති තමන්ටම කියලා පොඩි බයික් එකක් එහෙම තිබ්බනම්, විශේෂයෙන්ම දැන් ඔය කොළඹවට දැන් ගමේ ඉඳලා ඇවිල්ලා කොළඹ බෝඩ් වෙලා එහෙම ඉන්න සෙට් එකට ඔෆිස් එකට මහා දුරකුත් නෑ. බස් එක යන්න ගියොත් හැබැයි උනාට සෑහෙන්න වෙලා යනවා. තමන්ටම කියලා පොඩි බයික් එකක් එහෙම තියෙනවා නම් ටග් ගාලා ගිහිල්ලා එන්න පුළුවන්. ඔෆෙලා වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. පොඩි බයික් එකක් තියෙනවා නම් බෝඩිමට එන්නනේ. එහෙම හිතන කට්ටිය සෑහෙන්න ඉන්නවනේ නේද? බයික් එකක් ගත්තා නම් හරි කියලා හිතන. දැන් සමහර වෙලාවට සමහර ගෙවල් වල හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නම වැඩට යනවා. උදේට හස්බන්ඩ් කරන්නේ වයිෆ් වැඩ කරන තැනින් දාගෙන යනවා. හැබැයි හවුසර දෙන්න ඕෆ් වෙන්නේ වෙලාවල් දෙකක නම් වයිෆ් වාට අරගෙන ඉන්න විදියක් නැහැ. හැබැයි උනාට හස්බන්ඩ් කල්පනා කරනවා නම් වයිෆ්ටත් පොඩි බයික් එකක් අරන් දුන්නා නම් හරි කියලා. රයිට්. එහෙම හිතන කට්ටියට තමයි මම මේ මතක් කරන්නේ. ඔන්න දැන් හරිම ලේසියෙන් පහසුවෙන් ඔළුවට බරක් නැතුව ඔයාටම ගැලපෙන බයික් එකක් ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල මුළු ලංකාවම කතා වෙන බයික් එක. Kedi Rice Leader 125 petrol bike එක ගැන තමයි මම මේ කියන්න හදන්නේ. මොකද ගොඩාක් කට්ටිය මේක ගන්න ලොකු ආසාවක් තියෙනවා. මොකද Kedi Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ petrol සුවඳටත් දුවනවා. අර මං ඔයාලට නිතරම කියනවා වගේ නිකන් අර ෂෙඩ් එකක් ළඟින් ගියත් ඇති නිකන් තෙල් වදිනවා වගේ බයික් එකක්. ඒ නිසාම තමයි ගොඩක් කට්ටිය මේ බයික් එක හොයන්නේ මේ දවස්වල. අනිත් හොඳම දේ තමයි මේක ඇවිල්ලා දැන් වෙළඳපොළ වටිනාකම රුපියල් 796,500ක් විතර වෙනවා. හැබැයි ඒ වුණාට දැන් බයික් එක ගන්න ඔයාට රුපියල් 100,000ක ඩිස්කවුන්ට් එකක් එක්ක රුපියල් 696,500 වලට KD Rice Leader 125 petrol bike එක ගන්න පුළුවන්. එතකොට ආ සමහර විට මෙහෙම හිතන්නත් පුළුවන්. ආසා දැන් ඒ වුණත් අපි පොඩ්ඩක් ලීස් එකක් දාලානේ ගන්න ඩවුන් පේමන්ට් එක. එතකොට පොඩ්ඩක් වැඩි වෙනවනේ. නෑ අනේ එහෙම ප්‍රශ්න මුකුත් නෑ. KD Rice bike එක ගන්නකොට ඔයාට හිතා ගන්න බැරි තරම් සහන රසක්, ඊට පස්සේ වට්ටම් රසක් හම්බ වෙනවා. Kedi Rice Motor Company Private Limited වෙතින්. ඒ කියන්නේ ලීස් එකක් දැම්මට පස්සේ වාට කිසිම බරක් නැතුව හිමීට ගෙවාගෙන යන්න පුළුවන් විදියට සුවිශේෂී සහන රසක් වාට Kedi Rice bike එකකට හම්බ වෙනවා. ඉතින් එතකොට ඔයා ගන්න Kedi Rice Leader 125 petrol bike එක නම් ඔයාට දැන් ලක්ෂක ඩිස්කවුන්ට් එකත් එක්ක මේ ලීසින් බර සැහැල්ලු කරන විශේෂ දීමනා රසකුත් හම්බ වෙනවා. හරි. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා නිකන් පොඩි අයිඩියා එකක් තියෙනවා ඉලෙක්ට්‍රික් බයික් එකකට ගියා නම් හොඳයි කියලා. ඒකටත් හොඳම චොයිස් එක තමයි Kedi Rice ඉලෙක්ට්‍රික් බයික් එක කියලා කියන්නේ. පවුලේ කට්ටිය ඔක්කොටම ගමන බිමනක් යන්න නම් දැන් වාහනයක් ගන්නකොට දැන් කාර් එකක් ඊට පස්සේ එතනින් එහාට දෙයක් ගැන අපිට ලොකුවට හිතන්න අමාරු ඉන්නේ නේද? හැබැයි උනාට වාර දැන් Kedi Rice ඉලෙක්ට්‍රික් 3 wheel එක තියෙනවා. කාර් එකක් තරම් සැප පහසුවට පවුලේ කට්ටියට ඕන ගමන බිමනක් යන්න පුළුවන්. සරලවම කියනවා නම් මේක ඇතුලේ AC පවා තියෙනවා. ඒ නිසාම වාඩ වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් 077 406 43 97 Kedi Rice Motor Company Private Limited එකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. වාහනේ ගද්දි ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. දිවෙනපුර අලවිජාලය සේවා නියෝජිතයන් සහ අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. හා රයිට් ඕකේ. යක් හදන කෙනෙක්ටත් මං ගුඩ් නිවුස් එකක් කියන්නද? හරිද? මේක වැදගත් කතාවක්. හරිද? ඒ කියන්නේ යක් හදන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ගෙදරකට ගේන ඇනමුරිච්චිය ගැන පවා සෑහෙන්න හිතන්න ඕන කියලා මං ඔයාලට නිතරම කියනවනේ නේද? ඉතින් එතකොට ගෙදර වහලේ කියලා කියන්නේ ගෙදර පෙනුම රඳාපවතින ප්‍රධාන සාධකයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරට පිටින් කවුරු හරි එනවා නම් මුලින්ම ඈතට පේනවනේ නේද ගෙදර වහලය. ඊට පස්සේ ওই ටිකනේ පේන්නේ. එතකොට ඔයා දැකලා තියෙනවද සමහර ගෙවල් තියෙනවා වහලේ කළුම කළු පාටයි. ඒ කියන්නේ ෂීට් ටික කළුම කළු පාට වෙලා. ඒ මොකද හරි ෂීට් එකක් වහලට දාලා නැහැ. එතකොට ගේ ඇතුළ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. එළියෙන් කැතයිනේ නේ. හැබැයි ඒ වුණාට කලර් ඔෆ් රූෆින් ෂීට් එක දැම්මට පස්සේ ඒ ප්‍රශ්න මුකුත්ම නැහැ. මොකද කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ පළවෙනිම දේ තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවකින් මිලදී ගන්න, ආකර්ෂණීය වර්ණ ගණනාවකින් මිලදී ගන්න හැකියාව තියෙනවා. අනිත් දේ තමයි ලංකාව කියලා කියන්නේ අවුව වැස්ස දේශගුණය නිරන්තරයෙන් වෙනස් වෙන රටක්නේ. එතකොට මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ මතුපිට තින්තාලේපනේ හදලා තියෙන්නේම ලංකාවේ වෙනස් වෙන කාලගුණයට ඔරොත්තු දෙන විදිහට. වැස්සත් පෑවුවත් මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ. අනිත් එක සමහර වෙලාවට ඔය අධික රස්නෙට සමහර පේන්ට් වල පොතු ගැලවිලා යනවනේ. හැබැයි උනාට කලර් ඔෆ් රූෆින් ෂීට් එකේ කොයිම වෙලාවකවත් එහෙම වෙන්නේ නැහැ. අන්න ඒ නිසාම තමයි වසර 5ක වගකීමක් දීලා තියෙන්නේ මතුපිට තින්තාලේපනය සඳහා. ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මං ඔයාලට කියන්නේ බය නැතුව ඔයාලු තෙන්ගයක් හදන කෙනෙක් නම් නැත්තම් තීන ගෙදර වහල රිපෙයාර් කරනවා නම්
රුෆින් ෂීට් දානවනම් වාර තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් රුෆින් ෂීට් එක කියලා කියන්නේ. ඒ නිසා 0115 748 736 කතා කළා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ආයි නම්බර් එක මතක් කරන්න. 0115 748 738 කතා කළා වැඩි විස්තර දැනගන්න පුළුවන්. Hi, good evening, sir. මමත් මේ වෙලාව වහගෙන ඉන්නවා. මම තංගල්ලේ නප්සරා මාව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් මම ආව එකතු කරගන්නම්. ඒ වගේම දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක ඔයාලා කට්ටියව අනිවාර්යෙන් එකතු කරගන්නම්. බොස් කසුන් අයියා, ඊට පස්සේ බුසුබුසුවයි, ඊට පස්සේ නදිල්වයි, රශ්මිකාවයි, සද්දරමා වහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඊළඟට ස්පෙෂලි මතක් කරන්න කෙනෙක් ඉන්නවා. කවුද මේ ස්පෙෂලි මතක් කරන්න ඉන්න කෙනා? ඔයා කල්පනා කරනවා නේද මෙයාවත් දන්නේ නැහැ මං දැන් මේ යාගේ නම කියන්න හදන්නේ කියලා. හරිද? මාස්ටර් ෂූ මින්ට් එකේ ඔන්න කට්ටියම මේ වෙලාවේ මඩවල පාර කටුගස් තොටේ ඉඳලා මාව අහගෙන ඉන්නවා. මාස්ටර් ෂූ මින්ට් එකේ සෙට් එක මම හිතන්නේ මුළු කටුගස් තොටටම ඇහෙන්න හතරවටේ අහගෙන ඉන්නේ නේ කටුගස් තොට. ඔන්න නම හරියටම කිව්වා. හරිද? මඩවල පාර කටුගස් තොට ඉඳලා ඔන්න මාස්ටර් ෂූ මින්ට් එකේ බොස් වයි, ඊට පස්සේ වැඩ කරන සෙට් එකවයි ඔක්කොම එකතු කරගන්නම්. අපිට මොකක්ද ඒකට කියන්නේ රහස් ආරංචි මාර්ගයකින් ආවේ සෙට් එක මාව අහගෙන ඉන්නවා කියලා. කොහොමුණත් උදාරයි. ජය වේවා. තව පොඩ රේඩියෝ එකේ සද්ද වැඩි කරා නම් තවත් උදාරයි. හරිද? සෙට් එකම එකතු කරගන්නම්. දිගටම මාව අහගෙන ඉන්න ඕන. මේ පැත්තට මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: හවස 4:41 දැන්.
6: ඔයාලා ගිහින් එන්න, මම මෙතන ඉන්නා.
7: කාලයත් එක ඇඟට ඇහුම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුකම් ඔබට මග හැරෙනවා. නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි, සන්ධි, මාංශපේශී සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන්ලීන් සීමා බිඳලන්න.
8: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල් ඒරියාව, නාරම්මල, ගනේ මුල්ල, ගම්පොල. කසාකල ග්‍රීන් සුපර්, කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
9: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරි සිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
11: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග, නාන කාමර කට්ටල, වගකීමක් සහිත පහසු මිලට මනම් පීරි බාත්වයා නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල.
7: නව ඇන්ලීන් කැල්සියම්, විටමින් C, D, සින්ක්, මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් ඇන්ලීන් සීමා බිඳලන්න.
12: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
13: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
15: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
16: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
17: එහෙයි,
16: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
17: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
16: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
17: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
18: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදා 150කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774390250. එහෙම නැත්නම් ගන්න 0774390251.
19: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
20: Non-stop remix remake ekata happena DJ blast eka
21: anga galene inna kumariye
19: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana DJ attack show eka
20: Net FM DJ Night Face to Face Attack Show Attack Show
19: 1, 2, 3, let's go! Vilanga DJ Star Venna Kamathinam Oya DJ Play Karana Pahadili Video Ak Dan Mapita WhatsApp Karana
20: Binduai 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show මුහුණට මුහුණ තරඟ වදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය DJ Jude, ගාල්ල දිස්ත්‍රික්කය DJ Trishy.
0: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosa Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
20: Net FM DJ Night
1: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
20: හදරවටේ
0: brought to you by
22: Nova Enlin calcium vitamin C D zinc magnesium ඇතුළු පෝෂක පදාර්ථ 11කින් Enlin සීමා බෙදලන්න.
23: සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
24: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
25: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
26: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමින්
20: හතරවටේ
5: හවස 4:47 ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න අසා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා කවුද මේ රංජිත් දිසානායක මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ඒ වගේම චතුර thank you ජය වේවා චතුර මම ආවත් එකතු කරගන්නම් ඒ වගේම අනුපමා මැසේජ් එකක් දාලා තිනවා සයි අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා හරිද රයිට් හෙගටිය මාව අහගෙන ඉන්නකොටම මම මතක් කරන්න හදන්නේ දැන් මේ පටන් අරගෙන තියෙන්නේ පෙරහැර කාල සීමාවනේ නේද එතකොට ලංකාවේ පැරණිම සහ ප්‍රමුඛම පෙරහැරක් තමයි දෙවුන්දර පෙරහැර කියලා කියන්නේ එතකොට දෙවිනුවර පෙරහැර බලන්න යන ගොඩක් කට්ටිය අපි දන්න දවසේ ඉඳලා දිනමකවානු වෙන් කරගෙන ඉන්නවනේ. එතකොට ඔන්න මේ මාසේ කියන්නේ ජූලි මාසේ 23 වෙනිදා පෙරහැර මංගල්‍ය ආරම්භ වෙනවා. ඒ වගේම ජූලි මාසේ 29 වෙනිදා අවසන් රන්දෝලිය දක්වා පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා. ඉතින් ඒ නිසා මේ සියලු සංස්කෘතිකාංගයන් බලන්න දකින්න ආසාවෙන් ඉන්න ඔබට ආරාධනා කරනවා පෙරහැර මංගල්‍ය අසිරිය දැක ගන්න එන්න කියලා. මේ වෙනුවෙන් ප්‍රතිබර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරය. හැම අවුරුද්දකම වගේ මේ වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ Net FM අපි. ඔන්න ඒ නිසාවෙන් මේ පිළිබඳවත් මතක් කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන කතා කරන්න ඕන. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වෙතින් ඔන්න මේ වසරේ පාරිභෝගික කියන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අත්වල් බැඳගෙන ඉන්න ජීවිත රක්ෂණ උපහිමියන් ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල රුපියල් කෝටි 1460 ඉක්මවලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි ඔබට මතක් කරන්නේ වාර්තාගත බෝනස් ප්‍රකාශයත් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණයි කියන සන්නාමය සංකල්පය පිළිබිඹු කරන ගමන් ශක්තිමත් මූල්‍ය පදනමක් අඛණ්ඩ වර්ධනයක් සහ උපහිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් හැමදාමත් ඉදිරියටත් ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට උපහිමියන්ට සහ රටට වටිනාකමක් එකතු කරන්න කැප වෙලා ඉන්නවා. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ සින්දුවක් අහලා මේ පැත්තට ඇවිල්ලා අපි අලුත් පැයකට යන්න ඕන. මැසේජ් එකක් දාලා තියන්න.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪು ಹಿಮಿಯನ್ ತೈಮಿಗುಣ ಎವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮಿನ್ ಮವಕುಮಿನ್
1: ಎದಾ ಆಜಿ ಹದಬು ಕೊಸ್ಸಟ ಕಲುಪೊಲ್ ರಸ ದೆನ್ ಅಮ್ಮಗೆ ದುರಟಾತ್ ಮಾತರ ಫ್ರೀಲನ್ ಕೊಸ್ಸಟ ಕಲುಪೊಲ್ ರಸ ಸೋಯಾ ಮೀಟ್ ವರ್ಣಕಾರಕತ್ ನೇ ರಸಕಾರಕತ್ ನೇ
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: Tamro foam mitt සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින foam mitt. දිවයින පුරා Tamro ප්‍රදර්ශනාකාරවලින්.
4: කිරි තේ සීනි එක පැක් එකකෙනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3 in 1 පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්නක වටිනවා.
4: ඇයි කේතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
3: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: Indian taste එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා green red black ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා
7: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pure Mobile app එකෙන් free බලන්න

0: ఎస్ఎల్టీ మోబిటెల్ ప్యూర్ టీవీ నిల వికాసన సహకారం.
1: සතිය
2: දවස්වල උදේ 6ට
3: Alpha Studio with Kasuni and Lehansa.
2: WhatsApp 0711959595 Net FM Facebook Live.
4: සක ලොවට දායාද වූ ඇසල පුර පසලොස්සක පොහොදා
5: net fm ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
4: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
4: අසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
5: අනුශාසකත්වය
4: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
5: බැතිපරදායකත්වය
4: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
6: අලුත් පැකට යන්න හදන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන පියකුමෙන් මවකුමෙන් ගැන සන්නාමේ පොරොන්දුව පෙරදරි කරගෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න සමාජයේ දිගුකාලීන අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කරා. මං හිතන්නේ ඒ කාලේ ඉඳලා මේ වෙනකම් 2007 වසරේ ආරම්භ කරපු පාසල් පිරිවෙත සුරකිම වැඩසටහන ආරාමයේ වන විට අඩුපාසුකම් සහිත පාසල් 3365කට අධික සංඛ්‍යාවක් සඳහා අවශ්‍ය කරන සියලුම දේවල් පහසුකම් ලබා දෙන්නත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකට හැකියාව ලැබුණා. ඒ වගේම මේ වගේ දැවැන්ත කාර්යයන් රාශියක් කරන ගමන් තමයි මෙවර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එක අතල් බැඳගෙන ඉන්න ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට ප්‍රකාශයටපත් කළ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ප්‍රකාශයටපත් කරන්නේ රුපියල් කෝටි 1460කට වඩා අධික මුදලක්. ඒ නිසාම තවදුරටත් මේ වගේ වාර්තාගත බෝනස් ප්‍රකාශයන් ප්‍රකාශයට පත් කරමින් විශ්වාසයක අගේ අපමණයි කියන සන්නාමේ සංකල්පය මැනවින් පිළිබිඹු කරන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමයි. ඒ නිසා මේ ගැනත් මතක් කරන ගමන් අපි අලුත් පැයකට යන්න හදන්නේ. ඊළඟ පැයේදී ලස්සන සින්දුරයක් අහන ගමන් මැසේජ් එකක් දාලා මේ පැත්තට වෙලා ඉන්න අමතක කරන්න එපා. අපි න්ියුස් බ්‍රේක් එකකින් පස්සේ හම්බෙමු.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
4: බෑන් බෑ අලුත් වන අලුත් බෑ විපස්සනා net news
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග 2026 වසරේ මේ දක්වා කාලය තුල දිවයින පුරා ඩෙංගු රෝගීන් 79016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙනවා. මෙම කාලය තුල සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 57ක් වන අතර එම අනුපාතයේ 0.07ක් ලෙස සටහන් වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කළේ. සෞඛ්‍ය අංශවල දත්තවලට අනුව ජූනි මාසයේ 21534ක් සහ ජූලි මාසයේ 23641ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. යනු 2026 වසරේ 29 සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ සංඛ්‍යාව 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2391ක් ලෙසයි වාර්තා වන්නේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: බෑන් බෑ අලුත් වන අලුත් බෑ විපස්සනා net news FM 95 FM 94.8 net FM
6: Baru bang!

පාටේ හවස පහයි විනාඩි 9යි වෙලාව. අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පෑයට ඇවිල්ලා තියෙන්නේ. දෙවනි පෑය පටන් ගන්නකොට මාට මතක් කරන් තියෙන්නේ හෙට තමයි දවස. සීතල නුවරඑළිය සහ දකුණ හැප්පෙන හිතාගන්න බැරි බ්ලාස්ට් එකක් එක්ක FM Region Night Face to Face Track Show එක අපි හෙට දවසේදී රණවේට අරගෙන ඉන්න ලෑස්ති වෙලා ඉන්නවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඔන්න අතිශය ප්‍රථම වතාවට දමිළ DJ කෙනෙක් අපි හෙට දවසේදී අරගෙන එනවා, DJ Jude. ඒ වගේම හෙට දවසේදී දකුණ නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ඔන්න DJ Trishi එනවා. හෙට දවසේදී ෆේස් ටු ෆේස් ටැක් ෂෝ එකට තරංග බදින්න ඔයා කැමතිම නුවරඑළිය දිස්ත්‍රික්කේ නම් ඔයාට පුළුවන් නුවරඑළිය දිස්ත්‍රික්කේ වෙනුවෙන් ඔයාගේ මනාපය පළ කරන්න. ඊට පස්සේ ඔයා කැමතිම දිස්ත්‍රික්කේ ගාල්ල නම් ඔයාට පුළුවන් ගාල්ලට මනාපය පළ කරන්න. හරිද? ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට කියන්න. දැන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් ඉන්නවනේ. ඒ කට්ටිය මතක් කරන්න තමයි හදන්නේ. සුභ සන්ධ්‍යාවක් වේවා. සා කොහොමද? මාත් මේ වෙලාවේ වෙනද වගේ මාව අහගෙන ඉන්නවා කියලා මොනරාගලින් මේනක සඳරුවන් මැසේජ් කරලා තිනවා. Thank you මේනක. ඒ වගේම මේට නම් හොඳටම පායලා ලස්සනට වැඩේ යනවා සා. ඊළඟට ලස්සන සින්දුවක් දෙන්න කියලා ගලපිටමඩින් චම්පා මැසේජ් කරලා තිනවා. Thank you චම්පා. ඒ වගේම හික්කඩුවේ නසංක සඳරුවන් ආවත් එකතු කරගන්නන්. ඊට පස්සේ ඉසුරු Thank you මැසේජ් කරාට අසායි මරත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. ඩිලා නිරෝෂ්. ඒ වගේම මට ලසන් සිංදුවක් දෙන්න කියලා මැසේජ් කරලා තිනවා. Thank you ඩිලා. ආවත් එකතු කරගන්න. සුබ දවසක් ලොතරැයි ගැන ඔයාට මං කියන්නද, ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදේ අරගෙන රට පුරාම වාසනාවන්ත ජයග්‍රහකින් බිහි කරගෙන යන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ඔයාට වටිනා තෑගිවලට අමතරව තවත් තෑගි දිනා ගන්න අරගෙන ඇවිල්ලා තියෙන හොඳම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. සුබ ලග්නයත් එක්ක අංක 3ම ගලප ගත්තොත් ඔයාට ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, හිතන්නකෝ අංක 3යි ගලපුනේ කියලා ඔයාට රුපියල් 50,000 මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රවර්ධන තෑගංක පිළිවෙලින් ගලපාගෙන රුපියල් 25,000 මුදල් තෑගි ඇතුළු තවත් තෑගි දිනා ගන්න තියෙන හොඳම ලොතරැයිය තමයි සුබ දවසක් ලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසා ඔයාට වාසනාව උදා කරගන්න නම් ඔයා දකින්න තැන බලන තැන වාර ගන්න ඕනේ. සුබ දවසක් ලොතරැයියම තමයි. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ගැන. අපි නිතරම කතා කරනවා. මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක්ක ඔයාලට හැකියාව තිබුණා ඔන්න දැන් ජීවිත රක්ෂණ උපහිමියෙක් විදිහට ඉන්නවා නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔන්න මේ අවුරුද්දේ මෙරට ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල ප්‍රකාශයට පත් කරලා තියෙනවා රුපියල් කෝටි 1461 වන අගයකින්. ඉතින් ඒ නිසා මේ වාර්තාගත බෝනස් ප්‍රකාශයත් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් විශ්වාසයක අගය අපමණයි කියන සන්නාමය සංකල්පය මනවින් පිළිඹු කරන ගමන් ශක්තිමත් මූල්‍ය පදනමක්, ඒ වගේම අඛණ්ඩ වර්ධනයක්, ඒ වගේම ඔප්පු හිමියන් වෙනුවෙන් නොසැලෙන කැපවීමක් එක්ක ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඉදිරියටත් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා විදිහට තමන්ගේ ඔප්පු හිමියන්ට සහ රටට දිගුකාලීන වටිනාකමක් එකතු කරන්න කැප වෙලා ඉන්නවා. ඒ ගැනත් මතක් කරලා අපි මේ පැය වැඩ පටන් ගන්න හදන්නේ. ඔයාලට සුපිරි සින්දු ටිකක් අහගෙන හවස 6 වෙනකම් මාත් එක්ක ඉන්න පුළුවන්.

0: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න.
3: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි. කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
5: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-3540.
6: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
7: මම අනුදි ගුණසේකර. මිස් ශ්‍රී ලංකා කිරුළ මාව තරුවක් කළා. දැන් ජීවිතේ හැමතැනම මට දිදුලන්න වෙලා. දන්නවත් මාව දිදුලවන්නේ Big Twin Lady. ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන්.
8: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත ඩම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යන් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්.
10: Life is rich with rich life.

0: ඉතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
1: අදමින් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්

ඔලුව වෙනවා කියලා කියන්නේ වට අනිවාර්යෙන් අයිඩියා එකක් තියෙනවා කියන එක නේද? වයිෆ්ට හරි එහෙම නැත්නම් හස්බන්ඩ්ට හරි ඔයාගානි gift එකක් විතර බයික් එකක් එහෙම අරන් දෙන්න ඉන්නවද? girlfriend එහෙම නැත්නම් පවුලේ අයට බයික් එකක් එහෙම අරන් දෙන්න අයිඩියා එකක් තියෙනවද? එහෙනම් ඉතින් ඔයාට හොඳම choice එක තමයි KD Rice Lady 125 petrol bike එක කියලා කියන්නේ. රුපියල් 796500යි වෙළඳ පොලේ ගාන. හැබැයි ඒ වුණාට දැන් ඔයාට රුපියල් ලක්ෂයක ගෙඩි පිටින් discount එකක් එක්ක 696500කට ඔයාට KD Rice Lady 125 petrol bike එක මිලදී ගන්න පුළුවන්. හරි. මේක ඇවිල්ලා petrol සුවඳටත් දුවනවා. ඉතින් තෙල් හොඳටම කරන නිසා ඔයාටයි බය වෙන්න දෙයක් නැහැ. මේක ඔයාට මාර ආයෝජනයක්. හරිද? ඒ විතරක් නෙමෙයි ඔයාට KD Rice Motor Company Private Limited හරහා KD Rice electric bike එක තියෙනවා, electric three wheel එක තියෙනවා. කැමති choice එකක් ඔයාට ආය කරගන්න පුළුවන්. ඔයාට හිතා ගන්න බැරි lease එකක් දාලා ගන්නෝ නම් හිතා ගන්න බැරි තරම් වාසි රසක්, සහන රසක්, discount රසක් හම්බ වෙනවා. ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඔයාට මම number එක දෙන්නම්. ඔයා call එකක් දීලා බලන්න KD Rice එකට. එතකොට ඔයාට වැඩි විස්තර ඒගොල්ලෝ කියයි. 077 406 43 97 077 406 43 97 number එකට call එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හයි, කොහොමද සා? අපි මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. මට සින්දුවක් දෙන්න. මම අලව්වෙන් මොබින්දු, අම්මා නිමාලි, ඊට පස්සේ තාත්තා රුක්මන්, අලව්වෙන් කරුවත් එකතු කරගන්න කියලා තියෙනවා. නේ, දන්න කට්ටියන්නේ ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ ලක්ෂ්මන් මඩපාති ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you. ඒ වගේම හයි, කොහොමද සා? අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කිරිබත්ගොඩ සඳුනි හස්බන්ඩ් නිරංජන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අම්මා ඉන්ද්‍රාණි අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. හවස 5යි විනාඩි 30යි. ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් ටග්ගල මැසේජ් එකක් දාන්න. 6ට කලින් මම ඔයාව මතක් කරන්නම්.

0: වෙලාව හවස 5:37 අපි ඔබට මතක් කරා දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය පිළිබඳව. ඉතින් එතකොට දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යය අද දවසේ සිට වීදි සංචාරය කරන්න සියල් කටයුතු සූදානම් වෙනවා. ඉතින් එතකොට මේ පිළිබඳව ඔබට වැඩි විස්තර අරගෙන ඉන්න මේ වෙලාවේ මාතක සම්බන්ධ වෙලා ඉන්නවා දේශාන් අයිබෝවන්.
1: ආයිබෝවන්, ඉතින් මේ මොහොතේ මා රැඳී සිටින්නේ දෙවිනුවර උත්පලවන්නසි විශ්ව මහා දේවාල පුදබිමේ. මෙවර 769 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර පින්කම අද ආරම්භ වෙනවා. තවත් සුළු මොහොතයි ඉතිරි වෙලා තිබෙන්නේ. ඒ වෙනුවෙන් වටපිටාව සූදානම් වෙලා තිබෙනවා. උඩරට පහතරට සබරගමුව සහ නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග වලින් සහ අලියතුන් පිරිවරාගත් දර්ශනීය රූපාවලියක් බවට පත්වෙන පල්ලමුවන පේලි පෙරහැර අද සවස වීදි සංචාරය කිරීමට නියමිත බවයි දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ආරච්චිගේ තිරින මදුශංක මැතිතුමා අප සමග සඳහන් කළේ. එදින එළඹෙන ජූලි මාස 29 වන දින අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙලා තිබෙනවා. කවදත් අලුත් කාගෙත් නෙත් යහතී නාලිකාව අපි මෙවරත් දෙවිනුවර උතුම් පුදබිමේ සිට මේ ඇසළ මහා පින්කම වෙනුවෙන් මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලබා දෙන බව බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට අවශ්‍යයි. සුරිදුනි දෙවිනුවර විශේෂ විකාශය තොරතුරු ඔබ වෙත ගෙන ඒම සඳහා අප සමග රැඳී සිටින කතාගල සමූහ ව්‍යාපාරය, මාතර ෆීලන් එන්ටර්ප්‍රයිසස් ආයතනය, මනන්තේරි බාප්පේ ආයතනය, හිට්ටිගොඩ සමූහ ව්‍යාපාරයක් විශේෂයෙන්ම සිහිපත් කරමින් සමු අරගන්නවා. මම දේශාන්ති ක්‍රමාරච්චි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල පුදබිමේ සිට.
0: බොහොම ස්තුතියි දේශාන්. ඉතින් ඒ නිසා වෙන්ම තමයි අපි ඔබට යලි යලිත් මතක් කරන්නේ මේ අපේ සංස්කෘතික අංගයන් වල රසය අත්විඳින්න, මේ අසිරිය දැක බලා ගන්න. ඔබත් දෙවිනුවර මහා පෙරහැර මංගල්‍යයට යන්න අද දවසේ පටන් විදි සංචාරය කරන්නා වූ මේ මහා පෙරහැර මංගල්‍යයත් එක්ක එකතු වෙන්න අපි ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අපි මේ පිළිබඳව වැඩි විස්තර සජීවීව ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
5: කොළඹ මැද බේස් ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333. ප්‍රයිම් කොළඹෝ.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: Big big dinumai bonanza bonanza.
8: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkia. 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15% වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක.
12: නවිනස් අධිවේගයක් සුපිරි අන්ලිමිටඩ් වෙනස ඇති ලංකාවේ එකම ස්ථාවරම ඉන්ටර්නෙට් ජාලය SLT Mobitel Fiber within then unlimited package රසක් මාසකට රුපියල් 5900 සිට. ඔබත් මෙම වාසිය ලබා ගැනීමට 0716564600ට WhatsApp කර වෙන් කරවා ගන්න. නැත්නම් ඔබේ නගරයට එන net fm සහ SLT කණ්ඩායම හමු වී එම වාසිය අදම ලබා ගන්න.
13: ජූලි 24 වැල්ලවායේ සුපර් මාකට් එක අසල
14: කීරස් එළවලු පළතුරු වල නැවුම් බව කවදත් ඒ වගේමයි. ගානත් අඩුයි. ඔබත් අදම එන්න.
15: කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි. හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
16: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
17: Don't stop remix remake ekat happena DJ blast eka
18: anga galene igna kumariye
19: reni alagende
16: apna singhita radio itihasse prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatana DJ attack show eka
17: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
20: 1, 2, 3, let's go.
16: Lanka umadana vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
17: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. Hitter and Navigator. Muhunata Muhuna Taranga Vadinne. Nuwareliya Districtaya. DJ Jude. Gala Districtaya. DJ Trishi.
21: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella. Kills, Cargills, Apico, Satosa Supiri Velanda Salvalin. My Cola. Aperate, Apemadeak.
17: Net FM DJ Night.
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

වෙලාවහවස පහයි විනාඩි 48යි. අපි යන්න කලින් මතක් කරන්න සෙට් එකක් ඉන්නවා. අයි අපිත් මේ වෙලාවෙ net අහගෙන ඉන්නේ අම්මබයි මාවයි ඊට පස්සේ තාතාවයි ඊට පස්සේ කවුද මේ ඉන්නේ මයිමේ පබසරානේ. මයිමේ පබසරා මං ආවත් එකතු කරගන්නම් දැරණිය ගල ඉඳලා. මට චුට්ටක් ගෙදර කට්ටියගේ නම් ටික පැහැදිලි වෙවල නෑ බබා. හෙට මැසේජ් එකක් දාන්න හරියටම එතකොට මං ආව මතක් කරන්න. හරිද? ඊට පස්සේ අපි චාමර ස්ටෝස් එකේ සෙට් එක කලුතර ඉඳලා මේ වෙලාවෙ මාව අහගෙන ඉන්නවා කියලා තිනෝ චාමර එක තනූජ දෙන්න එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඒ වගේම අසයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කෝ කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ මට මැසේජ් එකේ වෙල් තියෙන්නේ බරුදල් පොළ SL ප්‍රනාන්දු. මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනෝ. චතුර නම් මම මතක් කරානේ. ඕකේ චතුර ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ කවුද මේ ඉන්නේ හරි වෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න ඕන. හයි කොහොමද සා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා. ඊයේ ප්‍රෝග්‍රෑම් එක නම් නියමයි. අපි නියමටම ආව අහගෙන ඉන්නවා. ගමගේ අයන් වර්ක්ස් එකේ සෙට් එක තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ පෞලි කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. හරි ඊළඟට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගැන. ගයක් හදනවනම් ගෙදර වහලෙට අනිවාර්යෙන් ඔයා දාන්න ඕනේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි බබා. මොකද දන්නවද? ගෙදරට ගැලපෙන වර්ණ ගණනාවක් එක්ක හරිද දිගු කාලීන පැවැත්මක් ස්ථිර

අලුත ගයක් හදනවන නැත තින ෙදර හලේ රපයාර කල් අලතෙන් ීට හම දන්න ඩියයක් තියෙනවන ඔයා තියන හොඳම තේරීම තමයි කලර රූෆින් ශීට් එක කියල කියන්නේ වැඩි විස්තර දැනගන්න බිඳුව එකැයි පහයි හත්සය හතලිස් අටයි හත්සය තිස් අටට වා දැම්ම කාල් එකක් දෙන්න එකනත් මතක් කරලා අදට යනවා පිහට හවසාතර හම් වෙනවාගේ මගේ බෝරින් තිවනි ්‍රයිව හතර වටෙන් වගේ තම හෙටර නවේට ලැස් වෙලයින්න සීතල නුවරලිය දිස්ත්‍රික්කය සහ ගල් දිස්ත්‍රික්කේ මුහුණට මොහුණ සංග්‍රාමය නෙතෆම් ඩිජනයිට් ෆෙස්ට ෆෙස් රක්ෂෝ එකත් එක එකතු වෙන්න ගිහිලන්න පරිසමින් ඉන්න චයවේවා මම ඩජේ අසා ගෙඩ්නයිට්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත්
1: කැස්සේ ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
1: මාරයිනේ
2: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කර ගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට මගින් හැකියාව ලැබේ

0: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
1: දිවයිනේ වැඩිම පාරිභෝගික විශ්වාසය දිනාගත් සුපිරිසිදු සේවීමක් සහිත දම්රෝ වොෂින් මැෂින් සඳහා 15%ක වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: හරි ගියේ හරිම තැනට ගියේ හින්දා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance. හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
5: ලයිෆ් එකේ මූඩ් එකට චිල් එක හැපනින් වෙන යංග් වයිබ් එකට සෙට් වෙන නියම කිරේ රිච් ලයිෆ් රස වර්ග පහකින් රිච් ලයිෆ් සමග මුළු ලයිෆ් එකම රිච්
6: ලයිෆ් ඉස් රිච් විත් රිච් ලයිෆ්
7: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න SLT මොබිටෙල් පියෝ TV නිල විකාශන සහකරු
8: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
9: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
10: වසට පිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
11: යහතුන වඩන අපේ රස විජය.
10: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
12: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසළ පෙරහර මංගල්‍ය
11: හත්සිය හැට නවවන වරටත් හෙළ පිඹ සුරකින දෙවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
12: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් අරඹ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
11: අගෝස්තු 4 වනදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
12: දෙවිනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරන වගයි
11: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙලින් සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
12: මාධ්‍ය සත්කාරය netfm netfm
11: බැති බරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: දුනු කල ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
14: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
15: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
16: අම්මලාගේ ආදරයට නියම පදමින් මාතර ෆ්‍රීලෙ
17: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
18: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඈලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
19: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97
20: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මවකමෙන්

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් කවදත් අලුත් කාගෙත් නෙත් මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
1: Kiehl's පිටින් දැන් ඔබට හොඳම දෙමනසා වැඩි ඉදිරියක් Surf Excel රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක් Melbourne Mare Biscuit Gram 350ක් සඳහා 125ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන්දර සඳහා හොඳම දෙමනා Kiehl's පිටින් පමනයි කොන්දෙස් සයිතයි
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ඔබට ළඟම පිහිටි ජාතික ඉදිරිකිරීමේ බැංකු ශාඛාවට පැමිණ ඔබගේ ගිණුමට අදාළ තොරතුරු ජාතික හැඳුනුම්පත් අංකය සහ ස්ථිර තැපැල් ලිපිනය ස්ථාවර ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිනය ආදී සම්බන්ධ කරගැනීමේ තොරතුරු නිවැරදිද යන්න තහවුරු කරගන්න ඔබට ගුණාත්මක හා සුරක්ෂිත බැංකු සේවාවක් ලබා දීමට අපට එමගින් හැකියාව ලැබෙනු ඇත
0: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
5: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
4: නොවිනස්වන රසවත්ම රසය
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
4: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
0: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pure TV නිල විකාශන සහකරු
6: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
7: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙ තමතන්න 0112-863-363-76-716-3672.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 ජූලි 23 බ්‍රහස්පතින්දා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල විපක්ෂයේ පක්ෂ නායකින්ගේ විශේෂ සාකච්ඡා වැරඹේ. හිටපු ජනපති රනිලුත් විපක්ෂ නායක කාර්යාලයට කෝටි 2ක මුදල් පැහැර ගැනීමේ සිද්ධියට හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුතා 27 වෙනිදා දක්වා රිමාන්ඩ්. ගෝඨාභය අධිකරණයට අතරංගුඩු ගැනීම වැළැක්වීමේ පෙත්සම අගෝස්තු 3 වෙනිදා දක්වා කල් තබයි. වසර 10ක කාලය තුල ළමා අපයෝජන පැමිණිලි 108,581ක්. ඇමරිකාව සහ සෞදි අතර බිලියන ගණනක ඓතිහාසික නැෂ්ටික ගිවිසුමක්. කලාපී ආරක්ෂාව ගැනත් දැඩි
0: අවධානයක්.
4: අධිකරණ ශේෂ්ත්‍රයේ මුහුණ පැති අර්බුදවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවට බලකිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. ඒ පිළිබඳ සත්‍ය අනාවරණය මෙතෙන් සිට. අධිකරණ ශේෂ්ත්‍රයේ මුහුණ පායති අරබුදවලට විසඳුම් ලබා දීමට ආණ්ඩුවට බලකිරීම සඳහා වන ඉදිරි කටයුතු සිදු කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන ඇතුළු විපක්ෂ නායකයින් පැමිණ සිටින බවයි Net News වාර්තාකරුවන් සඳහන් කළේ. චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදල කොල්ල කෑමේ සිද්ධියට දාලව අතරංගුවටගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේන් පුත් අනුද ජනාදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් එළඹෙන 27 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එය අනුව චීන ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු මෙලෙස ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනේ. අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොළපිටේ පොලිසිය විසින් ඉකුත් 21 වනදා අනුද බණ්ඩාර අතරංගුවටගෙන යෙදිනේදී අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ ඉල්ලීමකට අනුව ඔහුගෙන් පැය 24 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අතරංගුවටගෙන රඳවා තබා ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අගෝස්තු මස 3 වෙනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා. ඒ අනුව පෙත්සම අද කැඳවු අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කළා. ඉන් අනතුරුව වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම අගෝස්තු මස 3 වෙනිදා දක්වා කල් තැබීමටයි අභියාචනාධිකරණය නියම කළේ. මෙම පෙත්සම් විභාගයේ දැක බලා ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද දිනේ අධිකරණයේ වෙත පැමිණ සිටියා. ලබන අගෝස්තු මාස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගයේ මාස 2කින් කල් දමනමින් නියෝගයක් නිකුත් කරන්න ඇයිලා ගොනු කළ රිට පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාළ පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන් තබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. විවෘත අධිකරණයේදී සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ සංකීර්ණ කරුණු වලට ඒ අදාළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරු අධිකරණය විසින් මෙම දුෂ්කර නියෝගය ප්‍රකාශයට පත් කළ බවයි. මෙවර පොසෝ උසස් පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 378,000 ආසන පිරිසක් සහභාගී වන බව පෙත්සම සලකා බැලීමේදී අනාවරණය වුණා. මූලික කරුණු සලකා බැලූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කිරීමේදී මෙම විභාග පැවැත්වීමේ ක්‍රියාදාමයට මැදිහත් වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවූ බැවින් මෙම නඩුකරයට මැදිහත් වීමට අධිකරණය අදහස් නොකරන බවත් ඒ අනුව මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා නොතේසින් නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කිරීමට තීන්දුව කරන බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කරමින් ප්‍රකාශ කළා. වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ මෙවර අපොසොසස් පෙළ විභාගයේ අධ්‍යයන වර්ෂය අවසන් වන දිනේ සහ විභාගයේ පැවැත්වෙන දින අතර දින 3ක පමණ කාලයක් පවතින බව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී කරුණු අනාවරණ වූ බවයි. ඉන් සෙසුන්ට කිසියම් අපහසුතාවක් සිදුවන්නේ නම් ඊට සුදුසු සහනයක් සලසා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස අධ්‍යාපන බලධාරීන් දැනුම් දෙන ලෙසත් මෙහිදී විනිසුරු මඩල විසින් අධිකරණ හමුවේ පෙනී සිටි රජයේ නීතිඥවරියට දැනුම් දුන්නා. කෙසේ වෙතත් විභාග ක්‍රියාදාමයේ යථාතත්වයට පත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ සතුටට පත්වන බව කියා සිටි අභියාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා තමන් පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හෝ උසස් පෙළ විභාගයේ පැවැත්වෙන දිනය නිශ්චිතව දැනගැනීමට ශිෂ්‍යයන්ට හැකියාව තිබිය යුතු බවත් විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. මේ වසරේ උසස් පෙළ විභාගයට පළමුවරට සහ දෙවනවරට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. 2026 වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනපුරා ඩෙංගු රෝගීන් 79,016 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නවතම දත්ත පෙන්වා දෙනවා. මෙම කාලය තුළ සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 57ක් වන අතර එම අනුපාතයේ 0.07% ලෙස සටහන් වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නිවේදනය කළේ. සෞඛ්‍යංශවල දත්තවලට අනුව ජූනි මාසයේ 21,534ක් සහ ජූලි මාසයේ 23,641ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව 2026 වසරේ 29 සතිය වන විට අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,391ක් ලෙස වාර්තා වනවා. මේ පිළිබඳ දාස් දක්වන ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය.
5: අද දින වන විට ඩෙංගු රෝගීන් 79,016ක් සහ මරණ 57ක් වාර්තා වෙලා තියෙනවා මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා සිට. ඉතින් අපි තවදුරටත් දකිනවා ගම්පහ, කොළඹ, මාතර, නුවර, කළුතර, රත්නපුර, ගාල්ල, කුරුණෑගල, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. ඉතින් ඔබලා වුණත් දකිනවා ඇති ටීවී එකේ පෙන්නකොට කොච්චර මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවද කියලා. ඉතින් ඒ නිසා අපි මහජනතාවගෙන් සිටිනවා තව දුරටත් තම තමන්ගේ පරිශ්‍ර පරීක්ෂා කරලා බලලා මේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන අඩු කර ගැනීමෙන් තමයි අපිට මේ රෝගය අඩු කර ගැනීමට කරගන්න පුළුවන්. ඊට අමතරව මේ දිනවල යම්කිසි කෙනෙකුට උණ සමග අඟපත වේදනාව, මස්පිඬු වේදනාව, වමනයේ ඔක්කාරය, හිස රදය වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඉස්සෙල්ලාම තමන්ට තියෙන්නේ ඩෙංගු රෝගයද නැද්ද කියලා සැකහැර දැන ගැනීම වැදගත්.
4: එක්සත් ජනපදයේ සහ ඉරානයේ අතර යලිත් වර්ධනය වී ඇති යුදමේ තත්වයේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ මේ වන විට බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා. යනු මේ වන විට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 90 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරල් එක මිල ඩොලර් 98.61 අගයක් ගෙන ඇති අතර WTI වර්ගයේ බොරතෙල් බැරල් එක මිල සටහන් වන්නේ ඩොලර් 90.48 ලෙසයි. එමෙන්ම මෙබන් වර්ගයේ බැල්රේක මිල ඇමරිකානු ඩොලර් 113.5% දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2015 වසරේ සිට 2025 දක්වා කාලය තුළ ගත වූ වසර 10ේදී ළමා අපෝෂණ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි 108,581ක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දෙමින්. මේ හිදී අදහස් දක්වෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
6: විශේෂයෙන්ම පරිවාස භාරයේ ළමා සුරකින් ආයතනවල රඳවා සිටින දරුවන් දූෂණයට, ලිංගික අපචාරවලට, ශාරීරික හානිවලට, හිංසනයට, අඩන්තේට්ටම්වලට ලක් වෙනවා කියන එක අපිට ආරංචි වෙනවා. ඒවා වළක්වා ගැනීම සඳහා නිසි විධිමත් ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ නැහැ. නව තාක්ෂණයේ උපයෝගී කරගෙන මේ පරිවාස හා ළමා සුරකින් ආයතනවල ආරක්ෂිත ස්ථාන සඳහා CCTV නිරීක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම, එවැගේම පැනික් බටන් ක්‍රමවේද ආරක්ෂිත ඩිජිටල් පැමිණිලි පද්ධති ඔන්ලයින් චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් ඩේටාබේස් මේ අනාදී නවීන ක්‍රමෝපායන් උපයෝගී කරගෙන මේ දූ දරුවන්ගේ ආරක්ෂිත භාවය තහවුරු කිරීමේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා නැහැ විශේෂයෙන්ම ළමයින් අපරාධවල සහ අපචාරවල ගොදුරු වීමට බලපාන ප්‍රධානතම සාධක සහ අවදානම් පරිසරයන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කරලා ඒවාට යම් කිසි පිළියම් යෙදීම ක්‍රියාත්මක වීම ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙන්නේ මම මේක අවධාරණය කරන්නට ඕන මේක මේ එක කාලවකවානුවක් නෙවෙයි මේක දීර්ඝ කාලීනව මේ ළමා ආරක්ෂණ අධිකාරිය කේන්ද්‍ර කරගෙන ළමයින්ගේ අයිතිය උල්ලංඝනය වෙන ඉතාමත්ම දුර්වල අකාර්යක්ෂම වැඩපිළිවෙළක් ගැන මම කතා කරන්නේ ඒ නිසා මම ඔබතුමීට කියන්න කැමති මේ පිළිබඳව නැවත කරුණු සොයලා බලලා අලුත් වැඩපිළිවෙළකට යෑම වැදගත්
4: මෙවසර අප්‍රේල් මාස 31 දා වන විට මහාධිකරණයේ ළමා ආපෝෂණ සම්බන්ධයෙන් නඩු 4421ක් විභාගමින් පවතින අතර සැකරුවන්ටෙහිව අධියෝචනා ගොනු කර ඇති බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් මහත්මිය සඳහන් කළා.
7: 2015 සිට 2025 දක්වා වසර 10ක කාලය තුල ලැබිලා තියෙන මුළු පැමිණිලි සංඛ්‍යාව ළමා ආරක්ෂණ අධිකාරියට 108581ක් තිබෙනවා. 2026 අප්‍රේල් 30 වන විට මහාධිකරණවල විභාග වෙමින් පවතින අපයෝජන නඩු සංඛ්‍යාව 4421යි. මහාධිකරණවල විභාග වෙමින් පවතින ළමා අපයෝජන මුළු නඩු 4421ම අධිචෝදනා ගොනු කර ඇති නඩුවන අතර එම නඩුවල අධිචෝදනා ගොනු කරන ලද දිනයන් සම්බන්ධ නිශ්චිතවම ඒ කාලවකවානුව සම්බන්ධ තොරතුරු ළමා ආරක්ෂණ අධිකාරිය සතුව නැහැ. ඒ වගේම මෙම නඩු කඩිනමින් අවසන් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ දිසාව හරහා පොලිස් කොට්ටාස ළමා හා කාන්තා කාර්යාංශ 47 සම්බන්ධීකරණය කරගනිමින් දත්ත පවත්වතියක් පවත්වාගෙන යමින් නඩු නියාමන කටයුතු ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදු කරනවා. නඩු නියාමනයේදී සෑම නඩුවකම අධිචෝදනා ගොඩු කරන ලද දිනය පිළිබඳව අත්‍යවශ්‍ය තොරතුරු ලේඛනයක් මේ වෙලාවේ ළමා ආරක්ෂණ අධිකාරිය සතුව නැහැ. ළමුන්ට එරෙහිව සිදුවන ශාරීරික හිංසන වැළැක්වීම සඳහා අදාළ සියලු පාර්ශවයන්ගේ සහයෝගය ලබා ගැනීම සඳහා තිරසර වැළැක්වීමේ ක්‍රියාවලියක් ගොඩනැගීම යන ප්‍රධාන අරමුණු ඇතිව දැනුවත් කිරීම ආගමික පූජකවරුන් සමග උපදේශන රැස්වීම පැවැතීම මාධ්‍ය හා අනෙකුත් ආයතන සමග මූලික අංශ තුනක් පදනම් කරගෙන වැඩසටහන් මාලාවක් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මැදිහත් වීමත් සිදු කරමින් පවතී.
4: අමරිකා එක්සත් ජනපදයේ සහ සෞදි අරාබිය අතර සප්‍රමාණික නැෂ්ටික වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා වන ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ශාන්තිකාමි නැෂ්ටික සහයෝගිතා ගිවිසුමක් ලෙස හඳුන්වන මෙම ගිවිසුම හරහා සෞදි අරාබියේ නැෂ්ටික බලශක්ති ව්‍යාපෘති සඳහා අමරිකානු සමාගම්වලට විශාල ප්‍රවේශයක් හිමිවන බවයි අමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ගිවිසුමේ සම්පූර්ණ තොරතුරු තවමත් ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර ඉදිරියේදී සෞදි අරාබියට තම රට තුලම යුරේනියම් සෙලවීම සඳහා මෙමකින් අවස්ථාව ලැබෙනු ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කරනවා. යුරේනියම් බලගැන්වීම මගින් විදුලි බලය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන මෙන්ම නැෂ්ටික බෝම්බ නිපදවීමටද හැකියාව පවතිනවා. මෙලෙස වෙනත් රටකට තම පසෙහි යුරේනියම් සෙවීමට ඇමරිකාව අවසර දෙන පළමු අවස්ථාව මේ වන අතර එමගින් දැනටමත් නොසන්සුන් තත්වයක පවතින මැදපෙරදි කලාපයේ නැෂ්ටික අවිව්‍යාපෘතිය අවධානමක් මතුවිය හැකි බවට විදේශීය විචාරකින්ද පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම කිවිසුම් මගින් නැෂ්ටික ආරක්ෂාව සහ අවිව්‍යාප්තිය නොකිරීමේ ඉහළම ප්‍රමිතියෙන් සුරකින බව ඇමරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම අමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ දවධාරණය කරන්නේ නැෂ්ටික ව්‍යාපෘතියකට මගපාදන කිසිදු කිවිසුමකට අමරිකාව එළඹෙන්නේ නැති බවයි. මෙම තීරණය සම්බන්ධයෙන් අමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ ඇතම් මැති ඇමතිවරුන්ගේ මෙන්ම ඊශ්‍රායලයේද දැඩි අවධානය සහ විවේචන එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
0: විශ්වාස කරන සත්‍ය
4: වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය පනිමා කරන්නේ ඔහු ගැනද සටහනක් සමගයි. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට net news Facebook පිටුවට හෝ net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news දිරි ශක්තිය
8: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් සඳුන් පුෂ්ප කුමාර සත්‍ය වාර්තාකරණයට කැප වූ net news පුරා විහිදුණු නියෝජිත ජාලයේ තවත් සුවිශේෂී සමාජිකයෙක් තනමල්විල සිට රටටම පුවත්ගෙන එන සඳුන් පුෂ්ප කුමාර 1989 වසරේ මැයි මාස 25 වනදා තනමල්විලදී උපත ලැබූ හතරින්ගේ සඳුන් පුෂ්ප කුමාර තනමල්විල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා. අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපති පාඨමාලාවක් හැදෑරූ සඳුන් පාසල් පුස්තකාලාධිපතිවරයෙකු ලෙස රාජ්‍ය සේවයේ නිරත වනවා. ඒ අතරතුර මාධ්‍ය ශාස්ත්‍රයට පිවිසෙන්නේ මාජේට යහපතක් සිදු කිරීමේ අරමුණින් අපේක්ෂාවෙන්.
10: ඇත්තටම මේ කුඩා කාලේ ඉඳන් පොඩි ආසාවක් තිබුණා. නමුත් අර සමාජයේට ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් කියලාද සමාජ සේවා කටයුතු වල මම මුල ඉඳන්ම නිරත වුණා. ඒක සමාජ සමාගම් එහෙම වගේ නිලතල අරගෙන එහෙම කරගෙන යනකොට මේ තමයි ඉතින් මේකෙන් ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් කියලා ඉතින් තමයි සම්බන්ධ වුණේ. මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ අත්දැකීම් එක්කම තමයි වැඩිපුර මේ සම්බන්ධ වුණේ. කියන්නේ සමාජයේ මාධ්‍ය කඩේට කරන එක සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් එක්ක තමයි සම්බන්ධ වුණේ.
9: සිය මාධ්‍ය ජීවිතය තුලදී වන විනාශයට එරෙහිව තම මාධ්‍ය භූමිකාව ඉටු කළ සඳුන් උඩවලව වන විනාශය ඇතුළු වනාන්තර රසක සිදුවන විනාශයන් නැවැත්වීම සඳහා නිර්භීතව සිය මාධ්‍ය දායකත්වය ලබා දුන්නා.
10: විශේෂයෙන් අර මම ඉදිරිපත් වුණා සාමාන්‍යයෙන් ඔය කැලෑ විනාශ වගේ කරන ඒවට විරුද්ධව මම මෙහෙ මේ සම්පූර්ණ මේ අර බැලුම් ගල වැඩ සටහන එක්ක සම්බන්ධ වෙලා ඒ අර ඒ විනාශකාරී වැඩ පිළිවෙල වලට විරුද්ධව කටයුතු කරා. මෙහෙ අර උඩවලව රක්ෂිතේ මේ කැලෑ විනාශයේ ඉදිරිපත් වෙලා ඒක ලොකු අත්දැකීමක් ඒක කියන්නේ විනාශයෙන් අතර කරගන්න හැකියාව ලැබුණ පරිසර සංවිධානයෙන් සහයෝගය දුන්නා. ඒක තමයි ලොකුම ඒක බාධක ගොඩක් මැද ඒක ජයගත්ත එකක් නිසා පොඩි විශේෂත්වයක් තියෙනවා.
9: net news පිටපස් සිටින තවත් යෝධ ශක්තියක් වන සඳුන් පුෂ්ප කුමාර ජනතාව විශ්වාස කරන සත්‍ය net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
10: ඇත්තටම අපිට විශ්වාසවන්තව මාධ්‍ය කටයුතු වල පක්ෂපාතිකත්වයක් නොමැතිව අපිට මේ කියන්නේ මාධ්‍ය කටයුතු කිරීමට මේ විශ්වාසවන්තවම ගමකට ගිහිල්ලා හරි අපිට කතා කරන්න පුළුවන් ගමේ අර මහජනතාව අතර ප්‍රසාදයක් විශ්වාසයක් තියෙන නාලිකාවක් විදියට තමයි මම ඇත්තටම එකතුනේ. බොහොම සතුටක් තියෙනවා. දැන් අපි හෙලිදරව් කරපු ඒවත් එක්ක සමාජයේ දුන්නු පණිවිඩයත් එක්ක ඇත්තටම අපිට තියෙන පිළිගැනීමත් වැඩි වෙලා තියෙනවා. අපි කරන රැකියාව ගැන සතුටටපත් වෙනවා. අපි මේ සම්බන්ධ වෙලා කරගෙන යෑම පිළිබඳව ඇත්තටම සතුටුයි.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
1: FM 95.8 net fm divaina pura
11: pehena kiyanne pote galapena kiyanne kene
12: hari to yage ammai taatta e wage
11: kokko me
12: berila vithara neme me alila
11: thuwena me kahadala balannako man hadanna vijaya kirimadu kari
13: beriwenne alena nathuwa hadina vijaya noodles samagin warna kaha kruthima rasakaraka walin thora vijaya kirimalu thura paha mishrane edu kirimalu Vijay Products අපේ රසය රටේ සැමට
14: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජූලි 17 වනදා සිට සජීවීව Pio Mobile App එකෙන් free බලන්න SLT Mobitel Pio TV නිල විකාශන සහකරු
15: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා මෙවයින් එකක් හරි අඩු වුනොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් net වෙතට අමතන්න 0112-863-363 අංකයට ට්‍රැවල් net අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Petty Stress and Hal, Tahatuna Anuhaya Amatana.
18: In the Tanamaidan, Ganudenu Pahasu, LB Sim, Epicin.
19: Pahasu Salasai, Suhadu Salakai, LB Ranaya.
14: Medapara LPL Cricket Unusuma, Julie Dahatvanadasita.

කාලයේ වැලිතලාවට යටවුණු මතකපත අවසලා හෙමින් හෙමින් ඔබ හදවතේ රිද්මයට ලංගම හැඟීම් පොදිය උඩු හිතට රං බලන්න ලෑස්තිය. එතකොට ඔබට ඇඬෙන බව මන් දන්නවා. සමහර විට ආදරයටම තමයි.

0: හැන්දෑව ඉබ්බි ගමනේ ඇදී ඇදී එන ලස්සන. ටික ටික කලවර අරන් ආවාට අපි නෑනේ කලවර එක තරහක්. මොකද මේ කලවර තමයි අපිට ස්පාසුව ගෙනල්ලා දෙන්නේ. කලවර තමයි අපිව ඕෆ් කරන්නේ. රස්සාවෙන් විතරක් නෙවෙයි, අපේ මනස ස්විච් එකත් ටික වෙලාවකට ඕෆ් කරනවා කලවර. ඉතින් එන්න අද බ්‍රහස්පතින්දා වෙනේ අපි හමු වෙලා කතා කරන්නේ කා එක්කද කියලා කිව්වොත්, ප්‍රේමය ගැන ලියන ප්‍රේමවන්ත ලේඛකයෙකු උපාලි කුමාරවංශ තමයි අද අපි හමුවන්නේ. ආයුබෝවන්. සහෝදරයා, මං කැමතියි ඔබේ මේ ප්‍රේමවන්තයෙකුගේ පාපොච්චාරණයක් කියන කෘතියේ පසු කවරේ වෙත යන්න. ආදරය ළඟදී ගැහැණුන්ට වැඩිය පිරිමි සංවේදී. ගොඩක් ප්‍රේම කතා සදාතනික වෙලා තියෙන ඒ කතාවල හිටිය ප්‍රේමවන්තයින් ආදරය වෙනුවෙන් කරපු කැපවීම්, පරිත්‍යාග, විඳ වේදනා හින්දයි. ඒ වුණාට ගැහැණු ආදරය ගාවදී හරියට කූඩැල්ල වාගේ. කූඩැල්ලගේ ගැහැණු සතාට කියන්නේ කූඩැල්ලිද මොකීද කියන්න මන් දන්නේ. ඇයි අපිට කූඩැල්ලියෝ කියලා කිව්වේ?
1: ඒකටම මට ඇත්තට ප්‍රේමෙන් වචනයක් නැති වුණා හොයාගන්න. පිරිමින්ට මං කිව්වාගේ තරංග පිරිමින්ට වඩා ඉක්මනින් ගැහැණුන්ට ප්‍රේමය අමතක කරන්න පුළුවන්. ඔබ මාත් එක්ක එකඟ වීද විරුද්ධ වීද දන්නේ. නමුත් මං අර සඳහන් කරලා තියෙන විදිහටම අපි ඉතිහාසය ගත්තත් අපේ ඉතිහාස කතන්දර අපේ රටේ විතර නෙවෙයි පිටරට ඒවා ගත්තත් ඒ හැම එකම ප්‍රේමවන්තයා තමයි නැත්නම් පිරිමියා තමයි ලොකුම කැපවීමක් කරලා තියෙන්නේ ආදරය වෙනුවෙන්, ප්‍රේමය වෙනුවෙන්. ඔවුන් ඒ මත්තෙම ඉන්නවා. නමුත් ගැහැණියට පුළුවන් ප්‍රේමය අමතක කරන්න. මම හිතනවා ඒක ඉතිහාසගත කතාවලිනුත් වර්තමානයේ තිබෙන දේවලුනුත් අපිට දැනෙනවා. හොඳම උදාහරණයක් තමයි ප්‍රේම ගීත ගැයීමේදී වුණත්, ප්‍රේම ගීත ලියීමේදී වුණත් පිරිමින් තමයි බොහෝ ඉදිරියට ඇවිල්ලා ඉන්නේ. ඒ මොකද පිරිමියාට ප්‍රේමය දැනෙනවා. කාන්තාව මාත් එක්ක විරුද්ධ වෙයිදන්නේ. නමුත් මාත් කියනවා අනිවාර්යයෙන්ම ඒක ගැහැණියට අඩිය පිරිමියාට ප්‍රේමය දැනෙනවා. ඔහුන් ඒක විඳිනවා.
0: ඒ ප්‍රේමයනේ විරහව.
1: ප්‍රේමේ මන් දකින රසය තමයි විරහව. විරහව තමයි සදා නිරන්තර කරන ප්‍රේමයක්. මොකද විරහව නිසා තමයි නිර්මාණ බිහි වෙලා තියෙන්නේ. නිර්මාණ කරුව බිහි වෙලා තියෙන්නේ ප්‍රේමය. ඒ විරහයෙන් තමයි ප්‍රේමය සදාතනික වෙලා තියෙන්නේ.
0: එතකට පිරිමි ආදරය ළඟ ගැහැණුන්ට වැඩිය සංවේදී. ඒක හොඳ මාතෘකාවක් අපිට කතා කරන්න. සත්‍ය කොතනද කියන එක නෙවෙයි, පිරිමියෙක් ඇතුළෙන් ඒ හැඟීම එළියට ගන්න එක. ඒක අහන් ඉන්න ගැහැණුන්ටත් පිරිමින්ටත් මායාකාරී හැඟීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි කතා කර කර ඉස්සරහට ඇවිදගෙන යමු.

පානැත අන්සතු සිත්බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්සතු සිත්බිඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT Mobitel PO TV නිල විකාශන සහකරු.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina, Rhino Premier Roofing Sheet. Fatty Mistress and Hal, Tahatunai Anuhaya Amatana.
1: Meda Para LPL Cricket Unusuma, Julie Dahatwana Dasita Saji Viva, Pure Mobile Apekin, Free Balana, SLT Mobitel Pure TV, Nila Vikashana Sahakaru.
3: Vikum Teda Balati, Upulvan Devindunamata Pidena, Devinuvara, Utpalavana Sri Vishnu Mahadevala. ඇසල පෙරහර මංගල්‍යය ඇසල පෙරහර මංගල්‍යය
2: 769 වන වරටත් හෙළපිඹ සොරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
3: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
2: අගෝස්තු 4 වෙනිදා කෝල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානීය පුතදී
3: දෙවිනවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනවගයි
2: නිල වර්ණ කායතරා සයුරු තෙරහිඳ හෙලිය සුරකින උපුල්වන් දෙවි අසිරි තකින්න ඔබත් දෙවිනුවරට එන්න
3: මාත්‍ය සත්කාරය නෙත්තෙෆෙම් නෙත්තෙෆෙම්
2: බැතිබරදායකත්වය අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දුනුකලේ ඔසුවකි ආදී ඍෂිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේප
5: සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
6: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තියෙන රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාල
7: අම්මලාගේ ආදරයට නියම පදමි මාතර ෆ්‍රීල ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම් පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
8: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලිය ගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: අවන් හල තුළ කෙලවරකට වන්නට ඔවුන් වෙනුවෙන් කෑම මේසය සකසා තිබිණි. අවන් හල පුරා පැතිරී තිබුණේ මද ආලෝකයකි. එනමුත් ඒ තුළ වූයේ අපූර් ප්‍රසන්න බවකි. තරුණයෝ තිදනෙක් වාදන බහණ්ඩ තුනකින් මිහිරි සංගීතයක් මවමින් ආහාර ගන්නා පිරිස් සිටින මේස අසලට ගොස් කන්කලු හඬින්ගී ගැයුහා. සචිත්‍රලා සිටින මේසේ අසලට ආවිට ඔවුන්ගෙන් වික්ටරත් නායකයන්ගේ සඳකන් වැසිලා ගීතය ගෑන්නයයි සචිත්‍ර ඉල්ලා සිටි අය. තරුණයෝ ඇයගේ ඉල්ලීම ඉටු කරන අතර සචිත්‍ර කෑම නොගෙන ඒ ගිය ශ්‍රවණය කරමින් වින්දනයක් ලැබූ අය. දුක්ක දෝමනස්යන් සිත වෙලා ගත්තද ඊට යටින් ජීවිතය තුළ කිසියම් සොඳුරු වින්දනයක් ගලා යන්නේ යැයි ගීහඬට සවන් දෙමින් නිරුදා කල්පනා කළාය. සිදුවූ දේ මත්තේ හඬා නොවැටි සිත නොරිදවාගෙන ජීවිතයට මුහුණ දෙන්නෙමි ඕ ඒ මොහොතේ සිතාගත්තාය. තරුණයෝ වෙනත් ගීයක් ගයන්නට පටන් ගත්තා. එනමුත් නිරුදා අන් අයට හෝ විසල්ට හෝ නොපෙනෙන්නට ඔහු දෙස යටසින් බලා කලින් ඇසූ ගීතයේ වදන් වැල් දෙකක් හිතින් මැතිරුවාය. මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා. ප්‍රේමකීති ද අල්විස් විසින් රචිත අතිශය අග්‍රගන්න ගේයපද රචනාවක් ඔබේ දූවිලි වැස්සක් කෘතියෙන් තමයි පුටා ගත්තේ. උපාලි කුමාරවංශ කියන බොහොම සුන්දර ප්‍රවීණ කතුවරයා සමගයි අපි කතා කරමින් ඉන්නේ. ඉතින් මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා.
1: තරංග වැඩසටහන පටන් ගද්දිම අහඹු ලෙස හෝ ඔබ තෝරාගෙන තිබුණේ මා ප්‍රියකරනම ගීතයක්. ඇතැම් වික්‍රත්නායකයන් කියන්නේ මගේ ජීවිතේට ගොඩක් සම්බන්ධ, මට ගොඩක් කලාව පැත්තෙන් ගොඩක් උපදෙස් දුන්න, උදව්පකාර කරපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. බොහෝ වෙලාවට මගේ මේ පොත්වල මම ලියාගෙන යද්දී ඇතැම් අවස්ථාවලදී ගීතපද අහඹු ලෙස මට වික්‍රත්නායකයන් ගීත තමයි මතක් වෙන්නේ. දැන් මේ පොතලත් යෙදුනේ තොන්කොන් ප්‍රේමයක් ගැන ලියවිච්ච රහසිගත ප්‍රේමයක් තමයි මේ දූරස පොත කෘතියට අඩංගු වෙලා තියෙන්නේ. මටත් ඔය සිද්ධිය ලියද්දී ගීතය අහමු ලෙස තමයි ඒ මොහොතේදී හිතට ආවේ. ඒ පදවැල් දෙක මං ආසාවෙන් යදුවා. ඒ වගේම ගීතය කියන්නේ මං ඉතාමත්ම ප්‍රිය කරන ගීතයක්. මොකද රාත්‍රිය කියන්නේ ප්‍රේමයන් සඳහාම වෙන්නිච්ච කාල පරිච්ඡේදය.
0: ඔබේ ගීත වචන පේලි අස්සේ කියවෙනා වගේම මේ ලෝකේ මොනතරම් මේ වගේ අහසට පැවරිච්ච රහස් ඇතිදනේ.
1: අනිවාර්යෙන් කතාවක් තියෙනවනේ කියාගත නොහැකි ප්‍රේමය තමයි අතිමහත් සුන්දර කියලා. ඉතින් ඒ වගේ කියාගන්න බැරි වෙච්ච ප්‍රේම කතා කොච්චර අපිට තියෙනවද. ඒ ප්‍රේම කතා තවත් කෙනෙක්ට රහසේ රහසක් වශයෙන් රැකගන්න කියලා ඒ අදාළම නොමැති පුද්ගලයින්ටත් කියලා තියෙනවා. මගේ මේ වගේ ප්‍රේමයක් තියෙනවා, මේක මට තව කාටවත් කියාගන්න. සමහර විට ඒ ප්‍රේමය කරන දෙදෙනා ඔහුනුන්නේ ප්‍රේමේ කියන්නේ නැතුව ඇති. නමුත් ඔහුගේ ජීවිත කාලේ මේ ප්‍රේමය ඉතාමත්ම මිහිරිව රසවත්ව හංගගෙන ඉන්නවා. ඒ හංග ගැනීම තුළ ඒ රහසිගත තුළ තියෙන අපූර්ව ප්‍රේමය.
0: ඔබ හැම කියනකොට මට හිතන අහස මොන තරම් මිහිරි ඇතිද කියලා.
1: සත්‍යකින්
0: මේ ලෝ යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා.
1: අහස මුහුද කොයිතරම් අපූරු තැන්ද, නිර්මාණ බිහි කරන්න හොඳ වස්තු සපයන ස්වභාව සෞන්දර්ය මමන අපූරු තැන් දෙකක් තමයි අහස මුහුද. මගේ පොත්තරත් බොහෝ වෙලාවට අහස මුහුද උපමා කරගෙන නිර්මාණ කරලා තියෙනවා.
0: ආදරණීය තරංග, අද හරිම ලස්සන දවසක්. අද හොඳ යාළුවෙක් මුණ ගැහිලා අපි අහන් ඉන්නවා රමණි සුමේදා. තවත් WhatsApp පණිවිඩයකට යොමු යමුයි කියලා කල්පනා කරමු අපි. 0715 95 95 ඕනේ ඉමින් ඕනේ හමුවන දවසක බදා ගන්න ඕනේ. දැක්ක දවසක අර උඩ තියෙන පෙනී නොපෙනී තියෙන හඳ වගේ ඉන්න ඔයාට ආදරය කරන්න ඕනේ. කවදාවත් අහලා නැති කටහඬින් ආදරේ කියලා අහන්න ඕනේ, අහගන්න ඕනේ. අනේ මටව බලන්න ඕනේ, මට ආදරය කරන්න ඕනේ. ඔව් ඔව්, මෙච්චරක් කවි ලියන්නේ ඒ ආදරයට. තිවේව්‍යා වලාකුළු ආදරවන්තිමං.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Prime Colombo.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
1: ප්‍රයිම් කොළඹෝ.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: මෙදා පාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව Pure Mobile App එකෙන් free බලන්න. SLT Mobitel Pure TV නිල විකාශන සහකරු.
2: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
7: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
8: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
9: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
2: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
10: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
2: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
9: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
8: ඔය ඕන එකකින් update වෙන්න.
2: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
11: Brought to you by
12: අලුතන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
2: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710-777-333
14: දම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
15: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම
16: FM

0: උපිඩා ගැනීම උපාලි කුමාරවංශගේ පිණි පාවාඩ කෘතිය. තවත් සුළු මොහොතකින් මහා වැසි ඇද වැටෙනු නියතය. වැටෙන වැහි වතුරෙන් මේ මුළු නගරයම සෝදා පවිත්‍ර වනු ඇත. කුණු කන්දල් ගසාගෙන යනු ඇත. නොමැතිනම් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවනු ඇත. තවත් අලුත් කුණු කන්දල් එකතු වී මං මාවත් මඬ වතුරෙන් පිරී නගරය අපවිත්‍ර වනු ඇත. හරියට මගේ ජීවිතය මැනි. ඕ බේ ඒ ඡේදය කියවද්දී මාත් කල්පනා කළා, ඕ හරියට අපේ ජීවිත වගේ නේද කියලා.
1: තරංග, සමහර වෙලාවට අපි දුකක් ඇති වුණාම අඬනවා. සමහරට අපි අඬද්දී ඒ දුක නැති වෙන්න පුළුවන්. නැත්තම් වෙන්නේ මොකක්ද? අවසානේ වෙන්නේ තවත් දුකක් හිතට ඇතුල් වෙන එක. හරියට වැස්ස වගේ තමයි. වැස්ස අපේ ගම්බිම් සුද්ධ කරන්නත් පුළුවන්, විනාශ කරන්නත් පුළුවන්. කඳුලත් ඒ වගේ තමයි. මම ඔතන උපමා කරගත්තේ ඒ අදහස තමයි මගේ කෘතියට මම යොදාගත්තේ.
0: පිරිමි අඬනවාද?
1: අනිවාර්යෙන්. පිරිමි අඬන්නේ ගැහණියකගේ කඳුලකට වැඩිය පිරිමිගේ කඳුල බරයි.
0: ඇයි ඒ?
1: ඒගොල්ලෝ අඬන්නේ හදවතින්මයි. ගැහණියකට පුළුවන් අඬලා අඬලා පුළුවන් තරම් මම මෙහෙම කියනකොට ඔබ මාත් එක්ක එකයි
0: ඉඳන්නේ. නෑ, ඔබේ අදහස
1: තරංග ගැහණියට පුළුවන් අඬලා බොහෝ විට ඇගේ කඳුළු නැත්තම් ඇඳීමේ අවසානයේ කේන්තියක් වෙන්න පුළුවන්. නමුත් පිරිමියෙක්ගේ ඇඳීම තුළ තියෙන සදාකල් වේදනාවක්, ඔවුන් ගොඩකට හදවතින් අඬන්නේ. ඔවුන්ගේ කඳුළු එකමක් හරි බරයි කියලා. ගැහණියන්ගේ කඳුළුත් පිසදැමුවට පිරිමිගේ කඳුළුත් එහෙම ලීසින් පිසදමා ඉවත් කරන්න බෑ. ඒ කඳුළු හිතේ රැඳිලා තියෙනවා.
0: මාතකටවත් ඔබතුමා හිතන්න එපා අපි ඒක වරදවා ගන්නවයි කියලා. මොකද මං හිතන්නේ පිරිමියගේ පාර්ශවයෙන් හිතට එන හැඟීම් සහ ඔවුන්ගේ මනෝභාවයන් කොහොමද කියලා මේ මොහොතේ අහන එක තවත් කාන්තාවකට පිරිමියාව තේරුම් ගන්න හේතුවක් වෙන එකත්, පිරිමියෙකුට මහා අස්වැසිල්ලක් වෙන එකත් දෙකම ඒ හරහා සිද්ධ වේවි.
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා ඉතින් කියන්නකෝ, ගැහනුන්ගේ කඳුළු ළඟ පිරිමි දිය වෙනවද?
1: ගොඩක් වෙලා රැවටෙනවා. රැවටෙනවා මොකද ගැහණියගේ කඳුළු තමයි ගොඩක් වෙලාවට එක අවියක් කරගන්නේ. පිරිමියෙක් රැවටීමටත් ඔහු මෙල්ල කිරීමටත් යොදා ගන්නා ලොකුම අවියක් තමයි ගැහණියගේ කඳුළු. බොහෝ විට වෙන්නේ කඳුළු ළඟ පිරිමි, අර මං මුලින්ම කිව්වාගේ පිරිමි හද කොච්චර දරදඬු කියලා වගේ පිනුනට පිරිමි හිත ඇතුලෙන් හරි ලාමකයි. ඒකින්ද තමයි කඳුළු ආවිදි ඔවුන්ගේ හිත් උණු වෙන්නේ බොහෝ විට.

0: ಸಿದ್ಧಾಪಾರ ಎಲ್ಪಿಎಲ್ ಕ್ರಿಕೆಟ್ ಉಣಸುಮ ಜುಲಿ ದಾಹತ್ವನದ ಸಿಟ ಸಜೀವೀವ ಪಿಯೋ ಮೊಬೈಲ್ ಆಪ್ಕಿನ್ ಫ್ರೀ ಬಲನ್ನ ಎಸ್ಎಲ್ಟಿ ಮೊಬಿಟೆಲ್ ಪಿಯೋ ಟಿವಿ ನಿಲ ವಿಕಾಶನ ಸಹಕಾರು
1: Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences within obawetata gena ena Kolamba navayehi idivana The Prime Colombo Parcel rohal saha dainika avashyatha siyallatama vinadi kihipayai rupiyal million 45 sita ihalata aadambarein Kolamba jeevath wenna adama katha karanna 0710-777-333
2: Prime Colombo
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය 71 වෙනිවරට සංවිධානය කරන
5: ජේෂ්ඨ මාධ්‍යවේදී උපහාර සම්මාන උළෙලට ආධාර පිණිස පවත්වන පැතුරු සාදය.
4: ජූලි 25 සෙනසුරාදා රාත්‍රී 7 සිට කැලණිය විශ්‍රාමිකයන්ගේ නිවාඩු නිකේතනයේදී
5: රසකාමී ඔබ සැමට ආරාධනා.
4: වැඩි විස්තර සඳහා 077-3060-629 අංකය අමතන්න.
0: මෙදාපාර LPL ක්‍රිකට් උණුසුම ජුලි 17 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකෙන් ෆ්‍රී බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශන සහකරු.
6: ලෝතුරු තම්සක ලොවට දායාදවෝ ඇසල පුර පසලොස්සක පොහෝදා.
5: net FM ශ්‍රීත පූජා. ශ්‍රීත පූජා.
6: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
6: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
5: අනුශාසකත්වය
6: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
5: බැතිපරදායකත්වය
6: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: ප්‍රේමය පිළිබඳව ලියන ලේඛකයෙකු හා කතා කිරීම හරිම සොම්නස උපදවන කාරණාව. ප්‍රේමය විෂය වෙච්ච මටත් ප්‍රේමයම විෂය කරගත් ප්‍රේමයෙන් හුස්මල්ලන මේ මොහොතේ මන්දාරම් රාත්‍රියහන මගේ සුන්දර අසන්නන්තත් සිංගප්පූරුවේ ඉඳලා ආදරණීය සමිත සහෝදරිය මාව අහගෙන ඉන්නවා. එතකොට දබරල්ල චත්‍රිකා කියන සඳ පිපෙනකොට හිනා වීගෙන දැනෙන්නේ නැහැ වටින බවය. අමාවක දා උදා වෙනකොට දැනෙනවා ඇති හඳේවත් කම කියලා. ඔව් ඒක ඇත්ත. ඇසල සඳත් ටික ටික හසි මෝදු වෙනකොට ඒක වැඩියෙන් අපිට දැනෙන්න ගන්නවා. මට ඕනේ අහන්න ඔබ දැන් අපිත් එක්ක මේ ගීත විරාමය දැන්වීම් විරාමය අතරේ කතා කරද්දි කිව්වා මේ ඔබ ලියව මේ බොහෝ කෘති අතරේ ඒ ලියවිච්ච හැම කෘතියකම තියෙන ඒ කතාවට සමාන සැබෑ ජීවිතයේ සංසිද්ධි ගැන අත්දැකීම් ටිකක් මම කැමති ඒ ගැන විමසන්න.
1: තරංග අපි හිතනවා පොතක් කියවද්දි එහෙම නැත්නම් චිත්‍රපටයක් බලද්දි මේවා මේ මිහිපිට වෙන්න පුළුවන් දේවල්ද, මේ පොළොවේ පය ගහලා ජීවිතෙන් මිනිස්සු ඇති මේ වගේ දේවල් වෙනවද, මේ වගේ සිද්ධි වෙනවද කියලා. ඒනොල් තරංග මම මේ ලියන පොත් වලින් මගේ බොහෝ කෘතිවල මම පොතක් ලියන්නේ මොකක් හෝ පුංචි සිදුවීමක් දැකලා හෝ දර්ශනයක් දැකලා පොඩි සිටවිල්ලක් හිතට ආවම්. නමුත් ඊට පස්සේ එකෙන් ලැබෙන ප්‍රතිචාර වලින් මට කියලා තියෙන්නේ සමහරු මගේ විමසන ඔයා කොහොමද මගේ කතාව ලිව්වේ කියලා. ඔයා කොහොමද මගේ මේ දුවේ ඇස්සක් එකේදී අම්මා කෙනෙක් කතා කරලා අහනවා ඔයා කොහොමද මගේ මේ දුවගේ කතාව ලිව්වේ කියලා. ප්‍රේමන්ත පාපොච්චාරණයේදී තරුණෙක් මාව හොයාගෙන ඇවිල්ලා කිව්වා ඇහුවා අයියෝ ලියලා තියෙන මගේ කතාව කියලා. ඉතින් මේ කතා පොත්වල අපි ලිව්වම මේ මිහිපිට වෙලා තියෙන ඒවා කාටරි වෙච්ච දෙයක් තමයි අහඹුලිසෝ ලියවෙන්නේ. අපි හිතනවා මේ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා. අපි ගීතයක් ගත්තත් හිතනවා මේ වගේ දේවල් මේ ගීත වලින් කිව්වට සැබෑ ජීවිතේදී මොන දෙනවද මිනිස්සු කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේවා මොන දෙන සිදුවීම් තරංග.
0: සහෝදර ඔබට දැන් මේ පොත් ලියීම සහ ලිවීම ඇතුලේ හම්බ වෙන පාටක ප්‍රති

0: ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා අපි කොච්චර ආදරය කළත් කාගෙන් ඇහුවත් තරංග ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඒක අපිට දෙන්න උත්තරයක් ඒක දැනෙන හැඟීමක්. ඒ හැඟීමේදී විශේෂයෙන් විරහ විදි වගේ තැන්වලදී මිනිස්සු අන්ත අසරණ වෙනවා. බාහිර මිනිස්සු ඉඳගෙන දෙන්න පුළුවන් උපදෙස් දෙන්න පුළුවන් බොළඳ වැඩ බොරු වැඩ කියලා. නමුත් ප්‍රේමය විඳීමේදී ප්‍රේමයේ අත්දැකීම් එක්ක හැම මිනිහටම වයස් සීමාවක් නැහැ. ප්‍රේමය කුමක්ද කියලා කාගෙන් හරි ඇහුවොත් කොච්චර ප්‍රේම කළත් මොන ප්‍රේමන්තයෙක් වුණත් කියන්න බෑ ප්‍රේමය කියන්නේ මොකද්ද කියන එක. අර සරච්චන්ද්‍රන් කියනා වගේ සරච්චන්ද්‍රන් කියලා තියෙනවා ලෝ සුන්දරම දේ තමයි ප්‍රේමය කියලා. ධම්මපදේ කියනවා ප්‍රේමති ජයති සෝකෝ කියලා. ඉතින් ඔය දෙක මැද්ද තමයි අපි මේ ප්‍රේමය කරන්නේ. මම ප්‍රේමය ගැන දැක්ක හොඳම නිර්වචනයක් තියෙනවා තරංග තිලකරත්න කුඩුවීර බණ්ඩාරයන්ගේ. ඔහු කියනවා රත්තරන් සුවඳ නැත, සඳ එළිය වැළඳ ගත නොහැක, මදනල රැගෙන යා නොහැක, මල් පෙති සාමාන්‍ය තන මට අමතකුණා. අවසානයේ ඔහු කියනවා නමුත් විඳිය හැක ප්‍රේමය වගේ කියලා. ප්‍රේමය කියන්නේ විඳින දෙයක්. ඒකට වයස් සීමාවක් මොකද්ද කියලා ඇහුවොත් ඇයි මිනිස්සු මෙහෙම දුක් වෙන්නේ, ඇයි මිනිස්සු මෙහෙම ප්‍රේම කරන්න කියලා ඇහුවොත්
1: ඇයි මිනිස්සු බොළඳ වෙන්නේ කියලා ඇහුවොත් උත්තර නැහැ.
0: උත්තරයක් නැහැ.
1: අර්ථ දැක්විය නොහැකි ලව මහ මායාකාරී හැඟීම තමයි ප්‍රේමය.
0: සත්‍යකම මායාවක්ම තමයි.
1: මායාවක්. අද නම් ලස්සන දවසක්. මන්දාරම් රෑ මනරම් කියලා හිතනවා. මං හරිම ආසයි රත්තරන් ඔබ හැමදාමත් මගේ ගැව හොරතල් වෙනවට. මං හමුවෙන හැම වෙලාවකම සතුට පිරුණෝ ඔබේ අහිංසක මූණ දකින්න. ඒ හැම මොහොතකම මම දැක්ක ඔබේ ඇස් වලින් මං වෙනුවෙන් ඔය හදවත ඉපදුන ආදරය. ඔබට මවකුත් චරණං ඕනද කියලා මං දැක්කා. ඒ සතුට රැඳිලා තියෙන මං ගැව විතරයි කියලා මං දැක්කා. ඉතින් ඇයි මගෙන් නිතර මහන්නේ ආදරෙයිද කියලා මට ඔබ දැනෙන තරම් ඔබවත් දන්නේ. නිහඬව ආදරය කරන එක තරම් ලස්සන දෙයක් මේ ලෝකෙ තව තියෙනවද මැනික? ඔබේ පුංචි දෑත් මගේ අතේ පටලව ගැත්තේ සංසාරේ පුරාවටම නවතින තැන්ට යනකම්. ඔබ වැක්කයන්න එතකම් මගේ අතින් ගිලිහෙන්න එපා. අල්ලගෙන හිටපන් සසර පුරාවට. මං ආදරෙයි. හලව් විනාදීගේ ප්‍රේමයයි අපි ඇහුවේ මන්දාරම් රැහතයි විනාඩි 54යි.

0: අහන්න මල්වලට පාට ලැබුණ කොහොමද කියලා, මල්වලට සුවඳ ලැබුණ කොහොමද කියලා, මල් පෙති සිනින්ද වුණේ කොහොමද කියලා, සමනලෙයින්ට පාට පාට අත්තට ලැබුණ කොහොමද කියලා, මේ හැමන මදනාල කොහෙන් පැමිණ කොහේ යනවාද කියලා උත්තරයක් ලැබේවි. ඒ තහන්න එපා. කිසිවෙකුට කිසිවෙකු ගැන ආදරයක් ඇති වුණේ, කිසිවෙකු කිසිවෙකුට ආදරය කරන්නේ ඇයිද කියා කවදාවත් උත්තරයක් නොලැබේවි. කවදාවත් කාටවත් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඒක. මේක හරි ලස්සන පොතක්. ආදරණීය ආදර හසුනක් ඔබ වෙතට. මේ පොතේ විශේෂත්වය මොකක්ද?
1: ඔය පොතේ තරංග තියෙන තනිකර සම්පූර්ණ ලිපියක් තියෙන ගෑනු ළමෙක් තමන්ගේ කතාව ඇතුලේ පින්වතා මිය ගිහින් තියෙන්නේ. ඔහුට ලියන ලිපියක් සම්පූර්ණ පිටු 100 ගණන් පුරාම තියෙන ලිපියක්. පාසල් ප්‍රේමයක ප්‍රේමයේ විරහව ඔක්කොම කෙටිවිච්ච ලිපියක්. මට හොඳ පාඨක ප්‍රතිචාර ලැබිච්ච කෘතියක් තමයි ආදරණීය ආදර හසුන.
0: අනේ මං ඒ පොතේ අවසාන පිටුව බලන්න පටන් ගත්තා. අන්තිම ඡේදෙට යන්න අපි. මං දැන් මේ ලියුම ලියන එක නවත්තනවා සචින්තක. ලියුම ඔයාට ලියන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඇහි පිය නොගහ මගේ දිහැම බලන් ඉන්න ඔයාගේ පින්තූරෙ මාත් එක්ක හිනා වෙනවා. තව දවසකින් අපි දෙන්නම එකතු වෙලා හිනා වෙමු සචින්තක. ඔයාගේ නිරංජලා, අට ආදරය කරන නිරංජලා, ඒ දවස දා වෙනකල් බලාගෙන ඉන්නවා. අනේක් මනට එන්න මට හොඳටම පාළුයි. තනියම මේ දුක දරා ගන්න අමාරුයි. අපි ඉක්මනින් හමු වෙමු. පිපුණු මල් පාවඩ උඩ අතරු සඳැලිය මත මඟ කියන තරු එලි සමග ගී ගාන මද නල එක්ක ඔබ එන්න මා වෙතට. හිනා මල් පොකුරු ගැන දොඩමලු ඔබේ දැනත් කියන දේ දැනගන්න හින්දිමි මම මඟ බලා. වියකේ කාලය දැනෙයි මට පාළුව. ඔබ ලොවට මා කැඳවන්න හන්නික ඔබ පැමිණෙන්න. මම හැමදාම ඔයාට ආදරය කරන ඔයාගේම නිරංජලා.

0: ලස්සනම ලස්සන ආදර ගීතයක් ගැවුවත් විරහවක් ඇහෙන මිල්ටන් මල්ලවාරච්චිගේ ස්වරය. හැබැයි අද මේ ගීතය නං රනිල් මල්ලවාරච්චිගේ හඳින්න අපි ඇහුවේ. මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ හඬත් එක්ක එක කතාවක් මතකයට ආව නේද?
1: ඔව්, මල්ලවාරච්චි මහත්මයා මං හිතන විදියට විවාහ උත්සවයේ අවසාන වශයෙන් ගීතයක් ගේ මගේ විවාහ උත්සවයේදී. ඒකත් අහම සිදුවීමක් ඇවිල්ලා මම කිව්වෙත් නැහැ. මං ඉතසල මල්ලවාරච්චි මහත්මයාගේ ආසම සින්දුව තමයි තනි වී සිටින්නයි මා අදහස් කළේ කියන ගීතය. එතුමා ඇවිල්ලා මුලින්ම පටන් ගත්තෙත් ඒ ගීතය. ඉතින් ඒක මට අමතක නොවන අවස්ථාවක්. ඒ වගේම මං හැමතිස්සෙම මතක් වෙච්ච අවස්ථාවේදී මගේ විවාහ උත්සවයේ වීඩියෝ පටේ නරඹනවා ඒ ගීතය. සජීවී ගායනා කරන අයට මම දකිනවා දුකකුත් සතුටකුත් දෙකක් ලැබෙනවා. දුක ඔහු අපි අතර නැතිවීම, සතුට ඔහු වගේ ගායකයෙකු කලාකරුවෙකු මගේ ව්‍යවස්ථය ගී ගැයීම ගැන.
0: මං කල්පනා කළේ ඔබත් එක්ක අතීතයේ පැහිච්ච සමහර මේ කිට්ටු වෙන්න බැරි තරු ඉන්නවා. විශාරද වික්ටරත්නායක, මිල්ටන් මල්ලවාරච්චි, ඒ වගේම දැන් ඔබ මොහොතකට කලින් අපි මේ සාකච්ඡාවෙන් එළිය කරන කතා බහ ඇතුළ කිව්ව පණ්ඩිත් අමරදේවයන්. ඒ උත්තුංග චරිත එක්ක සුවිසරිය කොයි වගේද, උන් කොයි වගේ අයද?
1: තරංග, මට මෙහෙම දෙයක් තියෙනවා. මම කලාවට හරිම කලාවට වගේම කලාකරුවන්ට හරියට ගරු
0: කරනවා.
1: මට ඉතින් මං ගරු කරන කලාකරුවෙක් මට හඳුනගන්න ඕනේ අවශ්‍ය වුණොත්, ඔවුන් දැන හඳුනාගෙන ඔවුන් එක අදහස් මාරු කරගන්න වුණොත් මං ඒ දේ කොහොම හරි ක්‍රියාවට නම් වල කරනවා. ඉතින් ලංකාවේ ඉන්න බොහෝ ප්‍රවීණ කලාකරුවෝ, හදවතින්ම කලාකරුවෝ, මනුස්සත්වයේ තියෙන කලාකරුවෝ, ඒ වගේ බොහෝ උදවිය මගේ කිට්ටුවන්තයෝ, වික්ටරත්නායකයන් වැනි අය මට මේ කලාවේදී, ලේඛන කලාවේදී මට ගොඩක් උපදෙස් දුන්න. කලාවේ මා ඉන්න ඕනි ආකාරය, මා නිර්මාණය කරද්දී කොයි විදිහටද ඉන්න ඕනි වගේ බොහෝ අදහස් දීලා තිනු. අමරදේවයන් අපි නිවසට පවා පැමිණලා තිනු. ඒ වගේම කුලරත්න ආර්යවංශයන්, ප්‍රණීත අබේසුන්දරයන්, නවරත්න ගමගේ සුසිල් අමරසිංහ, අපි මිය ගිය නිහාල් නෙල්සන් වගේ අය, විවිධ අය. එක පැත්තකින් විතර නෙමෙයි, නිර්මාණශීලීත්වයෙන් ජනක රත්නායකලා, ඒ වගේ චිත්‍ර ශිල්පීන් පවා මම බොහෝ කිට්ටින් ඇසුරු කරනවා. මොකද කලක් පාසලන කාලෙදී මගේ වීරයන් වෙච්ච අයෝ මට පහු කාලෙදී ඔවුන්න කිට්ටු මිතුරන් වශයෙන් ඇසුරු කරන ලැබින්න මගේ ලොකු වාසනාවක්.
0: පණ්ඩිත් අමරදේවයන්ගේ ඇසුර කොයි වගේ?
1: අමරදේවන් මහත්මයා හරි ආසයි එතුමගේ ගීත ගැන කියද්දි අපි විඳින විදිහ අහන්න. ඒක එතුමා හරි ආසයි, හරි වෙලාවට පොඩි දරුවෙක් වගේ. එතුමාගේ ගීතයක් කියලා සර් ඔබතුමා මෙන්න මේ විදිහේ ගීතය ගැන මම හරි ආසයි කියලා. මොකද මම අමරදේවන්ගේ ආසම ගීතයක් තමයි විකසිත පුකුරුපියුම් ගීතය. ඉතින් ඒ වගේ ගීතයක් ගැන කියද්දි එතුමා ඒක අහන්නේ හරිම මේ මහා ගාන්ධර්වයෙක් වුණාට පුංචි දරුවෙක් වගේ අගේ කිරීම ඔහු වින්දනය ලබන්නේ. ඉතින් වික්ටරත්නායකත් එහෙමයි. ඔවුන් සමග නිර්මාණ ගැන කතා කරද්දී හරි ආසයි. මොකද අපිට බොහෝ දේවල් ඔවුන්ගෙන් ගන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා.
0: අදත් දිව්ලව ඉඳගෙන පණ්ඩිත් අමරදේවයන් එහෙනම් අහගෙන ඉඳි. අපි එතුමන් පොඩි දරුවෙක් වගේ හිනාවෙනවා මවාගෙන විඳිමු.

0: ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே
1: අස්ති වේදනාවන්ගෙන් පීඩා විඳින ඔබට ඇක්ටිව් ප්ලස් වෙතින් නොමිලේ සෞඛ්‍ය වැඩමුළුවක් ජූලි 24 25 සහ 26 හොරණ ඇක්ටිව් ප්ලස් සෙන්ටර් 2 පරිශ්‍රයේදී පෙරවරු 9:30 සිට රාත්‍රී 8 දක්වා නොමිලේ රෝග පරීක්ෂාව සහ ප්‍රතිකාර සඳහා විශේෂ වට්ටම් අවතන්න 0751 856 0956 0374 22 76
2: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0770313036.
3: අලුතෙන කාටම මිලක් අසාගල ග්‍රීන් සුපර් ශෝකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112277787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
4: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
5: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
6: Non-stop remix remake එකට හැපෙන DJ blast එක
7: අංගා ගලේනේ ඉන්නා කුමරියේ මෙනි
5: අලෙන්දේ රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
6: Net FM DJ night face to face attack show attack show
5: 1 2 3 let's go ලංකාවම දන්න වීලඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න
6: 0711 95 95 95 Net FM DJ night face to face attack show හෙටර නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ නුවරඑළිය දිස්ත්‍රික්කය DJ Jude ගාල්ල දිස්ත්‍රික්කය DJ Trishi
8: brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
6: Net FM DJ Night

0: මංගල පෝරුව මතට ඇය ගොඩ වූයේ එල්ලුම් ගහට ගොඩ වූ තැනැත්තියක ලෙසිනි. මංගලාෂ්ටක ජයමංගල ගාථා ඇයට ඇසුනේ අකුණු පුපුරන්නා සේය. තම අතකට විලංගුවක් දැමුවා යන හැඟීම හැරෙන්නට වෙනත් හැඟීමක් තිලකසේන රන්මුදුව පළඳවද්දී රන්දිමාට දැනුනේ නැත. ඇගේ ගෙල වටා රන්මාලය පළඳවද්දී අනේ මේ තොණ්ඩුව හිරවී මාව නැති වෙනවා නම් යන සිතිවිල්ල ඈ සිත තුල ඉපදිනි. විකසිත තුසරකර උපාලි කුමාරවංශගේ තවත් කෘතියක් සුන්දර කතුවරයා අපාසල. මෙවැනි අනපේක්ෂිත පෝරුවට නැගීමේ අවස්ථා මොනතරම් අපි නොදැන ඇතිද නේද?
1: තරංග ඔය කෘතියට පාදක වෙලා තියෙන්නේ ප්‍රේමවන්තයින් දෙදෙනෙක් ගෙවල් වල ආශිර්වාදයක් ඒගොල්ලන්ට හිමි වුණා. නමුත් අවාසනාවකට ඒගොල්ලන්ගේ කේන්දර පොරොන්දන් නොගලපීමක් වෙනවා. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ දෙමාපියන්ගේ කීමට ඔවුන්ට වෙන් වෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී කේන්දර ගැලපෙනවා කියන පුරුෂයෙක් තමයි විවාහ වෙන්නේ. නමුත් කේන්දර කියන්නේ පණ නැති දෙයක් නේ. ඉතින් අර ප්‍රේමවන්තයෙක්ගේ වගේ තමන්ගේ ප්‍රේමයේ පුදුල අනපේක්ෂිත පුද්ගලයෙක් එක්ක තමන් ප්‍රේමවන්තයා ඉදිරියේ නම් පෝරුවකට ගොඩනගෙන නැහැ කියන්නේ ගැහණියට කොයිතරම්
0: වේදනාවක්ද. ඔව් තමන් නොකමැති කෙනා එක්ක යනකොට ඒක අවමංගල්‍යයක් වගේ දැනෙනවා.
1: අනිවාර්යයෙන්ම ඔය ඇයට දෙන මල් කලඹුණත් ඇයට දැනෙන්නේ මල් වඩමක් දෙනවා. ඇයට අතට දෙන මාළිය දාන්නේ ඇයට දාන තොණ්ඩුවක් වගේ. මොන රත්තරම් පෙරුවත් තමන්ගේ හිතට දැනෙන වේදනාව යොක්කුට වැඩිය වැඩි. ඒක හින්දා තමයි මේ ඔය කතාව මං ගොතලා තියෙන්නේ. ඒ වගේ තේමාවක් උඩ
0: කතවරුන් මිනිසුන්ගේ ජීවිත කොහොම කියවනවද කියලා සමහර වෙලාවකට පාඨකයෝ කල්පනා කරනවා. එහෙම කල්පනා කරනකොට සමහර කතන්දර තියනවා පාඨකයෝ ඇවිත් කොහොමද මගේ කතාව ලිව්වේ කියලා කතවරුන් ගැන අහන. එතකොට හිතෙනවා ඕන් තුන්කල් දකින්නවද කියලා. මිනිසුන්ගේ හිත කියලා ලියන එක ලේසි නෑ.

0: ටේස්ට් එකට ශ්‍රී ලංකන් රසමවන මාතර ෆ්‍රීලන් හෙළ මසාලා ග්‍රීන් රෙඩ් බ්ලැක් ඔබත් කැමති රසයකින් රස බලන්න මාතර ෆ්‍රීලන් හෙළ මසාලා. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: කතා
0: කරන්න 0777 3947.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ලෝතුරු තම්සක ලොවට දායාදබෝ ඇසල පුර පසලොස්සක පොහෝදා
2: නෙත් FM ශ්‍රීත පූජා ශ්‍රීත පූජා
1: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්මදේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා
1: ඇසල පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න
2: අනුශාසකත්වය
1: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ
2: බැතිබරදායකත්වය
1: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති
2: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිට් ප්‍රකාශකයෝ වෙතින්

0: Mandaram reatai vinaditis ekai tatvirtis ekaiden. Tundenekuge ekekatavak upali kumaravasha. Kusa bara nuna handa, detane kandulu inu manda. Maupadata lul handa, pativatatamang titak tibba. Premeak hitanatua, papuamata, tavahisakranda. Ukula bara unu handa. Darupemata hadavatama dunna sielu tatu dana no dana hanga diva rama dadiva unna nerana kusasene hasin ataka aadaren ma numbava simba me kathawa mukadda
1: taranga oke tiyenne daruyekuta femmenda gehaniyekuge kathawa onama gehaniyek viwaha wenna kemathi wagema ilanga ohunge balapuruttwa mamak wima ඉතින් ගැහැණියට මමක් වෙනවා කියන්නේ ඇයට ඒක උතුම්ම পদවිය. ඒ නොලැබුණාම ඇයට පරිභව කරන්නේ කාන්තාවම බොහෝ විට. මේ කතාවේ තියෙන්නේ දරුවෙක් නොලැබු ගැහැණියක් දරුවෙකු සඳහා පමණක් එක් පිළිමයක් සමග තමන්ගේ ස්වාමියාට හොරින් යහන්ගත වෙනවා. ඇගේ එකම අරමුණ දරුවෙකු ලබා ගැනීම පමණයි. ඉන්පසු ඇය කිසිම අවස්ථාවක ඉවන් තත්ත්වයන් මූණ දෙන්නේ. ඉතින් සදාකාලිකව දරු දුක දරුවෙකු මමක් නොහැකි වීමේ දුකක් විඳිනවට වැඩිය මං හිතුවා මං ඒක කියන දේ හරි නිවැරදිද මන්දා මං හිතුවා ගැහැණිය තමන්ගේ ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වරදක් නොවේ කියන කතාවේ හැටියේ අවසානයේදී ඔහු නොදනවට ඇගේ ස්වාමියා තේ දැනගෙන හිටියා. මොකද ගෑණියක් තරු විවාහක කාන්තාවකට දරුවෙක් නොලැබුණොත් දුර්වලතාවයේ පිරිමියාගේ උනාට ඇඟිල්ල දික් කරන්නේ ගැහණියට. ඒක මේ අපි සමාජයේ ඛේදවාචකයක්. ඉතින් මට හිතුණා මේ ඛේදවාචකයට ගැහණියක් මූණ දෙන අයුරු තමයි මම මේ තුන්දෙනුගේ කතාවක් තුලින් ලිව්වේ.
0: ඒ උදාන වුණු වසන්තය ජීවිතයට ලං කරගන්න ඇය අර තමන්ගේ සිහිනය වෙනුවෙන් අඩියක් ඉස්සරහට ගත්තා. එතකොට එතන කොහෙද වරදක්? එතන තිබුණේ ඉතාම සුන්දර සිහිනයක් ඉටු කර ගැනීමේ හැඟීමක්. අනිත් පැත්තෙන් මං කල්පනා කළා ඒ ඔබ උපකල්පනය කරපු අනෙක් පාර්ශවය. ඒ නම් නොලත් පිය පාර්ශවය, ඒ තාත්තා. ඔහු නිශ්ශබ්දව තමන්ගේ බිරිඳ වෙනත් කෙනෙකු සමග යහන බෙදා ගන්නවා දැනගෙන නොදන්නා වගේ ඉන්න එක. ඔහු තුළ මොනතරම් ප්‍රේමයක් ඇතිද කියලා මට හිතුණා.
1: අනිවාර්යෙන්ම. ඒ ඔහු මොනතරම් තම ගැහැණියට ආදරේ කළා, තමන්ගේ බිරිඳට ආදරේ කළාද? ඒ වගේ ඉවසන්න පුළුවන් පිළිමි කොයිතරම් වටිනවද?
0: කොහේ හරි තැනකින් ඔයාගේ මව් සෙනෙහස ඔයා සාක්ෂාත් කරගෙන එන්න. මං ඔයා වෙනුවෙන් ඉන්නවා කියලා. ඔහු බලාගෙන හිටියා. අය ඒ කිරිහීනය ඉටු කරගෙන නැවත ඔහු වෙතම ආවා. වසන්තය උදා වුණා.

0: නවකතාකරුවෙකුට මන්න තරම් කතන්දරද. ඒ හැම කතාවක්ම හරිම සියුම්ම මානව සමාජය ඇතුළෙ තියෙන මනෝභාවයන් උපමා කොටගෙන සංසුන්ව ලියන හැටිනේ පුදුම. තිමිර පහන් විය මේ කෘතිය ගැනත් අපි යමක් කියමු.
1: ඕකේ තියෙන තරංග තමන් හදවතින්ම ප්‍රේම කරන තරුණේ රෝගී තත්ත්වයකට මියන්න සූදානම් වෙන නමුත් ඒ තරුණිය ඔහුට ජීවිතය පුදන්න ලැස්ති වෙනවා. ජීවත් කරන මේ ඉන්න ඩිංගෙදී ඔහු සන්තෝෂ කරන්නේ. ඒ වෙනුවෙන් ඇය ගැහණිට කරන්න පුළුවන් ලොකුම පරිත්‍යාගයක් කරනවා.
0: කියන්නේ කන්‍යා භාවයේ පූජා
1: කරනවා. ඉන් පස්සේ ඇයට දෙමව්පියන්ගේ බලකිරීම මත වෙනත් පුරුෂයෙකු හා විවාහ වෙන්න සිදු වෙන හැබැයි ඒ විවාහ වීමේදී ඔහු ඇය ඇත්තම කියලා තමයි විවාහ වෙන්නේ. ඒ පුරුෂයාත් පිළිගන්නවා. ඔහුගේ තනිකඩ කාලෙදිත් ඔහු යම් යම් අවස්ථාවලදී ඇසුරවල් පවත්තලා තියෙනවා. ඉතින් ඔහු කල්පනා කරනවා ගැහණියට පරිත්‍යාගයකට ඇඟිල්ල දික් කරනවා නම් මටත් ඒ ඇඟිල්ල අපිට දික් වෙනවනේ, මගේ පැත්තට ඇඟිලි ඊට වැඩි නැමෙනවනේ කියලා ඇය ඔහු විවාහ කරගන්න. නමුත් අවාසනාවකට වගේ ඉපදෙන දරුවා ඇය කලින් ප්‍රේම කරපු තරුණයාගේ ප්‍රේමන්තගේ හැඩරුවට සමාන වෙනවා. එය සැකයට භාජනය වෙන්නේ විවාහක පුරුෂයාගේ අම්මට. ඇයගේ යම් යම් කෙනෙලිකම් නිසා ඔහුගේ පෞල් ජීවිතය අවුල් වෙනවා. නමුත් අවසානයේදී පුරුෂයා තේරුම් ගන්නවා ඇත්ත මොකද්ද කියන එක. මොකද ගෑන් ළමයා කියනවා අපි අවශ්‍ය නම් දැන් වෛද්‍ය විද්‍යාව දියුණුව අපි පරීක්ෂණවලට පව මුණ දෙමු, මේ ඔයාගේම දරුවෙක් කියලා. නමුත් අම්මා කැමති වෙන්නේ නැහැ ඒ පිළිගන්න. ඒක තමයි තිමිර පහන් විය කතාවේ තේමාව වශයෙන් මම අරන් තියෙන්නේ.
0: අපි මේ නවකතා ඇසුරෙහි කරන කතා බහ ජීවිත ඇතුලේ නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ නේද?
1: නෑ අනිවාර්යෙන්ම ඕක තියෙනවා. ගොඩක් අයව වහන් ඉන්නවා.
0: හැබැයි එහෙම හිත ඇතුළට එන ඒ වගේ හරි අපහසුකාරී හැඟීම් වහගෙන ජීවත් වෙනවා කියලා කියන එක ලේසි නැහැ නේද?
1: ජීවිතම් එතන විඳවීමක් නේ තියෙන්නේ මුළු ජීවිත කාලෙම.
0: ඒ නිසාම එවැනි පරිත්‍යාග කරපු මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැමෝටම අපි හදවතින්ම ගෞරව කරනවා.
2: නිතට උල්ලේ ලට. Thank you.

කමක් නෑ මට තවත් ඇසකට නම් මේ තවත්

0: रेडियो इतिहास से प्रथम बतावट लांकेय सुपेरी डीजे थारू मुहुनट मुहुन गैटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: लंका उमदान वीलंगर डीजे स्टारविन ने कहते नाम ओया डीजे प्ले करने पहले वीडियो आक दें मापिटो व्हाट्सएप करना
1: बिंदुवाई हत्सी एकोलहाई अनुपहाई अनुपहाई अनुपा नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो हेटर एंड नवेटर मुहूर्त मुहूर्त तरंग वादिने नोरेलिया डिस्ट्रिक्ट का डीजे जूड गाल डिस्ट्रिक्ट का डीजे त्रिशी
2: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosu Supiri Velanda Salvalin My Cola Aperate Apema Deyak
1: Net FM DJ Night
3: कैसे याद रहे हंगन बैग ही लती इन वाले में कैसे तो सीधा आले पर कैसे सिरप पे कभी हुआ हम हंगन ने में नैतिकल लम्बा दान्ना पुरु
4: नियम आयुर्वेद उसु कैसे सामान्य कराई
3: मारे ने
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මතුකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද පින්දෝය 47 21 33 540
7: විකුම් දෙද බල ඇති උපුල්වන් දෙවිඳු නමට පිදෙන දෙවිනුවර උත්පල වන්න ශ්‍රී විෂ්ණු මහා දේවාල ඇසල පෙරහර මංගල්‍ය ඇසල පෙරහර මංගල්‍ය
6: 769 වන වරටත් හෙළපිඹ සුරකින දිවි නමින් කැපකොට නීකවිත කලාංකයන්ගෙන් පරිමණ්ඩිතව
7: ජූලි 23 වනදා පළමු බේලි පෙරහරින් ආරම්භ ජූලි 29 වනදා මහා රන්තෝලි පෙරහර වීථි සංචාරය කොට
6: අගෝස්තු 4 වනදා කුල්මුරයාගේ හෙවත් දේව තොවිලෙන් ආශිර්වාද ගන්වා ඊට පසුදා මහා දේවදානය පුතදී
7: දෙවෙනුවර මහා පෙරහර මංගල්‍ය නිමා කරනා වගයි
6: නිල වර්ණ කාය දරා සයුරු තෙරහිඳ හෙළය සුරකින උපුල්වන් දෙවි අසිරි දකින්න ඔබත් දෙවිනුවරට එන්න
7: මාධ්‍ය සත්කාරය net fm net fm
6: බැති පරදායකත්වය අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
8: දුනුකලේ ඔසුවකි ආදිය රිසිවරු අතිශය ප්‍රියකරු සිද්ධාලේපේ
9: සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා වසර 90ක විශ්වාසය
10: අපේ අම්මා හදන කෑම තමයි මං කාලා තින රසම කෑම ඒව හදන්නේ මාතර ෆ්‍රීලන් කුළුබඩු දාලා
11: අම්මලාගේ ආදරයට නියම පදමේ මාතර ෆ්‍රීල
4: ඉදිවන ඔබේ නිවසට ස්තරම් ටයිල් වර්ග නාන කාමර කට්ටල වගකීමක් සහිතව පහසු මිලට මනම්පීරි බාත්වය නිවස ලස්සන කරන ඔබේම තැන ඇඹිලි පිටිය මිද්දිනිය මාතර ගාල්ල
12: 30 වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පහසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල

0: පණිවිඩ තීරය වැහී ගිහිල්ල සෙනෙහසින්. හැබැයි ඉතින් එකක්වත් කියවෙ නෑ කියලා නොක්කඩු තියන්න එපා. හෙටත් එන්න, හෙට අපිට පුළුවන් කතා කරන්න. කොහොමද ගණන් කරන්නේ? ගණන් කරන්න බැරි තරම් පණිවිඩ ගොඩක් දිහා බලාගෙන මං අහක බලනවා. එකම හේතුවක් නිසා ඔබ වෙනුවෙන් මේ අවසාන මිනිත්තු කීපෙත් රසය උපදවන්න ඕන නිසා. අපි කතාව පටන් ගත්ත මේ සුන්දර කතුවරයත් එක්ක ලස්සන තැනකින්. ඒ තැනට එන්න කලින් ඔහුගේ කවි පොතකින්ම හරිම ලස්සන කවියක් උපුට ගත්තා. හැබැයි ඉතින් ඒ කවිය යන්න ගියා මගේ තියෙන කලබලෙත් එක්ක. කමක් නැහැ, මං ඒ කවිය හොයාගන්නකම් මේ පිටුවස්ස සැරිසරලා අපි පටන් ගත්ත තැනට යනවා. පිරිමින්ගේ සංවේදීකම ගැන තව ටිකක් විස්තර කියන්නකො.
1: පිරිමි, මං කිව්වනේ තරංගම වැඩසටහන පටන් ගද්දිම ආදරේ ගාවිදි පිරිමි සංවේදී පරිත්‍යාගශීලී කියලා. අපි ගත්තොත් මං කලින් කිව්වා වගේ ලයිලා මජ්නු කතාව ගත්තා, සාජාන්ගේ සාජාන් පැත්තක තිබ්බත් ඔය වගේ රෝමියෝ ජුලියට් කතාව ගත්තා. මේ හැම එකම තියෙන්නේ පිරිමි ආදරේ දකරු පරිත්‍යාගය. අපි අපේ කාලෙදි ජනප්‍රිය කතාවක් තමයි ගොළු හදවත. ගොළුහදවත සුගත් ගත්තත් ඔහු ඉතින් සංවේදීනේ. ඇත්තටම ගොළුහදවත අදත් ජනප්‍රිය වන්නේ සුගත් හින්දානේ. ඒ ඔහුගේ සංවේදිකම්ද. ඒ වගේම තමයි තරංග මම දකින දේ තමයි ඔය ගායකයෝ විශේෂයෙන් විරා ගීත ගයද්දී ගායිකාවන් ගයනට වැඩිය ගායකෙක් ගයන විරා ගීතය අපේ හදවතට දැනෙනව නේද? ඔවුන් ඒකට කිඳා බැලනවා කියන්නේ ඇත්තටම හොඳ විරා ගීත අපි ගායිකාවත් ගයනවා. නමුත් මං හිතනවා ඊට වැඩිය පිරිමින්ට හරි දක්ෂතාවයක් තියෙන විරා ගීතය මිනිස්සුන්ගේ රසිකයන්ගේ හදවතටම කියන්න. අපි ගත්තොත් අමරදේවයන්ගේ ගීත පවා අදටත් අපි දැන් අපි කලින් රසවින්ද ගීත ඒ ඔහොන් ප්‍රේම පිරිමින්ට දැනෙන හින්ද වෙන්නේ නැති. කාන්තාවන්ට නොදන්නවම නෙමෙයි මේ වැඩසටහන පුරාවට මට සමහරට දොස් කියනවත් දන්නේ නැහැ. මම කාන්තාවන්ට දොස් කියනකම නෑ. කාන්තාව පරිත්‍යාගශීලී කාන්තාව. ඉතින් ආදරේ ඉදිරිදී හිතා ගන්න බැරි කරපු පරිත්‍යාගශීලී කාන්තාව ඉන්නවා. නම් වශයෙන් කියන්න බැරි වුණාට ප්‍රසිද්ධය. ඔහුන් තමන්ගේ ස්වාමියාට තමන්ගේ ප්‍රේමයන්තන්ට කරන පරිත්‍යාගය හිතා ගන්න බෑ. සමාජයේ ඔවුන්ට ගරු කළ යුතුයි. ඒ වගේ පරිත්‍යාගශීලී බොහෝ කාන්තාවන් ඉන්නවා.

0: ගනුදෙනු කරන්නේ ෆෝන් එකත් එක්ක කතා බහක් නැහැ. මේ වගේ ආදරණීය හෝම් වචන හුමාරුවක් කතා කරන්න අපිට කවුරුත් හම්බෙන්නේ. ඉතින් ඇත්තෙම ඔබත් එක්ක මේ හෝරා කීපය මේ වගේ ආදරය ගැන මේ වගේ ප්‍රේමය ගැන ඒ වගේම අපිට මේ එන මැසේජ් දැක්කහම අපිට හිතෙනවා මිනිස්සු කොයිතරම් අපූර්ව මිනිස්සුත් ඉන්නවද අපි අතරේ කියලා.
1: එහෙම සුන්දර මිනිස්සු ගොන්නක එකතුවක් තමයි මේ මන්දාරම් රාත්‍රි මන්දාකිණිය යට ඉන්නේ.
0: සත්‍යකින්ම රාත්‍රි කියන්නේ අපූර්ව නිර්මාණ බිහි කරන අපූර්ව රසවිඳීම් ඇති කරන විඳින්න පුළුවන් ලස්සන කාල පරිච්ඡේදයන්නේ මේ මන්දාරම් රාත්‍රි. ඒ වගේ තමයි
1: දැන් බලන්න මං කල්පනා කළේ සමහර දේවල් මගේ අරුණොත් මගේ අරුණම තමයි ආදරය වගේ. මං ඒ පෙරලගෙන හිටපු කවිය මට හවෙන්නේ නැහැ දෙයනේ.
0: මං කවිපො දෙකක් කළත් ආදරේ ඊයේ සාද කියලා කුත් කළා. ඊළඟ මං තව කවිපොතක් කළා කෙහෙල්ම මලීලව ආදරේ කියලා.
1: ඇයි මලීලව ආදරේ කියලා පොතක්
0: මං කියේ? ඒක තමයි ආදරේ එක එකනට දකින්න විදියනේ. සමහර වෙලාවට එහෙමත් වෙනවනේ. හොඳ ඒ වගේ අවස්ථාවලුත්
1: තියෙනවා.
0: මේ මොන මලිලවද්ද මේ ආදරේ කියලා ආදරේ නිතරම කියනකොට අනිත් එක්ක නට හිතෙනවනේ. මොකද්ද මේ හැමදෙසම මේ කියන මේ මලිලව ආදරේ කියලා. දැන් මේ අහන් ඉන්න අයත් හිතනවද දන්නේ
1: නෑ. අහන් ඉන්න අය ආදරෙන් අපි වහගෙන ඉන්නවා. අපි පුළුවන් තරම් නම් ටික කියාගෙන යන් බලන්න. නෝරා තින්වියල් හරිම ලස්සනයි අද වැඩසටහන. ඇත්තටම නිල් පාට කඳුලක් කියන්නේ හරි බර හැංගීම් ගොන්නක් කියලා කියන. ඊට පස්සේ අද ඉතින් ඉවර කරන්න බෑ නේද? මේ කවි ටික ජනනි භවන්තිකා ඉන්නා, මිලා මාලක ඉන්නා, ලස්සනයි වැඩසටහන කියන්න ශාම ඉන්නා, ලෙරංගන ඉන්නා, එතකට අහංගමින් කණ්ඩායමක්ම ඉන්නා, ඊළඟට දම් ඉන්නවා බණ්ඩාර වෙලින්. ඊට පස්සේ කෝ මේ කවුද බලමු, මල් මඩුවෙන් රම්යා ඉන්නවා. මේ විදියට මේ කිනෝකි මහා පිරිසක් එක්ක අපි කරපු සුන්දර ගනුදෙනුව අවසන් කරන්නයි මේ සූදානම. ඔබ කවිය හොයනවා තාම?
0: ඇත්තරම තරංග මට හරිම සන්තෝසයි ඔබ වගේ කෙනෙක් එක්ක මේ වගේ වැඩසටහනක් කරන්න ලැබීම ගැන. හොඳ වැඩසටහනක් රම්මුණ, හොඳ අදහස් උමරක් සිදු වුණා. ඇත්තම අතරතුර කාලෙදිත් අපිට හොඳ අදහස් උමරු කිරීමක්, ඒ වගේම මම දැනගත්තා ඔබ දක්ෂ ලේඛිකාවක් කියලා. මං කියනවා නිවේදිකාවට ඒ ලේඛිකාව යටපත් කරන්න එපා කියලා. මොකද අපිට ලියන අය හිඟයි. ඒක හින්දා නිවේදිකාවකට වැඩිය ඔබ ලේඛිකාවක් වශයෙන් උත් ඉදිරියට එන්න ඔබ හැකියාවන් ඔබ දක්ෂකම් ඉදිරිපත් කරන්න කියලා මං මේ වැඩසටහන දීලා සිටිනවා.
1: අනේ බොහොම ස්තුතියි. මුළු වැඩසටහන පුරාම ඔබේ නමින් සහෝදරයා කියා ආමන්ත්‍රණය කළාට හිත ඇතුලේ තිබුණ අයියේ කියන හැඟීම ඒ ගෞරවාන්විත වචනේ. අපි නැවත හමු වේවි. එදාට අර මගේ අරුණු කවියත් අපි හොයාගමු. ජීවිතය කියන්නේ මයාම් ඊම් වලින් පිරුණු තැනක්. ගියොත් ආයෙත් එන්න පුළුවන් නිසායි අපි මෙහෙම යන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Satutu Hormones Alpha Studio.
3: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
2: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: ලෝතුරු තම්සක ලොවට දායාද වූ ඇසළ පුර පසළොස්වක පොහොදා.
3: Net FM ශ්වේත පූජා. ශ්වේත පූජා.
5: බණ්ඩාරගම කළුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේදී
3: උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන්ව දිවයිනේ චිරප්‍රකට යතිවරයාණන් වහන්සේ සිදු කරන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා දවස පුරා ශ්‍රවණය කරමින් සාදු නාදදී පින් අනුමෝදන් වන්නා.
5: ඇසළ පොහෝදා ඔබත් බණ්ඩාරගම පින්වත්ත පන්සලට එන්න.
3: අනුශාසකත්වය
5: විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජනීය පන්නිල තිලක ස්වාමීන් වහන්සේ.
3: බැතිපරදායකත්වය
5: සරුදය සරු වශයෙන්ද නිසරුදය නිසරු ලෙසද දකින්නා සරුදයම ලබති.
3: දැයි නැන පහන් දැල්වුම මාස්ටගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆෙම් රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. අද උතුම් වූ ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනයේ වෙනුවෙන් නෙතෆෙම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ නැත්නම් කවුරුත් දන්න පින්වත් පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්මදේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පස්වරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පස්වරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එන අනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ පේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු.

සදහවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම මේ ලෞකික ජීවිතය ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඔබේ කායික සුවේද මානසික සුවේද. ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්මය සන්නිවේදනය කරන්නට බෙදා හරින්නට මුළු ලෝකයටම බෙදා හරින්නට තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. නොම්බර 72 අලුභෝගාවත්ත ඇන්ඩර්සන් පාර නැදිමාල දෙහිවල යන ලිපිනේ පදිංචි බිරින්ද නීතා සිල්වා මහත්මිය සහ ඉරෝෂි දියණිය සහ දිනේෂ් පුතණු අන්විසෙන් ඔබ මේ දේශනාවට දායකත්වය දැරීම තුළින් බලාපොරොත්තු වෙනවා. නම්බර 72 අලුභෝගාවත්ත ඇන්ඩර්සන් පාර නැදිමාල දෙහිවල ලිපිනේ පදිංචිව සිට නැසී ගිය රංජිත් සිල්වා මහතාගේ 2026 ජූලි මාස 14 වෙනි දිනට යෙදුණු 81 වෙනි උපන්දිනයේ සිහිපත් කිරීමත් එතුමාට පින් ලබා දී නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් අද දේශනාවේහි මූලික අරමුණ බවට පත් වෙනවා. ඒ දයාබර පියතුමාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය ලැබේවා. දායකත්වයේ දරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ඔබේ ජීවිතයට වඩාත් යහපත් වූ කාල පරිච්ඡේදයක් උදා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, සෑම බදාදා දිනයකම අපගේ ජීවිතයේහි ඉතාමත්ම වටිනාම අවස්ථාවක්. අප අත් නොහැරම ඉතාමත්ම අලුයම්ම කාලයේදී පාන්දර 3 ඉඳලා 5 හමාර වෙනකන් උතුම් මහා සෑය වෙනුවෙන් අපේ ජීවිතය ගත කරනවා. ඔබ දන්නවා ඒක බොහොම තරමක් වෙහෙසකර දවසක්. අලුයම දෙකට පමණ අවදි වෙලා කිරිහාර සකස් කරගෙන උතුම් මහා සෑයට පැමිණිලා අලුයම 5 හමාර වෙන තෙක් උතුම් මහා සෑය වන්දනා කිරීම, පဋාණ දේශනාවන් සජ්ජායනා කිරීම, භාවනාවේ මේ මහා කුසල ශක්තිය අපගේ දේශනාවන් ශ්‍රවණය කරන, අපේ දේශනාවන්ට බොහොම ආශිර්වාදී කරන, අපේ අනුග්‍රහකත්වය දක්වන ඒ සියලු දෙනාම ලෝකයේ කොතනක හිටියත් ඔබට ඒ පින, ඒ කුසලය අපි අනුමෝදන් කරනවා. ඊයේ දවසේදීත් අලුයම කාලයේදී ලබාගත් ඒ මහා කුසල ශක්තිය, පින්නාත්නීය කුසල ශක්තියක් කිව්වට තාමත්ම ප්‍රබල කුසල ශක්තියක්, සාමාන්‍ය කුසලයක් පමණක් නෙමෙයි. ඒ උතුම් ආධ්‍යාත්මික ගුණය, ඒ ශක්තිය ඔබ සියලු දෙනාටම අනුමෝදන් කරන්න කැමැතියි. ඔබ මේ පිළිබඳව බොහෝම පැහැදීමකින් යුක්තව චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සිතේ බොහෝම පැහැදිලි ස්වභාවයක් ඇති කරගත් ඔබට මේ කුසල ශක්තිය ජීවිතයට ලබා ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෝකේ කොතනක ජීවත් වෙලා හිටියත් ඔබට මේ පින අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඔබ සියලු දෙනාගේම ජීවිත වඩාත් වාසනාවන්ත වේවා, ජීවිතේ වඩාත් යහපත් වේවා, ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්න කැමැතියි. පින්නතුලට අද මේ දේශනාවට පාදක කරගත් ගාථා පාඨය යෝච වස සතං ජීවේ දුප්පඤ්ඤෝ අසමාහිතෝ ඒකාං ජීවිතං සෙය්‍යෝ පඤ්ඤාවන්තස්ස දහයිනෝති කියලා කියන මේ ගාථා පාඨය ඉතාමත්ම වටිනවා. ඒතු මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ භාෂිතයක් විදියට ඔබට මේක දක්වන්නට පුළුවන්කමක් තියෙනවා. බලන්ට මේ බුද්ධ භාෂිතයේ තුල තියෙන වටිනාකම කුමක්ද කියලා මූලික වශයෙන් ඔබට මෙහි තිබෙන මූලික අර්ථය මම පැහැදිලි කරලා දුන්නොත්, යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා, හැබැයි දුස් ප්‍රඥාව, ඒ කියලා කියන්නේ අවබෝධකින් තොරව, ප්‍රඥාවන්ත භවකින් තොරව, තමන්ගේ හිත පුහුණු කරගන්න නැතුව අසමාහිත හිතකින් යුක්තව ජීවත් වෙනවා. එවැනි ජීවිතයක් පින්වත්නි කිසිසේත්ම වටිනාකමක් ඇත්තේ නැහැ. අවුරුදු 100ක් ලෝකයේ තුල ජීවත් වුණත්, යා ජීවිතය ගැන අවබෝධයක් නැතුව කොච්චර ජීවත් වුණත් එහි යම්කිසි ඵලයක් ඇත්තේ නැහැ. හැබැයි යම්කිසි කෙනෙක් ප්‍රඥාවන්තයෙක් තමන්ගේ ජීවිතේ එක දවසක් හරි අවබෝධයකින් යුක්තව, ප්‍රඥාවකින් යුක්තව තමන්ගේ හිත දියුණු කරගෙන, තමන්ගේ හිත සමාධියකට යොමු කරගෙන, තමන්ගේ හිත ධ්‍යානයකට යොමු කරගෙන ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන එක දවස පවා
ජීවිතේ වටිනවා. බලන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මොනතරම්නම් වටිනවාද? ඒ වටිනාකමක් පෙන්눔 කරන්න පින්වත්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලය ඉතාමත්ම හොඳ අවබෝධයකින් යුක්තව ජීවත් වෙන්නට. තමන්ට තමන්ගේ ජීවිතේ පිළිබඳව දසදහස් වාරයක් කල්පනා කරලා තම තමන්ගේ ජීවිත පිළිබඳව ඉතාමත්ම හොඳින් ගැඹුරින් අවබෝධ කරගෙන ලෝකයේ තුල තියෙන යථා ස්වභාවය ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන ජීවත් වෙන්න තමයි මගේ බුදුරජාණන් වහන්සේ මට අප සියලු දෙනාටම මේ දේශනාව සිදු කරලා තිබෙන්නේ. පින්වත්නි, මිනිසෙකුගේ ජීවිතය එන්නේ මේ විදියට සිදු වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අප දන්නවා මේ ලෞකික ජීවිතයේ ගත කරන විට අපේ ජීවිතේ නොයෙකුත් සිදුවීම් වලට ජීවිතේ මූණ පාන්න සිදු වෙනවා. ජීවිතේ හැම මොහොතකම හැම අවස්ථාවකදීම අපිට අනපේක්ෂිත විදියට ජීවිතේ ඇතැම් දේවල් වලට මූණ පාන්න සිදු වෙනවා. අනපේක්ෂිත කියලා කියන්නේ අපි අපේක්ෂා කරන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට අවධාරණය කළා, මහණෙනි ඔබලා අපේක්ෂා කරන්න අවශ්‍යයි. ජීවිතයට ඇතිවෙන බාධක වෙන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන්, විපත්ින් වෙන්න පුළුවන්. ජීවිතයේ යම්කිසි පරිවර්තනයක් ඇතිවෙනවා නම් ඒ පරිවර්තනය වෙන දේවල් පවා මිනිස්සුන්ට ජීවිතේ අපේක්ෂා කරන්න පුළුවන් දේවල්. හැබැයි කොයි වෙලාවේ, කොයි මොහොතේ, කොයි අවස්ථාවේදී මේ සිදුවේදයි කියලා අපි කිසිම කෙනෙකුට අපේ ජීවිතේ කියන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි දන්නවා සමහර සිදුවීම් පින්වත්නි ඉතාමත්ම සුළු මොහොතක ඇතිවිච්චි. ඉතාමත්ම සුළු මොහොතක ඇතිවිච්චි වෙනස් වීමක්, එහෙම නැත්නම් චිත්ත විපර්යාසයක්, චිත්ත විප්ලවයක් අපි ගත්තොත් එහෙම. එයාගේ මුළු ජීවිත කාලේ පුරාවටම ඒ මහා පරිවර්තනයක් ඇති කරගන්නට, වෙනසක් ඇති කරගන්නට සම්පූර්ණයෙන්ම හේතු වෙනවා. මොකද්ද මම ඔබට සඳහන් කළේ? ජීවිතේ එක මොහොතකදී, එක අවස්ථාවකදී තමන් ගන්නා එක සිතුවිල්ල. ඒ සිතුවිල්ල නිසාම මුළු ජීවිත කාලය පුරාවටම පරිවර්තනය කරන්නට පුළුවන්කමක් තියෙනවා. පින්වත්නි, අපි එකට සඳහන් කළොත් වචනයක් චිත්ත විප්ලවයක් ඇති වෙනවා කියලා. දැන් අපිට විප්ලවයක් කියලා කිව්වහම මේ කාරණාවේදී යම් කිසි කෙනෙකුට චක්තියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපට අපේ ජීවිතය තුළ ඇතිවෙන යම් කිසි සිතුවිල්ලකදී අපි ගන්නා තීන්දුවක් අපි ගත්තොත් එහෙම, ඒ තීන්දුව තීරණයක් නිසාම මුළු ජීවිත කාලයම අපේ ජීවිතයේ තුළ විශාල පරිවර්තනයක්, විශාල වෙනසක් ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. දැන් මම දන්නවා අපේ පින්නතුන්ලාට, අපේ අම්මලා තාත්තලාට, වැඩිහිටියන්ට මෙහෙම කිව්වහම මේ කාරණාව එතරම්ම තමන්ගේ මනසට ගෝචර වෙන්නේ නැති ස්වභාවය. ඒ නිසා පින්වත්නි මේ කාරණාව හොඳට මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. පුංචි උදාහරණයක් වෙයත්තන්න මම සඳහන් කරන්නම්. බලන්න, අපේ සිද්ධාර්ථ කුමාරයා තමන් අවුරුදු 29 දී ගිහි ගෙයි අත්තරලා දාලා යන්න ඕනේ කියලා කියත්ත තීරණය, ඒ තීරණය නිසාම ඒ සිද්ධාර්ථ කුමාරයාගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනසකට භාජන වෙලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මුළු මහත් ලෝකයාම සුවපත් කරන්න පුළුවන් ආකාරයකට යගේ ජීවිතේ හැඩ ගැහුණා. ප්‍රති එක රායකදී, එක මොහොතකදී ගත්ත තීන්දු තීරණය අපි බොහෝම දුරදිග හිතලා කල්පනා කරලා ගත යුතු තීන්දු තීරණයක්. ඒ තීන්දු තීරණය ඔස්සේ අපිට පේනවා ඒ තීරණය නිසාම මුළු මහත් ලෝකයාම සුවපත් කරන්න පුළුවන්කමක් තියෙනවා. පින්නත්ති, මේ ගාථා පාඨයටත් හේතු වෙච්චි බොහොම ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ ලස්සන කතා ප්‍රවෘත්ති ඇතුළෙත් අපිට කියලා දෙන්නේ, උගන්වන්නේ මොහොතකදී, එක අවස්ථාවකදී අපි ගන්නා තීන්දුව තීරණය. ගෙදරක නම් ගෙදරක ඉන්න ගෘහමූලිකයා ගන්න තීන්දුව තීරණය. ආයතනයක් නම් ආයතනයක ඉන්න ප්‍රධානියා ගන්න තීන්දුව තීරණය. ජීවිතේ පෞද්ගලික වශයෙන් ඔබ තනියම ජීවත් වෙනවා නම් තනියම ගන්නා තීන්දුව තීරණය ඔබට ජීවිතයේ විශාල පරිවර්තනයක් කරන්න හේතු වෙන කාරණාවක් බවට පත් වෙන බව ඔබ හොඳට අවබෝධයෙන් යුක්තව තේරුම් ගන්න අවශ්‍යයි. දැන් මේ
සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණලා පැවිදිච්ච ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේගේ නම තමයි කොණ්ඩඤ්ඤ කියලා කියන ස්වාමින් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ලබාගෙන උන්වහන්සේ ඈත පළාතකට වැඩම කරලා බොහෝ කාලයක් භාවනා යෝගී උන්වහන්සේ වැඩවාසය කරලා සකල විද කෙලෙස් නැති කරලා උතුම් රහත් ඵලයට පත් වුණා. ඒ රහත් ඵලයට පත්විච්ච එක උන්වහන්සේගේ ප්‍රත්‍යක්ෂයක් බව උන්වහන්සේ තේරුම් ගත්තා. අපි ඔබට ඉදිරි දවසකදී අපේ දේශනාවකදී රහත් ඵලයේ පිළිබඳව අපි දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ස්වාමීන් වහන්සේට උවමනාවක් තිබුණා තමන් වහන්සේ රහත් භාවයට පත්වීම, එහෙම නැත්නම් තමන් රහත් වෙලා ඉන්නවායි කියලා කියන එක. ඒක ප්‍රත්‍යක්ෂ කරගත් එක පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේට දැන්වීමට අවශ්‍යතාවක් ඇති වුණා. ඒ නිසා උන්වහන්සේ අපිට පේනවා ඈත දුර පළාතක ඉඳලා ලෞතර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට වැඩම කරනවා. ඒ වැඩම කරන අතරතුරේදී උන්වහන්සේට යම්කිසි ආකාරයකට විඩාවක් ඇති වෙනවා. ඒ වෙහෙසක් ඇති වෙනවා. පින්වත්නි කායික වෙහෙස කියලා කියන එක අපි කාටත් ඇති වෙන දෙයක්. කායික වෙහෙස කියලා කියන එක මේ රහත් ඵලයට පත්විච්ච උතුමන් වහන්සේටත් තිබෙනවා, ලෞතර බුදුරජාණන් වහන්සේටත් තිබුණා. අපි කාටත් කායික වශයෙන් නැති වෙන වෙහෙස මහන්සිය කියලා කියන එක දැනෙනවා. උන්වහන්සේටත් මේ රහත් ඵලයට පත්විච්ච ස්වාමින් වහන්සේටත් යම්කිසි ආකාරයකට කායික වශයෙන් විඩාබර ස්වභාවයක් තිබිච්ච නිසා උන්වහන්සේ අසල තිබිච්ච ගල් තලාවකට වැඩම කරලා ඒ ස්ථානයේහි උන්වහන්සේ ධානයකට සමවැදුණා. තොර ධානයකට සමවැදිලා උන්වහන්සේ ඒ ස්ථානයේ වැඩ හිටියා. දැන් බලන්න සාමාන්‍ය මිනිස්සෙක් නිදා ගන්නවට වඩා විවේකී ගන්නවට වඩා මේ උතුම් අරහත් ඵලයට පත්විච්ච හිත දියුණු කරගත්ත අපි හිතමු යම් කිසි කෙනෙක් තමන්ගේ හිත ධානයන්ට දියුණු කරගත්ත කෙනෙක් සිටිනවා කියලා. ඒ ධානයන්ට දියුණු කරගත්ත ඒ උත්තමයන් වහන්සේලා අපි වගේ සාමාන්‍ය විදියට කෙලෙස් බරිතව නිදාගන්නේ නැහැ. උන්වහන්සේලා එක්තරා ආකාරයකට සමාධිගත වෙලා තමන්ගේ චිත්ත භාවනාවක් විදිහට යොමු කරගනිමින් තමයි උන්වහන්සේලාගේ ඒ විවේකී කාලය ගත කරන්නේ. මේ ස්වාමින් වහන්සේත් මේ රහතන් වහන්සේ නමක් මේ රහත් ස්වාමින් වහන්සේත් අර ගල් තලාවේහි අයිනකට වෙලා උන්වහන්සේ ධ්‍යානයකට සම්බැදිලා උන්වහන්සේ ස්ථානයේ වැඩවාසය කළා. මෙන්න එදා රාත්‍රී කාලයේදී එක්තරා ගමක් කොල්ල කාලා යන මංකොල්ල කරුවන් මේ විශාල පිරිසක් 500 කතර වගේ පිරිසක් බඩු මුට්ටු ඔළුවේ තියාගෙන සමහර අය කර ගහගෙන ගමන් කරනකොට එදා රාත්‍රී කාලය ගත වුණා. ඒ රාත්‍රී කාලය ගත වෙච්ච නිසා මේ හොරු ටිකත් ඇවිල්ලා අර ධ්‍යානීට සමවැදිලා ඉන්න ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැනම, එහෙම නැත්නම් ඒ ස්වාමින් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙම වුන් රාත්‍රී කාලයේහි නවා තැන් ගැනීම සිද්ධ වුණා. රාත්‍රී කාලේ බොහොම අඳුරුයි. මේ අඳුරු විත්ති රාත්‍රී කාලයේහි කිසිවක් යම් කිසි ආකාරයකට පේන්නේ නැහැ. ඒ නිසා මේ හොරු සමහර අය දැක්කේ මේ ස්වාමින් වහන්සේ එක්තරා ආකාරයකට කණුවක් හැටියට දැක්කා. පින්නත්ති කණුවක් හැටියට දැකලා සමහර හොරු කලේ තමන් මංකොල්ල කාගෙන ආපු බඩු මුට්ටු සමහර ඒවා මේ ස්වාමින් වහන්සේගේ ඔළුව මත තැබුවා. සමහර බඩු මුට්ටු මේ ස්වාමින් වහන්සේගේ උකුළු මත තැබුවා. දැන් ওই විදියට මේ ස්වාමින් වහන්සේගේ ශරීරයට හේතු කරලා මෙද රාත්‍රී කාලෙදි පේන්නේ නැහැ, හිතුවේ මෙතන යම් කිසි ආකාරයකට කණුවක් තියෙනවා කියලා. මේ කණුවේ හේතු කරන ස්වභාවයෙන් යුක්තව ඔළුවේ තුකුලෙත් හැමතැනම බඩු මුට්ටු තියලා මේ හොරු නිදා ගන්නවා. උදේ පාන්දරින්ම අවදිලා බලනකොට මෙතන ඉන්නේ එක්තරා ආකාරයකට මිනිස්සෙක් කියලා කියන එක මේ හොරුන්ට වැටහුණා. ඒ වැටහිච්ච වෙලාවේදී මේ හොරු දුවන්න පටන් ගත්තා. දුවන්න පටන් ගන්නකොට ඒ අය හිතුවේම මේ යකෙක් කියලා මේ ස්වාමින් වහන්සේ දකින්න විට. පින්නත් මේ වෙලාවේදී මේ රහත් ස්වාමින් වහන්සේ අර පිරිසට කතා කරලා කියනවා, ඔබලා බය වෙන්න එපා, ඔබලා බය වෙන්න එපා, දුවන්න එපා, මම පැවිද්දෙක්, මම පැවිදි සත්වයට පත්විච්ච කෙනෙක්. පින්නත් බලන්ට මේ වෙලාවේදී මේ ඇති වෙන සිදුවීම, මේ සිදුවීම තමයි තාමත්ම වැදගත් වෙන්නේ, වටිනාකමක් තිබෙන්නේ. මේ සිදුවීමත් එක්ක ඇති වෙන චිත්ත විපර්යාසය, සිතේ ඇතිවෙන වෙනස, මේ හුරුන්ගේ ජීවිතයේ සම්පූර්ණයෙන් වෙනසකට භාජන වීම කියලා කියන කාරණාව ඉතාමත්ම වටිනවා අපි කොයි කාටත්. ඒ වෙලාවේදී මේ හුරු පුදුමයට පත් වෙනා මේ ස්වාමින් වහන්සේ දැකලා මුළු රාත්‍රියක් පුරාවටම උන්වහන්සේ
බොහෝම සංගමිකින් යුක්තව සමාධි සිතකින් යුක්තව උන්වහන්සේ එළිවටනකම් භාවනා යෝගිව වැඩවාසය කරනවා. රහත් ඵලයකට පත්වෙච්ච හිත දියුණු කරගත්ත උත්තමිකයෙකුගේ තිබෙන ස්වභාවය බාහිර ස්වභාවයේ පින්වත්නි බොහොම පැහැදිලි. කම්පා වෙන්න දෙයක් ඇත්තේ නැහැ. කලබලයට පත් වෙන දෙයක් ඇත්තේ නැහැ. ඒ සංසුන් ස්වභාවය ඉතාමත් වටිනවා. හොරු දැකලා කලබලයට පත් වුණේ නැහැ. හොරු දැකලා කම්පණයකට පත් වුණේ නැහැ. හොරු දැකලා ගැටීමකට පත් වුණේත් නැහැ. අපි ජීවිතයේ පුරුදු වෙන්න ඕනේ මෙවැනි ස්වභාවයක් ඔබේ මනස තුලත් ගොඩනගා ගන්න. ජීවිතේ හැමදාමත් ගැටෙන ඔබ, ජීවිතේ හැමදාමත් පීඩාවට පත්වන ඔබ, ජීවිතේ සංසුම් භාවය ඇති කර ගැනීමට, හිතේ නිවීමක් ඇති කර ගන්නට අපි හැම දවසකම හැම මොහොතකම ජීවිතේ පුරුදු කර ගන්නට ඕන පින්වත්නි. පින්වත්නි අපිට පේනවා මේ ස්වාමින්වහන්සේගේ තිබිච්ච බාහිර ස්වභාවයේ தත්ත්වය දැකපුවාම මේ හුරු තුළ විශාල පරිවර්තනයක් ඇති වෙනවා. චිත්ත විපර්යාසයක් ඇති වෙනවා. මේ චිත්ත විපර්යාසයේ කොච්චරද කියලා කිව්වොත් අර ස්වාමින්වහන්සේගේ තිබිච්ච ඒ කතා කරන ස්වභාවය පිළිබඳ විශාල පැහැදීමක් ඇති වුණා. උන්වහන්සේ නිසල්මනේ රාත්‍රියක් පුරාවටම වැඩ සිටීම පිළිබඳව ඔවුන්ගේ සිත්වල විශාල ප්‍රසාදයක් ඇති වුණා. ඒ ප්‍රසාදයක් ඇතිවෙච්ච නිසාම මේ හුරු කණ්ඩායම මේ ස්වාමින්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් මේ හොරු කණ්ඩායමේ හිටපු ප්‍රධාන නායක සොරා දකින්වා ස්වාමිනි මාවත් පැවිදි කරන්න කියලා. පින්වත්නි මේ ස්වාමින්වහන්සේ මේ 500 දිනාම වෙන වෙනම පැවිදි කරනවා. ලොකු කාලයක් ගත වෙනවා. ලොකු වෙහෙසක් ඇති වෙනවා. පින්වත්නි බලන්න මේ ස්වාමින්වහන්සේ නිසා අපට පේනවා මේ හොරුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වීමක් සිදු වෙනවා. ඒ වෙලාවේදී මේ ස්වාමින්වහන්සේට මේ ශාසනය තුල සඳහන් කළේ යම් කිසි ආකාරයකට කොණ්ඩඤ්ඤ කියලා. හැබැයි කොණ්ඩඤ්ඤ කියලා කියන නමින් අපිට හම්බ වෙනවා පස්සග මහණුන් අතර ස්වාමින්වහන්සේ නමක්. මේ ස්වාමින්වහන්සේට පාවිච්චි කරපු නම තමයි කානු කොණ්ඩඤ්ඤ කියලා කියන නම. කානු කියලා කියන්නේ පින්වත්නි කණුව කියලා කියන එක. අර කණුවක් වගේ හිටපු නිසා ඒ සිද්ධිය මුල් කරගෙන තමයි මේ ස්වාමින්වහන්සේට කානු කොණ්ඩඤ්ඤ කියලා කියන නම භාවිත කළේ. දැන් මේ කානු කොණ්ඩඤ්ඤ ස්වාමින්වහන්සේ නිසා තමයි අර හොරුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය වීම සිද්ධ වුණේ. දැන් එතකොට අපේ පින්නතුන්ලාට මෙතන ඉතාමත්ම ලස්සන ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. මේ සිදුවෙන ප්‍රාතිහාරය තමයි ජීවිතේ අපි පුරුදු වෙන්න නැන්නේ ජීවිතේ ඉගෙන ගන්නට. ජීවිතේ වෙනසක් ඇති කරගන්නට අපිට ඉගෙන ගන්න තියෙන කාරණාව තමයි මෙන්න මේ ප්‍රාතිහාරමේ ස්වභාවය. එකක් තමයි අර ස්වාමින් වහන්සේ ළඟ තිබිච්ච එක්තරා ආකාරයක ප්‍රාතිහාරයක්. එම නැත්නම් 이르දි ආනුභාවයක්. අනිත් එක තමයි පැවිද්දෙක් විදියට උන්වහන්සේගේ ජීවිතය තුළ තිබිච්ච කාරණාව එක්තරා ආකාරයකට ප්‍රාතිහාරයක්. අනිත් කාරණාව තමයි අර හොරුන් විදියට ජීවත් වෙච්ච පිරිස තමන්ගේ ජීවිතේ ඒ හොර ජීවිතය එහෙම නැත්නම් අධාර්මික විදියට ජීවත් වෙන ජීවිතය සම්පූර්ණයෙන්ම නැති කරලා පැවිදි තත්ත්වයකට පත් වෙන්න ඕනෑයි කියලා කියන තීන්දුව තීරණය. එයත් පින්වත්නි ප්‍රාතිහාරයක්. අපි මේ ප්‍රාතිහාරය පිළිබඳව අපිට ඉතාමත්ම හොඳින් කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පදනම් කරගෙන අර ජීවත් වෙන විට ජීවිතේ අපිට තියෙන අවබෝධය, ඒ ඥාණයත් එක්ක ජීවත් වීමේ තුල තියෙන වටිනාකම, මිනිසුනම් ලෝකේ තුල ඕනතරම් ඉපදෙනවා පින්වත්නි මරණයටපත් වෙනවා. ලංකාවෙත් ලෝකේ කෝටි සංඛ්‍යාත බිලියන ගණනක් මේ විශ්වයේ තුල සප්ත ප්‍රජාව විදියට අපිට මුණ ගැහෙනවා. මිනිස්සු ඉපදෙන එක නතර වෙන්නේත් නැහැ, මරණයටපත් වෙන එක නතර වෙන්නේත් නැහැ. එහෙත් මේ ජීවිත කාලේ පුරාවට තිබෙන මේ ස්වභාවයේ தත්ත්වේ පිළිබඳව ඉතාමත්ම හොඳ ඥානාන්විත විදියට අවබෝධකින් යුක්තව තමන්ගේ ජීවිතය හොඳට කළමනාකරණය කරගෙන තමන්ගේ ජීවිතය බොහෝම ශක්තිමත් විදියට ගොඩනගාගෙන ජීවත් වීම පින්වත්නි ඉතාමත්ම වටිනවා. දැන් අපිට පේනවා
මේ කතා ප්‍රවෘත්ති ඇතුළේහි ඉතාමත්ම වටිනා කාරණාවක් අපිට මතු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ වටිනා කාරණාව තමයි ජීවිතයේ ඔබටත් ඇතැම් වෙලාවට මේ ජීවිතයේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, ජීවිතයේ ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඒ ප්‍රශ්න ගැටලු සහ නොයිකු දේවල් ඇතුළේහි මෙතුවක් කාලයක් ඔබට ධර්මීය මුණගැහිලා තිබුණේ නැත්තම් ඔබට පුළුවන්කමක් තියෙන පින්වත්නි, ඒ ධර්ම මාර්ගයකට තමන්ගේ හිත යොමු කරගන්නට. මම හැමදාමත් ඔබට සඳහන් කරන්නේ මිනිස්සුන්ට ජීවිතයේ විපත්තියක් වෙන විට ඒ විපත්තියේ සම්පත්තියක් බවට පත් කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. ජීවිතේ කවරම දාකවත් ඔබට බැනලා නැත්තම් කවුරු හරි කෙනෙක් ඒ බයිනකට ඔබ හිත පුහුණු කරගන්න ඕනේ. ඒ බයින දෙයට තමන්ගේ හිත පුහුණු කරගන්න ඕන එකට මුණ දෙන්නේ කොහොමද කියලා. කවුරු හරි කෙනෙක් ඔබව වීචනය කරනවා නම්, දෝෂාරෝපණය කරනවා නම්, ඔබේ අඩුපාඩුකම් කියනවා නම්, හැබැයි ඔබ හිතනවා ජීවිතේ කවදාවත් මම මේ වගේ වචන අහලා නැහැ, මේ වගේ දෙයක් කවදාවත් මගේ ජීවිතේ මං අහලා නැහැ. පින්නත් අහන්න පුරුදු වෙන්න ඕනේ. ඔබට ජීවිතේ ධර්මයේ කියලා කියන එක වැටහෙන්නේම ධර්මයේ කියලා කියන කාරණාව ඔබේ ජීවිතේ ශක්තිමත්ව තියනවාද කියලා බලන්න අවශ්‍ය නම් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ජීවිතේට එන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් ගැටලුවක් එනකොට තමයි ඔබේ තියෙන ශක්තිය අපිට පේන්නේ, උරගා බලන්නට පුළුවන්කමක් තියෙන්නේ. මිනිස්සු ඔබට බයිනකොට තමයි ඔබට පේන්නේ ඔබට පුළුවන්ද මේ බනින දේ ඔබට දරා ගන්නට. ලෝකේ බුදුවරයෙකුට බැනපු තරම් අපි බැනුම් අහලා නැහැ පින්වත් ජීවිතයේ තුල. රහතන් වහන්සේලාට බැනපු තරම් අපි ජීවිතේ බැනුම් අහලා නැහැ පින්වත්. ඒ නිසා ලෝකේ වැඩියෙන්ම බැනුම් ආප කෙනෙක් සිටිනවා නම් ඒ මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ, මගේ රහතන් වහන්සේලා නිന്ദා පහස කරපු දේවල්. එහෙත් උන්වහන්සේලා කම්පණයකට පත් වුණේ නැහැ. උන්වහන්සේලාට ගැටෙන්න තැනක් තිබුණේ නැහැ. ජීවිතයේ ඔබට සමහර වෙලාවට ප්‍රශ්නයක් ගැටලුවක් ඔබට ජීවිතය උදා කරලා දෙන්නේ ඔබට කොයි තරම්නම් ශක්තිමත් විදියට ධර්මියත් එක්ක ඔබේ ජීවිතය ගත වෙනවද, ඔබට ඒට මුණ දීමේ ශක්තියක් තියනවද කියලා බලන්න. ජීවිතේ සමහර දේවල් අපිට අහිමි වෙනවා. ඒ අහිමි වෙනකොට අපේ ශක්තිය උරගා බලන්න පුළුවන් මට මේ අහිමි වීම කියලා කියන එකට මුණ දෙන්න පුළුවන්ද කියලා කියන එක. ඇයි පින්වත්නි, අපි හැමදාමත් මේ ධර්මයතුලේ ජීවත් වෙනවා නම් මේ ධර්මයේ විනුවෙන් අපි ලක්ෂ ගණන් දහස් ගණන් මිල මුදල් වියදම් කරනවා නම් ඒ වියදම් කරන කැප කරන බනාහන නිදාගන්නතුව ඔබ මේ කටයුතු වල නිරත වෙනවා නම් ඒ හැම තැනකම ජීවිතයේ ඔබේ හිත දියුණු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. මේ වෙනස් වෙන ධර්මතාව කියලා කියන එක තේරුම් ගන්නට. ඒ වෙනස් වෙන ධර්මතාව තේරුම් ගන්නට තරම් මේ ප්‍රඥාව ඔබ දියුණු කර ගන්න ඕනේ. ඒ ප්‍රඥාවන්තයා තමයි ලෝකේ ජයගත්තු මිනිසෙක් බවට පත් වෙන්නේ. ඔබ පරාජිත චරිතයක් නෙමෙයි, ඔබ අසමත් චරිතයක් නෙමෙයි, ඔබ ජීවිතේ වැටිච්ච මිනිසෙකුත් නෙමෙයි. ජීවිතේ නැගිටින්න පුළුවන් මිනිසෙක් බවට පත් කර ගන්න නම් ඒ ශක්තිය අවශ්‍ය වෙනවා. ඒ නිසා ජීවිතේ වැරදිච්ච තැන් ඔබව ශක්තිමත් කරනවා. ජීවිතේ වැරදිච්ච තැන් මිනිස්සු අලුත් මාවතකට තමන්ගේ ජීවිතේ යොමු කරනවා. ජීවිතේ සමහර වෙලාවට අන්තයටම වැටිච්ච මිනිස්සු තමන්ගේ ජීවිතේ තනින් මහා ස්වර්ණ රාජ්‍යයක් බවට තමන්ගේ ජීවිතේ වඩ නගා ගන්නවා. ජීවිතේ වැරදිච්ච මිනිස්සු පින්නත් අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුළේ මොනතරම්නම් ජීවිතේ අපිට මුණ ගැහිලා තියෙනවද. ඔබට අවශ්‍ය වෙන කාරණා කීපයයි තියෙන්නේ. ඒ උතුම් කාරණාවන් මගේ ලෞතුරා බුදුහාමුදුරුව අපිට දේශනා කොට වදාලා. පින්නත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මතාවන් අපට පේනවා ජීවිතේ මොනතරම්නම් වටිනවද. බෝධිපාක්ෂික ධර්මතාවන් වල අපිට උගන්වන ධර්මකාරණාවන් එකින් එක පිරික්සා බලනකොට ඒ හැම ධර්මකාරණාවක්ම ඔබේ ජීවිතේ වෙනස් කරන්නට උගන්වපු දේවල්. මේ ජීවිතේ සාංසාරික වශයෙන්ම වෙනස් කරන්නට උගන්වපු කාරණාවන්. දැන් බලන්තර සොරදිටුවා පිළිබඳව පියාපෝසරයක් හිතලා බලනකොට
ඒ සොරදෙටුවා එහෙම නැත්නම් අර හුරු කල්ලියක් 500ක් පමණ ප්‍රමාණයක් හිටපු එකේ ඒ හිටපු 500 දෙනාගෙන් හිටපු ඒ ස්වර නායකයා තමයි මූලික වශයෙන් තීන්දු తీරණය කරගන්නේ පැවිදි තත්ත්වයට පත් වෙනවා කියලා කියන එක. ඒ නිසා යා තනි තීන්දුවක් ගන්නවා. ඒ ගත්ත තනි තීන්දුව නිසාම තවත් 500 දෙනෙකුට යහපතක් ලෝකයේ තුල සැලසුණා. යා වැරදි තීන්දුවක් తీරණයක් නෙමෙයි ගත්තේ. යා ගත්තේ බෝධිපාක්ෂික ධර්මතාවන් වැඩෙන ආකාරයකට ලබාගත් තීන්දුවක්. අපි කියනවා පින්නත් මේක ප්‍රාතිහාරයක්. ජීවිතේ ප්‍රාතිහාරය ඔබ හැම කෙනෙකුටම පාන්න පුළුවන්. ජීවිතේ ප්‍රාතිහාරය ඕන මිනිසෙකුට පාන්න පුළුවන්. ඔබට ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. මට මගේ ජීවිතයේ තොල ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. සමහරැත්තු කියන්නේ මෙයානම් මහා ප්‍රාතිහාරයක් පෑවා කියලා කියනවා. අපි කියනවා සතර ඉර්ධිපාද කියලා කියනවා. ඉර්ධි කියලා කියන්නේ කුසලතාවක් කියලා කියන එක. පාද කියලා කියන්නේ ඒ නිර්වාණයට හේතු වෙන කාරණාවක්. පින්වත්නි, මේ සොර දෙටුවා ගත්ත තීන්දු තීරණ ඇතුළේහි ඔහුගේ ජීවිතයේ තුළ සතර ප්‍රාතිහාරයක් එහෙම නැත්නම් ඉර්ධියක් වැඩිවීමක් සිදු වෙනවා. ඒ තමයි ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියලා කියන මේ සතර කාරණාවන් හතර. මොකක්ද වැඩෙන්නේ පින්වත්නි? සතර ඉර්ධිපාදයන්. ජීවිතේ ඔබට සතර ඉර්ධිපාදයන් ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ සතර ඉර්ධිපාදයන් ජීවිතේ ගත කරන ඕනෑම කෙනෙකුට ඒට දැනුගත්කමක් අවශ්‍ය නැහැ. මිල මුදල් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ලෝකේ කොතනද ජීවත් වෙන්නේ කියලා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඉර්ධි කියලා කියන දේවල් හතර ඔබට ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න පුළුවන්. ඡන්ද, චිත්ත, විරිය, විමංසාව. පින්වත්නි, ඡන්ද කියලා කියන්නේ කැමැත්ත. ඒ වුණකම අපට අපේ ජීවිතය තුළ අවශ්‍යයි. යම් කිසි කෙනෙකුට තමන්ගේ ජීවිතය ඇතුළේහි වෙනසක් ඇති කරගන්න අවශ්‍ය නම් සාම්ප්‍රදායික විදිහට ජීවත් වෙන විට ජීවිතය හරි වෙහෙස කරයි. උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා රාත්‍රී කාලයේ නිින්දට යනකම්ම අපට අපේ ජීවිතය ගත වෙන්නේ පින්වත්නි බොහොම ඒකාකාරී විදිහට. සමහර ඇත්තන් තමන්ගේ ගෙවල් දොරවල් ඇතුළේහි අනියම හුදකලා වෙලා ජීවිතය ගත කරනවා. තනියම හුදකලාවේ ජීවිතය ගත කරන ඔබට හැමදාමත් ඇවිල්ලා තිබෙන්නේ රාජකාරියක්. ඒ රාජකාරිය ඇතුළේහි උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා රාත්‍රී නිින්දට යනකම්ම දෛනික ක්‍රියාවලියක ඔබ නිරත වෙනවා. බොහෝ කාලයක් නිරත වෙනවා. ඒ කාර්ය ඇතුළේහි ඔබේ හිතටත් ඔබේ කයටත් ඇතැම් වෙලාවට වෙහෙසකර තත්ත්වයක් ඇති වෙනවා. ජීවිතේ පාවෙන්න පුළුවන්, කලකිරීම ඇති වෙන්න පුළුවන්. පින්වත්නි, ඒ නිසා තමයි මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ මේ ඉර්ධි ඇති කරගන්න, තමන්ගේ ජීවිතය තුළ මේ ශක්තිය ඇති කරගන්න, කැමැත්තක් ඇති කරගන්න. මොකද්ද කැමැත්ත? තමන්ගේ ජීවිතයේ වෙනසක් ඇති කරගන්න ඕන කියලා කියන එක. තමන්ගේ ජීවිතය තුළ වෙනසක් ඇති කරගන්න ඕන කියලා කියන කැමැත්ත මිනිසෙකුට ජීවිතයේ අත්‍යවශ්‍ය වෙන කාරණාවක්. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත පින්වත්නි. ඔතන ඡන්ද චිත්ත අපේ කැමැත්ත අපි සිතකට නංවන්න ඕනේ. අපිට කැමැත්තක් තිබුණාටම හරියන්නේ නැහැ. ඒ පිළිබඳව අපේ සිත තුළ සිතුවිලි උපදින්න ඕනේ. සිතුවිලි උපදුනාටම හරියන්නේ නැහැ පින්වත්නි. වීරිය කියලා කියන එක, උත්සාහවත් වීම කියලා කියන එක ජීවිතයේ තුළ අත්‍යවශ්‍යම කාරණාවක්. කම්මැලි වෙලා කවදාවත් මේ ජීවිතයේ තුළ අපේ ජීවිතේ පින්වත්නි අපිට ගොඩ එන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ගිහි ජීවිතයක් ගත කරන ඔබටත් යම් කිසි ආකාරයකට ජීවිතේ වෙනසක් ඇති කරගන්න අවශ්‍ය නම් ඔබව කැමැත්තක් තියෙන්න ඕනේ. සිතක් ඔබේ සිත තුළ පහළ වෙන්න ඕනේ. වීරියවන්තකමක් ඇති කරගන්න ඕනේ. වීමංසාව කියලා කියන්නේ හොඳට හොයලා බලලා තීන්දු තීරණ ගැනීම. දැන් එතකොට අපි සමහර සිදුවීම් ඇති වුණාම ඒ සිදුවීම් වලදී අපි ටිකක් කලබලයකටපත් වෙලා ඇතැම් වෙලාවට අපි තීන්දු තීරණ ගන්නවා. හැබැයි ඒ කලබලයකටපත් වෙලා තීන්දු තීරණ ගත්තාම අර ප්‍රාතිහාර්ය සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වෙනවා. අපි හිතමුකෝ කෙනෙක් යම් කිසි තැනක රාජකාරියක් නිරත වෙලා සිටිනවා. යම් කිසි රැකියාවක් කරනවා. දැන් යාගේ හිතට ලොකු කේන්තියක් එනවා. ඒ කේන්තියක් ආපු වෙලාවකදී යා එක පාට තීන්දු තීරණය කරනවා, මම යනවා කියලා. පින්වත්නි, වීමංසාව කියලා කියන වචනේ ඉතාමත් වැදගත් වෙනවා
විමර්ශාව කියලා කියන්නේ විමසීම කියලා කියන එක. ඒ විමසුම් සහිත නුවණකින් යුක්තව යමක් හොඳට හිතලා බලලා තීරුම් අරගෙන තීඳු තීරණ ගැනීම. පින්වත්නි, ඒක තාමත් වැදගත් වෙනවා. මොකද හේතුව කැමැත්තක් තිබුණා, සිතක් ඇති වුණා, වීරියක් ඇති කරගත්තා මම යනවා කියලා. හැබැයි විමර්ශාව නැති වුණොත් පින්වත්නි ජීවිතේ විශාල අගාධයකට අපේ ජීවිතය තුළ ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවා මේ යම්කිසි ක්‍රියාවක් කරනකොට මේ ක්‍රියාව ඇතුළේහි මේ සතර ඉරිදි වැඩෙනවා නිරන්තරයෙන්ම. පන්සලකට ඔයෙත්තෝ බණක් අහන්න ගියත්, බුද්ධ පූජාවක් තියන්න ගියත්, වන්දනා ගමනක් ගියත්, කොහි ගියත් ඔබට මේ සතර ඉරිදි කියලා කියන ඒවා ඔබේ සිත ඇතුළේහි නිරන්තරයෙන්ම වර්ධනය වෙනවා. දැන් අප දන්නවා සමහර ඇත්තන් ඉවල් දොරවල් වල ජීවත් වෙන විට පාට අම්මලා තාත්තලා තීන්දුව තීරණ ගන්නවා මම මේ ගෙදරින් යනවා කියලා. සමහරලාට රක්ෂාවෙන් අයින් වෙනවා කියලා තීන්දුව තීරණ ගන්නවා. ඇතැමිලාට විකුණලා දානවා මේ සියලුම දේපල කියලා තීන්දුව තීරණ ගන්නවා. පින්වත්නි, ඔබ ඒ කළාට කමක් නැහැ. හැබැයි විමර්ශා සහිතව, විමසුම් සහිතව අපිට ප්‍රඥාව වැදගත් වෙන්නේ, මොලේ වැදගත් වෙන්නේ. පින්වත්නි, ඒ තමයි තාම වැදගත් වෙන්නේ. ඒ නිසා අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ජීවිතය වෙනස් කරන්නට, කියන්නේ ගන්නා තීන්දු තීරණය ඉතාමත්ම යහපත් නම් ඒ යහපත් වූ තීන්දු තීරණය මේ සතර ඉරිදී විදියට වැඩෙන ආකාරයකටම අපි ගත යුතු වෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නහති පදහති කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි අපිට කොච්චරනම් මේ දේශනාව පිළිබඳව අපිට කියලා දීලා තියෙනවාද? යම්කිසි කෙනෙක් තමන්ගේ හිත ඇතුලේ කැමැත්ත ඇති කරගන්නවා, වායමති ව්‍යායාමක් ඇති කරගන්නවා, ඒක නිකම්ම කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකට ලොකු වීරියක් අපිට අවශ්‍ය වෙනවා. බොහොම දෘඪ වීරියක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒ දෘඪ වීරියක් ඇති කරගත්ත කෙනාට තමයි ඒ අදිෂ්ඨාන ශක්තිය කියලා කෙනෙක් ඇති කරගන්න පුළුවන්නේ. චිත්තම් පග්ගන්නාති කියලා කියන්නේ අර අදිෂ්ඨාන ශක්තිය මතු කරගෙන ඊළඟට තමන්ගේ අවශ්‍ය කරන මූලික ඉලක්කයට යා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා හොඳට තේරුම් ගත යුතු කාරණාව තමයි මේ සතර ඉරිදි කියලා කියන දේවල් අපට ජීවිතයේ තුල වැඩෙනවා. ඒ වැඩෙන්නේ නිර්මාණයට යන්න අවශ්‍ය කරන මාර්ගය අපි තාමත් හොඳින් තේරුම් අරගෙන ඒ තේරුම් ගත ජීවිතයක් ඇතුලේ තමයි මේ බොහොම අවබෝධිකින් යුක්තව, ප්‍රඥාවින් යුක්තව, විමර්ශාවකින් යුක්තව මේ කරුණු අපේ ජීවිතයේ තුල අපි පුහුණු කරගන්න අවශ්‍ය වෙන්නේ. එනිසා අර හුරු කණ්ඩායමේ හිටපු ප්‍රධාන සොරු දෙටුවා, එහෙම නැත්නම් සොරු නායකයා තමන් ගත්ත තීන්දු තීරණය ප්‍රාතිහාරයක්. ඒ ප්‍රාතිහාරය කියලා කියන්නේ තමන්ගේ වැරදි ජීවිතය සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වුණා, පැවිදි තත්ත්වයකට පත් වුණා, ලෞතුරා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න තරම් ඔවුන්ට ඒ වාසනා ගුණය කියලා කෙනෙක් ඇති වුණා. එනිසා අපිට අපේ ජීවිත තුළ පින්වත්නි මේ කාලපරාසයේ ගමන් කරන විට අපේ ජීවිත තුළ විවිධ කර්ම දෝෂ තියෙන්නට පුළුවන්කමක් තියෙනවා. සාංසාරික දෝෂ ජීවිතය තුළ තියෙන්න පුළුවන්. ඒ සාංසාරික දෝෂ මේ ධර්මයේ දේශනා කරන මටත්, මේ ධර්මය ශ්‍රවණය කරන ඔබ සිළු දිනාටමත් ඔබේ ජීවිතය තුළ තියෙනවා සාංසාරික කර්ම දෝෂ. මේ සාංසාරික කර්ම දෝෂවලට අපි කවුරුත් ජීවිතයේ තුල මූණ දෙන්න අවශ්‍ය වෙනවා. ඒ මූණ දෙනකොට ඒ තාමත්ම හොඳින් අවබෝධිකින් යුක්තව මූණ දීම තමයි තාම වැදගත් වෙන්නේ. ජීවිතය අර වර්ධින තනකින් ජීවිතය අපිට වෙනස් කරන්න, ටර්න් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. පින්වත්නි, සාංසාරික දෝෂ තියෙනවා. සංසාරයේ පුරාවට අපි කරපු කුසල කුසල කර්ම අපි කවුරුත් දන්නේ නැහැ. මේ ධර්මයේ දේශනා කරන මමවත් මගේ ජීවිතයේ සාංසාරික කර්ම මම දන්නේ නැහැ. හැබැයි මේ ජීවිතය තුළෙහි ගත කරන විට මා කරන හොඳ හෝ නරක, එහෙම නැත්නම් තවත් පැත්තකින් ගත්තොත් කුසල් අකුසල්, මේවා ගැන මට ඉතාමත් හොඳ අවබෝධයක් මගේ ජීවිතය තුළ තියෙනවා. පෙන්නත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ආත්මයේ දේවල් අපිට ගනුදෙනුවක් කරලා බේරගන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් පෙර සංසාරයේ තුළ තිබිච්චි කර්ම දෝෂ අපිට හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අර ජීවිතයේ හැම වෙලාවක් තුළදීම
ඉතාමත්ම හොඳ අවබෝධිකින් යුක්තව ප්‍රඥාවකින් යුක්තව ජීවිතේ කවදාවත් වැරද්දක් නොකර අන් අයට හිංසාවක් පීඩාවක් ඇති වෙන ආකාරයකට ජීවත් වෙන්න එපා කවදාවත්. තමන්ගේ අතින් සිදුවෙන්නා වූ පස්පව් දස අකුසල් සම්පූර්ණයෙන් වැළැක්කිලා තමන්ගේ ජීවිතේ වඩාත් යහපත් වූ දිශාවකටම යම්කිසි කෙනෙක් ගෙනියනවා නම් පින්වත්නි ඒ ජීවිතේ ඉතාමත් හොඳ ශක්තිමත් අවස්ථාවක් බවට පත් වෙනවා. දැන් මේ දේශනාවේදී ඔබට මා සඳහන් කරන කාරණාවක් තියෙනවා. මා සඳහන් කළානේ ওই සමහර ඇත්තන්ට ওই සාංශාරික පුරුදු තියෙනවා. ඒ සාංශාරික පුරුදු හොඳ සහ නරක කියලා කියන දෙපැත්තටම තියෙනවා. සමහර ඇත්තන්ට බණහන්ට සාංශාරික වශයෙන් පුරුදු වෙච්ච පුහුණු තියෙනවා. සමහර ඇත්තන්ට දන්පැන් පූජා කරන එක සංසාරේ පුරාවටත් සිද්ධ කරගත්ත දේවල්. ස්වාමීන් වහන්සේ නමක් දකින විට තමන්ගේ හිත ඇතුළේහි ශ්‍රද්ධාවක් ගුණයක් භක්තියක් ඇතිවෙන එක සාංශාරික පුරුද්දක් බවට පත් වෙනවා. කෙනෙක් දකින විට ආදරයක් සෙනෙහසක් ලිංගතුකමක් දාරක ප්‍රේමයක් අම්මා තාත්තා කියලා කියන හැඟීම පින්නත් ඒවා සංසාරේ පුරාවට සමහර එන දේවල්. ඒ සාංශාරික පුරුදු බුරුවක් නෙමෙයි, සාංශාරික පුරුදු ඇත්ත. මම මෙබට සඳහන් කළේ සමහර යහපත් වූ ක්‍රියාවන්. හැබැයි ඇතම් ක්‍රියාවන් තිබෙනවා සාංශාරික වශයෙන් පුරුදු විදියට එනවා. හොරකම් කරන්න පුරුදු වෙච්ච කෙනෙක් සංසාරයේ තුල මේ ආත්මයේදී කොච්චර යාන වාහන, මිල මුදල්, ලක්ෂ ගණන්, කෝටි ගණන් තිබුණත් එයා කොහින් හරි හොරකම් කරන්නම පුරුදු වෙනවා. මට මේ කාරණාව කියන විට මගේ එක්තරා මිත්‍රයෙක් මට සඳහන් කරපු කාරණාවක් තියෙනවා. ලංකාවේ ප්‍රධානතම පෙළේ ආයතනයක ප්‍රධානතම කළමනාකරුවෙක් විදිහට කටයුතු කරන කෙනෙක්, අපි ආචාර ධර්මානුකූලව කිසිම ආයතනයක් හෝ පුජ්‍යලයෙකුගේ නමක් සඳහන් කරන්නේ නැහැ. හැබැයි මේක කියනකොට යම්කිසි කෙනෙකුට දැනෙන්නත් පුළුවන් මේ අහවලාගෙන තමයි කියන්නේ කියලා. ඒ ආයතනයේ ප්‍රධානියා එයාට විශාල මිල මුදල් තියෙන කෙනෙක්, විශාල ආදායමක් තියෙන කෙනෙක්, යාන වාහන හැම දෙයක්ම කිසිම අඩුවකින් තොරව තියෙන කෙනෙක්. හැබැයි මගේ මිත්‍රයා මට සඳහන් කළේ මෙයාට ලැබෙන හැම තැනකින්ම මෙයා රුපියල් 100ක් හරි ගන්න පුළුවන් නම් ඒ රුපියල් 100 මෙයා යම්කිසි ආකාරයකට වංචා සහිතව ගන්නවා. මේ තියෙන ඉතාමත්ම හාස්‍යජනකම ස්වභාවයේ தත්තේ තමයි පින්වත්නි, එයාගේ හොඳම මිත්‍රයා මරණයට පත් වෙලා තිබෙන හදිසි අවස්ථාවකදී. ඒ වෙලාවේදී සුබසාධක සංගමෙන් ඒ වෙනුවෙන් වියදම් කරලා තියෙනවා. තමන්ගේ මිත්‍රයාගේ අවසන් කටයුතු සඳහා, දේහ සඳහා, මිනිපෙට්ටිය සඳහා වෙන් කරපු මුදලිනුත් මෙයා හොරකම් කිරීමක් සිදු කරලා තියෙනවා. මේක පුදුම සහිතයි. තමන්ගේ හොඳම මිත්‍රයාගේ අවසන් කටයුතු කරපු ඒ සබසාධන සංගමේ මිල මුදල් වලිමුත් මේ පුජ්‍යලයා හොරකම් කරන්නට පෙළඹිලා තියෙනවා කියලා කියන්නේ යාට මුදල් නැතුවම නිසාම නෙමෙයි, අර සමහර පුරුදු තියෙනවා සාංශාරික වශයෙන් තියෙන පුරුදු. ඒයෙත් බලන්න තමන්ගේ ජීවිතය තුළ එහෙම උරුපුරුදුකම් තියෙනවද කියලා. තමන්ගේ ජීවිතය ඇතුළෙත් බලන්න යම්කිසි ආකාරයකට එහෙම පුරුද්දක් තියෙනවද කියලා. අත්තරගන්න බැරි පුරුද්දක් තියෙනවද කියලා බලන්න. අත්තරගන්නම බැරි පුරුද්දක් තියෙනවා නම් ඒක සමහර වෙලාවට සාංශාරික පුරුද්දක් බවට පත් වෙන්න පුළුවන්. අත්තරගන්නම බැරි පුරුද්දක් තිබෙනවා නම් වඩාත් හොඳ ඒ සඳහා පළ පුරුදු තියෙන විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා පෙන්නන්නේ. මේ දරුවාගේ ජීවිතයේ තුලෙහි ඒ පුරුද්ද තියෙන්න පුළුවන්. මේගේ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ ජීවිතයේ තුලෙහි පුරුද්ද තියෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අපිට ධර්මයේ ඕන තරම් තිබෙනවා. ධර්මයේ වඩාත් යහපත් වූ මාර්ගයේ පෙන්වා දීමක් සිදු කරනවා. ඒ යහපත් වූ ධර්මයේ ඇතුලෙහි අර බොහොම කල්පනාවෙන් යුක්තව අපි සඳහන් කරන්නේ ප්‍රඥාවෙන් යුක්තව ජීවිතේ තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට මේ ධර්ම මාර්ගයේ ඔස්සේ ගමන් කරලා ජීවිතේ විශාල වෙනසක් ඔබට ජීවිතය තුළ ඇති කර ගන්න පුළුවන්. ජීවිතේ යම්කිසි කෙනෙකුට බරපතල ආකාරයේ හිත් වේදනාවක් මේ ජීවිතය තුළ ඇති වෙලා තිබෙනවා නම්, මේ දරුවෙක් නැතිවීම පිළිබඳව ඔබට ලොකු වේදනාවක් තිබෙනවා නම්, මේ ස්වාමි පුරුෂයා බිරිඳ නැතිවීම පිළිබඳව විශාල වේදනාවක් තිබෙනවා නම්, රැකියාව අහිමිවීම නිසා සාල වේදනාවක් තිබෙනවා නම්, ඔබේ දීපල නැතිවීම පිළිබඳව
විශාල වේදනාවක් තිබෙනවා නම් මේ හැම දෙයක්ම පින්වත්නි ජීවිතයේ යථාර්ථය ඔබට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනේ අවුරුදු 100ක් නිකම්ම නිකං නිකමෙක් විදිහට ජීවත් වෙනවට වඩා මේ ගාථාව ඇතුලේ අපි සඳහන් කළේ ඒ කාරණාවමයි. යම්කිසි කෙනෙක් ජීවිතයේ අවබෝධකින් යුක්තව දවසක් හෝ එයා තමන්ගේ ජීවිතය තුළ ගත කරනවා නම් ඒ අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. කුමක්ද ඒ අවබෝධය? අප මේ ජීවත් වෙන්නේ බොහොම තාවකාලික ලෝකයක් ඇතුළේ. මේ තාවකාලික ලෝකයක් ඇතුළේ ජීවත් වෙන මිනිස්සුෙකුට තමන්ගේ ජීවිතය තුළේ තමන්ට දැනෙනවා නම් තේරෙනවා නම් කල්පනා වෙනවා නම් අප මේ ජීවත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සහිත ලෝකයක් තුළ. මේ ලෝකයේ තුළ අපිට නිත්‍යයි කියලා ගත යුතු කිසිවක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ තුළ ජීවත් වන විට අපි එක්තරා ආකාරයකට මනසින් සකස් කරගත්ත මායාවක් අපේ ජීවිතය තුළ තියෙන්නේ. අපි ඔක්කොම සකස් කරගත්ත මායාවක් ඇතුළේ ජීවත් වෙන්නේ. අපි ඔක්කොම හදාගත්ත සුන්දර ලෝකයක් ඇතුළේ අපි ජීවත් වෙන්නේ. ඒ සුන්දර ලෝකය ගොඩගන්ට ගොඩනගන්ට අපි කවුරුත් අපි වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කුමක්ද? යම්කිසි කෙනෙක් අවබෝධයකින් යුක්තව සමාහිත සිතක් ඇතිව තමන්ගේ හිත ඉතාමත්ම ශක්තිමත් කරගෙන තමන්ගේ හිත චිත්ත ඒකාග්‍රතාවක් ඇති කරගෙන භාවනාමය කුසලයකට තමන්ගේ හිත යොමු කරගනිමින් තමන්ගේ හිත ධ්‍යානයකට යොමු කරගනිමින් මිනිස්සෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ එක දවස හෝ එක මොහොත හෝ තමන්ගේ ජීවිතය ඉතාමත් වටිනවා. අපි අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු පින්වත්නි දවස් 36යි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ. යෝ චිරං ජීවති වස්ස සතං අපංවා බිහියෝ වාති. මිනිස්සෙක් මේ ලෝකයේ තුල අවුරුදු 100ක් හෝ ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් ජීවත් වෙනවා. අවුරුදු 100ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වෙන අපි කවුරුත් දවස් 36යි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙන දවස් 36000 කියලා කියන්නේ අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් පමණමයි. අපි කවුරුත් දන්නවා අපිට එච්චර කාලයක් ජීවත් වෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. හැබැයි ජීවත් වෙන මොහොත, ඒ ජීවත් වෙන අවස්ථාව ඔබට බොහෝම අවබෝධයෙන් යුක්තව ප්‍රඥාවන්ත ස්වභාවිකින් යුක්තව ජීවත් වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද? මේ අනිත්‍යතා සහිත ලෝකය පින්වත්නි වෙනස් වෙන ධර්මතාවකට සියල්ලම යටත්. මේ වෙනස් වෙන ධර්මතාව ඇතුළේහි අපිට මට මගියයි කියලා ගන්න දෙයක් කිසිවක් ලෝකයේ තුල ඇත්තේ නැහැ. අපි අල්ලා ගන්නා හැම දෙයක්ම මම මගියයි කියලා කියන හැඟීමෙන් යුක්තව ග්‍රහණය කර ගන්නා හැම දෙයක්ම පින්වත්නි හැම මොහොතකම වෙනස් වීමේ ධර්මතාවකට යටත් වෙනවා. ඒ වෙනස් වීමේ ධර්මතාවකට යටත් වීම ඇතුළේහි මම මගියයි කියලා යම් කෙනෙක් අල්ලා ගන්නවා නම් ඒ අල්ලගත් කෙනාට යාට දුක් සහිත ස්වභාවයක් තිබෙන්නේ. ඒ නිසා වෙනස් වෙන ලෝකයේ තුල මට අල්ලගන්න දෙයක් ඇත්තේ නැහැ. සදාකාලිකව පවතින දෙයක් ඇත්තේත් නැහැ. ලෝකයේ හැම දෙයක්ම වෙනස් වීමකට ලක් වෙනවා. මේ නාම රූප ධර්මතාවන්ගෙන් යුක්ත වූ මගේ පංචස්කන්ධේ පවා වෙනස් වීමේ ධර්මතාවකට යටත් ඔබේ දරුවෝ යටත් වටපිටා පරිසරය යටත් මේ හැම තැනකදීම අපිට පේනවා වෙනස් වීමේ ධර්මතාව ඇතුළේහි අපට කියලා යම් කිසි දෙයක් අල්ලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ කාරණාව හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ තමයි ප්‍රඥාවන්ත ස්වභාවය. යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළේහි මේ වෙනස් වෙන ධර්මතාව තේරුම් අරගෙන මම මේ අවබෝධ කරගෙන මේ ගත කරන ජීවිතේ බොහොම වෙහෙස කරයි. ඒ නිසා මම දවසේ වැඩ කළාට ප්‍රශ්නයක් නැහැ. ජීවත් වීම සඳහා මේ රැකියාව කරන්න අවශ්‍යයි. හැබැයි ජීවිතේ එක කාල වේලාවක් හෝ දවසකට අඩුම තරමින් විනාඩි 10ක් 15ක් 20ක් තමන් විනිනුවෙන් කරගන්න පුරුදු කරගන්න. පුල ජීවිත කාලේ පුරාවටම ඔබ අනුන් වෙනුවෙන් ඔබේ ජීවිතේ වෙහෙස වුණේ, අනුන් වෙනුවෙන් ජීවිතේ කැපකලේ, ඔබ වෙනුවෙන් කුමක්ද ඔබ කරගෙන තිබෙන්නේ? පින්වත්නි ඔබ වෙනුවෙන් යමක් කරගන්න නම්
තමාට තමාගේ ජීවිතේ පිහිටක් පිළිසරණක් බවට පත් වෙන්නේ තමා පමණක් කියලා කියන කාරණාව තේරුම් ගන්න.

කැළඹිලි සහිත ස්වභාවය, අපි කියන්නේ පංච නීවරණ ධර්මවලට යටත් වෙලා ජීවිතේ ගත කරන ස්වභාවය සම්පූර්ණයෙන් වෙනසකට භාජනය කරලා අමන්ගේ හිත ඇතුලේහි චිත්ත දියුණුවක් ඇති කරගන්නට. ඔබේ හිත කලබලයකට පත් කරගන්න එපා. ජීවිතය අවබෝධයෙන් ඇති කරගන්නට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තියෙනවා. මේ උතුම් බුද්ධ ශාසනය තුළ ජීවිතේ මහ බරපතලම වැරදි කරපු මිනිස්සු ධර්ම මාර්ගයට මුණ ගැහිලා ඒ ඔස්සේ ගිහිල්ලා ජීවිතේ සුවපත් වුණා. අඟුලිමාලලා වගේ පිරිස ජීවිතේ ජයගත්ත මිනිස්සු. ජීවිතේ වැරදිච්ච මිනිස්සු ධර්මයේ හමුයේහි යහපත් තත්යකට පත් වුණා. අඟුලිමාල පමණක් නෙමෙයි පටාචාරාවල ජීවිතේ සියල්ලම අහිමි වෙච්ච මිනිස්සු ජීවිතේ රහත් ඵලයකට පත් වෙලා අවුරුදු දහස් ගණනක් තිස්සේ උන්ගේ නමගම කියවෙන තැනකට බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි ගන්නා තීන්දු තීරණ, එක මොහොතකින් ෂණේකින් ගන්නා තීන්දු තීරණ ඉරුදීන් වැඩෙන ආකාරයකට, ප්‍රඥාව දියුණු වන ආකාරයකට තීන්දු තීරණ ගනිමු. එය ඔබේ ජීවිතය සදාකාලිකම සුවපත් කරනු ඇත. ජීවිතයේ වැටෙන හැම මොහොතකම ලෞතුරා බුදුහාමුදුරුව පිළිබඳව සිහිපත් කරන්නට, මගේ ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ධර්ම රත්නයේ පිළිබඳව, ඒ උතුම් ශක්තිය පිළිබඳව සිහිපත් කරන්නට, ජීවිතේ කවදාවත් ඔබට බයක්, තැති ගැනීමක්, සන්ත්‍රාසයක් ඇති වෙන්නේ නැහැ. සිහි කල්පනාව හොඳට තියාගත් මිනිසෙකුට ජීවිතේ මරණ මංචකයේ පවා තමාට ජීවිතේ යහපත් ලෙස ගත කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඔබ සියලු දිනාටම උතුම් ධර්මයේ ශක්තිය ආශිර්වාදයෙන්ම ලැබේවායි කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරමින්, අද දවසේදී මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා. නොම්බර 7-2 අලුබෝගහවත්ත ඇන්ඩර්සන් පාර නැදිමාල දෙහිවල යන ලිපිනේ පදිංචි බිරිඳ නීතා සිල්වා මහත්මිය සහ ඉරෝෂි දියණිය සහ දිනේශ් පුතුණුවන් විසින්. නොම්බර 7-2 අලුබෝගහවත්ත ඇන්ඩර්සන් පාර නැදිමාල දෙහිවල යන ලිපිනේ පදිංචිව සිට නැසී ගිය රංජිත් සිල්වා මහතාගේ 2026 ජූලි මාස 14 දිනට යෙදුණු 81 උපන්දිනය නිමිති කරන එතුමාට පින් අනුමෝදන් කිරීමයි අද දවසේදී ප්‍රධාන පරමාර්ථය බවට පත් වෙලා තිබෙන්නේ. අද මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මය ශ්‍රවණය කරපු ලංකාවෙත් ලෝකෙත් කොතනක ඔබ ජීවත්වලා හිටියත් ඔබ සියලු දෙනාටම උතුම් දළදා හැමදෙනුගේ පිහිට ලැබේවා, ජයසිරි මහඳුරන් මහන්සගේ පිට ලැබේවා, මහා සෑය පිට ආශිර්වාද ලැබේවා, කායික නිරෝගිකමත් මානසික නිරෝගිකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වය දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මේ ගිහිල්ලා ඉන්න සිල දෙනාට පින් අනුමෝදන් වේවා. උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගිලෙන සිළු දිනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් ඒ හැම දිනාටමත් උතුම් චතුරාරි සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් බිබීසන ආදී සිල් මල්පේ සාක්ෂි මහේසාක්‍ය දෙවියන්ටත් මේ ගිය සිළු දිනාටමත් අපි හැම දිනාමත් පතන බෝධියකින් නිවෙනින් සැනසීමට පත් වේවා. අඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා

0: mahindika punyam tang anumoditva chirang rakkantu tvang sadati hema denatama samma sambuddha saranai
1: sadhu sadhu sadhu අද බ්‍රහස්පතින්දා net fm ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නීරෝගී

0: ඔබගේ සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ජූලි මාසයේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුරපසළොස්වක පොහොව දිනය වෙනුවෙන් නෙත FM රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ, නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සල කේන්ද්‍ර කරගෙන මූලික කරගෙන. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් වැඩසටහන ආරම්භ කරනවා විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි ඒ උතුම් අවස්ථාව සඳහා වැඩමවන්නේ. ඉනනතුරුව උදෑසන 8ට සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සිදු කිරීම සඳහා අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. පෙරවරු 11:00 දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය පිළිමතලාවේ සීලවංශ ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමග අතිපූජනීය කැලේගම මහින්ද ස්වාමින් වහන්සේ ඒ සඳහා වැඩමවීමට නියමිතයි. පසරු 4ට ශ්වේත පූජා සවස ධර්මදේශනාව පැවැත්වීම සඳහා අතිපූජනීය කන්දේ කුඹුරේ පේමරත්න ස්වාමින් වහන්සේ වැඩමවන අතර සුපුරුදු පරිදි පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ වැඩමවනවා. එනනතුරුව රාත්‍රී 7ට රාත්‍රී සජීවී ධර්මදේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට මෙවරත් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා. එනිසා සියලු දෙනාට අපි ආරාධනා කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන විහාරස්ථානයට එන්න කියලා. ඒ උතුම් ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මාපිටිගම කුසලධම්ම ස්වාමින් වහන්සේ. ඔබට ආරාධනා කරනවා ජූලි මාසයේ 29 වනදා බදාදා ඇසළ පුරපසළොස්වක පොහෝදා සේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට, නැත්නම් කවුරුත් හඳුනන පින්වත්ත පන්සලට පැමිණෙන්න කියලා. විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශීය විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ කම්මට්ටහනාචාර්ය අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සාංසාරික සීමා ඉක්මවා යාමට අතික්‍රමණ නම් වූ පට්ටහන ධර්මානුශාසනාව උතුම් වැඩසටහන පැවැත්වෙනවා අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට තමයි වැඩසටහන ආරම්භ වන්නේ. BMICH පරිශ්‍රයේදී තමයි වැඩසටහන පැවැත්වෙන්නේ. අභිධර්මයේ සමගින් මනා සිහියෙන් යුක්තව භාවනාව තුළින් ජීවිත අවබෝධය ලබා ගන්නේ කෙසේද කියන වග පිළිබඳව මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. අනන්තනය සමන්නාගත වන පට්ටහන ධර්මානුශාසනාව තමයි ඔබට මෙහිදී ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේ පින්කම් මාලාව සමගින් එක්කාසු වන්න කැමති කෙනෙක් ඉන්නවා නම් වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබේ නම සඳහන් කරලා මෙන්න මේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 0770-668-80-17 0770-668-80-17 වැඩි විස්තර සඳහා විමසන්න 0760-980-980 0760 980 980 තමයි දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධාස්ථාන ඉතාමත්ම සදහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙට් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙට් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න. 0112-863-363 එවගේම 0776-163-872 0776-163-872 තමයි දුරකථන අංක.
1: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.

Net FM. Spirit Vanderbilt. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

සිරිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nit FM. Nit FM. Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nettefem Ferit Mandebeer. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇති සිත් දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM, Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ චලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.